0: ඒ මිස් බේක කියන වැඳිරියට තව වඳුරෙක්ව කසාද බන්දල පවා දුන්නා. ඒ තරම් ඉහළ ජනප්‍රියත්වයක් මිස් බේක ළඟා කරගත්ත අභ්‍යවකාශයට බලන්න නේද? දැන් ඔයාලට එහෙම ජනප්‍රිය වෙන්න අභ්‍යවකාශයට එහෙම යන්න ඕනේ
1: නැහැ.
2: ලා මකලෝ සහ ලාවට සැන්ඩි සමග සඳුදා සිට සිකුරාදා දක්වා හවස පහට අනුග්‍රහය.
3: පුංචිකාර නිවස වාහන උද්‍යානය තෝරගන්න වාහන 400ක් එකම තැන. වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකමද සහිතයි. පුංචිකාර නිවස අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු. මාලබේ පුංචිකාර නිවස.
4: සියත ටෙලි දෙපහ අලුත් කලාවකට ටෙලිනාට්‍ය පෙළක් බලන්න.
5: මං හිතුවේ මේ කොහලක ගෙදර වැඩ කරන වැඩකාරී කියලා. කොහොමද මේ වගේ අලුත් ඉන්නවද?
6: මොකද මේ වගේ කියන්නේ?
4: සමතන ඇති, සමත හමුව ඇති, දෙහතක බැඳි සුඳුරු ආදරයක කතාවක්.
7: සාස් ලංකාවට වෙලා කොහොමද නැම හොයාගත්තේ?
3: එයත් ලස්සනයි. සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා රාත්‍රී 7:30ට සියත TV තුලින්.
8: 98.2 98.4

0: ඇත්ත කිව්වහම ඇත්තටම පැත්ත යනවාද?
1: එනබැරි අමදි මණ්ඩලය තේරට දිනෙන් දින පරිහානිය කරගෙන
2: 11,34,000 නඩු ගොඩ ගැහිලා තියෙනවා.
3: අධිකරණයේ ස්වාධීනත්වයට බරපතල ගැටලු සාගත තත්ත්වයක් පත් වෙනවා.
4: බලපෑම් කිරීමේ සංස්කෘතිය තියෙන විපක්ෂයේ දේශපාලන කණ්ඩායම් ළඟ.
5: වගන්ති සංශෝධනය කරනවා නම් ජනමත විචාරණයක් අවශ්‍යයි.
6: පෞද්ගලික අභිලාෂයන් වලට තමයි නීතියේ නැව්වේ නීතිය වෙනස් කරේ.
0: බුද්ධියට විමසන්න දෙන සටහන් ඇත්තටම සත්‍යද?
7: රජේ ණය දෙන්නේ රජේ ප්‍රකාශ කළා දින මිලට පී ගන්න.
8: අවංක මේ රට ගැන හැඟීමක් එමේ ජනතාවට සතුටුදායක පුවත් තමයි කියලා මම හිතනවා මේ කාර්ය.
9: ආණ්ඩුව ඉදින් හැමෝම තරහ කරගෙන ඉස්සරහට යන ගමනක් තමයි පේන්නේ.
0: සෑම දිනකම උදෑසන 6යි 30 දහවල් 12 සවස 6 සියත ප්‍රවෘත්ති සත්‍ය සියතට. රූසපුවෙන් අනුන ලොවක් දිනන්න බලාපොරොත්තුවේ දැස් දල්වා බලා සිටින රූ රාජිනියන්ගේ මෞලි මංගල්‍ය.
10: සියත බික්ටවීන් ලේඩි මිස් වර්ල්ඩ් ශ්‍රී ලංකා 2026.
11: මම අනුදි ගුණසේකර. මං හිතන්නේ මේ ඔබේ අවස්ථාව. රුවෙන් පිරුණු ඔබ ජීවිතේ ලස්සනම තැනකින් පටන් ගන්න. එන්න.
12: මෙවරත් දැනුමෙන් පෞෂයෙන් සහ රුසිරියෙන් පරිපූර්ණ ඔබ ලොවක් දිනන සිහින කිරුල හිස දරන්න සූදානම්ද? ඔබගේ අයදුම් පත්‍රය මැතිකතීකත් ඡායාරූපයක් එක්ක අගෝස්තු 14 වනදාට කලින් 0716 500 501 වට්ස්ඇප් කරන්න.
10: සියත Big Twin Lady Miss World Sri Lanka 2026.
12: Title sponsor.
13: ඔබේ සමට දිදුලන දීප්තිය Twin ගාලා ගන්න. Big Twin Lady Racer එකට අදම මාරු. Big Twin Lady. ඔබත් සැනින් දිදුලන.
14: ඔබට අවශ්‍යම මොහොතේදී විශේෂඥ තාක්ෂණික සහාය සමගින් ගමන break නොකර යන්න. LOLC General Insurance Free Help.
15: ඔබත් විදේශ අධ්‍යාපනය සඳහා සිහින දකින්නෙක්ද? O-level, A-level හෝ උපාධියෙන් පසු ඔබගේ උසස් අධ්‍යාපනය මහා බ්‍රිතාන්‍ය හෝ ඕස්ට්‍රේලියාවේ පිළිගත් විශ්වවිද්‍යාලයකින් අවම වියදමකින් හදාරා විදේශ අධ්‍යාපන සිහිනේ සැබෑ කර ගන්න. අධ්‍යාපනයෙන් පසු වසර දෙකේ සිට ඉහළට පූර්ණ කාලීන රැකියා අවස්ථා, ශිෂ්‍යත්ව දීම හා වට්ටම් ඇතුළු තවත් බොහෝ තේ. වැඩි විස්තර සඳහා අමතන්න WhatsApp කරන්න 0718 492 492 0718 392 477. Global University Partners, නම්බර 221 ධර්මපාල මාවත කොළඹ 7.
16: මොකෝ මේ තරහින්? කඩේ වහලට දාපු ෂීට් මාස 3න් මලකඩ කාලා. විකුණුපු මිනිහා ෆෝන් ආන්සර් කරන්නේ ආගිය තක් නැහැ.
17: බාල ෂීට් දාලා බැටකන් නැතුව Supermate Roofing Sheet දාන්නකෝ.
16: Supermate. දකුණු කොරියාවෙන් ආනයනය කරන નિયમિત Aizen Again අනුන උසස් තත්ත්වයෙන් යුත් Zinc Aluminum Roofing Sheet. වසර 10ක වගකීම. වහලා ගහන්න නැතුව වහලා ගහන්න Supermate Roofing Sheet දාන්න.
18: ගියේ හරිම තැනට ගියේ ඉඳන්. LOLC එකෙන් ලෝන් එකක් ගත්තේ. මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ.
19: LOLC Finance. හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 0115 715 555 අමතන්න.
20: 2500ක අඩුම මාසික වාරිකයකට ඔඩියෝ සිස්ටම් එකක් කරගන්න.
21: අවන්ස් එකෙන් ඕන දෙයක් අද ගෙවන්න ගන්න.
22: අවන්ස් ටිකෙන් ටික පේ.
12: We can see a theater.

0: සියත ප්‍රධාන ප්‍රවෘත්ති සිරස්තල
1: සියත හෙඩ්ලයින් රිවියු.
2: ශානිට නියෝජ්‍ය පොලිස්පති ධූරයට උසස් වීමක්. බන්ධනාගාර ගැටුම් පිළිබඳ විමර්ශන ආරම්භේ. ශිෂ්‍යත්වය සහ උසස් පෙළට විශේෂ ආපදා සැලැස්මක්. ගොවීන්ගෙන් ආණ්ඩුවට චෝදනා. රටවල් තුනක් ආරක්ෂිත ගිවිසුමකට අත්සන් තබයි.
0: වැඩි විස්තර උදෑසන 6:30 සියත ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයෙන් බලාපොරොත්තු වන්නේ.

0: ලොවපුරා සැරිසරා සත්‍ය සියතට ගත් සියත ප්‍රවෘති. සියත ප්‍රවෘති සිරස්තල.
1: ශානිට නියෝජ්‍ය පොලිස්පති ධූරයට උසස් වීමක්. බන්ධනාගාර ගැටුම් පිළිබඳ විමර්ශන ආරම්භයි. ශිෂ්‍යත් සහ උසස් පෙළට විශේෂ ආපදා සැලැස්මක්. ගොවීන්ගෙන් ආණ්ඩුවට චෝදනා. රටවල් තුනක් ආරක්ෂිත ගිවිසුමකට අත්සන් තබයි.
0: දේශීය සියත. Local news on Seatha. අනුග්‍රහය.
2: රාජ්‍ය බැංකුවක සුරක්ෂිතභාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.
3: David Peris Automobiles within GWM Hybrid Ha Plug-in Hybrid SUV Madhuli Rasak Haval H6 Haval GT Tank 300 Ha Tank 500 Ratha Then Union Place GWM Experience Center within Amathanna 01117866
1: අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අපේසේකර නියෝජ්‍ය පොලිස්පති ධුරයට උසස් කර තිබෙනවා. ඒ 2020 වසරේ අගෝස්තු 25 වනදා සිට ක්‍රියාත්මක වන පරිදි ජාතික පොලිස් කොමිෂන් සභාවේ තීරණය මත ශානි අපේසේකර නියෝජ්‍ය පොලිස්පති තනතුරට උසස් කරනු ලැබුවා. තමන්ට නිසි කලට අහිමි විය යුතු උසස් වීම් නොලැබීම සම්බන්ධයෙන් ශානි අබේසේකර පරිපාලන අභියාචනා විනිශ්චයාධිකාරියේ වෙත අභියාචනයක් ඉදිරිපත් කර තිබුණා. එම නඩුව සලකා බලා 2020 අගෝස්තු මස සිට බලපැවැත්වෙන පරිදි ඔහුට නියෝජ්‍ය පොලිස්පති තනතුර ලබා දෙන ලෙසයි විනිශ්චයාධිකාරිය නියෝග කළේ. බන්ධනාගාර තුල ඇති වූ ගැටුම පිළිබඳ සොයා බැලීමට විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා. බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක AC ගජනායක නිවේදනය කළේ සිදුවීම් සියල්ලක්ම හමුදාව පොලිසිය ඇතුළු විශේෂකාර්ය බලකාය සහ ඇතිව සම්පූර්ණයම පාලනය කොට ඇති බවයි. බන්ධනාගාරවල පවතින තත්ත්වය සම්බන්ධයෙන් සහ බන්ධනාගාර රැඳවියන්ගේ ආරක්ෂාව වෙනුවෙන් ගෙන ඇති පියවර සමාලෝචනය කිරීමේ විශේෂ සාකච්ඡාවක් ජනාධිපති අනු කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා. ඒ ජනාධිපති කාර්යාලයේදී මෙරට බන්ධනාගාර 33 රැඳවියන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් තවතුරටත් ගත යුතු පියවර පිළිබඳ මෙහිදී පුළුල් ලෙස සාකච්ඡා වූ බවයි ජනාධිපති ලේකම් කාර්යාලය පැවසුවේ. රැඳවියන් මුහුණ දී සිටින ගැටලු සහ ඔවුන්ගේ සුබ සාධන කටයුතු මෙන්ම හදිසි අවස්ථාවකදී ක්‍රියාත්මක විය යුතු ආකාරය පිළිබඳ සුවා බැලීමට ඒකාබද්ධ යාන්ත්‍රණයක් ස්ථාපිත කිරීමටද මෙහිදී තීරණය වී තිබෙනවා. බන්ධනාගාර 33ටම අදාළව බන්ධනාගාර නිලධාරීන් පොලිසිය විශේෂකාර්ය බලකාය සහ අවශ්‍ය අවස්ථාවලදී ත්‍රිවිධ හමුදාව ඇතුළු සියලු පාර්ශවකරුවන්ගෙන් මෙම ඒකාබද්ධ යාන්ත්‍රණය සමන්විත වනු ඇති. මේ අතර මත්ද්‍රව්‍ය වැරදිවලට මහාධිකරණයේ නැප ලබා ගැනීමේ හැකියාව නැවත ඇතිකරන බව අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර ප්‍රකාශ කළා. අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ බන්ධනාගාර කිහිපයක ඇති වූ සිද්ධීන් සම්බන්ධයෙන් විශේෂ ප්‍රකාශයක් සිදු කරමින්.
4: මූලිකවම දැනට වසරක් තිස්සේ පමණ බන්ධනාගාර තියෙන තත්ත්වයන් නිරීක්ෂණය කොට රැඳවියන්ගේ ගැටළු බැලීමේදී ඔවුන්ගේ ප්‍රධාන චෝදනාවක් වුණේ රස පරීක්ෂක වාර්තා ප්‍රමාද වීම නිසා ඔවුන්ට ඇප ලබා ගැනීමට නොහැකිව තිබීමයි. මේ අපි ගිය වසරේම හඳුනාගෙන පිළියම් නෙදීමට ආරම්භ කළා. එනම් පුරප්පාඩු 118ක් පමණ තිබුණු අතර කාර්යක්ෂම ලෙස රස පරීක්ෂක වාර්තා ආවේ නැහැ. ඒ නිසා මේ රටේ මිනිසුන්ට සිද්ධ වුණා රස පරීක්ෂක වාර්තා වෙනකල් අවුරුද්දක් විතර රිමාන්ඩ් බන්ධනාගාරයේ ඉන්න. මේ වන විට ඒ රස පරීක්ෂක වාර්තා කඩිනම් කිරීමට අවශ්‍ය කාර්ය මණ්ඩලය 70කට ආසන්න ප්‍රමාණයක් බඳවාගෙන තිබෙනවා. ඒ වගේම අගෝස්තු මාසයේ වන විට අලුත් යන්ත්‍ර සූත්‍රද මේ සඳහා පැමිණෙනවා. ඒ නිසා රස පරීක්ෂක වාර්තා කඩිනම් කිරීමේ හැකියාවක් තිබෙනවා. මේ වන විට රස පරීක්ෂක දෙපාර්තමේන්තුව මසකට රස පරීක්ෂක වාර්තා 7594 ප්‍රමාණයක් නිකුත් කරන්න අවශ්‍ය වැඩපිළිවෙළ හදලා තියෙනවා අලුත් කාර්ය මණ්ඩල සහ පහසුකම් සමග.
1: අමාත්‍ය හර්ෂණ නානායක්කාර පැවසුවේ ඉදිරියේදී බන්ධනාගාර තුල පවතින ගැටලු සියල්ල පාලනය කරන බවයි.
4: මේ නිශ්චිත මොහොත වෙන විට බන්ධනාගාරවල යම් කූට අරමුණ ඇති පුද්ගලයන් විසින් අනිත් අයව මෙහෙවලා කලබල කිරීම තත්ත්වයක් නැති වෙනවා. මා ඔබට කියන්නේ මේකෙහි ඉවසීමෙන් විශ්වාසයෙන් ඉන්න ඔබලාගේ ගැටළු විසඳන්න කටයුතු කරනවා. ඒ වගේම තමයි අපි දන්නවා බන්ධනාගාරවල අධික තදබදයක් තියෙනවා. ඒ පහසුකම් ප්‍රමාණවත් නැහැ. ඉන්න ප්‍රමාණයට. අපි ඒ පහසුකම් දෙන්න කටයුතු කරන ගමන්ම බන්ධනාගාර තදබදය අඩු කරන්න අවශ්‍ය පියවර ගන්නවා.
1: බොරැල්ල මැගසින් පල්ලන්සේන සහ කුරුවිට යන බන්ධනාගාර තුල ඊයේ නොසන්සුන්තා ඇති වුණා. මැගසින් බන්ධනාගාර ඇතු ගැටුම්කාරී තත්ත්වයෙන් එක් රැඳවියෙකු මියගොස් තුවාල ලැබූ සංඛ්‍යාව දස දෙනෙක්. කුරුවිට බන්ධනාගාර ගැටුමෙන් දෙදෙනෙකු මියගොස් තවත් 14 දෙනෙකු තුවාල ලැබුවා. විනිසුරුවරුන්ගේ විශ්‍රාමික වයස වැඩිකිරීම සම්බන්ධයෙන් රජයේ සිදුකරන ප්‍රකාශ පිළිගත නොහැකි බව සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සුජීව සේනසිංහ පවසනවා. ඔහු මේ බව ප්‍රකාශ කළේ කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වමින්.
5: ජනවාරියේ විනිසුරුවන්ගේ කාලේ දීර්ඝ කරන්න කියලා නැහැනේ. ඒකලා දෙසැම්බර් 2ට කලින් කරන්න කියලාත් කොහෙවත් නැහැනේ. ජනවාරියේ තියෙන්නේ තුමාට තියෙන්නේ ජනාධිපති ධූරය අහෝසි කරන්න කියලා. තීක කරන්නේ නැහැනේ. ජනාධිපති ධූරයට ගහලා බැනලා කටේ කෙල හිඳනකන් එතුමා කෑ ගහලා. එතුමා කියපු එකක්වත් කරලා නැහැනේ. දැන් මාළුවන්ට ඇප් එක හදනවා කිව්වා. මේ ටැක්ස් කියන කට්ටියට ඇප් වලින් දැනුවත් කරනවා කියලා කිව්වා. ඉතින් මේවම ටෝරියම් නිෂ්පාදනය කරනවා කියලා කිව්වා. ග්‍රැෆයිට් නිෂ්පාදනය කරනවා කිව්වා. ත්‍රිකුණාමලේ රටගොඩ දානවා කියලා කිව්වා. අරවා කරනවාකෝ මේවා කරනවාකෝ අර සංවර්ධනය කරනවාකෝ මේ සංවර්ධනය කරනවා.
1: සිවිල් ක්‍රියාකාරී චබීර පෙරේරා දැක්වුවේ මෙවන් අදහසක්.
6: මේ පනත නෙමෙයි නිකන් හරි ගේන්නකෝ ආණ්ඩුවෙන් වැසිකිලි ව්‍යාපෘතියක් හැදීමේ පනතක් කියලා එකක්. මුන් ඒකටත් විරුද්ධ රාජපක්ෂලව පෝරකෙන් බේරගන්න. ඒ නිසා නිර්භයව ගේන්න. මේ රටේ මිනිස්සු ඉන්නවා. ඒ වෙනුවෙන් පිනේ ඉන්න. ඒක තමයි අපේ තියෙන ශිෂ්ටාචාර.
1: 22 ආණ්ඩුක්‍රම විවස්ථා සංශෝධන කෙටුම්පත ගැසට් මගින් ප්‍රකාශයට පත් කළා. එබ විවස්ථා සංශෝධන කෙටුම්පත ඉදිරිපත් කර ඇත්තේ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන්ගේ හා අභ්‍යාචනාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීම සඳහායි. ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම ගැනීමේ වයස අවුරුදු 67 දක්වා ඉහළ නැන්වීමට අදාළ සංශෝධනය විවස්ථා සංශෝධන කෙටුම්පතේ ඇතුළත්. අභ්‍යාචනාධිකරණ විනිසුරුවරුන් විශ්‍රාම ගැනීමේ වයස අවුරුදු 65 දක්වා දීර්ඝ කිරීමටද එමගින් යෝජිතයි. ශිෂ්‍යත්ව විභාගයේ සහ උසස් පෙළ විභාගයේ පැවැත්වෙන කාල සීමාවේදී සිදුවන ස්වභාවික විපත් අවම කර ගැනීමට සියලු කටයුතු සූදානම් බව පෙර සූදානම් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ පවසනවා. ඒ අධ්‍යක්ෂ ආචාර්ය චතුර ලේනාරච්චි පැවසුවේ මදුරුවන් දෂ්ට කිරීම් වලින් දරුවන් බේරා ගැනීම සඳහා ඊට සුදුසු ආවරණයක් භාවිත කළ හැකි බවයි.
7: පාසල් දරුවන් සඳහා මෙම ගයිඩ්ලයින් එකට අනුකූලව ප්‍රොටෙක්ටිව් එහෙම නැත්නම් ආරක්ෂිත ඇඳුම් ඇඳ ගැනීම සඳහා විශේෂයෙන්ම මේ මදුරුවන් ඉන්න කාලය ගත්තොත් එහෙම දේ 6 සහ 10 දක්වාත් හවස 3 ඉඳන් 7 දක්වාත් මේ ගයිඩ්ලයින් එකේ සඳහන් වෙනවා. ඒ සඳහා ප්‍රිකෝෂනරි මෙෂර්ස් ගන්න තමන් ගෙදර ඉන්න කාල වකවානුව තුල සහ එහෙම නැත්නම් විභාග මධ්‍යස්ථානයේ තුල ඉන්න කාල වකවානුවේ. එමෙන්ම මෙම ගයිඩ්ලයින් එකට අනුව සෞඛ්‍ය දෙපාර්තමේන්තුව සෞඛ්‍ය අංශ විසින් විදුහල්පතිවරුන් තහ විදුහල්වල පිරිසුදුකම අටේ සරවුන්ඩින්ග්ස් වල තියෙන පිරිසුදුකම හයව දිගටම පවත්වාගෙන යෑම ඒ වගේම දුමායන කටයුතු සෞඛ්‍ය MOH කාර්යාල මගින් ඒ සහයෝගය අරගෙන කිරීමත් මේ විභාග කාල පරිච්ඡේදය තුල මාසික කාල සීමාවක් තුල එම කටයුතු නිරන්තරයෙන් සිදු කිරීම නිර්දේශ කළා තියෙනවා.
1: මේ අතර දිවයිනේ ප්‍රදේශ රැසක සවස් කාලයේදී තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එහි අනාවැකිකරණ අංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජීවන් කරුණාරත්න පැවසුවේ මිලිමීටර 75ට වැඩි වැසි ඇති විය හැකි බවයි.
8: දිවිනේ බස්නාහිර සබරගමුව වයඹ පළාත්වලත් ඒ වගේම මහනුවර නුවරඑළිය ගාල්ල සහ මාතර දිශිකවලත් විටින් විට වැසි ඇතිවීමේ හැකියාව පවතිනවා. එම ප්‍රදේශවල අද දවසේ අහස වලාකුළින් බරව පවතින්න පුළුවන්. ඒ වගේම දිවිනේ අභ්‍යන්තර කොටස් වලට ඒ කියන්නේ සබරගමුව පළාතේ මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කයේ විටින් විට මිලිමීටර් 75 පමණ ඉක්ම වූ වැසි ඇතිවීමේ හැකියාව පවතිනවා. ඊට අමතර දිවිනේ සුළං තත්ත්වයන් ගැන සැලකීමේදී උතුරු මැද සබරගමුව දකුණ ඒ වගේම මධ්‍යම සහ වයඹ පළාත්වල විටින් විට හමන 5 කිලෝමීටර් 40-50ක් පමණ වූ තද සුළං තත්ත්වයන් ඉවීමේ හැකියාව තියෙනවා.
1: යලකන්නේ වීවගා කළ ගොවීන්ට අස්වනු විකුණා ගැනීමට නොහැකි වීම පිළිබඳව ආණ්ඩුවේ නිසි විසඳුමක් අවශ්‍ය බව ජාතික ගොවිජන එකමුතුව පවසනවා. ඒ සභාපති අනුරාධ තෙන්නකෝන් පැසුවේ සුළු වී මෝල් හිමියන්ද ඔඩපණ ණය ලබා ගැනීමට නොහැකිව අසරණ වී ඇති බවයි.
9: අපි කියන්නේ ගොවි ජනතාවගේ මේ වී ටික විකුණ ගන්න බෑ. අද හැමතැනම යල්කන්නේ වගා කරලා තියෙන කිසුදු දිස්ත්‍රික්කයක වී ටික විකුණ ගන්න බෑ. පුජ්ජලිකංශේ වී ටික විකුණ ගන්න විදිහක් නෑ. පුජ්ජලිකංශේ දැන් මහලොකුට පම්පෝරි ගහවනේ හොඩපණ ණය අර ණය මේ ණය දෙනවා කියලා. කුඩා පරිමාණ මෝල් හිමියෝ 95% මසාදු ගතලා එකනවල ඉන්නේ. ඒ නිසා උන් ටේ ණය ගන්න බෑ. ඒ නිසා උන්ගේ ගබඩාවලත් හැමතැනම වී තියෙනවා. ඒ නිසා ලොකු අර්බුදයක් බවට පත් වෙනවා. රටේ සමස්ත ධාරිතාවෙන් සමස්ත වී අස්සැන්න විතරක් මේ පාර මෙට්‍රික් ටොන්
1: 8 ලක්ෂයක් 20 ලක්ෂයක් අතර ප්‍රමාණයක්. වෙළඳ අමාත්‍ය වසන්ත සමරසිංහ පැවසුවේ කවුරුන් කුමක් පැවසුවද ගොවීන්ගෙන් වී මිල තී ගැනීම සඳහා බැඩිම මුදලක් වෙන් කර ඇත්තේ මෙම වසරේදී බවයි.
10: ගොවිය බලාගන්න ආණ්ඩුවක් හදලා තිනවා. අපි මේ වැඩේ ගොවිය මාත්‍රත්වයට එක්ක කරනවා. ඉතින් ගොවියගේ වී මිලදී ගන්න වැඩිම මුදල් වෙන් කරලා තින මේ අවුරුද්ද ලංකා ඉතිහාසයේ 2026 අවුරුද්දේ. මේ වෙනකොටත් අපි වී මෙට්‍රික් ටොන් මහ කන්නේට විතරක් මෙට්‍රික් ටොන් 79000ක් මිලදී ගත්තා. අපි යල් කන්නේත් මෙට්‍රික් ටොන් 50000කට වැඩි ප්‍රමාණයක් මිලදී ගන්නවා. ඒ වගේම අපි දැන් සැලසුමක් සකස් කරලා තියෙනවා. යලවේ මණ්ඩලයේ සතු වීටෝග සහල් කරලා සතොස ලංකා සතොස සමුපකාර හරහා වෙළඳපොළට නිදහස් කරන්න. අපි හිතනවා යාරා වෙළඳපොළේ පවතින සහල් මිලේ ප්‍රශ්නය අපි විසඳලා තියෙන්නේ. සහල් හිගයක් තිබුණ රටක සහල් අතිරික්තයක් දක්වාගෙනත් තියෙනවා. මාස 4ක සහල් අතිරික්තයක් අපේ රටේ තියෙනවා. ඒ නිසා අපි වෙළඳපොළ තුල සහල් ලිගයක් නැතුව ඉස්සරහට යන්න. ගොවියටත් 120ක මිලක් දීලා තියෙනවා. පාරිභෝගිකයටත් රුපියල් 200ට අඩුවෙන් හාල් කන්න පුළුවන් වෙලා තියෙනවා.
1: රාජ්‍ය වියළඳ මණ්ඩලයේ මිලදීගෙන ඇති වී ප්‍රමාණය මෙට්‍රික් ටොන් 23320. වැඩිම වී ප්‍රමාණයක් මිලදීගෙන ඇත්තේ අම්පාර දිස්ත්‍රික්කයෙන්. ඒ මෙට්‍රික් ටොන් 12183ක් ලෙසයි. මෙරට වැඩිම මරණ සංඛ්‍යාවක් සිදුවන්නේ යතුරුපැදි අනතුරු හේතුවෙන් බව මාර්ග ආරක්ෂා පිළිබඳ ජාතික සභා පවසනවා. ඒ සභාපති මංජුල කුලරත්න පැසුවේ යතුරුපැදියක ගමන් කිරීමේදී ප්‍රමිතිගත ආරක්ෂිත හිස්වැසුමක් අනිවාර්යෙන් පැළඳිය යුතු බවයි.
11: ප්‍රාණ මාත්‍යංශයක් හැටියට මේ රජයේ බලයට පත්වීමත් එක්කම අපි අවුරුදු දෙකක ක්‍රියාකාරී සැලැස්මක් සකස්. ඒ ක්‍රියාකාරී සැලැස්ම තුළ ක්‍රියාකාරී 96 අපි අඳුරගෙන තියෙනවා. දැන් ඒ ක්‍රියාකාරී 96 කටයුතු කරමින් පවතින මේ අවස්ථාව වෙනවා. මේ ක්‍රියාකාරී සැලැස්මේ තියෙන කාර්ය 30කට ආසන්න ප්‍රමාණයක් කරලා අවසන් වෙලා තියෙනවා. ඒ තවත් කාර්යයන් කරමින් පවතින අවසාන අදියරෙත් තියෙනවා. අපි මේ අවස්ථාවේදී අපි ඒ ක්‍රියාකාරී සැලැස්මේම තියෙන එකංගයක් වන අපි බලාපොරොත්තු වෙන දෙයක් තමයි දැනුවත් කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඒ ක්‍රියාකාරී සැලැස්මට අනුව අපිට තියෙනවා මාර්ගයේ භාවිත කරන යතුරු පැදිකරුවන්ගේ ආරක්ෂාව සම්බන්ධව කටයුතු කරන්නේ. මොකද අද මාර්ගයේ වැඩිම අනතුරු සංඛ්‍යාව සිදු වෙන්නේ යතුරු පැදි සම්බන්ධ. වැඩිම මරණ සංඛ්‍යාව සිදු වෙන්නේ යතුරු පැදිවල.
12: විදේශීය ඉන්ටර්නැෂනල් නිවුස් ඔන් සියතර.
1: සෞදි අරාබිය, තුර්කිය සහ පාකිස්තාන අතර ආරක්ෂක ගිවිසුමක් අත්සන් කර තිබෙනවා. ඒ සෞදි අරාබිය ඔටුන් හිමි කුමරුවන බින් සල්මාන්, පාකිස්තාන අග්‍රාමාත්‍ය ෂබාස් ෂරිෆ් සහ තුර්කි ජනාධිපති තායිප් එඩෝගන් අතරයි. පාකිස්තානයේ නිවේදනය කළේ රටවල් තුනෙන් ඕනෑම එකකට එරෙහිව එල්ලවන සන්නද්ධ ප්‍රහාරයක් ඔවුන් සියල්ලන්ටම එරෙහි ප්‍රහාරයක් ලෙස සලකනු ලබන බවයි. ත්‍රිපාර්ශ්වික එකඟතාවය සිදු ඇත්තේ සෞදි අරාබියේදී. කලාපී යුදමේ තත්ත්වය පිළිබඳ ප්‍රකාශයක් නිකුත් කරමින් ඉරාන ජනාධිපති මසූද් පෙෂස්කෙන් පැවසුවේ ඉරානයේ බලහත්කාරයට යටත් නොවන බවයි. ඉරානයේ සවෝමානය හෝමු සමුද්‍ර සන්ධිය පාලනය සඳහා නව ගිවිසුමක් ස්ථාපිත කර තිබෙනවා. ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පැවතෙන ටෙස්ට් අරගෙන නොමිලේ නැරඹීම සඳහා අවස්ථාව ලබා දීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර තිබෙනවා. දෙරට අතර පරමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ ලබන 15 වනදා සිට 19 වනදා දක්වා ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතයි. දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ ලබන 23 වනදා සිට 27 වනදා දක්වා පැවැත්වෙන්නේ කොළඹ SSC පිටියේදී. ලෝක ටෙස්ට් ශූරතාවලිය යටතේ මෙම ටෙස්ට් තරග දෙක පැවැත්වෙනු ඇත. යලි සිරස්තල ශානිට නියෝජ්‍ය පොලිස්පති දුහරේට උසස් වීමක්. බන්ධනාගාර ගැටුම් පිළිබඳ විමර්ශන ආරම්භයි. ශිෂ්‍යත්වයේ උසස් පෙළට විශේෂ ආපදා සැලැස්මක්. ගොවීන්ගෙන් ආණ්ඩුවට චෝදනා. රටවල් තුනක් ආරක්ෂිත ගිවිසුමකට අත්සන් තබයි. සියත උදෑසන ප්‍රධාන ප්‍රවෘත්ති නිමයි. මම කුෂාරි උඩුවනගේ. සියත මීළඟ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයේ බද්ධහන 12ට. එතෙක් රැඳී සිටින පෑන් පෑපුවත් සමගින්.
12: ලොවපුරා සෙරිසරා සත්‍ය සියතටගත් සියත ප්‍රවෘත්ති යළිත් බලාපොරොත්තු වන්න.

0: sound.
1: ෆිල්ම් එක තාම රිලීස් වෙලත් නැහැ. ඩීසේකින් සොංග්ස් අහන්න හම්බුනෙත් නැහැ. හැබැයි ෆිල්ම් එකේ සොංග්ස් ඉන්දියානු රුපියල් කෝටි 50ක වටිනවා කියලා මාකට් එක තීරණය කරලා ඉවරයි.
2: මෙහෙම ලොකු achievement එකක් aran තියන්නේ ෂාරුක්ගේ King movie එක.
1: රෙකෝඩ්ස් වල තියෙන විදිහට මේ movie එකේ music rights වලට Zee Music සමාගම ඉන්දියානු රුපියල් කෝටි 50ක් දෙන්න ලෑස්ති වෙලා ඉන්නවා.
2: King කියන්නේ පතන් blockbuster එකෙන් පස්සේ සිද්ධාර්ථ ආනන්ද ෂාරුක් ඛාන් එක්ක එකට එකතු වෙලා කරන project එක.
1: songs compose කරන්නේ සචින් ජිගර් දෙන්නා. background sing කරන්න අනිරුත් join වෙලා ඉන්නවා.
2: ඉතින් music rights ඉන්දියානු රුපියල් කෝටි 50ක් වටින ඇයි කියලා හිතාගන්න පුළුවන්නේ.
0: talk of the town.

0: සිල්වත් මිනිස්සු පින්වත් වැඩ කරද්දී ඔබත් ධිරිමත් වෙන්න.
1: බුදුරජාණන් වහන්සේට යම පූජා කරනකොට මොකටද ඔහොම පූජා කරන්නේ? ඕව නිකන් නැතිනාස් වෙනවනෝ, තේරුමක් නැහැනේ. එහෙම ඉන්න පින්නවා. තවත් කෙනෙක් දෙන දෙයක් දිහා බලලා සතුටු වෙන්න බැරි අය පින්නවා.
0: ධර්මයට හිත යොමු කරද්දී කර්මයුණත් යහපත් වෙන්න පුළුවන්.
1: අපිට පින්කම් කරන්න මුදල්ම අවශ්‍ය කරන්නේ නැහැ. පන්සිල් පද පහෙන් පින්නන්නේ එක පදයක් හරි අපි ජීවිතාන්තයේ දක්වා ආරක්ෂා කරගන්න ඕන. ඒක මොන තරම් වටිනවද?
0: සසර ගමනින් එතර වෙන්න, නිවන හොයා ගන්න, හෙට උදැසන හතට සිය තහන්න,
2: සියත බණවඩව,
0: මෙවර දේශකයානෝ රාජකීය පණ්ඩිත ශාස්ත්‍රපති පූජ්‍යපාද කිරවනාගම ධම්මසිරි ස්වාමින් වහන්සේ.
3: ඒක හරිම අපූරු ලෝකයක්. හරියට ඇලිස් ඉන් ද වොන්ඩර්ලෑන්ඩ් වගේ.
4: පොඩි පරහකට තියෙන මේ කතාවේ ඇලිස් නෑ. ඒ වෙනුවට දැනට ඉන්නේ මම. ප්‍රශ්නයක් නෑනේ.
3: මියුසික්. කතා කරන සත්තු. දුම්පිමින නිල් පාට දළඹුව වෙනුවට ඒ තිබ්බ ලෝකේ තියෙන වටිනාම දේවල්. සෝනි, අයිවා, ෂාප්, LMG. තේකබඩුවල ලස්සන.
5: ඔය ඔක්කොම ගන්න. දැන් පොඩි ගානක් දාලා බැලන්ස් එක ටික ටික ගෙවන්න පුළුවන්. තේරුණාද?
3: එයාගේ නම සීතා. සීතා! මට කෑගැස්සුනානි. එතකොට මට හැරුණ වයිෆ් සේරම අහගෙන ඉඳලා පහුවෙද්දම මාගෙදර ගියා. අතටත් එයා විශ්වාස කරන්නේ නෑ මගේ ඔය සීතා ඉන්ද වොන්ඩර්ලෑන්ඩ් සිහිනේ. නව අනර්ග සන්නාමවල ගෘහ විදුලි උපකරණ සහ ගෘහ භාණ්ඩ සඳහා සීතා සහ ලෙක්ෂස් බයි සීතා දැන් රට පුරා.
6: ඒ මිස් බේකර් කියන වැඳිරියට තව වඳුරෙක්ව කසාද බන්දල පවා දුන්නා. ඒ තරම් ඉහළ ජනප්‍රියත්වයක් මිස් බේකර් ළඟා කරගත්ත අභ්‍යවකාශයට
7: ගිහිල්ලා
6: බලන්න නේද? දැන් ඔයාලට එහෙම ජනප්‍රිය වෙන්න අභ්‍යවකාශයට එහෙම යන්න ඕනේ
7: නැන්නේ. දැන් මොඩ කතාවක් කිව්වම නැති.
6: ගොඩේ
8: ලා මකලෝ සහ ලාවට සැන්ඩි සමග සඳුදා සිට සිකුරාදා දක්වා හවස පහට
3: අනුග්‍රහය.
0: පුංචිකාර නිවස වාහන උද්‍යානය. තෝරගන්න වාහන 400ක් එකම තැන. වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකමද සහිතයි. පුංචිකාර නිවස. අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු. මාලබේ පුංචිකාර නිවස.
9: ගුවන් විදුලි නිවේදකයෝ කියලා කියන්නේ අමුතු සත්ත්ව කොට්ටාසයක් නෙවෙයි.
10: පළවෙනි වචන 10-15 ඕනම මිනිස්සෙක් අල්ලගන්න පුළුවන් නම් ඔබ කියන ඕනම දෙයක් මිනිස්සු ආසාවෙන් අහන් ඉන්නවා නම්
9: මේක කාලෙකින් ඔබට හම්බෙන රෙයා චාන්ස් එකක්.
10: අනිත් එක, ගුවන් විදුලි නිවේදකයෙක් කියන්නේ නිවේදකෙක් විතරක්ම නෙමෙයි, මාකටර් කෙනෙක්.
9: කතාවට දක්ෂ නම්, මාකටින් දන්නවා නම් සියත FM එකට එන්න. සියත FM කියන්නේ ගමනක් යන්න කියාපු තැනක්. පොඩි ගමනක් නෙවෙයි, ලොකු ගමනක් යන්න පුළුවන් තැනක්.
10: හිතෙන ඕනෙම සබ්ජෙක්ට් එකක් ගැන විනාඩි 2ක් කතා කරලා 0.71 555 6047ට අපිට WhatsApp කරන්න.
9: මේ චාන්ස් එක මිස් කරගන්න එපා. මොකද අපි ඉන්ටර්විව් කරන්නේ එකපාරයි.
11: දැන් පෑනේෂියා බැංකුවෙන් ඔබේ ස්ථාවර තැන්පතු සඳහා ඉහළ පොලියක් ලබා ගන්න. අදම ඔබේ ළඟම ඇති පෑනේෂියා බැංකු ශාඛාවට පිවිසෙන්න. නැතිනම් 0114-667-222 අමතන්න.
12: සමහරු එන්නේ සද්ද අහලා.
13: තව සමහරු එන්නේ සුවඳට.
12: තවත් සමහරු එන්නේ අලුත් දේවල් හොයාගෙන.
13: ඒ ඔක්කොම එක්ක ෆන් එකක් ගන්න ඕනේ නම් Down South in the morning. Down South in the morning. Go International Expo 2026.
14: Motor Show,
13: Lifestyle Expo,
14: Construction Expo,
13: Industrial Expo එක ඇති වෙන්න සතුටු වෙන්න.
14: අගෝස්තු 14, 15 සහ 16 උදේ 10 සිට රෑ 10 දක්වා ගල් සමනල ක්‍රීඩාංගණයේදී.
13: බිස්නස් කරනවද, ඉන්වෙස්ට් කරනවද, නැත්නම් ෆැමිලි එකත් එක්ක එන්ජොයි කරනවද? Go International Expo 2026.
15: මාධ්‍ය අනුග්‍රහය සියත TV, සියත FM සමගින් Kiss FM.
16: 2500ක අඩුම මාසික වාරිකයකට ඔඩියෝ සිස්ටම් එකක් කරගන්න.
17: අවන්ස් එකෙන් ඕන දෙයක් අද ගෙවන්න ගන්න.
16: අවන්ස් ටිකෙන් ටික පේ.
18: එයාලා මේ පාරෙන්නේ දිනන්නම බලාගෙන.
19: හැබැයි මේක අපේ ග්‍රවුන්ඩ් එක. අපෙන් දිනුමු උදුර ගන්න ලේසි වෙන්නේ නැහැ.
18: අසල්වැසි ප්‍රතිවාදීන් ජයග්‍රහණයේ අභිමානීය සොයා පිටෙන් පන්දුවෙන් ගැටෙන තරඟ දෙකකින් සමන්විත උද්වේග කර ඉන්දු ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් තරඟාවලිය.
10: පළමු තරගය අගෝස්තු 15 ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ සිට පන්දුවෙන් පන්දුව සජීවව සියත ටීවී ඔස්සේ.
18: දිනන ක්‍රිකට් නම් සියත තමයි. අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශ

0: වෙත අවශ්‍යම මොහොතේදී විශේෂඥ තාක්ෂණික සහාය සමගින් ගමන බ්‍රේක් නොකර යන්න. LOLC General Insurance Free Help.
1: අසීමාන්තික අවකාශයක අපූර්වත්වය අත්විඳින්න ශ්‍රී ලංකාවේ අනර්ගතම නිමාවේ විශාලතම ප්‍රමාණයේ පෝසලීන් ටයිල් එකතුව Majestica Lanka Tiles.

0: සතිපතා ස්කූටර් දිනපතා ස්මාර්ට්ෆෝන් වික්‍රේසර් හෝ වික් ලයිටවල ඇති එස්කෝ ඩංකය 2343ට දැන්ම SMS කර දවටනේ ළඟ තබා ගන්න. වික් බොනැන්සා කැපු අද්දිනු පත්තු කර අද්දිනු.
1: ඩිලිවරි පරක් වෙලා ඕඩර්ස් මිස් වෙනවද? affordable cost එකකට ඉක්මනට packages යවන්නත් ගෙන්න ගන්නත් pick me flash තියෙනවා. ඔයාගේ business එකත් express කරන්න pick me flash කරන්න.
2: ශක්තිමත් සමාගමක බුද්ධිමත් ආයෝජනය. මාස 13ක ස්ථාවර තැන්පතුවක් කල්පිරීමේදී 13%ක් සහ ජේෂ්ඨ පුරවැසි සඳහා 13.5%ක අසම සම පොලියක් LB ස්ථාවර තැන්පතු. trading A-LKA outlook stable ලියාපදිංචි මුල්‍ය සමාගම.
3: ඔය ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ඉතාලිය, ඕස්ට්‍රේලියාව, නවසීලන්තය, සිංගප්පූරුව වගේ රටවල් 17කම මිනිස්සුත් විශ්වාසයෙන් ගන්න හොඳම ඇලුමෙක්ස් තියෙද්දි අපි මේ අනම්මනම් ඇලුමිනියම් ගන්නෙ මොකටද?
4: ඇලුමිනියම් ඕන තරම් ඇලුමෙක්ස් නම් ඉස්තර.
5: 2500ක අඩුම මාසික වාරිකයකට ඔඩියෝ සිස්ටම් එකක් කරගන්න.
6: අවන් සෙකන්ඩ් ඕන දෙයක් අද ගෙවන්න ගන්න.
5: අවන් ස්ටිකෙන් ටික පේ.
7: 98.2 98.4
8: අද හමු වෙමුද අපි? අද සනසෙමුද අපි?
9: We can see it now.

0: අපේ ගෙදර ෆිනිසිං වැඩවලට වැල්ලි සිමෙන්ති ටයිල් ඇඩිසිව් ස්කීම් කෝට් පේන් බඩු සේරම ගන්න ඕන.
1: සිස්ටෙක් ඕතරයිස් දීලා කෙනෙක් ගාවට යන්න.
2: දැන් සිස්ටෙක් ආවොයි සේරම තියෙනවද?
1: නෑ නෑ, ඒගොල්ලෝ ඕනම දෙයක් හරිමිලට විකුණන ජෙනුවින් අය.
3: ස්විස්ටෙක් ගන්න ඕනේ හොඳම තීරණය. ඕනම සයිස් එකක බිස්නස් ඕඩර්ස් පික් මී ට්‍රක් එක ලේසියෙන්ම මූව් කරන්න. අඩි 7 ඉඳන් 16 මාර වෙනකන් ඕනම ට්‍රක් එකක් affordable cost එකකට පික් මී ඇප් එකෙන් ලේසියෙන්ම බුක් කරගන්න පුළුවන්. live tracking සහ goods insurance තියෙන නිසා තවත් පහසුයි. business එකේ orders ලේසියෙන්ම move කරන්න pick me truck book කරන්න. මම මගේ මුළු business එකටම SLIC business club රක්ෂණයක් දැම්මා.
2: shop එක හරු කැඩුවත් දැන් ප්‍රශ්නයක් නැහැ.
4: ගන් අතරට සුරසුරුමෙට දැන් මම බය නැහැ.
2: අකුණු ගැහුවත් ගින්න දැක්කත් no problem.
4: ඒ විතරක් නෑ, business එක දියුණු කරගන්නත් උදව් කරනවා.
3: එක රක්ෂණයකින් බිස්නස් එක රක්ෂණය කරලා දියුණුත් කරන රක්ෂණය ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ජෙනරල් බිස්නස් ක්ලබ් අත්‍යවශ්‍ය භාණ්ඩ සඳහා අසමසම අඩුම මිල කාගිල්ස් ෆුඩ්ස් දිවෙතින් සුදු සීනි කිලෝග්‍රෑම් එකක් රුපියල් 210යි රතු පරිප්පු කිලෝග්‍රෑම් එකක් රුපියල් 224යි කීරි සම්බසහල් කිලෝග්‍රෑම් එකක් රුපියල් 260යි සුදු කකුල් සම්බසහල් කිලෝග්‍රෑම් එකක් රුපියල් 235යි තිරුගු පිටි කිලෝග්‍රෑම් එකක් රුපියල් 158යි මෙම මිල ගණන් පෙර දැනුම් දීමකින් තොරව වෙනස් විය හැකිය මෙම දීමන වළංගුවන්නේ 2026 අගෝස්තු 8 සිට 10 දක්වා තොග අවසන් වන තුරු පමණයි හොන්දිසි සහිතයි
5: Ladies and gentlemen, welcome to Bangkok, Thailand.
6: Hi, I'm Shania, foreign campus.

0: වැඩි විශ්වාසයෙන්
1: මුළු පවුලටම මගේ ගානටම
0: කුකෝ ෆ්‍රයි සතුටු රසය ගෙනෙන කුණේ.
2: ඔයා ඔය උයන් හදන්නේ අපිට කන්නද නැත්තම්
3: ඊරා ඔයා උණ ගන්න වගේ කියපු නිසා මම මේ උදේම නැගිටලා උයන් ට්‍රයි කළා.
2: මට ලින්ක් පස් පංගුවෙන් හරි ගියා.
3: ඒක තමයි ඔය මලක් වගේ නැගිටලා ඉන්නේ.
4: නැගිට ගන්න නම් ලින්ක් පස් පංගුව විතරමයි.
5: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණයේ සහිත රූෆින් ෂීට්. රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් රූෆින් ෂීට්. වැඩි විස්තර සඳහා 1396 අමතන්න.
6: ඕනම දෙයක් පොඩ්ඩ වැඩි වුණත් ප්‍රශ්නයක්. දැන් බලන්න බටමුට්ටුවල ගාන පොඩ්ඩක් වැඩි. කාලකින්දලා මගේ බඩත් පොඩ්ඩක් වැඩි. කොලෙස්ටරෝල් පොඩ්ඩක් වැඩි ඉන්නේ.
7: එතනදි පොඩ්ඩක් වේගෙත් වැඩි.
8: ගන්නවා ලයිසන් එක.
9: දැන් හරිනේ අමාරු.
7: වයිෆ්ගේ කටත් පොඩ්ඩක් වැඩි.
6: වැඩි වෙන හැමදේම ප්‍රශ්නයක්. හැබැයි කොච්චර වැඩි වුණත් ආස හිතෙන එක දෙයක් නම් තියෙනවා. ෆික්ස් ඩිපොසිට් එකකට අපිට හම්බ වෙන පොලිය.
7: මේ දවස්වල නම් ඉතින් හැමෝගෙම පොලිය වැඩි.
6: හැබැයි සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ඒගොල්ලන්ගේ ෆික්ස් ඩිපොසිට් එකකට ගෙවන පොලිය ඊට වඩා පොඩ්ඩක් වැඩි.
7: ආරංචි දයාලගේ අලුත්ම වාර්ෂික සපල පොලිය
10: 11.84යිනේ.
7: දැන් ඉතින් අවුරුදු පාට ජ්‍යෙෂ්ඨ පුරවැසියෙක්ට 115ක පොලිය කොහොන හැටිය ගෙවන්න පුළුවන්.
6: 13.19ට කෝල් එකක් ගන්නකෝ.
7: සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් වැඩන ඉති නේද?
11: ශ්‍රී ලංකා 42 දරන මුදල් ව්‍යාපාර පනතයටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර ලාභී මූල්‍ය සමාගම්ගේ බ්‍රාංකා රේටින් ඒජන්සි BBB- stable outlook 98.04 සියත දෙව

0: සිල්වත් මිනිස්සු පින්වත් වැඩ කරද්දී ඔබත් ධිරිමත් වෙන්න.
1: බුදුරජාණන් වහන්සේට යම පූජා කරනකොට මොකටද ඔහොම පූජා කරන්නේ? ඔව නිකන් නැතිනාස් වෙනවනෝ තේරුමක් නැහැනේ. එහෙම ඉන්න පේනවා. තවත් කෙනෙක් දෙන දෙයක් දිහා බලලා සතුටු වෙන්න බැරි අය පින්නවත්.
0: ධර්මයට හිත යොමු කරද්දී කර්මයුණත් යහපත් වෙන්න පුළුවන්.
1: අපිට පින්කම් කරන්න මුදල්ම අවශ්‍ය කරන්නේ නැහැ. පන්සිල් පද පහෙන් පින්නන්නේ එක පදයක් හරි අපි ජීවිතාන්තයේ දක්වා ආරක්ෂා කරගන්න ඕන. ඒක මොන තරම් වටිනවද?
0: සසර ගමනින් එතර වෙන්න, නිවන හොයා ගන්න, හෙට උදැසන 7ට සිය තහන්න.
2: සියත බණමඩුව.
0: මෙවර දේශකයාණෝ රාජකීය පණ්ඩිත ශාස්ත්‍රපති පූජ්‍යපාද කිරවනාගම ධම්මසිරි ස්වාමින් වහන්සේ.
3: අද කෑම එක නම් කෑම රසටම තිබුණා
0: පොඩි වෙනසක්. 100%ක් පිරිසිදු කොකෝ ෆ්‍රයි RPD පොල් තෙල් එක්ක මගේ ආදරණීයන්ට සතුට රසගුණ එක්ක.
4: පරම්පරා ගාන කපේ රටේ හොඳම ඇලුමිනියම් දුන්න විශ්වාසයේ පරිස්සම් කරපු ක්වොලිටිය මේන්ටේන් කරපු ගැරන්ටියත් එක්කම වොරන්ටියක් දෙන්නේ ඇලුමෙක්ස්.
5: ඇලුමිනියම් ඕන තරම්, ඇලුමෙක්ස් නම් ඉස්තරම්.
6: මතකද මතකද මතකද මතකද සිංග බිග් බොනන්සා. 60%ක් ඩිස්කවුන්ට් අරගෙන මේ අවුරුද්ද තාවා.
7: නිවසට අවශ්‍ය හැම දෙම 60%ක් දක්වා ඩිස්කවුන්ට් එක හොඳම බ්‍රෑන්ඩ්ස් වලින් අරගන්න. අගෝස්තු 31 දක්වා පමණයි. සිංගල් බිග් බොනන්සා මිඩ් ඉයර් ෂොපින් ෆෙස්ටිවල්.
8: දැන් පෑනේෂියා බැංකුවෙන් ඔබේ ස්ථාවර තැන්පතු සඳහා ඉහළ පොලියක් ලබා ගන්න. අදම ඔබේ ළඟම ඇති පෑනේෂියා බැංකු ශාඛාවට පිවිසෙන්න. නැතිනම් 011 4 667 222 අමතන්න.
9: බිග් බිග් දිනුමයි බොනන්සා බොනන්සා.
10: සතිපතා ස්කූටර්, දිනපතා ස්මාර්ට්ෆෝන්, බිග් රේසර් හෝ බිග් ලයිටර්වල ඇති එස්කෝ ඩංකිය 23.43 දැන්ම SMS කර දවටනේ ළඟ තබා ගන්න.
11: මොකෝ මේ තරහින්? කඩේ වහලට දාපු ෂීට් මාස 3න් මලකඩ කාලා විකුණුපු මිනිහා ෆෝන් නාන්ස කරන්නේ ආගියතක් නෑ.
12: බාල ෂීට් දාලා බැටකන් නැතුව සුපර්මෙට් රූෆින් ෂීට් දාන්නකෝ. සුපර්මෙට් දකුණු කොරියාවෙන් ආනයනය කරන නියමිත AZN අගෙන් අනුන උසස් තත්ත්වයෙන් යුත් සිංක් ඇලුමිනියම් රූෆින් ෂීට්. වසර 10ක වගකීම. වහලා ගහන්න නැතුව වහලා ගහන්න සුපර්මෙට් රූෆින් ෂීට් දාන්න.
13: ගෙදරින් හැමදේටම සල්ලි ඉල්ලන්න ඕනේද? ඔන්න අපි ලෑස්ති කාලෙකට ඇතිවෙන්න පොකට් මනි දෙන්න.
0: දැන්ම දරුවගේ 9යි 9යි වසරයි 0714 151 151 WhatsApp කරන්න. සතියේ දවස් 5ෙම උදේ 5යි කාලෙට සියත FM අහන්න.
13: ප්‍රශ්න 4යි රුපියල් 5000යි.
14: සියත පොකට් මනි.
15: Turn 98.2 and 98.4.
16: ගුවන් විදුලි නිවේදකයෝ කියලා කියන්නේ අමුතු සත්ත්ව කොට්ටාසයක් නෙවෙයි.
0: පළවෙනි වචන 10-15 ඕනම මිනිස්සෙක් අල්ලගන්න පුළුවන් නම් ඔබ කියන ඕනම දෙයක් මිනිස්සු ආසාවෙන් අහන් ඉන්නවා නම්
16: මේක කාලෙකින් ඔබට හම්බෙන රෙයා චාන්ස් එක.
0: අනිත් එක, ගුවන් විදුලි නිවේදකයෙක් කියන්නේ නිවේදකෙක් විතරක්ම නෙමෙයි, මාකටර් කෙනෙක්.
16: කතාවට දක්ෂ නම්, මාකටින් දන්නව නම් සියත FM එකට එන්න. සියත FM කියන්නේ ගමනක් යන්න කියාපු තැනක්. පොඩි ගමනක් නෙවෙයි, ලොකු ගමනක් යන්න පුළුවන් තැනක්.
0: හිතෙන ඕනෙම සබ්ජෙක්ට් එකක් ගැන විනාඩි 2ක් කතා කරලා 0.71 555 6044 අපිට WhatsApp කරන්න.
16: මේ chance එක miss කරගන්න එපා. මොකද අපි interview කරන්නේ එකපාරයි.
17: 98.2 98.4
18: අද හමු වෙමුද අපි? අද සනසෙමුද අපි?
0: We can see you there.

98.4 මෙගාවාට්ෂයට සියත FM දැන් වෙලාව 8:00.

0: ये था टॉप स्टोरी।
1: පුද්ගල ඝාතනයකට සම්බන්ධ තුන්දෙනෙක් අත්අඩංගුවට. වත්තල කදිරාණ පල්ලියවත්ත ප්‍රදේශයේදී වෙඩි තබා පුද්ගලයෙකු ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ පුද්ගලයන් තුන්දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ බස්නාහිර උතුරු අපරාධ කොට්ටාශය සහ පොලිස් විශේෂකාර බලකායක සිදු කළ විමර්ශනයකින් පසුවයි. සැකකරුවන් අවුරුදු 26-35 සහ 36 වයසල පසුවන ජින්තු පිටිය මාතලේ සහ කඩුවෙල යන ප්‍රදේශවල පදිංචිකරුවන්. ඔවුන්ගෙන් එක් අයකු වෙඩිකරුවන අතර අනේ පුද්ගලයන් දෙදෙනා වෙඩි තැබීම සඳහා පැමිණි මෝටර් රථයේ රියදුරු සහ ඝාතනයට ආධාර අනුබල දුන් අයෙක්. කදිරාණ පල්ලියවත්ත ප්‍රදේශයේ උත්සව ශාලාවක පැවති සාදයක් අතරතුර මෝටර් රථයකින් පැමිණි පිරිසක් විසින් වෙඩි තබා පුද්ගලයෙකු ඝාතනය කර තිබුණේ පසුගිය ජූලි මාස 23 වනදායි.

0: දැන්වි දෙස්පුවතා. සංක්‍රමණික පැමිණීම පාලනය කර ගැනීමට නොහැකිවීම හේතුවෙන් ස්පාඤ්ඤ දේශ සීමා පාලනය සඳහා නව නීතිමාලාවක් හඳුන්වා දී තිබෙනවා. ඊතාලිය සහ මොරොක්කෝවට එරෙහිවයි. මොරොක්කෝවේ සිට ස්පාඤ්ඤ සියුටා ප්‍රදේශයට මේ වන විට පැමිණ ඇති සංක්‍රමණිකයන් සංඛ්‍යාව 78,000ක්. ස්පාඤ්ඤයේ සමාජවාදී නායක පේද්‍රෝ සැන්චෙස් සහ ඉතාලියේ කන්සර්වේටිව් නායක ජෝර්ජියා මෙලොනි අතර ගැටුමක්ද ඇතිව තිබෙනවා. සංක්‍රමණිකෙන් ඉතාලියට සංක්‍රමණය වීම සඳහා මුහුදු මාර්ගයෙන් ස්පාඤ්ඤයට පැමිණීම ගැටුමට ප්‍රධාන හේතුවයි.
1: අනුග්‍රහය සැමට අතදුන් ගමනට ජවයදුන් රටට පණදුන් තිස් වසරක විශිෂ්ටත්වයේ අභිමානය People's Leasing විශ්වාසයේ ප්‍රමුඛයා David Peris Automobiles within GWM Hybrid Ha Plug-in Hybrid SUV Madili Rasak Haval H6 Haval GT Tank 300 Ha Tank 500 Ratha Then Union Place GWM Experience Center within Amathanna 0117 888 666
2: Weekend

0: හිතවතුනි හිතවතියනී ඉතින් කොහොමද හොඳින් ඇති කියලා හිතෙන. හොඳින් ඉන්න උත්සාහ කරමු. ඉතින් හැමදේම අපි හොඳ විදියට ගමු.
1: මොකද්ද අද
0: ඉන්නකො. හිතවතුනි හිතවතියනි, දැන් මේ කාලේ හැම එකම AIනේ.
1: ඔව් ඔව් ඔව්. අම්මට සිරි සඳේ ලන්තෑරුම ලිඳේ කිව්වලු.
0: මේ මොකද්ද?
1: කොහම තිබුණ රටක්ද?
0: ඇයි
1: නෑදින් මුළු කොහම තිබිච්ච ලෝකයක්ද මේ? ගින්දර ටික හොයාගන්න රෝදේ හොයාගන්නම කොච්චර කාලයක් ගියාද? දැන් කෙලින්ම කෘතිම බුද්ධික.
0: බුද්ධික නෙමෙයි කෘතිම බුද්ධිය.
1: හරි හරි. අර අපි ඔෆිස් එකේ ඉන්නේ ඔයාට අපි කෘතිම බුද්ධික කියලානේ කියන්නේ. අයිති කන්නේ.
0: හරි හරි, ඒව දැන් මෙතෙන් අදාළ නෑනේ.
1: ඇයි නැත් කිදින් කෘතිම බුද්ධිකනේ.
0: හරි ඉන්නක කතාවට යමුකෝ.
1: හරි.
0: ඉතින් මේ කාලේ ඔබතුමා දන්නා හැම එකම AI.
1: ඔවන් දන්නෝ.
0: ඔය හිතවටින් ඔබත් දන්නවා හැම එකම AI. වෙන දෙයක් තියා AI ගැන අහන්නෙත් AI ගෙන්.
1: කොහෙද?
0: AI ගැන අහන්නෙත් AI ගෙන්මයි.
1: හා
0: හා. හස්බන් වීලා හැමදාම පරක්කු වෙලා තමයි ගෙදර එන්නේ. ඒකට මොකද කරන්නේ?
1: කවුද අපෙන් අහන්නේ?
0: නෑ නෑ, මං අහන්නේ ඒ ඒ ඒ වගේ දේවල් මේ අහන්නෙත් ඒ වයිෆ්ලා AI එකෙන්. එතකොට ඒ විතරක් නෙමෙයි, කැමති ගෑනු ළමයෙකුට ආදර යෝජනාවක් කරන්නේ කොහොමද? එයාට වෙන සම්බන්ධයක් තියෙනවද කියලා දැනගන්නේ කොහොමද?
1: හරි හරි. ඔය ඔක්කොම අහන්නේ AI ගෙන්නේ.
0: ඉන්නකො. නිදාගන්න නොදී බුරණ අල්ලපු ගෙදර බල්ලට මොකද කරන්නේ? හස්බන්ඩ් ගොරවනවා නින්දෙන්. මොකද කරන්නේ ඒකට? යාළුවෙක් වීකෙන්ඩ් එකේ අපේ ගෙදර එනවා කිව්වා.
1: AI එකෙන් අහනවා.
0: යාළුවෙක් වීකෙන්ඩ් එකේ අපේ ගෙදර එනවා කිව්වා. එයාට එන්න එපා කියන්න බෑ. අනේ මන්දා මොකද කරන්නේ?
1: මොකක්?
0: යාළුවෙක් අපේ ගෙදර එනවා කිව්වා වීකෙන්ඩ් එකට, එන්න එපා කියන්න බෑ. අනේ මන්දා නෑ මොනව කරන්නද කියලා.
1: ඔයා අමාරු මනුස්සෙක් නේ.
0: ඇයි?
1: ඔයා ඒක ඇහුවද AI එකේ?
0: මොකද්ද?
1: මං ඔයාලගේ ගෙදර ලබන සතියේ එනවා කියපු එක.
0: නෑ මං ඇහුවේ නෑ.

0: ඔබට අවශ්‍යම මොහොතේදී විශේෂඥ තාක්ෂණික සහාය සමගින් ගමන බ්‍රේක් නොකර යන්න. LOLC General Insurance Free Help.
1: Thailand කියන්නේ සංචාරක ගමනාන්තයක්.
2: හැබැයි අද වෙද්දී තායිලන්තයේ ප්‍රධාන පෙළේ විශ්වවිද්‍යාලවල, යුරෝපා විශ්වවිද්‍යාලවල තියෙන හැම උපාධි පාඨමාලාවක්ම පටන් අරන් තියෙනවා.
3: Hello, hi, මම Jason. Higher studies වලට ඔයා පිටරටකට යන්න ඉන්නවා නම් ඒකට හරියන්නේ තායිලන්තේ. මොකද ඒකට ලොකු පියදමක් යන්නේ නැහැ. එහෙදි යාලා ළමයින්ට ස්කෝලර්ෂිප් පවා දෙනවා. ඇත්තටම මගේ ජීවිතේ සක්සස් උනේ තායිලන්තයට ආවට පස්සේ.
1: ඉතින් ඒ විදිහට තායිලන්තේ ඉගෙනගෙන ඕස්ට්‍රේලියාවට, බ්‍රිතාන්‍යයට, එහෙම නැත්නම් ස්විට්සර්ලන්තයට යන්නත් පුළුවන්. Global University Partners. කතා කරන්න 0718492492. 0718132777.
4: පරම්පරා ගණක් අපේ රටේ හොඳම ඇලුමිනියම් දුන්න විශ්වාසය පරිස්සම් කරපු ක්වොලිටිය මේන්ටේන් කරපු ගැරන්ටියත් එක්කම වොරන්ටියක් දෙන ඇලුමිනියම් නම් ඇලුමෙක්ස්ම තමයි.
5: ආහහහ ඇලුමෙක්ස් නම් වොරන්ටි විත් ගැරන්ටි.
6: ඇලුමිනියම් ඕන තරම් ඇලුමෙක්ස්.

0: නැනු නගසුදු කොටිගෙන ඒ දිස්නේ
1: දැනෙන්න අහන්න සතියේ දවස්වල හවස දෙකට
2: සියත hot and spicy with sudu kochchi
1: ගොඩක් කදරේ කරේනා කරේනා කරේනා මොකද යනගෙන ඉන්නේ අම්මා මේ මගේ හොඳම සාරිය අපේ පරම්පරාවෙම දෙලි ගන්නවා ඔයා
3: කරේනා මං හිතුවේ ඔයා අපේ පොලට මෙහෙම කරයි කියලා
1: සුරාජ් මේ ළමයාට කියන්න දුෂාන් එන්න කලින් මල්ලොසරිය අඳ ගන්න කියලා සුරාජ් දුෂාන් අයියත් එන එකේ
4: අනේ මම දාල යන්නේ පා කරේනා
5: මල්ලොසරිය දැක්ක දාට සුදු මැණිකගේ සුඳුරු මුහුණ
6: දුෂාන් ජයතිලක සමගින් අද උදේ 10ට සියත 2020 ශ්‍රී ලාංකීය රියැලිටි වේදිකාවේ අලුත්ම පෙරළිය සියත වොයිස් ඔෆ් ෆැමිලි ටැලන්ට්කට විතරක්ම ප්ලේස් එක හම්බෙන එකම පවුලේ දෙන්නෙක් එකට සිංකරන දැවැන්තම වේදිකාව එකම කිරුලක් වෙනුවෙන් කැපවීමෙන් අධිෂ්ඨානයෙන් තරඟ කරන සියත වොයිස් ඔෆ් ෆැමිලි ජූලි 10වැනිදා සිට සෑම සිකුරාදා හා සෙනසුරාදා දිනකම රාත්‍රී 7ට සියත ටීවී තුලින් උණුසුම අත්විඳින්න වෙනස අත්දකින්න ඔබත් ලෑස්ති වෙන්න 98.2 98.7

0: Hola, ¿y todo tiene ahora fi? A ver, individual, satiante, ya no pío, ma, o ver satana, samo. Hola, a ver, a ver, a ver, a ver, a ver, a ver, a ver, a ver, a ver, a ver, a ver, a ver, a ver, a ver, a ver, a ver, a ver, a ver, a ver, a ver, a ver, a ver, a ver, a ver, a ver, a ver, a ver, දුව නිදිමරනවා ඇයි දන්නේ නැහැ කියලා අහන්නේ AI එකෙන්. ඕ ලෙවල් කළ දුව සමාජ මාධ්‍ය සාදවලට යනවා මොකද කරන්නේ? කෙල්ල කැමති නැහැ මොකෝ කරන්න කියලා අහන්නේ AI එකෙන්. බොසාට බොරුවක් කියලා නිවාඩුවක් ගන්න මොකද්ද කියන්නේ බොරුව?
1: ඒකත් AI එකෙන්.
0: ඔව්. තව ඔය වගේ 1000ක් ප්‍රශ්න අහනවා. කළු පාට මොන පාටද? නිල් පාට ඇයි සුදු පාට නෝනේ? ඔළුව ඇයි බෙල්ලට උඩින් තියෙන්නේ? නහය ඇයි මූණ මැද?
1: ඒවා හැම එකම නාමල පිපෙයිද?
0: ඈ?
1: තව ටික දවසක් ගිහිල්ලා කඩේට ගිහින් බඩු ගන්නෙ කොහොමද? බඩු ගන්නකොට සල්ලි දෙන්න ඕනද? නානකොට සබන් ගන්නෙ කොයි වෙලාවටද? බත්තට වතුර තියන්නේ මොන පුරුකටද? හැඳි ගන්නෙ හැන්දෙන්ද? කන්නේ කටින්ද?
0: ඈ?
1: ආච්චි පොලිසියද?
0: ඈ?
1: ඉරපා යන්නේ දවල්ටද?
0: මොනවා?
1: නෑ ඉතින් තව ටික දවසකින් ඕහයි ඇවිදින්නේ කකුල් වලින්ද? බුදියන්නේ හරහටද? ඔය වගේ මේකේ තව තව කියන්න බැරි ගොඩක් ඒවත් AI එකෙන්ම ආයි අහලා කොරයි. බලමුකු.
0: ඈ?
1: අපි තින්දීනේ.
0: ඉතින් ඇයි සැරවුනේ?
1: නෑ ඉතින් මේකම AI නේද? පාන. මේ ඩ්‍රාම එක මේ AI දාලා කරගන්න කියන්නේ මේක.
2: ඔව් ඔව් සරි.
0: ඉරාමේක දැන්.
2: යන්න.

0: නිවසට අවශ්‍ය හැමදේම 60% දක්වා ඩිස්කවුන්ට් එක හොඳම බ්‍රෑන්ඩ්ස් වලින් අරගන්න. අගෝස්තු 31 දක්වා පමණයි. සිංගල් බිග් බොනන්සා මිඩ්-ඉයර් ෂොපින් ෆෙස්ටිවල්.
1: සැමට අත දුන්, ගමනට ජවය දුන්, රටට පණ දුන්, 30 වසරක විශිෂ්ටත්වයේ අභිමානය. People's Leasing විශ්වාසයේ ප්‍රමුඛයා.
2: ඉනවෙන්න මෙන්න වෙලාව.
3: හුඟක් වෙලා කල්පනා කරලා ජූලියස් සීසර් අහස දිහා බලලා තව වචනයක් කිව්වලු.
4: අහසින් වැටෙන එක.
3: ඔව් කියනකෝ අහසින්.
4: නෑ නෑ ඒක අපේ රටේ එකක්.
3: කියනකෝ.
4: අර අහසින් වැටෙන එක දීපින්දක් කරා.
3: ජූලියස් සීසර් කියනවා අහසින් නෙහා තරු මල් දිගේ මගේ අකානම උස්සගන්න එපා. අහසින් වැටෙන එක දීපින්දුවක්වත් මේ රූබිකන් නදියට යන්න නොදි ඒක ඔක්කොම පරාක්‍රම සමුද්‍රයට පුරවන්න ඕනේ කියලාද?
5: දන්න සුපිරි රේඩියෝ ඩබල අත්තෙක්ක සියත FM Breakfast Drive අනුග්‍රහය
6: පොළොවේ රන්ගස්වනු නැවුම් බවින් පුරවාගෙන අඩුම මිලට කොහොමද දෙන්නේ?
7: රට පුරා අපේම ගොවි පවුල් දහස් ගණනකින් ගන්න නිසයි මේ අඩුම මිල.
8: රට පුරා හැමෝටම සේවාව සපයන එකම හිතවතා කාගිල්ස් ෆුඩ් සිටි.
9: ශ්‍රී ලාංකිකයන් 95%කට වඩා ආවරණය කරන ශක්තිමත් 4G ජාලය සමගින් හච් ඔබව අසීමිත අවස්ථා පරිලෝකයට පිළිගනී. හච්
10: රුපියල් 35,000 අඩුවෙන් ගන්න පුළුවන් සුපිරිම ස්මාර්ට් ෆෝන් එක දැන් ඔනර් විතින් ඔනර් X5B Plus සිග ප්‍රදර්ශනාගාර සහ බලයලත් අලෙවි නියෝජිතයන් විතින් දැන් ලබාගත හැකි.
11: සුබ දවසක්.
12: අලුත් වෙලා,
11: පහසු වෙලා,
12: තෑගි වැඩි වෙලා,
11: දවස සුබයි, සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය.
13: The Palace ගම්පහ අවසාන නිවාස 25. දැන්ම කතා කරන්න 0710666222 Prime Residencies.
14: ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ඉතාලිය, ඕස්ට්‍රේලියාව, නව සීලන්තය, සිංගප්පූරුව වගේ රටවල් 17කට මෙයවන අපේ ඇලුමෙක්.
15: ඇලුමිනියම් ඕන තරම්. ඇලුමෙක්ස් නම් ඉස්තරම්.
16: සුපර්මෙට් දකුණු කොරියාවෙන් ආනයනය කරන නියමිත ඒසෙන් අගෙන් අනුන උසස් තත්ත්වයෙන් යුත් සිංක් ඇලුමිනියම් රූෆින් ෂීට්. වසර 10ක වගකීම. වහලා ගන්න නැතුව වහලා ගන්න සුපර්මෙට් රූෆින් ෂීට් දාන්න.
17: 1500cc turbo engine එකකින් බලගැන්වෙන bike X55 ඔබේ රිය පැදවීමේ අත්දැකීම නව මානයකට රැගෙන යන්න. test drive එකක් වෙන් කරවා ගන්න. අමතන්න 0114700678.
18: ඕනම කැමක් temperature කරගන්නේ තනියම බට.
19: real mapate experience එකකට නැල්වත් බට.
0: ශ්‍රී ලංකාවේ අනර්ගතම නිමාවේ විශාලතම ප්‍රමාණයේ porcelain tile එකතුව majestica lanka tiles
3: සතුට රස ගුණ මුසුමන කැමවල රස සුරකිනා
0: කුකුෆ්‍රයි RBD පොල්තෙල් 60 වසරකට වැඩි විශ්වාසයෙන්
6: මුළු පවුලටම මගේ ගානටම ඔබ ආස කරන සැප නිින්දක සුවය විඳිමු. ඇවිත් යන්න එන්න Valentino Italy flagship experience center Ward Place Colombo 7 වෙත. හොඳ නිින්දක් කියන්නෙම හොඳ හෙට දවසකට පළමු පියවරයි.
4: full charge එකෙන් කිලෝමීටර 150කට වැඩි දුරක් නිවසේදීම charge කිරීමට හැකියාව ඇති lithium ion battery සමගින් එන Bajaj Vigo electric 3 road රථය David Pieris e-mobility වෙතින් 0114700550.
8: රන් පවුමකට ඉහළ අප්‍රිකාරමත් අමතන්න 0115880400 LOLC රන් සවි රන්නය සේවාව වලස්සමට තියෙන රත්තරන් අදිස්සියට තියෙන තැන.
2: ඩිලිවරි පරක් වෙලා ඕඩර්ස් මිස් වෙනවද? affordable cost එකකට ඉක්මනට packages යවන්නත් ගෙන්න ගන්නත් pick me flash තියෙනවා. ඔයාගේ business එකත් express කරන්න pick me flash කරන්න.
9: මම මගේ මුළු business එකටම SLIC business club රක්ෂණයක් දැම්මා.
11: shop එක හරු කැඩුවත් දැන් ප්‍රශ්නයක් නැහැ.
7: ගන් වතුරට සුරසුරුමෙට දැන් මම බය නැහැ.
10: ඒක රක්ෂණයකින් business එක රක්ෂණය කරලා දියුණුත් කරන රක්ෂණය. ශ්‍රී ලංකා insurance general business club.
0: නිවසට අවශ්‍ය හැමදේම 60% දක්වා discount එක හොඳම brands වලින් අරගන්න. අගෝස්තු 31 දක්වා පමණයි. single big bonanza mid year shopping festival.
5: 98.2 98.4

0: විතරයි.
1: කඩේ වහලට දාපු ෂීට් මාස 3න් මලකඩ කාලා. විකුණුපු මිනිහා ෆෝන් ආන්සර් කරන්නේ ආගියතක් නෑ.
2: බාල ෂීට් දාලා බැටකන් නැතුව සුපර්මෙට් රූෆින් ෂීට් දාන්නකෝ. සුපර්මෙට්. දකුණු කොරියාවෙන් ආනයනය කරන નિયમિત ඒසෙන් අගෙන් අනුන උසස් තත්ත්වයෙන් යුත් සින්ක් ඇලුමිනියම් රූෆින් ෂීට්. වසර 10ක වගකීම. වහලා ගහන්න නැතුව වහලා ගහන්න සුපර්මෙට් රූෆින් ෂීට් දාන්න.
3: කෑමක නම් කෑම රසටම තිබුණා.
4: පොඩි වෙනසක්. 100%ක් පිරිසිදු කොකෝ ෆ්‍රයි RBD පොල් තෙල් එක්ක මගේ ආදරණීයන්ට සතුට රසගුණ එක්කලා.
5: කොකෝ ෆ්‍රයි RBD පොල් තෙල් 60 වසරකට වැඩි විශ්වාසයෙන්
6: බිස්නස් එකට ඕඩර් සෙද්දී ඩිලිවරි ගැන වොරි වෙලා හරියන්නේ නැහැ. Pick me flash එක affordable cost එකකට ඉක්මනටම packages යවන්න වගේම ගෙන්න ගන්නත් දැන් හරිම ලේසි. Live tracking සහ goods insurance තියෙන නිසා තවත් පහසුයි. ඔයාගේ business එකත් express කරගන්න Pick me flash book කරන්න.
7: දැන් Pan Asia Bank-ෙන් ඔබේ ස්ථාවර තැන්පතු සඳහා ඉහළ පොලියක් ලබා ගන්න. අදම ඔබේ ළඟම ඇති Pan Asia Bank ශාඛාවට පිවිසෙන්න. නැතිනම් 0114 667 222 අමතන්න.
8: අසීමාන්තික අවකාශයක අපූර්වත්වය අත්විඳින්න. ශ්‍රී ලංකාවේ අනර්ගතම නිමාවේ විශාලතම ප්‍රමාණයේ porcelain tile එකතුවන Majestica Lanka Tiles.
9: ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ඉතාලිය, ඕස්ට්‍රේලියාව, නව සීලන්තය, සිංගප්පූරුව වගේ රටවල් 17කටම යවන අපේ ඇලුමෙක්ස්.
10: ඇලුමිනියම් ඕන තරම්. ඇලුමෙක්ස් නම්
11: ස්ටාගිල්ස් ෆුඩ් සිටි සත්‍යන්ති අඩුම මිල පෙරලිය. බීට්රූට් කිලෝග්‍රෑම් එකක් වෙළඳපොළ මිල රුපියල් 520යි. අපේ මිල රුපියල් 290යි. පිපිඤ්ඤා කිලෝග්‍රෑම් එකක් වෙළඳපොළ මිල රුපියල් 240යි. අපේ මිල රුපියල් 80යි.
12: මෙම මිල ගණන් පෙර දැනුම් දීමකින් තොරව වෙනස් විය හැකිය. මෙම දීම නව ලඟු වන්නේ 2026 අගෝස්තු 8 සිට 10 දක්වා. තොග අවසන් වන තුරු පමණයි. කොන්දේසිසයි
13: ඒක හරිම අපූරු ලෝකයක්. හරියට ඇලිස් ඉන් ද වොන්ඩර්ලෑන්ඩ් වගේ.
14: පොඩි පරහකට තියෙන මේ කතාවේ ඇලිස් නෑ. ඒ වෙනුවට දැනට ඉන්නේ මම. ප්‍රශ්නයක් නෑනේ.
13: මියුසික්. කතා කරන සත්තු. දුම්පිමින නිල් පාට දළඹුව වෙනුවට ඒ තිබ්බි ලෝකේ තියෙන වටිනාම දේවල්. සෝනි, අයිවා, ෂාප්, LMG. තේකබඩුවල ලස්සන.
15: ඔය ඔක්කොම ගන්න දැන් පොඩි ගානක් දාලා බැලන්ස් එක ටික ටික ගෙවන්න පුළුවන්. තේරුණාද?
13: යාගේ නම සීතා. සීතා! මට කෑගස්සුනානි. එතකොට මට හැරුණා. වයිෆ් සේරම අහගෙන ඉඳලා පහුවෙද්දම මා ගෙදර ගියා. අතටත් එයා විශ්වාස කරන්නේ නෑ මගේ ඔය සීතා ඉන් ද වොන්ඩර්ලෑන්ඩ් සිහිනේ.
16: නව අනර්ග සන්නාමවල ගෘහ විදුලි උපකරණ සහ ගෘහ භාණ්ඩ සඳහා සීතා සහ ලෙක්ෂස් බයි සීතා දැන් රට පුරා.
17: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට්. රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් රූෆින් ෂීට්. වැඩි විස්තර සඳහා 1396 අමතන්න.
18: එයාලා මේ පාර එන්නේ දිනන්නම බලාගෙන.
19: හැබැයි මේක අපේ ග්‍රවුන්ඩ් එක. අපෙන් දිනු මුදුර ගන්න ලේසි වෙන්නේ නැහැ.

0: අසල්වැසි ප්‍රතිවාදීන් ජයග්‍රහණයේ අභිමානය සොයා පිත්තෙන් පන්දුවෙන් ගැටෙන තරග දෙකකින් සමන්විත උද්වේග කර ඉන්දු ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය.
1: පළමු තරගය අගෝස්තු 15 ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ සිට පන්දුවෙන් පන්දුව සජීවව සියත ටීවී ඔස්සේ.
0: දිනන ක්‍රිකට් නම් සියත තමයි. අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන්.

0: ये था टॉप स्टोरी
1: තියුණු ආයුධ තොගයක් සමග 6 දෙනෙක් අත්අඩංගුවට රත්මලාන ගුණාවිල ප්‍රදේශයේ නිවසක තිබී තියුණු ආයුධ තොගයක් සමග සැකකරුන 6 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ ගල්කිස්ස දූෂණ මර්ධන අංශයේ නිලධාරීන් විසින් සිදු කළ වැටලීමකදී රත්මලාන ආතර් ප්‍රදේශයේදී අයිස් මිලිග්‍රෑම් 1000ක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට

0: ඉලංගුවට ගනු ලැබුවා. ඔහුගෙන් සිදු කළ මූලික ප්‍රශ්න කිරීම්වලදී අදාළ නිවස සහ සැකකරුවන් පිළිබඳ තොරතුරු අනාවරණය වූ බවයි පොලිසිය පැවසුවේ. එම නිවසේ තිබී කඩු තුනක්, කෙටේරියක්, කිනිසි තුනක් සහ බෙරට නිෂ්පාදිත අත්බෝම්බයක්ද සොයා ගැනුණා. අත්අඩංගුවටගත් ප්‍රධාන සැකකරු 29 හැවිරිදි පුද්ගලයෙකු වන අතර සැකකරුවන් රත්මලාන, නාවලපිටිය සහ ඇහැලියගොඩ යන ප්‍රදේශවල පදිංචිකරුවන්. දැන් විදෙස් පුවතක්. තායිලන්තයේ ගිනිඅවි සම්බන්ධ නීති සංශෝධනය කිරීමට එරට රජයේ අවධානය යොමුව තිබෙනවා. පාසල් සිසුවෙකු විසින් පුද්ගලයන් 8 දෙනෙකු වෙඩිතබා ඝාතනය කිරීමේ සිද්ධිය නතරව අදාළ නීති සංශෝධනය කිරීම කෙරෙහි එරට අග්‍රාමාත්‍යවරයාගේ අවධානය යොමු වුණා. මෙම නීති සංශෝධනය කර ඇත්තේ පොදු ස්ථානවලට ගිනිඅවි රැගෙන යාම තහනම් කිරීමටත්, රජයේ ආරක්ෂක අංශ සමාජිකයන්ට පමණක් ආයුධ භාවිත කිරීමට හැකිවන ලෙසයි. බැංකොක් කී පාසලකයේ සිදු වෙඩි තැබීමකින් පාසල් ගුරුවරුන් 5 දෙනෙකු මියගොස් තවත් 30 දෙනෙකු තුවාල ලැබුවා. වෙඩි තැබීම සිදු කර ඇත්තේ පාසලේම 14 හැවිරිදි සිසුවෙකු විසින්. තායිලන්ත පොලිසිය සඳහන් කළේ වෙඩි තැබීම පසු සිසුවාද එම ගිනිඅවියෙම වෙඩි තබාගෙන සිය දිවි හානි කරගෙන ඇති බවයි.
1: අනුග්‍රහය සැමට අතදුන්, ගමනට ජවයදුන්, රටට පණදුන්, 30 වසරක විශිෂ්ටත්වයේ අභිමානය People's Leasing විශ්වාසයේ ප්‍රමුඛයා. David Peris Automobiles within GWM Hybrid Hub, Plug-in Hybrid SUV Madili Rasak, Haval H6, Haval GT, Tank 300 Ha, Tank 500 Ratha, then Union Place GWM Experience Center within Amathanna 01117886666. Anuwatai Dashama Deken, Anuwatai Dashama Hataren.
2: Adu Hamu Vemuda Api, Adu Senase Muda Api.
3: Weekend Theater.

0: හොඳ හිතවතුන් හිතවතීනි, අද අපි අපේ සතියන්තේ ජනප්‍රියතම වැඩසටහන ජින්තු විඩිය වැඩසටහන තුලින් අද අපි කතා කරන්නේ AI ගැන තමයි කතා කර කර හිටියේ. හිතවතුනි අපි කොච්චර මේ AI ගැන අපි ඍණාත්මකව කතා කරා වුණාට මේකේ ධනාත්මක දේවල් තිහුත් ඇත්තකුත් තියෙනවා ගොඩක්. ඉතින් හැමදේකම හොඳ නරක දෙකම තියෙනවනේ. දැන් හිතවතුනි එහෙම බැලුවාම හොඳ නිසා තමයි නරක පවතින්නේ. නරක නිසා තමයි හොඳ පවතින්නේ.
1: ඒකෝම
0: ඒටි මහත්තයෝ, දැන් හිතන්නකෝ, දැන් හොඳයි නරකයි කියලා දෙකක් නොතිබුණනම් හොඳ හොඳයි කියලා අපි කොහොමද දන්නේ නරක නොතිබුණනම්?
1: හරියට හරිනේ
0: ඒකනේ. ඒ වගේ තියෙනවා. ඉතින් අපි බලන්න ඕන. එතකොට AI නිසා ලෝකේ ගොඩක් දෙනෙකුට රස්සාවල් නැති වුණා. ඉතින්
1: හැබැයි දෝතුනි, දෝතුනි මම එකක් කියන්න. ජින්තු විද්‍ය සතියන්තෙනුත් ගැලෙව්වා. අපි AI දාලා කරගන්නම්. ඔයාලා දැන් රිටයර් වෙන්න කියලා කියපු දවසට බලාගම්.
0: මොකද්ද?
1: ජින්තු විද්‍ය සතියන්තෙනුත් වීකෙන්ඩ් එකෙනුත් අයින් කරා. අපි ඒක AI දාලා අපිට කරගන්න පුළුවන්. ඔයාලා දැන් රිටයර් වෙන්න කියලා කියපු දවසට අපි බලාගම්.
0: මොකද්ද බලාගන්නේ?
1: අර සතිය දවස් වලින් ප්‍රෝග්‍රෑම් එක අයින් කරපු දවසේ වෙච්ච දේම තමයි ඉතින් බලාගන්න වෙන්නේ. බලාගම්.
0: මොකද එදා උනේ?
1: මොකුත් නැහැ, ඇඬෙන්න වගේ ආවෙ පොඩ්ඩක්.
0: ඈ?
1: පස්සේ මල් ළඟ සල්ලි තිබ්බෙත් නැහැ. ඔයාගේ ගානේ පස්සේ දෙන්නම් කියලානේ පොඩ්ඩක් බීලා අඬනවා ගෙදර ගියේ.
0: ඇයි පොඩ්ඩක් බිව්වේ?
1: ගොඩක් බිව්වා නම් ඉතින් ඒකෙත් මෙව්ව එක මතනේ.
0: දැන් ඔය පරණ දේවල් අදින්න අවශ්‍ය නැහැ නේ මාත්‍යෝ. දැන් මෙතන ඩ්‍රාමා එකට මම මේ දැන් මෙතන මෙහෙම හදාගෙන ආවා. දැන්
1: මාත්‍යෝ මෙතන මේ දැන් එහෙම බෑ. දැන් මේ වැඩසටහනයි අර වැඩසටහනයි ඒගොල්ලෝ කියයි ඒගොල්ලන්ගේ කොපි කරලා අපි කරනවා කියලා.
0: එහෙම නෑ ඉතින්. එහෙම කියන්න පුළුවන්. ඒ වුණාට එහෙම නෑනේ. අනිත් ඔබතුමා දැන් මට මෙතන පසුබිම හදන්න දෙන්නේ නෑනේ. වැඩිම පයින්නවනේ.
1: ඈ මම කියන්නේ මේ කතා කරන දැන් අපි දෙන්න කතා කරලා මෙහෙම නිකන් අර සජීවී තාලෙට මේක ගේන්න එපා. මොකද එහෙම වුණොත් මෙතන මේ වීකෙන්ඩ් එකට මේක ගැලවෙන්න පුළුවන් අරක කොපි කරලා මෙතන කරනවා කියලා.
0: ඉතින් මාත්‍ය මොකද්ද කියන්නේ? මම කරන්නේ මේක වෙනසක් කරන්නත් ඕනලු.
1: කතාවේ පසුබිම ඔච්චර ඕනේ නෑ. කතාව ගෙලින්ම කතාවට එන්නක ඉවරනේ. මෙතන තවද පසුබිම තව ගොඩක් තියෙනවා.
0: තව ඒ ඉතුරු කෑල්ලේ තියෙනවා.
1: ඉතින් මාත්‍යලා මේ පසුබිම විතරනේ අන්තිමට. මේකේ කට් පහයි තියෙන්නේ. පහේම පසුබිම. පසුබිමට වෙලා ඉන්නේ අන්තිමට දෙන්නත් එක්ක.
0: කොහෙ පසුබිම?
1: සියට FM එකේ පසුබිමේ ඉන්නේ තියෙන්නේ. ඉතින් ආයි ඉස්සරහ ලානේ ගන්න නෑ මේ උනොත් නම් දිගටම.

0: සතිපතා ස්කූටර් දිනපතා ස්මාර්ට්ෆෝන් වික්‍රේසර් හෝ වික් ලයිටවල ඇති එස්කෝඩ් අංකය 2343ට දැන්ම SMS කර දවටනේ ළඟ තබා ගන්න. වික් බොනැන්සා
1: ඩිලිවරි පරක් වෙලා ඕඩර්ස් මිස් වෙනවද? affordable cost එකකට ඉක්මනට packages යවන්නත් ගෙන්න ගන්නත් pick me flash තියෙනවා. ඔයාගේ business එකත් express කරන්න pick me flash කරන්න.
2: 1500ක අඩුම මාසික වාරිකයකට audio system එකක් කරගන්න.
3: advance එකෙන් ඕන දෙයක් අද ගෙවන්න ගන්න.
2: advance ticket ටික pay.
4: ශක්තිමත් සමාගමක බුද්ධිමත් ආයෝජනය. මාස 25ක ස්ථාවර තැන්පතුවක් කල්පිරීමේදී 14% සහ ජ්‍යෙෂ්ඨ පුරවැසි සඳහා 14.5% සමසම පොලියක් LB ස්ථාවර තැන්පතු trading A-LKA outlook stable ලියාපදිංචි මුල්‍ය සමාගමකේ ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනો රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනો ප්‍රීමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට් රයිනો රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනો ප්‍රීමියර් රූෆින් ෂීට් වැඩි විස්තර සඳහා 13996 අමතක

0: හරි හරි කමන්න හිතවරින් අපි ටක් දාලා කතාවට එමු. ඔන්න දැන් කතන්දරේ අද AI ගැන තමයි අපි කතා කරේ. මේ අපි දැන් ලයිට් බිල්, වතුර බිල්, Wi-Fi බිල් ගෙවනවා වගේ අනාගතේ AI බිලකුත් ගෙවන්න නොවුනොත් අන්නේ දාට අපි මේ ජෝක් කිරිල්ල නතර කරනවා.
1: අපි කියන්නේ ඔන්න ඔයා කියලා කියනවා. මම තව නම් එහෙම අවස්ථාවක් යන්නේ නැන්නේ. මේක නතරද බලු. ඔය දාපාරෙන්දලි.
0: හරි බලන්නකො මම ඔබතුමා කියන්නේ නැද්ද? අපි මෙතන පොඩි සංවාදයකට ඇවිල්ලා මෙතන ඩ්‍රාමහයකට හැමදාම මේ ඩ්‍රාමා දැන් රටේ ඩ්‍රාමා සමාජ ඩ්‍රාමා, ගෙදර ඩ්‍රාමා, ඔෆිස් වල ඒක ඔෆිස් වල එක එක තැන් වල එක එක සෙක්ෂන් වල එක එක විදිය ඩ්‍රාමා, ටීවී එකේ ඩ්‍රාමා, ඩ්‍රාමානේ හැමතැනම තියෙන්නේ. අපි පොඩක් මේක සංවාදාත්මකව ගිහිල්ලා මෙතන අපි කැලිම මේ තනින් ඩ්‍රාමා මේ එමු.
1: අන්තිමට ඩ්‍රාමා එක තනින් එන්නේ තී සංවාදාත්මක යටිදී කෝගියදී ඩ්‍රාමා තමයි දවතේ එම් බැලුවා.
0: හරි හරි. ඔන්න දැන් අද අපි හිතවතුනි අපි කල්ලුත් AI ගැන ඩ්‍රාම එකක් කරා. අද අපි කල්පනා කරා අපි අද ඩ්‍රාම එක ලියන්නේ. දැන් අපි මම ලිව්වන්න බලන්න මම AI දාලා අපි AI එකට දුන්න ඩ්‍රාම එකක් ලියන්න කියලා.
1: අන්න ඕකට තමා කියන්නේ විහිං
0: විහිං වල කපා ගන්නවා තමන්ගේ.
1: මතියෝ මොනවද මේ?
0: නෑ එහෙම නෙමෙයි මේක ටෙස්ටිං වන්නේ.
1: හරි හරි කරන්නකෝ.
0: ඉතින් AI එකට මම දාලා මම ඩ්‍රාම එකක් ලියන්න කියලා දුන්නා. දැන් අපි මේක වොයිස් කරනවා මේ මහත්තයයි මමයි AI එකෙන් වොයිස් කරනවා වගේ.
1: අර කිසිම හැඟීමක් නැහැ.
0: ඔව් හැඟීම එන්න ඕන තැන් වල වචන වලට නෙමෙයි හැඟීම එන්න වෙන වෙන විදිය වල වලට එක එක ශෛලිය වෙනස් වෙනවා. ඒ දන්නවනේ AI අර ඒ වගේ අපි මෑන් AI එකෙන් ලියපු ඩ්‍රාමා එක AI විදිහට අපි වොයිස් කරනවා. මේ මල්ලීලා කට්ස් වැඩිපුර තිබුණටින් ඒවා කට් කට් කරලා දායිනේ නේද?
1: කට් කරලා දානෝ කියන්නේ ඒක අයින් කරලා දාන්න නෙමෙයි කට් එකක් වැඩිපුර දාන්න කියන එක.
0: ඕ ඕ ඕ
1: හරි.
0: එහෙනම් අපි ඒ වගේ නාට්‍යයක් කරනවා ඊළඟ කොටසින් නම් අපි කරමු.
1: හත් වෙලා මේකත් ඊළඟ කොටසේද? මෙහෙම ගියොත් නම් ඉතින් AI එකට කියලාම මේක කරවයි මේක.
0: ඉන්නකෝ
1: ඉන්නකෝ.

0: ഡെങ്കു മാറാന്തികായി. මේ ප්‍රජාවෛද්‍ය විශේෂඥ ප්‍රසිලා සමරවීර.
1: දින දෙකකට වඩා ඔබට උණ තිබුණොත් ඒ ඩෙංගු රෝගය විය හැකිය. එම නිසා සුදුසුකම් ලත් වෛද්‍යවරයෙකු හමු වී අවශ්‍ය ප්‍රතිකාර ගන්න. ඔබට උණ රෝගය සෑදී ඇත්නම් ඒ ඩෙංගු රෝගය විය හැකි බැවින් විවේකයේ සිටීම ඉතා වැදගත්.
0: මෙම පණිවිඩය ඔබ වෙත කෙනාවේ මොරිසන් පැරසිටෝල් වෙතින්.
2: ඇඟ රිදෙනා වගේ තාත්තේ.
3: හිට මුලින්ම වැඩට යන දවස නේද? එන්න.
2: මං කාලදරයක් නැතුව ආවා තාත්තේ.
3: හරි පුතේ. ඉස්සරහටත් අභියෝගයට අභියෝගයක් වෙන්න.
4: ජාත්‍යන්තර ප්‍රමිතියෙන් නිපදවන දේශීය නිෂ්පාදනය පැරසිටෝල් අභියෝගයට අභියෝගයක්.
5: කරේනා කරේනා කරේනා මොකද යනගෙන ඉන්නේ? අම්මා මේ මගේ හොඳම සාරිය. අපේ පරම්පරාවෙම දැලි ගන්නවා ඔයා.
6: කරේනා මං හිතුවේ ඔයා අපේ පොරට මෙහෙම කරයි කියලා.
5: සුරාජ් මේ ළමයාට කියන්න දුෂාන් එන්න කලින් මල්ලොසරිය අඳ ගන්න කියලා.
7: රාජ් දුෂාන් අයියා තෙනේකේ
8: අනේ මම දාල යන්නේ පා කරීනා.
9: මල්ලසරිය දැක්ක දාට සුදු මැණිකගේ සුඳුරු මුහුණ.
10: දුෂාන් ජයතිලක සමගින් අද උදේ 10ට සියත 2020
0: ඕෆිට් ප්‍රීමියම් ඉන්වර්ටර් එයා කන්ඩිෂනර් රුපියල් 179,999 සිට ස්මාර්ට් වයිෆයි ෆාස්ට් කෝලින් සමග 12,000 18,000 24,000 BTU වලින් පූවා වගකීමක් සමග ලංකාවේ අඩුම මිලට අඩුම මිලදී ගන්න අමතන්න 0676252320.
11: ඔබත් විදෙස් අධ්‍යාපනය සඳහා සිහින දකින්නෙක්ද? ඕ ලෙවල් ඒ ලෙවල් හෝ උපාධියෙන් පසු ඔබගේ උසස් අධ්‍යාපනය මහා බ්‍රිතාන්‍යයේ හෝ ඕස්ට්‍රේලියාවේ පිළිගත් විශ්වවිද්‍යාලයකින් අවම වියදමකින් හදාරා විදෙස් අධ්‍යාපන සිහිනය සැබෑ කර ගන්න. අධ්‍යාපනයෙන් පසු වසර දෙකේ සිට ඉහළට පූර්ණ කාලීන රැකියා අවස්ථා, ශිෂ්‍යත්ව දීමනා වට්ටම් ඇතුළු තවත් බොහෝ තේ. වැඩි විස්තර සඳහා අමතන්න WhatsApp කරන්න 0718492492 0718123777. Global University Partners, Number 221, Dharmapala Mawata, Kolamba 7.
12: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමිය ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට්. රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමිය රූෆින් ෂීට්. වැඩි විස්තර සඳහා 13.96 අමතන්න.
13: අත්‍යවශ්‍ය භාණ්ඩ සඳහා අසමසම අඩුම මිල කාගිල්ස් ෆුඩ් සිටි වෙතින් සුදු සීනි කිලෝග්‍රෑම් එකක් රුපියල් 210යි. රතු පරිප්පු කිලෝග්‍රෑම් එකක් රුපියල් 224යි. කීරි සම්බසහල් කිලෝග්‍රෑම් එකක් රුපියල් 260යි. සුදු කකුල් සම්බසහල් කිලෝග්‍රෑම් එකක් රුපියල් 235යි. තිරුගු පිටි කිලෝග්‍රෑම් එකක් රුපියල් 158යි. මෙම මිල ගණන් පෙර දැනුම් දීමකින් තොරව වෙනස් විය හැකිය. මෙම දීමන අවලංගු වන්නේ 2026 අගෝස්තු 8 සිට 10 දක්වා තොග අවසන් වනතුරු පමණයි. හොන්දිසි සහිතයි.
14: ඕනම දෙයක් පොඩ්ඩ වැඩි වුණත් ප්‍රශ්නයක්. දැන් බලන්න බඩමුට්ටුවල ගාන පොඩ්ඩක් වැඩි. කාලකින්දලා මගේ බඩත් පොඩ්ඩක් වැඩි. කොලෙස්ටරෝල් පොඩ්ඩක් වැඩි ඉන්නේ.
15: එතනදි පොඩ්ඩක් වේගෙත් වැඩි.
16: ගන්නවා ලයිසන් එක.
17: දැන් හරිනේ අමාරු.
15: වයිෆ්ගේ කටත් පොඩ්ඩක් වැඩි.
14: වැඩි වෙන හැමදේම ප්‍රශ්නයක්. හැබැයි කොච්චර වැඩි වුණත් ආස හිතෙන එක දෙයක් නම් තියෙනවා. ෆික්ස් ඩිපොසිට් එකකට අපිට හම්බ වෙන පොලිය.
15: මේ දවස්වල නම් ඉතින් හැමෝගෙම පොලිය වැඩි.
14: හැබැයි සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනන්ස් ඒගොල්ලන්ගේ ෆික්ස් ඩිපොසිට් එකකට ගෙවන පොලිය ඊට වඩා

0: සියත පත්තරේ විත් හසා උදේ හතයි පනහට අනුග්‍රහය CDB එක රොන් ගණතෙන් කරන ඔබේ ජල විදුලි දුරකතන බිල් පතට රොන් සහනයක් දිනුම් මැදීමට ඇතුළත් වෙන්න ළඟම CDB ශාකාවට එන්න. අද මම තන්න 0111 7383 388 CDB රන් අය රත්තරන් අය දෙන ඉස්තරම්ම තැන. 2025 වසරේ SLIC ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පු හිමියන්ට හිමිවන දැවැන්ත බෝනස් ප්‍රතිලාභයේ අගය රුපියල් කෝටි 1460 ඉක්මවයි. ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ලයිෆ් දියකමින් මවකමින්.
1: හදන ගෙදර ෆිනිෂින් වැඩවලට බඩු ගන්න කොහෙද හොඳ?
2: ස්විස්ටෙක් ඕතරයිස් ඩීලර් කෙනෙක් ගාවට යන්න. ඒගොල්ලෝ ඕනම දෙයක් හරි විලට විකුණන ජෙනුවින් අය.
0: ස්විස්ටෙක් ගන්න ඕනේ හොඳම තීරණය.
3: සිල්වත් මිනිස්සු පින්වත් වැඩ කරද්දී ඔබත් ධිරිමත් වෙන්න.
4: බුදුරජාණන් වහන්සේට යමක් පූජා කරනකොට මොකටද ඔහොම පූජා කරන්නේ? ඕව නිකන් නැතිනාස් වෙනවනෝ තේරුමක් නැහැනේ. එහෙම ඉන්නව පේනවා. තවත් කෙනෙක් දෙන දෙයක් දිහා බලලා සතුටු වෙන්න බැරි අය පේනවා.
3: ධර්මයට හිත යොමු කරද්දී කර්මය උනත් යහපත් වෙන්න පුළුවන්.
4: අපිට පින්කම් කරන්න මුදල්ම අවශ්‍ය කරන්නේ නැහැ. පන්සිල් පද පහෙන් පින්නන්නේ එක පදයක් හරි අපි ජීවිතාන්තයේ දක්වා ආරක්ෂා කරගන්න ඕන. ඒක මොන තරම් වටිනවද?
3: සසර ගමනින් එතර වෙන්න නිවන හොයා ගන්න හෙට උදැස්සන 7ට සිය තහන්න.
0: සියත බණමඩුව
3: මෙවර දේශකයානෝ රාජකීය පණ්ඩිත ශාස්ත්‍රපති පූජ්‍යපාද කිරවනාගම ධම්මසිරි ස්වාමින් වහන්සේ.
5: දැන් පෑන් ඒෂියා බැංකුවෙන් ඔබේ ස්ථාවර තැන්පතු සඳහා ඉහළ පොලියක් ලබා ගන්න. අදම ඔබේ ළඟම ඇති පෑන් ඒෂියා බැංකු ශාඛාවට පිවිසෙන්න. නැතිනම් 0114 667 222 අමතන්න.
6: සතිපතා ස්කූටර්, දිනපතා ස්මාර්ට්ෆෝන්, වික්‍රේසර් හෝ වික්‍රයිටවල ඇති එස්කෝඩ් අංකය 2343ට දැන්ම SMS කර දවටනේ ළඟ තබා ගන්න.
7: ආගීස් ෆුඩ් සිටි සත්‍යන්තී අඩුම මිල පෙරලිය. බීට්රූට් කිලෝග්‍රෑම් එකක් වෙළඳපොළ මිල රුපියල් 520යි. අපේ මිල රුපියල් 290යි. පිපිඤ්ඤා කිලෝග්‍රෑම් එකක් වෙළඳපොළ මිල රුපියල් 240යි. අපේ මිල රුපියල් 80යි. මෙම මිල ගණන් පෙර දැනුම් දීමකින් තොරව වෙනස් විය හැකිය. මෙම දීම නවලංගු වන්නේ 2026 අගෝස්තු 8 සිට 10 දක්වා තොග අවසන් වන තුරු පමණයි. කොන්දේසි සහිතයි.
8: ඇලුමිනියම් ඇලුමිනියම්මනේ.
9: දන්සලේ ෆ්‍රයිඩ් රයිස් එකේයි හෝටලේ ෆ්‍රයිඩ් රයිස් එකේයි ක්වොලිටිය වෙනස්නේ. ඇලුමිනියමුත් ඒ වගේ තමයි.
10: ඇලුමිනියම් ඕන තරම්. ඇලුමෙක්ස් නම් ඉස්තරම්.
11: බිස්නස් වැඩවලට ට්‍රක් හොයලා මැති වෙලාද? අඩි 7 ඉඳන් 16 මාර වෙනකන් ඕනම ට්‍රක් එකක් ලේසියෙන්ම බුක් කරන්න. ඕනම දෙයක් ඕනම තැනකට මූව් කරන්න පික් මී ට්‍රක්.
12: ඒ මිස් මේකර් කියන වැඳිරියට තව වඳුරෙක්ව කසාද බන්දල පවා දුන්නා. ඒ තරම් ඉහළ ජනප්‍රියත්වයක් මිස් මේකර් ළඟා කරගත්ත අභ්‍යවකාශයට
13: ගිහිල්ලා
12: බලන්න නේද? දැන් ඔයාලට එහෙම ජනප්‍රිය වෙන්න අභ්‍යවකාශයට එහෙම යන්න ඕනේ
13: නැහැ. දැන් මොඩ කතාව කිව්වම නැති.
12: ගොඩේ
14: ලා මකලෝ සහ ලාවට සැන්ඩි සමග සඳුදා සිට සිකුරාදා දක්වා හවස පහට අනුග්‍රහය.
3: පුංචිකාර නිවස වාහන උද්‍යානය තෝරගන්න වාහන 400ක් එකම තැන. වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකමද සහිතයි. පුංචිකාර නිවස, අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු. මාලබේ පුංචිකාර නිවස.

0: හරි හිතවතුන ඔන්න මේ ඔන්න අපි ඒයි ඩ්‍රාමක මෙතනම් පටන් ගන්න හද. ඒයි පොඩ්ඩෝ අර බලපංකෝ අර ත්‍රීවිල් එකෙන් බැහැලගිය මහත්තය පිටිපස්ස හිට් එක බෑග් එකක් දාලගිහින්නේ බං.
1: බෑග් එකක් යකෝ ඒ මනුස්සයා කොටුව ස්ටේෂන් එක පැත්තට දිව්වේ.
0: අර බෑග් එක ගනින් බලන්න.
1: මෙන්න බෑග් එක.
0: මේක ඇතුලේ ලැප්ටොප් එකකුයි සල්ලි ටිකකුයි තියෙනවා. ලොකු ෆයිල් වගේක් තියෙනවා බං. අදනම් අපිට ගොඩ ජින්තු පිටියේ දෙයියෝ නැකිටලා.
1: මනුස්සෙක් වගේද කතා කරන්නේ?
0: ඇයි?
1: ඕව අනුන්ගේ සල්ලි. බං මිනිහෙක් අමාරුවෙන් හම්බ කරපුවා. ඔහොම ඉඳපන්. මං අර මනුස්සයා වස්සෙන් දුවනවා. දුවලා ගිහිල්ලා මේ බෑග් එක දෙනවා බං මම. ඒ මනුස්සයාට
0: හිටපන් එහෙනම් මාත් එන්න.
1: ඒයි මහත්තයෝ. ඔය කහපාට සෑත් එක පොඩ්ඩක් නවතින්න. අනේ ඉන්න.
2: ඇයි මල්ලි මොකද මේ? මගෙන් වරදක් වුණාද?
1: වරදක් නෙමෙයි මහත්තයෝ. මහත්තයා ත්‍රීවිල් එකේ ලැප්ටොප් එක දාලා ගියා. මෙන්න අරන් බලන්න. තියෙනවද කියලා. බෑග් එකේ තිබුණ බඩු ටික.
2: අපොයි දෙවියනේ. මගේ කම්පැනි එකේ වැදගත්ම ඩොකියුමන්ට්ස් ටික. මම හිතුවේ මේක නැති වුණා කියලා. තැන්කියු මල්ලි. ජින්තු පිටියේ මිනිස්සු මෙච්චර හොඳයි කියලා මං හිතුවේ නෑ.
1: හරි හරි මහත්තයා. ජින්තු පිටියේ ඉන්නේ හොරු විතරක් නෙමෙයි. මනුස්සකම තියෙන කොල්ලොත් ඉන්නවා. හැබැයි ඊළඟ පාර වීල් එකෙන් බහින්න කලින් ඔයාගේ ඔළුවත් ඇඟේ තියෙනවද කියලා. බහින්න බලලා.
0: මහත්තයා බෑග් එක හොයලා දුන්නට අපිට පොඩි සම්තිං එකක් දීලා යන්න බැරිද?
1: කට කට කට මනුස්සකම තමයි.

0: यह था टॉप स्टोरी।
1: ඊශ්‍රායල් රැකියා සඳහා ආයුධම් කිරීමට හෙට අවස්ථාවක්. ඊශ්‍රායල් රැකියා ක්ෂේත්‍ර දෙකක් සඳහා වෙබ් පිවිසුම් හෙට විවෘත වන බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසනවා. නිවේදනයක් නිකුත් කරමින් එම කාර්යාංශය සඳහන් කළේ අවන්හල් ක්ෂේත්‍රයේ සහ ප්‍රතිසංස්කරණ ක්ෂේත්‍රවලට අදාළ රැකියා සඳහා අදාළ වෙබ් පිවිසුම් විවෘත වන බවයි. විදේශ සේවා නියුක්ති කාර්යාංශ වෙබ් අඩවිය ඔස්සේ මේ සඳහා ආයුධම් කළ හැකි. මෙහිදී ආයුධකරුවන් 4000ක් සඳහා ලියාපදිංචි වීමේ අවස්ථාව පවතින අතර ඒ සඳහා වයස් සීමාව අවුරුදු 25 40 අතර වෙනවා. තවත් දේශීය පුවතක්. යාපනයේ චෙම්මනි සිත්තුපාතු සුසාන භූමිය ආසන්නයේ පවතින සමූහ මිනිවල තුලින් මිනිස් සිරුරු 500කට අදාළ අස්ථි කොටස් ගොඩගෙන තිබෙනවා. යාපනයේ විශ්වවිද්‍යාල ඉතිහාසය පිළිබඳ හිටපු ජ්‍යෙෂ්ඨ මහාචාර්ය පරම පුෂ්පරත්නම් පැවසුවේ මිනිස් සිරුරු 500ක්ම වූ ප්‍රමාණයක අස්ථි කොටස් ගොඩගත් බවයි. මහාචාර්යවරයා පැවසුවේ සමූහ මිනිවලක් තුලින් මිනිස් සිරුරු 500ක් ගොඩ ගැනීමේ සිදුවීමක් මින් පෙර මෙරටින් වාර්තා වී නොමැති බවයි.
0: අනුග්‍රහය සැමට අත දුන්, ගමනට ජවය දුන්, රටට පණ දුන්, 30 වසරක විශිෂ්ටත්වයේ අභිමානය People's Leasing විශ්වාසයේ ප්‍රමුඛයා. David Peris Automobiles within GWM Hybrid Hub, Plug-in Hybrid SUV Mahabili Rasak, Haval H6, Haval GT, Tank 300 Ha, Tank 500 Ratha, then Union Place GWM Experience Center within Amathanna 0117888666. Anuwatai Dashma Deken, Anuwatai Dashma Hataren.
2: Ada Hamu Vimuta Api, Ada Senasi Muta Api.
3: Weekend theater.

0: Sai Wissa. See you in the 2020.
1: හේතුව තමයි අලුතෙන්ම සිංදුවක් රිලීස් කළා. මේ සිංදුවේ නම අංගරදංගර.
2: ඕක මම කරන්න ගියේ රෙජිස්ටර් කරගෙන අපි අප්ලෝඩ් කරන්න ගියේ TikTok කෙල්ලෝ කියලා. හැබැයි ඒක ස්පොටිෆයි වර එහෙම දාන්න බෑ නම ගන්න දෙන්න. ඒ නිසා අපි අන්තිම මොහොතේ වෙනස් කරා අංගරදංගර කියලා. අංගරදංගර කියන වචන දෙකෙන් තමයි පටන් ගන්න. අංගරදංගල මුකුළු පාන TikTok. හැබැයි මට ඕනුනේ ටයිටල් එක TikTok කෙල්ලෝ කියන.
1: TikTok කෙල්ලෝ. මොකද්ද මේ සින්දු ඇත්තට මොකක් ගැනද කියවෙන්නේ?
2: මෙහෙමයි. මේක කරලා ගොඩක් කල් අපි ලොනුදෙයි බෑන්ඩ් එක පටන් ගත්තේ අවුරුදු 3-4කට කලින්. ඒ වෙලේ මුලින්ම හදපු සින්දුවක් මේක. සින්දුවේ මුල් මෙලඩි එක මුල කැලි ටික හැදුවේ රොෂාන් ඩිසිල්ලා මගේ මල්ලොසරි හදපු එක්කෙනා. වර්ස් මමයි හැදුවේ. එතකොට වචනත් මම ලියලා තිබ්බා. මම හිතනවා දැනට වැඩි ඒ කාලේට දැම්මා නම් TikTok ට්‍රෙන්ඩ් එක තවත් ගොඩක් ඒ කාලේ තිබ්බා. ඉතින් අපිට දාගන්න බැරි වුණා. නමුත් දැන් මේ වෙලේ බලද්දී තව වෙන සින්දුවක් දාන්න ඉද්දි මේක අපරාධනේ කියලා හිතලා තමයි දාලා ඉවරයක් කරේ. මම දන්නේ පහු වෙලා වැඩිද කියලා TikTok ගැන මිනිස්සු එච්චරම කතා කරන කාලයක් නෙමෙයි. නමුත් හැබැයි ටිකක් TikTok එකේ දුවනවා. ඉතින් ඒ මාතෘකාව කතා කරන්න ඕන වුණා TikTok කරන එක ගැන. TikTok එකේ කෙල්ලෝ කරන දේවල් කොල්ලෝ කරන
1: සින්දු වලට
2: අංගරදංගර මුකුළු පාන කියන කෑලි ටික රොෂාන් ඩිසිල්ලගේ. එයා ඩමියක් දුන්නේ. يعني ඒක වචන තිබ්බේ නැහැ. ඒකට තමයි මම ලිව්වේ.
1: දැන් ලුණු දෙහි බෑන්ඩ් එකේ දැන් ප්ලේ කරනවද?
2: ප්ලේ කරනවා. මේ අද ප්ලේ කරන්න හිටියා. නමුත් ඒක රැප් එක කියන්න අද ටීජේ හිටියේ නැහැ. ආසනීපල ආවේ නැහැ. නමුත් අපි ලෑස්තිලා ගියේ. දැන් ලයිව් ගහන්න පටන් ගන්න ඕන. තාම ලයිව් ගැහෙවෙන්නේ නැහැ ඇත්තට.
1: එහෙනම් අද අපි පළවෙනියෙනම ලයිව්
2: ගමු. මම තනියෙන් සින්දු කියලාත් නැහැ. මේක කට්ටි එකතු වෙලා ගියන්. නමුත් try එකක් දෙන්න හරි.
1: අනිවාර්යයෙන්.
2: ඔය අංගරදංගර මුකුළු පාන TikTok කෙල්ලෝ.

0: පිස්සු හැදෙනවා කෙට්ටු නංගිලා චබි නංගිලා TikTok එක රත් කරන්නේ පිස්සු වටලා නටන්න නටන්න එන්න නටන්න රිදම් එකට පදම් වෙලා ජොලියක් ගන්න හොඳට කාලා බීලා හැබැයි මීටර ඉන්න දත් හැලුනම මස් කන්නට එපා හිතන්න
1: ටික්ටොක්
2: එකේ වෛරල් වෙන්න ඕන සින්න නේද? ඔව් තාම එච්චර වෙලා නැහැ ටිකක් යනවා මේකේ සෙකන්ඩ් වර්ස් එක මන් ලිව්වේ.

0: අපි සුදු වෙන්නේ.
1: ඇතරම හැමෝම් බිස්නස්
0: කරනවා
1: බනහන.
0: ඉතින් ටික්ටොක් එකේ බන නැගලම යනවා. ඉතින් මං කියන්නේ ඔය තව ටික කර්ලි එන්න දෙප නමත් ඉතින් අන්තිම මොහොතේ දැම්ම කොහොමද?
1: අන්තිම මොහොතේ දැම්මත් මොනාද දැන් ඊළඟටත් ටිකක් ඔය වගේ ටිකක් වෙනස්.
0: මේමයි අපේ බෑන්ඩ් එකේ අතර මටත් වැඩිය සින්දු කියන්න පුළුවන් ගොඩක් අය ඉන්න නිසා ලව් සොංග්ස් ගොඩක් තියෙනවා. හැබැයි ඒවත් දාන්න ඉන්න සින්දු 30ක් විතර හදාගෙන ඉන්නවා. ඊළඟටත් එන්න ටිකක් වෙන අමුතු මාතෘකා ගීතයක් බෑන්ඩ් එකට හරියනක. හැබැයි ඒ අතර ලව් සොංග්ස් ගොඩක් තියෙනවා, ආදර ගීත ගොඩක් තියෙනවා, මගෙත් තියෙනවා. ඉතින් අපේ ටාගට් එක මාස දෙකකට පාරක් සින්දුවක් රිලීස් කරන්න විෂුවල් එකක් එක්ක.
1: රයිට්, අපි තව චුට්ටක් ඉස්සරහට කතා කරමු. අපි අද උන් අහනවා අංගර දංගර දුෂාන නලින් විත් ලුණු දෙහි බෑන්ඩ් එක අලුත්ම සින්දුව අංගර දංගර සියද T20 හරහා ඔන්න ඔයගලන්ට අහන්න පුළුවන්.

0: රූසපුුවෙන් අනුන ලොවක් දිනන්න බලාපොරොත්තුවේ දෑස් දල්වා බලා සිටින රූ රාජිනියන්ගේ මෞලි මංගල්ය
1: සියත බික්වීන් ලේටි මිස් වර්ල්ඩ් ශ්‍රී ලංකා 2026.
2: මම අනදි ගුණසේකර මංහිතන්නේ මේ ඔබේ අවස්ථාව රුවෙන් පිරුණු ඔබ ජීවිතය ලස්සනම තැනකින් පටන්ගත් එන්න
3: මෙවරත් දැනුමෙන් පෞෂයෙන් සහ රූසිරියෙන් පරිපූර්ණ ඔබ ලොවක් දිනන සිහින කිරුල හිස දරන්න සූදානම්ද ඔබගේ අයදුම් පත්‍රය මැතිකතීකත් ඡායාරූපයක් එක්ක අගොස්තු 14 වනදාට කලින් 0716 516 500කට වට්ස්ඇප් කරන්න
1: Between Lady Miss World Sri Lanka 2026
3: Title Sponsor
4: ඔබ සමට දිදුරන දීප්තිය ට්වීන් ගාලා ගන්න Between Lady Racer එකට අදම මාරු Between Lady ඔබත් සැනින් දිදුරන
5: Ladies and gentlemen, welcome to Bangkok, Thailand.
6: හයි මම ශේනියා ෆොරෙන් කැම්පස් එකක ඉගෙන ගන්නවා කියන්නේ මගේ තිබ්බ ලොකුම හීනේ ඒකට මම තෝරගත්තේ තායිලන්ඩ් වීසා ඩොකියුමන්ට්ස් ප්‍රශ්න මුකුත්ම නැතුව හිතා ගන්නවත් බැරි ඉක්මනට තායිලන්ඩ් ඇවිල්ලා මගේ ඩිග්‍රී එක පටන් ගන්න මට පුළුවන් වුණා
7: ජීවිතේ විනාශ කරන හීනෙට දැන්ම කතා කරන්න Global University Partners 0718 492 492 0711 327 777
8: ඔබට අවශ්‍යම මොහොතේදී විශේෂඥ තාක්ෂණික සහාය සමගින් ගමන බ්‍රේක් නොකර යන්න. LOLC General Insurance Free Help.
9: අපි හැමදාමත් වගේ ඉස්සරහටත් අභියෝගයට අභියෝගයක් වෙමු.
10: ජාත්‍යන්තර ප්‍රමිතියෙන් නිපදවන දේශීය නිෂ්පාදනය පැරසිටෝල් අභියෝගයට අභියෝග.
11: ඇලුමිනියම් ඇලුමිනියම්මනේ.
12: මහත්මයා දන්සලේ ෆ්‍රයිඩ් රයිස් වෙනයි, හෝටලේ ෆ්‍රයිඩ් රයිස් වෙනයි. දෙකම ෆ්‍රයිඩ් රයිස් වුණාට ක්වොලිටිය වෙනස්.
13: හොඳම ප්‍රමිතිය සහතික කරන ISO සහ SLS සහතික ලත් ඇලුමෙක්ස්. ඇලුමිනියම් ඕන තරම්, ඇලුමෙක්ස් නම් ඉස්තරම්.
14: ඩිලිවරි පරක් වෙලා ඕඩර්ස් මිස් වෙනවද? අෆෝඩබල් කොස්ට් එකකට ඉක්මනට පැකේජස් යවන්නත් ගෙන්න ගන්නත් Pick Me Flash තියෙනවා. ඔයාගේ බිස්නස් එකත් එක්ස්ප්‍රෙස් කරන්න Pick Me Flash කරන්න.
15: 2500ක අඩුම මාසික වාරිකයකට ඔඩියෝ සිස්ටම් එකක් කරගන්න.
16: අවන්ස් එකෙන් ඕන දෙයක් අද ගෙවන්න ගන්න.
15: අවන්ස් ටිකෙන් ටික පේ.
17: ශක්තිමත් සමාගමක බුද්ධිමත් ආයෝජනය. දින 50ක කෙටි කාලීන ස්ථාවර තැන්පතුවක් කල්පිරීමේදී 11.12ක අසමසම පොලියක්. LB ස්ථාවර තැන්පතු. Fitch Rating A-LKA Outlook Stable ලියාපදිංචි මුල් සමාගමකේ.
18: අම්මේ මං තමයි මේ සැරේ වැඩියෙන්ම ලකුණු ගන්නේ. නෑ නෑ මං තමයි වැඩියෙන්ම ගන්නේ.
19: හරි හරි අපි බලමුකෝ එහෙනම් සියත පොකට් මනි ප්‍රශ්නවලට කවුද හරියටම උත්තර දෙන්නේ කියලා.
20: හරියට උත්තර දුන්නොත් රුපියල් 5000ක් උත්තරනවා.
21: පහවසරේ ඉඳන් 11 වසර වෙනකන් ඉගෙන ගන්න දුවේ පුතේ. ඔයාලටයි මේ අවස්ථාව. දැන්ම දරුවගේ නමයි කමයි වසරයි 0714 151 151ට වට්ස්ඇප් කරන්න. සතිය දවස් පහේම උදේ 5යි කාලෙට සියත FM අහන්න.
22: සියත පොකට් මනි අනුග්‍රහය.
23: දරුවන්ගේ අනාගතයට සැනසීමත් විශ්‍රාමයකට ඔබේ ඉදිරියට වැඩි වටිනාකමක් එක් කරන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ස්ථාවර තැන්පතු. අදම අමතන්න 13.19 සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස්. 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පන්ති යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර ලාභී මූල්‍ය සමාගමකේ ලංකා රේටින් ඒජන්සි BBB- ස්ටේබල් අවුට්ලුක්.
3: වීකෙන්ඩ් සියත.
24: සියත දෙවයින පුරා.
25: සියත 2020 this week's number 18.

0: I Whistle. See you at the 2020.
1: රයිට හදාපි දුෂානා ඇත්තක තමයි විස්තර කතා කර කර ඉන්නේ. මේ ලස්සන එලානේයි
2: කෙට්ටු වෙලා
1: ඔක ගොඩක් මේ වෙනස පේනවා.
2: thank you මොනේම කළු වෙලා තිබ්බ ෆැට් එක ගියහම ටිකක් පොඩ්ඩක්
1: පාටලානේ. මොකද හේතුවනේ මම දැන් ඇත්ටි මහදරි හිටියා කියලා හිතුවද නැත්තම්
2: නෑ. අර මට පහසුවේ කියන හිතන විදිහට පොඩි ඩයට් එකක් සහ මේ ඇඟ අඩු කරගන්න හිතුණා. මේ ඒකෙන් පස්සේ අර හරියට කන්න ඉගෙන ගත්ත පොඩ්ඩක්
1: හරියට කන්න
2: දැන් හරියට කන්න
1: හරියට කනවා හරියට බොනවා
2: බොනවා කියන වතුර බොනවා
1: වතුර බොනවා. එහෙම තමයි. ඉතින් කාලයක් යනකොට පොඩ වයසට යද්දිනේ කවුරු වුණත් පොඩ්ඩක් කෑම බීම පොඩ්ඩක් පාලනය කරගන්නවා. දැන් ඔය ඇඟ ෆිගර් එක මේන්ටේන් කරන එක බෑන්ඩ් එකට බලපානවද ඔයගොල්ලෝ එළිය පර්ෆෝම් කරන කාලේ?
2: ඔව් මෙහෙමයි. මගේ ආසංග නෙමෙයි තාම තියෙන්නේ. මට මුලින් වුණා කෙට්ටු වෙන්න. මොකද මොන විදිහෙන්වත් කෙට්ටු වෙන්නේ නැහැ. ජිම් ගියේ අතත් කෙට්ටු වෙන්නේ නැහැ. ජිම් එක දිගට ඇඳත් හම්බෙලා නැහැ. මම හරිය විදිහට ජිම් ගියේ 2018 තමයි. එතකොට ගිහිල්ලා ඇඟ අඩු කරා ටෝන් කරා. ඊට පස්සේ කිසිම දවසක මට හරියට ජිම් යන්න හම්බෙලා නැහැ. ඉතින් මම බැලුවා මේක හරියන්නේ නැහැ. ඊට වැඩිය ඩයට් ප්ලෑන් එකක් එක්ක මොන හරි එකකට යනවා කියලා මං ගියේ. ඒකෙදි සාර්ථකුණ වැඩේ. ප්ලස් අපි BNS බැකින් බෑන්ඩ් එක හැටියට ඉන්න නිසා හැමතිස්සම බාතියගේ කන්සර්න් එක තියෙන්නේ අපි කොච්චර වයසට ගියත් තරුණ සීන් එකේ ඉන්න ඕන කියන එක. දැන් ඇත්තට අපේ බෑන්ඩ් එකේ යන් අය ඉන්න අවුරුදු 30ට වෙනකන් අය ඉන්නවා 20 ගණන් වලින්. දැන් ඉතින් ඇත්තට මට දැන් 45ක් විතර වෙනවා. ඉතින් අපි ලුක් එක කියන එක අඩුමතරම ඇඟෙන්වත් තියාගන්න ඕන. අපි හැමෝම ලස්සන මිනිස්සු නෙමෙයි. හැබැයි අපි මේන්ටේන් කරනවා කියන එක කරන්න ඕන නේ. ඉතින් ඒකේ පළවෙනි ප්‍රතිඵලය මේක. හැබැයි ජිම් එකේ ඊළඟ ටෝන් කරගෙන ඇඟ හදන්න ආසයි. තාම නෑ.
1: එම ඇඟ ටෝන් කරගෙන ආවට පස්සේ අපි ආයේ ලස්සන තව ලස්සන වෙලා ආවට පස්සේ දැන් බෑන්ඩ් එක ගැන කතා කරන්න ඕනේ. ලුණුදෙහි අලුත් බෑන්ඩ් එකක් මම හිතන්නේ මෑත කාලේ නිර්මාණය වෙච්ච BNS ලට බැක් කරනවා කියන්නේ මෑත කාලේ නිර්මාණය වෙච්ච එකක් එක්ක ගත්තාම. ඉතින් ඒ බෑන්ඩ් එක නිර්මාණය වෙච්ච හැටි කොහොමද, කොයි කාලෙද මේ බෑන්ඩ් එක නිර්මාණය වුනේ?
2: මේක මේ මම ඇත්තට ජිප්සීස් ප්ලේ කර කර හිටියේ අවුරුදු 19 තිස්සේ. ඒ කියන්නේ 2003 ඉඳන් 2022 වෙනකන් සුනිල්ලා නැති වුණාන් පස්සෙත් අවුරුද්දක් ප්ලේ කරලා මට හිතුණා මගේ ආස විදිහට බෑන්ඩක් කරන්න. ඉතින් ওই අයිඩියා එක මත මම ජිප්සීස්ෙන් අයින් වෙනවා. ජිප්සීස්ෙන් අයින් වෙලා මගේ එක්ක ඒ වෙලේ ජිප්සීස් ප්ලේ කර හිටියා නලින් සමත් ගිටාරිස්. එයාට මම ආරාධනා කළා අපි දෙන්නම ඩිරෙක්ටර්ස්ලා හිටියට මේක පටන් ගමු කියලා යෝජනා කළා. 2022 තමයි අපි ප්‍රැක්ටිස් පටන් ගන්න. හැබැයි ඒ පටන් ගන්නවත් එක්ක මම BNS-ට ගොඩක් සින්දු arrange කරලා තියෙනවා. ඒ කියන්නේ යාල ප්‍රසිද්ධ සින්දු. සිතනාඹර තාලෙට ඔයාමගේ නම් ජීවිතමල් ලස්සන දෑසක් රාග තාල. එතකොට ගුම්නාදේ රෑනින් රෑන. එතකොට ගුම්නාදේ ඒ ආපු රෝසකැලේ ෆිල්ම් එකේ සින්දු ගොඩක් කැරකුලක් පීදෙනවා. ඔය සින්දු ගොඩක් arrange කරලා තියෙනවා. එතකොට ඔය මම රෙකෝඩින් ඉස්සර ගොඩක් කියලා ප්ලේ කරනවා. නලින් සමත් කියන්නේ BNS ගොරජනල් ගිටාරිස්. අපි ගිහිල්ලා අපේ අයිඩියා එක කිව්වහම පාතේ කියනවා හරි අපි අපේ වැඩ දෙන්නම් බැකින් බෑනෝ. හැබැයි අපිට පොරොන්දු වෙන්නත් බෑ ඔයාලා ස්ථිර බෑන්ඩේ කියලා. ඔයාලා පොරොන්දු වෙන්නත් එපා. හේතුව ඔයාලා හිටුණාන් පස්සේ ඔයාලට අපිට ඩේට් එකක් දෙන්න බැරි වෙයි කියලා. ඒකන කොන්ට්‍රැක්ට් එකක් නැතුව අපි පටන් ගමු කියලා. ඇත්තට ඒක වර්චුවලි පටන් ගත්ත කොන්ට්‍රැක්ට් එක නිකන් මේ එකන අපි මොකද ඒකට කියන්නේ ඇග්‍රීමන්ට් එකක් නැතුව පටන් ගත්ත
1: එක.
2: කටවචනද. ඉතින් කොහොමද අපි 2024 ඉඳන් මේ වෙද්දි ටුවර් කරලා තිනවා ගොඩක් යාළුවත් එක්ක. ඒතරේ ටුවර් කරද්දී වැඩ ගහද්දී අපිව පේන්න ගත්තා. අපිට වෙනම පබ්ලිෂ් කරන්න ඕන නැහැ, මාකටිං කරන්න ඕන නැහැ. අපිට වැඩ එන්න ගත්තා. දැනටත් හැබැයි අපේ එකම ප්‍රතිපත්තිය අපි කොච්චර වැඩ තිබ්බත් අපි වැඩ ගන්නවා. හැබැයි එයාලා දෙවලට මුල් තැන දෙනවා. ඉතින් ඔය හරහා අපිට ඉක්මනින් අවුරුදු 3 මාස තුරද පොඩ්ඩක් නමක් හදන්න පුළුවන් වුණා.
1: නමක් හදන්න පුළුවන් වුණා. දැන් ඔයත් එක්ක ඔයා තමයි බෑන්ඩ් එක හදන්නේ. ඔයා තමයි බෑන්ඩ් එකේ ලීඩ.
2: නෑ මම විතරක් නෙමෙයි. මං කිව්වේ අර මං නලින්ට යෝජනා කරා. ඒතර මට තනියෙන් ලීඩර් කෙනෙක් වෙන්න ඕන නැහැ. හේතුව නලින් කියන්නේ ගොඩක් ලොකු සම්පතක්. එතකොට මට ඕන වුණා නලිනුයි මායි දෙන්නම මේක කරන්න. ඉතින් නලිනුයි මායි ඩිරෙක්ටර්ස්ලා ලුණු දෙහි ඩිරෙක්ටර්ස්ලාට දෙන්න අපින කෝ ලීඩර් හැටියට දෙන්න අපි දෙන්න. ඉතින් අපි දෙන්න තමයි කරන්නේ. හැබැයි ඒකම ලීඩර් ඩිරෙක්ට් කියලා ගන්න බෑන්ඩ් එකේ ඔක්කොම මහන්සිලා ගන්න. මොකද අපේ බෑන්ඩ් එකේ කෙනෙක් ඒ කියන්නේ ඔක්කොම මුලදී පටන් ගත්තාම ඉන්නේ දෙයියන්ගේ වීටින් එහෙම කවුරුත් එහෙම අයින් ගලා නැහැ.
1: දැන් මේ බෑන්ඩ් එක හිටියන් ජිප්සිස් ලත් එක්ක හිටියා. ඊට පස්සේ තමයි එන්නේ ලුණුදෙහි බෑන්ඩ් එකක් කියලා වැඩම හදාගෙන. හිතුන්නේ නැද්ද මම දැන් මට පුළුවන් නෙමේ සෝලෝ ආටිස් කෙනෙක් වෙන්න. එහෙම හිතුන්නේ නැත්තේ ඇයි?
2: මෙහෙමයි, මට එහෙම වාසනාව තිබිලා නැහැ. ඒ කියන්නේ මම ඔරිජිනල් කරන්නේ 2006 දී. ජිප්සී සිද්දි. එතකොට මට මේ කරපු ගමම්ම මට එහෙම වැඩත් ඇවිල්ලා තියෙනවා තනින්. හැබැයි සමහර වෙලාවට යන්න බැරි වෙලා තියෙනවා ජිප්සීස් බෑන්ඩ් එකේ වැඩ තියෙද්දි. සහ මම එහෙම නිකන් මේ ප්‍රසංගික අර ඉන්නේ එන්ටර්ටේනර් කෙනෙක් නෙමෙයි. මම ඒ කාලේ දැන් බෑන්ඩ් එක කරන හින්දා දැන් දන්නවා මොනා හරි කරලා ක්‍රවුඩ් එකට දෙයක් කරන්න කතා කරලා හරියම ඒ කාලේ මම එහෙම අහලකොට ඉදිරියට යන කෙනෙකුත් නෙමෙයි. ප්ලස් ඊට වැඩි එන්ටර්ටේනර්ස්ලා ඉන්නවා. ඒතර එයාලට තමයි ගොඩක් එක්කෝ හෙනම ගායකෙක් වෙන්න ඕන චාමරී සිංහල ලෙවල් එකේ. එහෙම නැත්නම් සුනිල් පෙරේරා ලෙවල් එකේ එන්ටර්ටේනර් කෙනෙක්. ওই දෙකට ඇරෙන්න මැද මාවතේ chances අඩුයි. හැබැයි මගේ සින්දු මිනිස්සු දැනගෙන තියෙනවා. සමහර ගොඩක් සින්දු මල්ලොසරිය මතකයන් වාට සීතල දගේ සින්දු කවර්සුත් මිනිස්සු දන්නවා. හැබැයි මම එහෙම වාසනාවන්ත වෙලා නැහැ සෝලෝ ආටිස්ට් කෙනෙක් කියලා නෑ. අදටත් මට එහෙම උනන්දුවක් නැහැ. හේතුව මට ඕන මග හදන සින්දු තමයි. ඒක බෑන්ඩ් එක හරහා ප්‍රචලිත කරන්න තමයි මට ඕන. මං ඇයිල ටිකක් බෑන්ඩ් ප්ලේයර් කෙනෙක් කියන. ඒ කියන්නේ බෑන්ඩ් ලීඩර් වුණත් කවුරු වුණත් මං බෑන්ඩ් ප්ලේයර් කෙනෙක් කියන. ඒතොර මට ඕන බෑන්ඩ් එකක් විදිහට මේ සින්දු යවන්න. අදටත් මං ඒක තමයි කරන්නේ. හැබැයි ඉතින් කවදා හරි තනියෙන් සින්දු කියන්නොත් ඉතින් මගේ සින්දුනේ මම හදන ඒවානේ. ඉතින් මට කියන්න පුළුවන්. හැබැයි කවදාවත් ඔපචුනිටි එකක් එහෙම මහලකෝට ඒකෙන් හම්බ කරන්න ඒ වැඩ කරන්න හම්බෙලා නැහැ.
1: හම්බෙලා නැහැ කිසි උමනාවකුත් නැහැ.
2: උමනාවකුත් නැහැ. ඉතින් බෑන්ඩ් ගානක හොඳයි.
1: ඒ අදහසෙන් තමයිනේ. දැන් මේ සෝලෝ ආටිස් කෙනෙක් ගැන කතා කරන මල්ලොසරි සින්දුව කොයි කාලෙද කරන්නේ?
2: ඒක මං කරන්නේ මගේ පළවෙනි සින්දුව මතකයන් අමතක කරුවත් මමමයි ලියන්නේ මගේ මෙලඩි. ඕක කරාන් පස්සේ මට ආස හිතෙනවා ඇල්බම් එකක් කරන්න. ඒ ඇල්බම් එක කරන එකේදී මම තෝරගන්න දෙවෙනි සින්දුව තමයි මල්ලොසරි. ඒකේ මෙලඩිය මම නේ රොෂාන් ඩිසිල්ලා හේමසරි හල්පිට ලියලා දෙන්න ටිකක් පරණ හදපු සින්දුවක්. අවුට් කළා තිබ්බේ නැහැ මම සල්ලි වලට අරගෙන මං කරේ. ඒක තමයි මගේ දෙවෙනි විෂුවල් එක වෙන්නේ මල්ලොසරි. ඒ පළවෙනි ෂෝල් 4-5ම මම අපිය වෙනවා. මම රංගපාන්න බෑ නමුත් ඒ පුළුවන් විදිහට කළා. මල්ලොසරිය වෙන්නේ 2007 විතර තමයි.
1: රයිට්. එහෙනම් අපි මල්ලොසරිය සින්දුව ගැන කතා කරමු. එහෙනම් අහමු මල්ලොසරිය සින්දුව.

0: ඩෙංගු මාරාන්තිකයි. මේ නාවල බෙස්ට්කයා වෛද්‍ය ආයතනයේ ප්‍රධාන වෛද්‍ය නිලධාරී අසංක වීරසිංහ.
1: ඩෙංගු රෝගයේ ඇතිවෙන මූලික රෝග ලක්ෂණ තමයි තද උණ තත්ත්වයක්, හිසේ කැක්කුමක්, ඇඟේ මාංශපේශිවල සහ හන්දිවල ඇතිවෙන කුම් තත්ත්ව නැත්නම් ඇඟේ පතේ රුදාව සහ ඇතැම් අවස්ථාවලදී රතු පැහැති පොඩි රෑෂ් එකක් ඩෙංගු රෝගයත් එක්ක ඇතිවෙන්න පුළුවන්.
0: ඩෙංගු මාරාන්තිකයි. මෙම පණිවිඩය ඔබ වෙත ගෙනාවේ මොරිසන් පැරසිටෝල් වෙතින්.
2: ඇඟ රිදෙනවා වගේ තාත්තේ.
3: හිට මුලින්ම වැඩට යන දවස නේද? එන්න.
2: මං කාදරයක් නැතුව ආවා තාත්තේ.
3: හරි පුතේ, අපි හැමදාමත් වගේ ඉස්සරහටත් අභියෝගයට අභියෝගයක් වෙමු.
4: ජාත්‍යන්තර ප්‍රමිතියෙන් නිපදවන දේශීය නිෂ්පාදනය පැරසිටෝල් අභියෝගයට අභියෝගයක්.
5: අම්මා, ඔන්න මං අද ඔක්කොම කෑම ටික කෑවා.
6: හොඳ ළමයා. 100% පිරිසිදු කොකෝ ෆ්‍රයි RPD පොතල් එක පොඩි සතරින් තියන්න කෑම රසට පොඩි වෙනසක් කළා.
4: කොකෝ ෆ්‍රයි RPD පොතල් 60 වසරකට වැඩි විශ්වාසය.
7: මම මගේ මුළු බිස්නස් එකටම SLIC බිස්නස් ක්ලබ් රක්ෂණයක් දැම්මා.
8: ෂොප් එක හොර කැඩුවත් දැන් ප්‍රශ්නයක් නෑ.
9: ගංගාතුරට සුරසිරුමෙට දැන් මම බය නෑ.
8: අකුණු ගැහුවත් ගින්න දැත්තත් නෝ ප්‍රොබ්ලම්.
9: ඒ විතරක් නෑ, බිස්නස් එක දියුණු කරගන්නත් උදව් කරනවා.
7: එක ලක්ෂණයකින් බිස්නස් එක රක්ෂණය කරලා දියුණුත් කරන රක්ෂණය ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ජෙනරල් බිස්නස් ක්ලබ්.
10: කොහොමද තරයි?
7: කඩේ වහලට දාපු ෂීට් මාස 3න් මලකඩ කාලා. විකුණුපු මිනිහා ෆෝන් නාන්ස කරන්නේ ආගියතක් නැහැ.
10: බාල ෂීට් දාලා බැටකන් නැතුව සුපර්මෙට් රූෆින් ෂීට් දාන්නකෝ.
7: සුපර්මෙට් දකුණු කොරියාවෙන් ආනයනය කරන નિયમિત ඒසෙන් අගෙන් අනුන උසස් තත්ත්වයෙන් යුත් සිංක් ඇලුමිනියම් රූෆින් ෂීට්. වසර 10ක වගකීම. වහලා ගහන්න නැතුව වහලා ගහන්න සුපර්මෙට් රූෆින් ෂීට් දාන්න.
6: අපි දවස පුරාම අරමුණු වෙනුවෙන් දුවන මිනිස්සු. හැබැයි ඇඟට විවේකී කියලා ලැබෙන්නේ නින්දෙන්. ජීවිතේ විඳින්න සුව නින්දක පහස ඕනෙමයි. Valentino Italy Wellness Mattress Collection සමගින් දවසම ලස්සන කරන නින්දක් එක්ස්පීරියන්ස් කරන්න. නවීන තාක්ෂණය හා විද්‍යාත්මක ක්‍රමවේද එකට එකතු කරලා ඔබේ ශරීරය හා මනස සුවපත් කරන ඔබ ආස කරන සැප නින්දක සුවය විඳිමු. ඇවිත් යන්න එන්න. Valentino Italy Flagship Experience Center, World Place Colombo 7 වෙත. අදම ඇවිත් යන්න. හොඳ නින්දක් කියන්නේම හොඳ හෙට දවසකට පළමු පියවරයි.
11: කතරගාමේ අතපය වකුට කරගෙන කෝර සිංහ සෙයියාව බෝඩි මේ අංකල් සල්ලි ඉල්ලගෙන වත්තාවද?
12: නෑ ජයා, මගේ මේ ඇඟපත හොඳටම රිදෙනවා.
11: ගන්න ලින්ක් පස්පංගුව. හෙට උදේ නැගිටින්න පුළුවන් සිංහෙක් වගේ.
4: නැගිට ගන්න නම් ලින්ක් පස්පංගුව විතරමයි.
13: මතකද මතකද මතකද මතකද සිංහ Big Bonanza.
14: 60% ඩිස්කවුන්ට් අරගෙන
13: මේ අවුරුද්දේ තාවා.
14: නිවසට අවශ්‍ය හැම දෙම 60% දක්වා ඩිස්කවුන්ට් එක හොඳම බ්‍රෑන්ඩ්ස් වලින් අරගන්න. අගෝස්තු 31 දක්වා පමණයි. සිංගල් Big Bonanza Mid-Year Shopping Festival.
15: මල්ලි, එන්න එන්නම කඩේ දිනු කරනවානේ.
16: LB රන් අය තමයි මගේ හයිය.
17: කවදත් වැඩි මාත්‍රිකාරමක් දෙන LB රන් අය ව්‍යාපාරික ඔබේ දිනුවට ඔබ ළඟ.
4: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණයේ සහිත රූෆින් ෂීට්. Rhino Roofing within හඳුන්වා දෙන Rhino Premier Roofing Sheet. වැඩි විස්තර සඳහා 13.96 අමතන.
18: සමහරු එන්නේ සද්ද අහලා.
19: තව සමහරු එන්නේ සුවඳට.
18: තවත් සමහරු එන්නේ අලුත් දේවල් හොයාගෙන.
19: ඒ ඔක්කොම එක්ක ෆන් එකක් ගන්න ඕනේ නම් Down South එන්න ඕනේ. Down South එන්න ඕනේ.
20: Go International Expo 2026.
21: Motor Show,
20: Lifestyle Expo,
21: Construction Expo,
20: Industrial Expo එක ඇතිවෙන්න සතුටු වෙන්න.
21: අගෝස්තු 14, 15 සහ 16 උදේ 10 සිට රෑ 10 දක්වා ගල්ල සමනල ක්‍රීඩාංගණයේදී.
20: බිස්නස් කරනවද, ඉන්වෙස්ට් කරනවද, නැත්නම් ෆැමිලි එකත් එක්ක එන්ජොයි කරනවද? Go International Expo 2026.
0: මාධ්‍ය අනුග්‍රහය සියත ටීවී, සියත ෆිල්ම් සමගින් Kiss FM.
4: 98.2 98.3

0: see you at the 2020.
1: රයිට් අපි අද ලස්සන කතාබහක ඉන්නේ දුෂාන් ජයතිලකත් එක්ක. දැන් බෑන්ඩ් එක ගැන තව පොඩ්ඩක් කතා කරන්න ඕනේ. ජිප්සිස් එකෙන් එනකොට අලුතෙන් බෑන්ඩ් එකක් පටන් ගන්නකොට එපාගේ වෙන ඔයා යන්න එපා.
2: මෙහෙමයි නෑ, පියල් අයිය තමයි එතකොට හිටියේ ලීඩ. දැන් තාමත් ඉන්න පියල්ල. කවදාවත් එපාගේ වෙන මට මතකයි. මම එයාලා ගේ ඇතුළට ගියත් නෑ. එදා දවසේ මොනවාරි වැඩකට ඉන්නවා. මම එයාක එළිය ඉඳන් කතා කරේ. එයාලා මම පොඩ්ඩක් ලබන පෙබරවාරි ඉඳන් අයින් වෙනවා. ඒ කියන්නේ මම මේ කියන්නේ 2022 නොවැම්බර් කාලෙදි, කියන්නේ ඔක්තෝබර් කාලෙදි. එහෙමද? ඔයාගේ බෑන්ඩ් එක පටන් ගන්නද කියලා මං කෝ. නියමයි. මේ මට කල් දීලා අයින් වෙන්න. ඒතර ඒ පිළේ තිබ්බා 2023 මුල කැනඩා ටුවර් එකක්. ටුවර් එක යනවා නේද කියලා මං කෝ. ටුවර් එක යනවා. ටුවර් එකත් ගිහිල්ලා අයින් වුණේ. ඒතර මට කිව්වා එයා අයින් එද්දි කවුරු හරි දෙන්නෙක් යාට හොයා දෙන්න සින් කරන කෙනෙකුයි කීබෝඩිස් කෙනෙකුයි කියලා. එතකොට මම ඔය ෂෙනාල්ව මේ Facebook එකේ දැකලා ෂෙනාල්ව පෙන්නවා. ෂෙනාල්වයි කීබෝඩිස්සයි පෙන්නවා.
1: ඒ කියන්නේ ෂෙනාල් කියන්නේ ඔයා තෝරපු කෙනෙක්.
2: ඔව් මම තෝරලා ගන්න. ඒක පියල්ලා මම හිතන මීඩියා වල කියලා තියෙනවා. මොකද ෂෙනාල්ට මම කතා කරේ මගේ බෑන්ඩ් එකට. ෂෙනාල් කොහරි ආවේ නැහැ. හැබැයි ආවේ නැහැ කියලා මට එයාට ඔපචුනිටි එකක් තියෙදි පියල්ලාට ඕන වෙලා තියෙදි මට ඒක හඳුන්වලා දීලා ඉන්න තුව ඉන්න ආස නැහැ. ඉතින් මං කිව්වා මෙහෙම එක්කෙනෙක් ඉන්නා මෙන්න මේ පොර බලන්න කියලා ලින්ක් එක යවුවා. ඊට පස්සේ පියල්ලා එයාට කතා කරලා දෙව. සහ රවි කියලා කීබෝඩිස් කෙනෙක් ඉන්නා. එයා ගොඩක් මේ මොනවාද ෆ්‍රීලාන්ස් ප්ලේ කරගෙන ඉදී. මං එයාගෙත් හිත හදලා මචං මේකේ ප්ලේ කරපන් එක දිගට කියලා. අද වෙද්දි මට සතුටුයි ඒ දෙන්නා මේකේ ඉන්නා. එයාලා හොඳ තැනකටත් ඇවිල්ලා ඉන්නා. ඉතින් මම සුනිල් අයියෙක්ෙදි හොඳ ජිප්සීස්ට හොඳ කාලයක් තිබ්බා. ඇතර සුනිල් අය නැති වුණාම පොඩ්ඩක් ජිප්සීස් වැටුණා. ඒ මට අද සතුටුයි. මම නැති වුණත් ජිප්සීස් තිබ්බට වැඩිය වෙනම ලෙවල් එකක තියෙනවා. ඒක දකින්න සතුටුයි. ඉතින් ඒ සතුට මට තියෙන ඉඳන් මගේ දේවලුත් මට හරි ගිල්ල තියෙනවා.
1: අනිවාර්යෙන්. දැන් දැනටත් ජිප්සීස් බෑන් එකේ පියල්ලා අයියලා හැම හම්බුණාට පස්සේ මොනවද කතා කරන්නේ?
2: අතර අපි මාර යාළුවේ. දැන් ළඟදී පියල්ලා අයගේ සින්දුවක් තිබිලා කරා රෙගේ එකක්, බොබ් මාලි ගැන එකක්. සහ පියල්ලාගේ අපේ යාළුකම අර ඇත්තට මම මගේ ජීවිතේ ගොඩක් දේවල් වල පුද්ගලිකව මේගොල්ලෝ මාරි දිර සම්බන්ධ වෙලා තියෙනවා. ඉතින් පියල්ලාගේ මගේ යාළුකම ඒක නැති වෙන්නේ නැහැ. ඒකද අපි ඒ කියන්නේ මම දැකපු ලංකාවේ සුනිල්ලා හිටියත් එහෙමයි. සුනිල්ලා ජීවත් වුණත් ඒක බලන්න පුළුවන්. එකම අර අවංක කමින් තියෙන ඉරිසියාව නැති ලීඩර්ස්ලා. ඒ කියන්නේ ඒ දැන් සාමාන්‍ය ආයතනකින් අයින් වෙද්දි විශ් කරන්නේ නැහැ. නමුත් එයාලා එහෙම නෙමෙයි. එයාලා මාර අවංකය.
1: හොඳ කට්ටිය. හරි, එතකොට මේ සාමාන්‍යයෙන් සුනිල් පෙරේර මහත්මයා ඉන්න කාලේ සිං කරනකොට එතුමාගේ වැඩිම ආස සින්දුව මොකක්ද?
2: මම යාගේ ආස සින්දුවද? මම යාගේ ආස ඔබතුටේ මුල් දිනේ. ඒක නිසා මම ඒකේ රීමේක් එකක් උත් කරා 2007 මතකගෙන ආල්බම් එකට. ඒක පියල්ලාගේ ආස ඔබ ඉන්නේ කොහෙද කියලා. ඒක මුලින් තිබ්බේ සිත සනසුම දෙන්න සදා උතනින් පටන් ගන්න. ඉතින් මම රීමේක් එකේදී පටන් ගත්තා ඔබ ඉන්නේ කොහෙද කියලා. එම වෙනස් කරලා පටන් ගත්තා. ඉතින් ඒකත් විෂුවල් එකත් එක්ක හොඳට ගියා ඒ කාලේ.
1: රීමේක් එකත් සෑහෙන්න
2: ඒක මට මම හිතන්නේ ඒ කාලේ තියෙන මොනවාද වෝට්ස් උත් හම්බුණා වීඩියෝ වලට. ඔඩියෝ එකත් අදටත් යනවා DJ Slam ප්ලේ කරනවා.
1: අනිවාර්යෙන් අපි පොඩක් කියමු
2: ඔබතුටේ.

0: හරිම ලස්සනයි. කොහොමද ඔය වැඩක් මේ වැඩ දානවා කියලා කියන්නේ? ඔකට තා කීබෝඩ් එකෙන් වැඩ දානවා කියලා කියන්නේ කොයි කාලෙද කීබෝඩ් එක අතට හුරු වෙන්නේ මේ මියුසික් ජර්නි එකට මේ මෙතෙන්ට එන තැන හදාගන්නේ?
1: මෙහෙමයි, මම මියුසික් පටන් ගත්ත කාලේ එහෙම මහලකෝට මේ කීබෝඩ් වලින් එහෙම ප්ලේ කෙනෙක් නෙමෙයි. නමුත් පසු කාලිනව මම ඕක තමන්ම ප්‍රැක්ටිස් කරන ක්‍රමයක් හොයාගන්නවා. ඒක හොයාගන්නේ මම එක තැනකදී මම ග්‍රේසන් ජයමගේ බෑන්ඩ් එක ප්ලේ කරද්දී එක වෙඩින් එක මම මාරිදිට ලැජ්ජ වෙනවා. ඒ කියන්නේ ඒ දවසකට මතකයි මාලනී බොලසිංහල මහත්මිය හිටියා බැක් කරන්න, ඇන්ටන් ජෝන්ස් මහත්මයා හිටියා, ත්‍යාගයන් එඩ්වඩ් ප්‍රියා සූර්යසේන චම්පකල්ධාරි මම මේ කියන්නේ 97 අවුරුද්දේ. ඔය වෙඩින් එකේ මට එක සින්දුවක්වත් ප්ලේ කරගන්න බැරි වෙනවා. හරි, ගායකයන්ව දකින්නෙත් මං එදා. මම අන්තිමට මම පොඩි අවුරුදු 15-16 මම පිටිවස ගිහලා අඬනවා. ඒ කියන්නේ ලැජ්ජයිනේ. මම කියනවා මේ මම මියුසික් නවත්තනවා, මම මේ අඬනවා. මම කියනවා ඔක්ටෝපැඩ් ගහන එක මම මියුසික් නවත්තනවා. ඊට පස්සේ එයා කියනවා පිස්සුද මල්ලි මේ ඔයා තාම පොඩි, මොකටද ඕවා කියන්නේ කියලා. ඒ කියන්නේ ඒ කාලේ අවුරුදු 15-16 මියුසික් කරන තඩුවේ ඇත්තට. දැන් අද නම් පොඩිම ළමයිත් ඉන්නවානේ.
0: නෑනේ.
1: දැන්සේ ඔයා මොකටද බය වෙන්නේ ප්‍රැක්ටිස් කරනවා කියලා. ඊට පස්සේ පහුවදා ඉඳන් මම ප්‍රැක්ටිස් කරන පටන් ගන්නවා. ඒ කියන්නේ කීබෝඩ් එකේ මට ගහන්න බැරි දේවල් මම ගහනවා කියලා. අපි හිතමුකෝ මම මුල කාලේ මට ප්ලේ කරන්න බැරි, මම ප්‍රැක්ටිස් එකේ රිසල්ට් එකක් හැටියට මට ඕන කී එකක ඕන විදිහට මට ගහන්න පුළුවන් ලෙවල් එකට හැම කී එකෙම මම ප්‍රැක්ටිස් කරනවා. දෙකෙන්ම ප්‍රැක්ටිස් කරලා පැය 1000ක්
0: පුරු
1: කරනවා. ඒ කියන්නේ දවසට මම හිතන්නේ පැය 10-12 ප්‍රැක්ටිස් කරපු අවස්ථා තියෙනවා. සමහර දවස්වල පැය 17 ප්‍රැක්ටිස් කරලා තියෙනවා. අවුරුදු දෙකක් මම එහෙම පැය 10-12 ප්‍රැක්ටිස් කරා. ඊට පස්සේ මට කීබෝඩ් එක හුරු වෙද්දී මට ඒක අහක බලාගෙන හරි මට ඕන දේ ක්‍රියේෂන් එකක් කරන්න පුළුවන් ලෙවල් එකට මම පුළුවන් වුණා. ඒ ටර්නින් පොයින්ට් එක තමයි මගේ ජීවිතය වෙනස් කරේ. එදා ඉඳන් මම හැමදේ කරන දෙයක්ම උනන්දුවෙන් හරියට කරනවා.
0: හරියට කරනවා. ඒ කියන්නේ මේ අද ඉන්න තැනට ඇවිල්ලා තියෙන්නේ නිකන් ලේසියෙන් පහසු වෙන්නේ
1: නෙවෙයි. ඔව්, ඒ කියන්නේ අපිට තවත් ලේසි වෙන තිබ්බ අද තිබ්බ ටෙක්නොලොජි එකයි මීඩියා තිබ්බනම්, ඒ කාලේ සෝෂල් මීඩියා තිබ්බනම් එහම මීටඩි මිනිස්සු දැනගන්න. නමුත් ඉතින් ඒ කාලේ තිබ්බ දේවල් අනුව අපි දේවල් කරගත්තා. හැබැයි අදටත් තවත් දේවල් කරන්න ඕන, තවත් දේවල් කරන්න බලාපොරොත්තුෙන් ඉන්නවා.
0: අපි පොඩි බ්‍රේක් එකක් අරගෙන යමු.

0: මිල කාගිල් ස්පෝර්ට්ස් ඩිවෙතින් සුදුසීනි කිලෝග්‍රෑම් එකක් රුපියල් 210යි රතු පරිප්පු කිලෝග්‍රෑම් එකක් රුපියල් 224යි කීරි සම්බසහල් කිලෝග්‍රෑම් එකක් රුපියල් 260යි සුදු කකුල් සම්බසහල් කිලෝග්‍රෑම් එකක් රුපියල් 235යි තිරුගු පිටි කිලෝග්‍රෑම් එකක් රුපියල් 158යි මෙම මිල ගණන් පෙර දැනුම් දීමකින් තොරව වෙනස් විය හැකිය මෙම දීමන වළංගුවන්නේ 2026 අගෝස්තු 8 සිට 10 දක්වා තොග අවසන් වන තුරු පමණයි හොන්දිසි සහිතයි
1: ඒක හරිම අපූරු ලෝකයක් හරියට ඇලිස් ඉන් ද වොන්ඩර්ලෑන්ඩ් වගේ
2: පොඩි පරහකට තියෙන්නේ මේ කතාවේ ඇලිස් නෑ. ඒ වෙනුවට දැනට ඉන්නේ මම. ප්‍රශ්නයක් නෑනේ.
1: මියුසික්. කතා කරන සත්තු. දුම්පිමින නිල් පාට දලඹුව වෙනුවට එහෙ තිබ්බි ලෝකෙ තියෙන වටිනාම දේවල්. සෝනි, අයිවා, ෂාප්, එල්එම්ජී. ආ, තේක්ක බඩුවල ලස්සන.
3: ඔය ඔක්කොම ගන්න දැන් පොඩි ගානක් දාලා බැලන්ස් එක ටික ටික ගෙවන්නත් පුළුවන්. තේරුණාද?
1: එයාගේ නම සීතා. සීතා! මට කෑ ගැස්සුනානි. එතකොට මට හැරුණා. වයිෆ් සේරම ආගෙන ඉඳලා පහුවෙද්දම මාගෙදර ගියා. අපටත් එයා විශ්වාස කරන්නේ නෑ මගේ ඔය සීතා ඉන් ද වොන්ඩර්ලෑන්ඩ් සිහිනේ.
4: නව අනර්ග සන්නාමවල ගෘහ විදුලි උපකරණ සහ ගෘහ භාණ්ඩ සඳහා සීතා සහ ලෙක්ෂස් බයි සීතා දැන් රට පුරා
5: CDB එක රන් ගනුදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රන් සහනයක් CDB රන් ණය රත්තරන් ණය දෙන ඉස්තරම්ම දෙන
6: Turn 98.2
7: and 98.4 වන් විදුලි නිවේදකයෝ කියලා කියන්නේ අමුතු සත්ත්ව කොට්ටාසයක් නෙවේ
3: පළවෙනි වචන 10-15 ඕනම මිනිස්සෙක් අල්ලගන්න පුළුවන් නම් ඔබ කියන ඕනම දෙයක් මිනිස්සු ආසාවෙන් අහන් ඉන්නවා නම්
7: මේක කාලෙකින් ඔබට හම්බෙන රෙයා චාන්ස් එකයි.
3: අනිත් එක ගුවන් විදුලි නිවේදකෙක් කියන්නේ නිවේදකෙක් විතරක්ම නෙමෙයි මාකටර් කෙනෙක්.
7: හතාවට දක්ෂ නම් මාකටින් දන්නවා නම් සියත FM එකට එන්න. සියත FM කියන්නේ ගමනක් යන්න කියාපු තැනක්. පොඩි ගමනක් නෙවෙයි ලොකු ගමනක් යන්න පුළුවන් තැනක්.
3: හිතෙන ඕනෙම සබ්ජෙක්ට් එකක් ගැන විනාඩි දෙකක් කතා කරලා 0.71 555 6047ට අපිට WhatsApp කරන්න.
7: මේ චාන්ස් එක මිස් කරගන්න එපා. මොකද අපි ඉන්ටර්විව් කරන්නේ එකපාරයි. එකපාරයි.
8: 98.2 98.4 සියත දෙවන

0: क्या था टॉप स्टोरी
1: शिष्यत् विभागे हेट मध्यस्थान 2723 कदी පහශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගයේ දිවිනපුරා මධ්‍යස්ථාන 2723 කදී හෙට පැවැත්වීමට මේ වන විට සියලු කටයුතු සූදානම් කර තිබෙනවා. විභාග සඳහා යොමු කර ඇති සමස්ත සිසුන් සංඛ්‍යාව 294089ක්. විභාග කොමසාරිස් ජෙනරාල් ඉන්දිකා කුමාරි සඳහන් කළේ ශිෂ්‍යත්ව විභාගයේ පෙරවරු 9:30ට ආරම්භ වන බවයි. විභාගය ආරම්භ වීමට පැයකට පෙර සිසුන් විභාග මධ්‍යස්ථාන වෙත පැමිණිය යුතු බවද එය සඳහන් කළා. විභාග කොමසාරිස් ජෙනරාල් වරිය මෙම අදහස් පළ කළේ අද පෙරවරුවේ පැවති මාධ්‍ය හමුවකට එක්කමේ.
2: සියලුම දරුවන් තමන්ට නියමිත විභාග මධ්‍යස්ථානයට විභාගය ආරම්භ වීමට පැයකට පෙර රැගෙන යන්නට අවශ්‍ය වෙනවා. ශිෂ්‍යත්ව විභාගය ආරම්භ වන්නේ පෙරවරු 9:30ට. මේ විභාගයේ මුලින්ම පැවැත්වෙන්නේ දෙවෙනි ප්‍රශ්න පත්‍රය. දෙවෙනි ප්‍රශ්න පත්‍රය සඳහා පැය 1 විනාඩි

0: පහළවක කාලයක් තිබෙනවා. විභාගය 9:30ට ආරම්භ වෙලා 10:45ට තමයි දෙවෙනි පත්‍රය අවසන් වෙන්නේ. ඉන් අනතුරුව කෙටි විවේක කාලයකින් පසු පළවෙනි පත්‍රය දරුවන්ට ලබා දෙන්නේ පෙරවරු 11:15ට. 11:15 ඉඳලා 12:15 දක්වා පැයක කාලයක් තිබෙන පළවෙනි පත්‍රය සඳහා පිළිතුරු සපයන්න.
1: දැන් විදෙස් පුවත. දවල මන්දිරයේ ඉදිකිරීමට සැලසුම් කර තිබූ බෝල්රූම් ශාලාවේ කටයුතු වහම අත්හිටවන ලෙස ඇමරිකානු ෆෙඩරල් අභ්‍යාචනාධිකරණයේ ට්‍රම්ප් පරිපාලනයට නියෝග කර තිබෙනවා. ඇමරිකානු ෆෙඩරල් අභ්‍යාචනාධිකරණයේ නියෝග කළේ ඇමරිකානු ජනාධිපති අනු දවල මන්දිරයේ තාවකාලික පදිංචිකරුවෙකු මිස අයිතිකරුවෙක් නොවන බවයි. දවල මන්දිරයේ නැගිනහිර කොටසේ ඉදිකිරීමට සැලසුම් කර තිබූ බෝල්රූම් ශාලාව සඳහා ඩොලර් මිලියන 400ක වියදමක් ට්‍රම්ප් පරිපාලනයේ විසින් ඇස්තමේන්තු කර තිබුණා. කෙසේ වෙතත් අදාළ තීන්දුව සම්බන්ධයෙන් ඇමරිකානු ශ්‍රේෂ්ඨාධිකරණයේ වෙත අභියාචනයක් ඉදිරිපත් කිරීම සඳහා දින 14ක කාලයක් හිමිවන බවයි ඇමරිකානු ෆෙඩරල් අභියාචනාධිකරණය ප්‍රකාශ කළේ. සියත ප්‍රධාන පුවත් මධ්‍යාහන 12ට බලාපොරොත්තු වන්න.
2: Top story. අනුග්‍රහය සැමට අත දුන්, ගමනට ජවය දුන්, රටට පණ දුන්, 30 වසරක විශිෂ්ටත්වයේ අභිමානය People's Leasing විශ්වාසයේ ප්‍රමුඛයා. David Peris Automobiles within GWM Hybrid Ha, Plug-in Hybrid SUV Marbili Rasak, Haval H6, Haval GT, Tank 300 Ha, Tank 500 Ratha, then Union Place GWM Experience Center within Amathanna 0111 7888 666.
3: We

0: 20.
1: දුෂාන් ජයතිලි කත් එක තමයි කතා කර කර ඉන්න මේ ක්‍රිකට් ක්‍රීඩාවට සාමාන්‍යයෙන් ඒ දවසල වැඩිපුර දක්ෂතාවයක් දක්වපු කෙනෙක්. ඒ ක්‍රිකට්
2: අතෑරියේ මේ
1: අතෑරුණද?
2: නෑ, මෙහෙමයි. මම ඇත්තට ක්‍රිකට් ගැහුවේ අන්ඩර් 13 ඉඳන්. සෙන්සේවිය මාරුවිලා තමයි ගැහුවේ. මම තිබ්බ ආසාව නිසා දැන් මම ඉස්සර ජායල තමයි ඉස්කෝලේ ගියේ පොඩි කාලේ. ඊට අපේ තාත්තා ජපෑන් ගියාම අපේ මගේ අම්මගේ ගමට යන මාරුවිල. මම මොකද මම එහෙ තමයි ඉපදිලා තියෙන්නේ මාරුවිල නර්සින් හෝම් එකේ. තමයි මාරුවිල තමයි මගේ උපන්නේ තියෙන්නේ ඉපදිලා. ඉතින් ඔය ගමට අම්මගේ ගමට ගියාම මම ඉස්කෝලේ එහෙ තියෙන ඉස්කෝලේ යනවා, කතෝලික ඉස්කෝලේ. මාව ගන්න බෑ කියලා ඉතින් අම්මා කතෝලිකින් ද මාව ගන්නවා කොහොම හරි. එතන ලෙද ක්‍රිකට් ගහන්න තියෙනවා. ඊට පස්සේ මම අන්ඩර් 13 අවුරුදු 11 හැදි ගියේ. ගිහිල්ලා අන්ඩර් 13 ටීම් එකෙත් ගහනවා. ගහද්දී අපි අන්ඩර් 13 රනර් අප් වෙනවා. ඒ කියන්නේ ඇස්ට්‍රා මාකරින් අපේ ස්කූල් බෝයි ක්‍රිකට් කියන්නේ ඒකේ ඒ කැටගරි එකේ අපි ඩිවිෂන් 3 රනර් අප් වෙනවා. ඒ කාලේ අපි එක්ක ෆයිනල් මැච් එක ගහුවේ ජීවන් මෙන්ඩිස්, අකලංක, ගණේගොඩ ඔය වගේ අය. ජීවන් මෙන්ඩිස් මට වැඩි අවුරුද්දක් බාලයි මම හිතන්නේ. ඊට පස්සේ අන්ඩර් 15 එනකනුත් ගහලා ඔය කාලේදී මියුසික් පිස්සුව ගහනවා. අනික දැන් වගේ නෙමෙයි ක්‍රිකට් වලින් ඒ කාලේ ටිකක් තැනකට එන්න මාර අමාරුයි. ඔය හින්දා වැඩේ අතාරින නැත්තම් මම මියුසික් වලට ඩියාස ක්‍රිකට් වලට. සමහර විට මේ මියුසික් වල දාව මහන්සි ක්‍රිකට් වල දැම්ම නම් ක්‍රිකට් කෙනෙක් වෙන්න තිබ්බා. හැබැයි ඒ කාලේ අනාගත පෙවුනත් හින්දා අතෑරියා.
1: අනාගතයක් පෙවුනේ නැහැ කියන්නේ ක්‍රිකට් වලින් ගිහිල්ලා
2: නෑ. මෙහෙමයි 96 ඒතර වර්ල්ඩ් කප් එක දිනලත් නෑ. අපි මං ක්‍රිකට් ගහන කාලේ 96 වෙද්දිත් මං ක්‍රිකට් ගහවද කියලා. ඔව් 96 දිත් ගහවුවා. හැබැයි එහෙම ස්ට්‍රක්චර් එකක් තිබ්බේ නෑ අර අපේ වගේ ස්කෝල් එක ඩිවිෂන් 3 ස්කෝල් එක ළමෙක් ටීම් එකට එනවා කියන එකට. හැබැයි දැන් එහෙම නෑ. අපි මේ ෆයිනල් එක දින්නන් පස්සේ අපේ ස්කෝලේ ඩිවිෂන් 1 වුණා මං හිතන්නේ. දැන් ටිකක් දැනුත් හොඳට දන්නේ ක්‍රිකට් ලෙවල් එක. හැබැයි අද කාලේ නම් ඕනතරම් වැඩමුළු තියෙනවනේ පිටවලාත්වල අයව ගන්න විදිහ එහෙම. හැබැයි එහෙම ඒ කාලේ චාන්ස් එකක් තිබ්බේ නෑ. කොළඹ අයට විතරයි ගොඩක් කරලා චාන්ස් එක තිබ්බේ.
1: නැත්තම් මෙලහකට ක්‍රිකට් කෙනෙක්, සිංගර් කෙනෙක්, මියුසිෂන් කෙනෙක්ට වඩා ඒ තරම් ආසයි ක්‍රිකට්.
2: පුදුම ආසයි.
1: අද පසුතැවෙනවද?
2: ගොඩක් පසුතැවෙනවා. ඒ කියන්නේ ගහන්න තිබ්බා කියලා. මම එච්චර ආසයි ක්‍රිකට් වල.
1: ඉතින් දැන් ලංකාවේ මැච් එහෙමත් බලනවද අනිවාර්යෙන්?
2: දැන් බලන්නේ. ඔහුගේ ගහලල දැන් නම් ක්‍රිකට්.
1: වැඩ වැඩන්නේ.
2: මේ නෑ ක්‍රිකට් ගහන වගේ යාළු ඉන්න, ක්‍රිකට්ස්ලා යාළු ඉන්න. නමුත් දැන් මට පොඩ්ඩක් ක්‍රිකට් බලන එක ආස නැති වෙලා තියෙනවා. ඊයර ඒකට දෙන්න වෙලාවක් නෑ. නැත්තම් ඉස්සර වැඩක් දාලා බලනවා.
1: වෙනම වෙනම එකතු වෙලා බලනවා. රයිට්. මේ දැන් ඇල්බම් සාමාන්‍යයෙන් ඉස්සර දැන් දුචනයත් ඇල්බම් එකක් කරා. දැන් ඇල්බම් රිලීස් වෙන්නේ නෑනේ.
2: අර ෆිසිකල් ඇල්බම් රිලීස් වෙන්නේ නැහැ ඇත්තට. මම මගේ මං ඇල්බම් කරන කාලේ ඇල්බම් එන බෑගෙන යන කාලේ කරේ. CD එකක් කරා, මාසාවට කැසට් එකකුත් කරා. ඒ කියන්නේ මම කරපු ආයතනය කරපු පළවෙනි අන්තිම කැසට් එක මං හිතන්නේ ඒක. මතකයන් කැසට් එකකුත් තා. දැන් ඉතින් අර Spotify එකට YouTube වලදී මිනිස්සු ඇල්බම් හැටියට රිලීස් කරනවා. Spotify ඇල්බම් රිලීස් කරනවා. ඒ අරෙන්න මං හිතන්නේ ෆිසිකල් ඇල්බම් එකයි කියලා. හැබැයි අර දැන් ආයෙත් අර මේ රෙකෝඩ්ස් හැටියටත් මිනිස්සු පරණය කරලා ගන්නවා. රෙකෝඩ්ස් වලට කරනවානේ. ඉතින් ඒ රෙකෝඩ්ස් වලට ආසාවට කරොත් ඒක විසක්. හැබැයි හැමෝම අහන්නේ දැන් ඔන්ලයින් හැමදේම.
1: ඔව් නේද?
2: ඔව්.
1: එක සින්දුවක් කළ පොඩි කාලෙකින්
2: තව සින්දුවක් කරන ඕක නෑද ඉතින්.
1: ඒක නෑද ඉතින්. දැන් මේ මං කලින් අයියත් එක්ක කතා කරනකොට මට හිතුණ දෙයක් තමයි ලංකාවේ බිහිවෙච්ච නිර්මාණ ඇතුලේ BNS ලා එතකොට ඒ හැමෝත් එක්කම ගොඩක් වැඩ කරලා තියෙනවා. වැඩ කරපු අය අහනවට වැඩිය, වැඩ කරපු නැති අය අහන එක ලේසි. කරපු සින්දු අහනවට වැඩිය මොනාද කරේ නැත්තේ වගේ අහන එක තමයි ලේසි. ඒතරම් සින්දු ගොඩක් කරලා දින මං හිතන්නේ චාමර වීරසිංහ, අපේ ජෙහන් ගල හිටියාව, BNS වගේ. තව මොනාද ඒ වගේ වැඩ අපි ආසයි දැනගන්න.
2: මෙහෙමයි, චාමරගේ නම් මුළු ඇල්බම් එකම. දෙවනි ඇල්බම් එකත් මට මතකෙට පළවෙනි එක සිතින් විතරක් එක. ඒක මම නෙමෙයි මෙලඩි, මම නෙමෙයි ලිරික්සත්, මම ඇරේන්ජ් කරා. ඒතර ඇරේන්ජ් කියන්නේ කියන්නේ අද කාලේ ඇරේන්ජ් කරන එක ලොකුට කතා යනනේ. ඒ කාලේ එහෙම නෑ. මන් ට්‍රැක් එකක් ගහලා දුන්න කියලා නමවත් දාන්නේ නෑ කැසට් එකේ. ඉතින් ඒ නිසා මම්ම කටින් කියනවා. අර සාක්කියට මිනිස්සු හිටපු හින්දා මිනිස්සු දන්න අය දන්නවා. දැන් ෂයන් ගල හිටියාව සාක්කියකට, ලක්ෂණ හිල්මෙය දන්නවා, ඒක ප්‍රියන්ත දන්නවා. හැබැයි ගොඩක් වෙලාවට ෂයන් ගල හිටියාව සහ හිල්මෙය හරහා සහ අජිත් පෙරේරා වැඩ කරපුවාගෙන් කියවුණු නිසා මිනිස්සු දන්නවා. නමුත් කොයි තැනකවත් සඳහනක් නැහැ කැසට් එකකවත් මේ arrange by දුෂාන් ජයතිලක් කියලා. හැබැයි මම කරපු ඒවා තමයි. එතකොට ලංකාවේ මල් සින්දු කියලා දෙහිමලක් කියලා. දෙහිමලක් සින්දුවත් ඒ කැසට් එක මම තමයි ප්‍රෝග්‍රෑම් කරේ. ඒ කියන්නේ ලංකාවේ මල් සින්දු එන්න පටන් ගත්තේ ඒ සින්දුවේ. එතකොට ශශිගණිසන්සලාගේ උපැස්ස පියන ඔහෙලා බැලුවා, ප්‍රියන්ත මෙලඩි කරේ, මමයි ට්‍රැක් එක ගහුවේ. එතකොට ජීවිතමල් අම්මා ඉන්න කාලේ, එතකොට බාතිලාගේ වාමගෙන ජීවිතමල් සිතනාඹර තාලෙට ලස්සන දෑසක් ටැංගෝ වර්ෂන් එක, රාග තාලිකේ මුල් වර්ෂන් එක, එතකොට ගුම්නාදේ ඔය වගේ ඒවා, එතකොට අජිත් පෙරේරගේ ප්‍රථම ආදුවේ ඇල්බම් එක ඒවා, සඳබොඳවි ඔක්කොම තනිකර ඉන්ටර්ලූඩ්ස් මගේ මං ඇරේන්ජ් කරපුවා. එතකොට චින්ජගේ ඇල්බම් සීඩී පහක් විතර කරා. ඒවල නම් දාලා තියෙනවද කොහෙද ට්‍රැක් කරපු එක්කන හිටියට මගේ නම. කොරින්ගේ ඇල්බම් එකක් කරලා තියෙනවා. එතකොට ජිප්සීස්ලාගේ ඇයි ඇල්බම් එකේ තනිකර ට්‍රැක්ස් ටික මං කරේ. ඒකෙත් නම සඳහන් කරලා තියෙනවා. ඒකේ සුනිල්ලා එක් වෙලාවක කියනවා ස්පෙෂල් තෑන්ක්ස් ටු දුෂාන් ජයතිලක ෆෝර් හිස් ටයිම් එනර්ජි ඇන් ටැලන්ට් කියලා. ඒ කියන්නේ ආ ඒ විදිහට තමයි තෑන්ක් කරලා තියෙන්නේ. ඒ අරන ජිප්සීස්ගේත් පසු කාලීන සින්දු කොත්තමල්ලි එකට දායක වුණා. ඒ වගේ අලුත් සින්දු ගොඩක් ඒවා ට්‍රැක්ස් මං කරලා තියෙනවා. හැබැයි අර නම් සඳහන් වෙච්ච අවස්ථාව අඩුයි. ඉතින් ඒක මම විතර දන්නේ. ඔය හින්දා මම ගොඩක් අනිත් අර වැඩ කරන එක දැන් නවත්තලා මගේ සින්දු කරන එක පටන් ගන්න දෙනවා. ඒකේ ප්‍රතිඵලයක් තමයි මේ අඟර දඟර සින්දු උනත් අපේ බෑන්ඩ් එකටම කරපු සින්දු 30-40ක් තියෙනවා. ඇත්තට වැඩ නොකරු ඒ කියන්නේ කරපු නැති කියන හිල් මේයගේ සින්දු. හිල් මේයගේ මිල කරන්න බැරි අගනාම වස්තුව ට්‍රැක් එක. ඒතකොට එයාගේ ආපු ගොඩක් පසු කාලීන ආපු ඒවා මම කරේ. එයාගා මම ගොඩක් වැඩ කරා. ඒතකොට එයා අනිත් අයට හදපු මෙලඩීස්. ඒතකොට මේ සින්දී විදි ආදරේ ට්‍රැක් එක මුල් ට්‍රැක් එක. ඒ ඔයගේ මතකත් නෑ මේ
1: තරම් කියලා. දැන් ගොඩක් වෙලා ඉඳන් මං හිතන්නේ විනාඩි 3ක් කාලේ ගොඩක් සින්දු කරලා තියෙනවා. ඔව්. කොහෙන්ද මේ
2: මගේ මෙලඩි නෙමෙයි මගේ මෙලඩි. ඒක වරදවා තේරුම් ගන්න එපා. ඒක ඇරෙන්ජ් විතරයි. ඒක අපි හිතමු මට ගෙනත් දෙනවා මේ වගේ. දැන්
0: ජීවිතේ මං අපේ අම්මා ඉන්න කල්
2: ඔච්චරයි මට ගිටාරෙන් ගහලා දෙන්න. එතන මම තමයි ඒකේ පාර්ට්ස් හදලා. පාර්ට්සේම හදලා ඩ්‍රම්ස් ප්‍රෝග්‍රෑම් කරලා බේස් ප්‍රෝග්‍රෑම් කරලා කීබෝඩ් පාර්ට්ස් ප්‍රෝග්‍රෑම් කරලා ගොඩක් ඒවා හදන්නේ මම. ඒකට කියන්නේ ඇරෙන්ජ කියලා. ඉතින් ඇරෙන්ජ් කරනවා කියලා. ඉතින් ඒ ඇරෙන්ජ පාර්ට් එක මම ගොඩක් කියලා කළ දෙනවා. සිතින් විතරක් වුණත් නවරත්න ගමගේ මහත්මයාගේ මෙලඩි ලිව් එක උදේල මතක නැහැ. ඒ ට්‍රැක් එක ප්‍රෝග්‍රෑම් කරලා ඔක්කොම කරේ මම. ඉතින් අද කාලනම් නම ගොඩක් වෙලාවට Spotify එකේ දැම්මත් දාන්න ඕන. ප්ලේයර් කෙනෙක් දැම්මත් ප්ලේයර් කෙනෙක් ප්ලේ කරත් ගිටාර් ප්ලේ කරත් දාන ඒ කාලේ දාන්න නැහැ. ඉතින් තමන්ගේ හිත සහ ගෙදර අය සමල්ලාවට ගෙදර අයත් විශ්වාස කරන්නේ මං
1: කරේ.
2: ඉතින් ඒ වගේ. හැබැයි ඉතින් අර මියුසික් කරන ගොඩක් වෙලාවට දන්නවා. දැන් අපි සඳ පොද වීහෙම ඒකේ මේ පාර්ට්ස් මම ප්ලේ කරේ මම හදපු ඒවා.

0: එදි ඒවා ඔය ඔක්කොම මං මගේ මං හදපුවා. හැබැයි මෙලඩි ඒක අජිත් අයියගේ. ඉතින් ඔය වගේ කරපු වැඩ තමයි තියෙන්නේ.
1: තියෙන්නේ නේ. අපි පොඩි බ්‍රේක් එකක් අරගෙන

0: ඕනම දෙයක් පොඩ්ඩ වැඩි වුණත් ප්‍රශ්නයක්. දැන් බලන්න බඩමුට්ටුවල ගාන පොඩ්ඩක් වැඩි. කාලකින්දලා මගේ බඩත් පොඩ්ඩක් වැඩි. කොලෙස්ටරෝල් පොඩ්ඩක් වැඩි ඉන්නේ. එතනදි පොඩ්ඩක් වේගෙත් වැඩි.
1: ගන්නවා ලයිසන් එක.
2: දැන් හරිනේ අමාරු.
0: වයිෆ්ගේ කටත් පොඩ්ඩක් වැඩි. වැඩි වෙන හැමදේම ප්‍රශ්නයක්. හැබැයි කොච්චර වැඩි වුණත් ආස හිතෙන එක දෙයක් නම් තියෙනවා. ෆික්ස් ඩිපොසිට් එකකට අපිට හම්බ වෙන පොලිය. මේ දවස්වල නම් ඉතින් හැමෝගෙම පොලිය වැඩි. හැබැයි සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ඒගොල්ලන්ගේ ෆික්ස් ඩිපොසිට් එකකට ගෙවන පොලිය ඊට වඩා පොඩ්ඩක් වැඩි. ආරංචි දයාලගේ අලුත්ම වාර්ෂික සඵල පොලිය 111.84යිනේ. දැන් ඉතින් අවුරුදු පහට ජේෂ්ඨ පුරවැසියෙක්ට 115ක පොලිය කොහොන හැටිය ගෙවන්න පුළුවන්. 13.19ට කෝල් එකක් ගන්නකො. සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස්. වැදගත්ටි නේද?
3: ජාත්‍යන්තර ප්‍රමිතියෙන් නිපදවන දේශීය නිෂ්පාදනය පැරසිටෝල් අභියෝගයට අභියෝගයක්.
4: තායිලන්ත යන්නේ සංචාරක ගමනාන්තයක්.
5: හැබැයි අද වෙද්දි තායිලන්තයේ ප්‍රධාන පෙළේ විශ්වවිද්‍යාලවල යුරෝපා විශ්වවිද්‍යාලවල තියෙන හැම උපාධි පාඨමාලාවක්ම පටන් අරන් තියෙනවා.
6: හලෝ හයි මම ජේසන්. හයර් ස්ටඩීස් වලට ඔයා පිටරටකට යන්න ඉන්නවා නම් ඒකට හරියන්නේ තායිලන්තේ. මොකද ඒකට ලොකු පියදමක් යන්නේ නැහැ. එහෙදි යාලා ළමයින්ට ස්කෝලර්ෂිප් පවා දෙනවා. ඇත්තටම මගේ ජීවිතේ සක්සස් වුණේ තායිලන්තයට ආවට පස්සේ.
4: ඉතින් ඒ විදිහට තායිලන්තේ ඉගෙනගෙන ඔස්ට්‍රේලියාවට, බ්‍රිතාන්‍යයට, එහෙම නැත්නම් ස්විට්සර්ලන්තයට යන්නත් පුළුවන්. Global University Partners කතා කරන්න 0718492492 0718132177.
3: කොකොෆ්‍රයි RBD පොල්තෙල් 60 වසරකට වැඩි විශ්වාසයෙන්
7: මුළු පවුලටම මගේ ගානට
8: ඔබට අවශ්‍යම මොහොතේදී විශේෂඥ තාක්ෂණික සහාය සමගින් ගමන බ්‍රේක් නොකර යන්න. LOLC General Insurance Free Help.
9: අපි දවස පුරාම අරමුණු වෙනුවෙන් දුවන මිනිස්සු. හැබැයි ඇඟට විවේකයේ කියලා ලැබෙන්නේ නිින්දේ. ජීවිතේ විඳින්න සුව නිින්දක පහස ඕනෙමයි. Valentino Italy Wellness Mattress Collection සමගින් දවසම ලස්සන කරන නිින්දක් experience කරන්න. නවීන තාක්ෂණික හා විද්‍යාත්මක ක්‍රමවේද එකට එකතු කරලා ඔබේ ශරීරය හා මනස සුවපත් කරන ඔබ ආස කරන සැප නිින්දක සෝය විඳිමු. ඇවිත් යන්න එන්න Valentino Italy Flagship Experience Center World Place Colombo 7 වෙත අදම ඇවිත් යන්න. හොඳ නිින්දක් කියන්නෙම හොඳ හෙට දවසකට පළමු පියවරයි.
10: ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ඉතාලිය, ඔස්ට්‍රේලියාව, නවසීලන්තේ, සිංගප්පූරුව වගේ රටවල් 17කම මිනිස්සුත් විශ්වාසයෙන් ගන්න හොඳම ඇලුමෙක් තියෙද්දී අපි මේ අනම්මනං ඇලුමිනියම් ගන්නෙ මොකටද?
9: ඇලුමිනියම් ඕන තරම්. ඇලුමෙක්ස් නම් ඉස්තරම්.
11: මාත්‍යාද කේක් කන්නවත් ආවේ නෑනේ.
12: මට උන වගේ සේන.
11: ලින් පස්පංගුව බමු.
12: සෑහෙන වෙලාවක් යයිනේ.
11: මොන ගත්තා තැඹුව සුටුස් ගාලා බිව්වා. මහත්යට නැගිටින්න පුළුවන් අපේ බොස් වගේ.
9: නැගිට ගන්න නම් ලින් පස්පංගුව විතරමයි.
13: ශක්තිමත් සමාගමක බුද්ධිමත් ආයෝජනය. මාස 13ක ස්ථාවර තැන්පතුවක් කල්පිරීමේදී 13%ක් සහ ජේෂ්ඨ පුරවැසි සඳහා 13.5%ක අසම සම පොලියක් එල්පි ස්ථාවර තැන්පතු. Trading A-LKA Outlook Stable ලියාපදිංචි මුල්‍ය සමාගමකින්.
14: අම්මේ මන් තමයි මේ සැරේ වැඩියෙන්ම ලකුණු ගන්නේ. නෑ නෑ මන් තමයි වැඩියෙන්ම ගන්නේ.
15: හරි හරි අපි බලමු කොහෙනම් සියත පොකට් මනි ප්‍රශ්නවලට කවුද හරියටම උත්තර දෙන්නේ කියලා.
16: හරියට උත්තර දුන්නොත් රුපියල් 5000ක් උත්තරමනවා.
17: පහවසරේ ඉඳන් 11 වසර වෙනකන් ඉගෙන ගන්න දුවේ පුතේ. ඔයාලටයි මේ අවස්ථාව.
18: දැන්ම දරුවගේ නමයි කමයි වසරයි 0714-151-151ට WhatsApp කරන්න. සතිය දවස් පහේම උදේ 5යි කාලෙට සියත FM අහන්න.
19: සියත පොකට් මනි අනුග්‍රහය.
9: දරුවන්ගේ අනාගතයට සැනසීමත් විශ්‍රාමයකට ඔබේ ඉදිරියට වැඩි වටිනාකමක් එක්කරන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ස්ථාවර තැන්පතු. අදම අමතන්න 13.19. සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් 2011.42 දරන මුදල් ව්‍යාපාර පනතේ යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර ලාභී මූල්‍ය සමාගම කේ ලංකා රේටින් ඒජන්සි BBB- stable outlook
20: 98.2 98.4
21: අද හමු වෙමුද අපි අද සනසෙමුද අපි
22: weekend theater
23: සියත 20 20 අද අංක 8

0: Ребята, Уисай Уиса. Света 2020.
1: Мне бы мета калейн අපේ වයසේ කියමු අපේ වයසේ ගායක ගායිකාවෝ මෑත කාලේ බිහි වෙච්ච කට්ටිය. ඒ අයගේ එනවා දයියගෙන් සින්දු කරගන්න එහෙම අහලා තියෙනවද?
2: නෑ මේ ඒ කියන්නේ මෙහෙමයි. මම එක කාලෙක ඔය රෙකෝඩින් කරන එක නවත්වුවා. ඒ කියන්නේ මට මේ පායලා මම නවත්වුවා. මම ඔය බෑන්ඩ් එකට ફોකස් කරන්නත් තරම් දැන් අවුරුදු 3ක් ආරන්නේ. එතකොට හරියට බැලුවොත් මම අවුරුදු 3ක් වැඩ කළා නෑ ඒක. ඒ අරෙන්ද දැන් අද කාලේ වෙනම ට්‍රෙන්ඩ් එකක් තියෙනවා. ඒ කියන්නේ අද කාලේ සින්දු හදන අය සද්දෙසා වෙනස් නෑ. ඒක ඇත්තට ඒක මං කම්පීට් කරන්න ගිහිල්ලා තේරුමකුත් නෑ. ඒ කියන්නේ අද අමුතුම සින්දු අමුතුම විදිහට ට්‍රැක්ස් හදන්නේ මම මේ ට්‍රෙන්ඩ් එකේ නෑ කියලාත් මට හිතෙනවා. අර මොනා කරත් අපිට ට්‍රෙන්ඩ් එකක් බලෙන් ඇකට දාගන්න බෑනේ.
1: ඇඟේ
2: තියෙනකෝ දැන් මම බෑන්ඩ් එක නිර්මාණය කරත් මගේ ඇඟේ තියෙන කේන්නේ. හැබැයි දැන් කාලේ යන සද්දෙමන් ටික ෆලෝ කරන්න හදයි. හැබැයි දිනේෂ් ගමගේ හදන ජාතියේ සින්දුවක් මට හදන්න බැරි වෙයි. හරි. එහෙම නැත්නම් ලහිරු හදන ජාති ට්‍රැක් එකක් මට හදන්න බැරි වෙයි. ඉතින් ඒ එයාලා ඒ අලුත් දේවල් එක්ක ඉන්න දේ මට කරන්න බැරි වෙයි. ඒ නිසා එහෙම අලුත් අය මං ගාවට ඇවිල්ලා නැහැ ඇත්තට. හැබැයි මම ෂෙහන් මීරංගට සින්දු දෙයක් කරලා තියෙනවා. එකක් තමයි මගේ වචන මගේ මෙලඩි යාගේ වෙඩින්නේට මං කරේ.

0: ඕක කරේ වෙඩින් එකට එයාගේ වයිෆ්ගේ එයාගේ කතාවල ඕක YouTube එකේ තියෙනවා. තව තියෙනවා තනියෙන් නිපදුන නිසා කියලා එකක් මයිදන් ශාහනී වල තිබ්බ ෂෝ එකකත් ඒක ප්ලේ කරා. ඒක YouTube එකේ දෙනවා. ඒකෙත් වචනයි මෙලඩි මගේ. ඉතින් අර ගොඩක් එහෙම මං ෆුල් සෝන් එකෙන් හැටිද කරපුවා මිනිස්සු දන්නේ. හැබැයි දෙකම මං එයාට කරලා තියෙනවා. ඉතින් අර ඒක මගේ ටයිප් එකේ.
1: ඒක තමයි විදිය.
0: විදිය. ඒක මගේ විදිය ශාහන් කැමතිලා ඒ වෙලේ ගත්ත සින්දු දෙයක්
1: ඒක. නෑ ඒක ඇහුවට පස්සේ මටත් එන වෙඩින් මගේ වෙඩින් එකටත් සින්දුක් කරගත්තා.
0: ඒක තනිකර එයාගේ වචන එයාගේ කතාව අහලා මල්ලුවේ.

0: ඇඟරිදෙනවා වගේ තාත්තේ.
1: හිට මුලින්ම වැඩට යන දවස නේද? එන්න.
0: මං කාරදරයක් නැතුව ආවා තාත්තේ.
1: හරි පුතේ, අපි හැමදාමත් වගේ ඉස්සරහටත් අභියෝගයට අභියෝගයක් වෙන්න.
2: ජාත්‍යන්තර ප්‍රමිතියෙන් නිපදවන දේශීය නිෂ්පාදනය පැරසිටෝල් අභියෝගයට අභියෝගයක්.
3: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමිය ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට්. රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමිය රූෆින් ෂීට්. වැඩි විස්තර සඳහා 1396 අමතන්න.
4: හිනා වෙන්න මෙන්න වෙලාව.
5: හුඟක් වෙලා කල්පනා කරලා ජූලියස් සීසර් අහස දිහා බලලා තව වචනයක් කිව්වලු.
6: අහසින් වැටෙන එක.
5: ඔව් කියනකෝ අහසින්.
6: නෑ නෑ, ඒක අපේ රටේ එකක්.
5: කියනකෝ.
6: අර අහසින් වැටෙන එක දිහා බින්දක් කරා.
5: ජූලියස් සීසර් කියනවා
7: අහසින් නෙහා තරු මල් දිගේ.
5: මගේ අකානම උස්සගන්න එපා. අහසින් වැටෙන එක දිහා බින්දුවක්වත් මේ රූබිකොන් නදියට යන්න නොදී ඒක ඔක්කොම පරාක්‍රම සමුද්‍රයට පුරවන්න ඕනේ කියලාද?
8: දන්න සුපිරි රේඩියෝ ඩබල අත් එක්ක සියත FM බ්‍රෙක්ෆස්ට් ඩ්‍රයිව් අනුග්‍රහය.
9: පොළොවේ රංගස්වනු නැවුම් බවින් පුරවාගෙන අඩුම මිලට කොහොමද දෙන්නේ?
10: රට පුරා අපේම ගොවි පවුල් දහස් ගණනකින් ගන්න නිසයි මේ අඩුම මිල.
11: රට පුරා හැමෝටම සේවාව සපයන එකම හිතවතා කාගිල්ස් ෆුඩ් සිටි.
12: ශ්‍රී ලාංකිකයන් 95%කට වඩා ආවරණය කරන ශක්තිමත් 4G ජාලය සමගින් හච් ඔබව අසීමිත අවස්ථා පරිලෝකයට පිළිගනී. හච්
13: රුපියල් 35,000 අඩුවෙන් ගන්න පුළුවන් සුපිරිම ස්මාර්ට් ෆෝන් එක දැන් Honor within Honor X5B Plus. සිග ප්‍රදර්ශනාගාර සහ බලයලත් අලෙවිනියෝජිතන් වෙතින් දැන් ලබා ගත හැකි.
14: සුබ දවසක්.
15: අලුත් වෙලා.
14: පහසු වෙලා. තෑගි වැඩි වෙලා.
16: දවස සුබයි, සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය.
17: The Palace ගම්පහ. අවසාන නිවාස 25. දැන්ම කතා කරන්න. 0710-666-222. Prime Residences.
18: ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ඉතාලිය, ඕස්ට්‍රේලියාව, නවසීලන්තේ, සිංගප්පූරුව වගේ රටවල් 17කට මෙයවන අපේ ඇලුමෙක්ස්.
19: ඇලුමිනියම් ඕන තරම්. ඇලුමෙක්ස් නම් ඉස් තරම්.
1: සුපර්මෙට්. දකුණු කොරියාවෙන් ආනයනය කරන නියමිත AZ අගෙන් අනුන උසස් තත්ත්වයෙන් යුත් සිංක් ඇලුමිනියම් රූෆින් ෂීට්. වසර 10ක වගකීම. වහල ගහන්නතෝ වහල ගහන්න සුපර්මෙට් රූෆින් ෂීට් දාන්න.
5: 1500cc turbo engine-කින් බලගැන්වෙන bike X55 ඔබේ රිය පැදවීමේ අත්දැකීම නව මානයකට රැගෙන යන්න. test drive එකක් වෙන් කරවා ගන්න. අමතන්න 0114700678.
12: ඕනම කැමක් temperature කරගන්න තනියම බටල්වත්ත බට real mapate experience එකකට නැල්වත්ත බට.
6: ශ්‍රී ලංකාවේ අනර්ගතම නිවාවේ විශාලතම ප්‍රමාණයේ porcelain tile එකතු වන majestica lanka tiles.
10: සතුට රස ගුණ මුසුමන කැමවල රස සුරකින
0: කුකුෆ්‍රයි RBD පොල්තෙල් 60 වසරකට වැඩි විශ්වාසයෙන්
2: මුළු පවුලටම මගේ ගානටම ඔබ අස කරන සැප නින්දක සුවය විඳිවෝ. ඇවිත් යන්න එන්න Valentino Italy Flagship Experience Center Ward Place Colombo 7 වෙත. හොඳ නින්දක් කියන්නෙම හොඳ හෙට දවසකට පළමු පියවරයි.
8: ෆුල් චාර්ජ් එකෙන් කිලෝමීටර 150කට වැඩි දුරක් නිවසේදීම චාර්ජ් කිරීමට හැකියාව ඇති ලිතියම් අයන් බැටරිය සමගින් එන Bajaj Vigo Electric 3-Road රථය David Pieris E-Mobility වෙතින් 0114700550.
3: රන්පවුමකට ඉහළ අප්‍රිකාරමත් අමතන්න 0115880400. LOLC රන්සවි රන්නය සේවාව පරිස්සමට තියෙන රත්තරන් අදිස්සියට තියෙන තැන.
13: ඩිලිවරි පරක් වෙලා ඕඩර්ස් මිස් වෙනවද? affordable cost එකකට ඉක්මනට packages යවන්නත් ගෙන්න ගන්නත් pick me flash තියෙනවා. ඔයාගේ business එකත් express කරන්න pick me flash කරන්න.
11: මම මගේ මුළු business එකටම SLIC business club රක්ෂණයක් දැම්මා.
7: shop එක හරු කැඩුවත් දැන් ප්‍රශ්නයක් නැහැ.
15: ගන් වතුරට සුළුසුළුමෙට දැන් මම බය නැහැ.
9: ඒක රක්ෂණයකින් business එක රක්ෂණය කරලා දියුණුත් කරන රක්ෂණය. ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ජෙනරල් බිස්නස් ක්ලබ්.
4: නිවසට අවශ්‍ය හැමදේම 60% දක්වා discount එක හොඳම brands වලින් අරගන්න. අගෝස්තු 31 දක්වා පමණයි. single big bonanza mid year shopping festival.
17: തിലക വർദ്ധന ടെക്സ്റ്റൈൽസ്
19: അതാരിന്ന ബേ വകേദ നേ ഒബട പുലുവൻ വിഷമതെൻ മിതെന്ന ജീവിതേ കൊടയന്ന ഇവത് വെനു 98.2 98.4 സിയത ദേവ

0: අපි මේ අවසාන හරියේ ඉන්නේ. පහුගිය දවස් ටික පොඩ්ඩක් සෝෂල් මීඩියා වලත් ගිහපු නිවුස් එකක් තමයි මේ කොපිරයිට් සම්බන්ධයෙන්. මිනිස්සු වෙනම සංගම් හදාගෙන අපේ ගායක ගායිකාව. ඒ ගැන මොකද හිතන්නේ මිනිස්සුන්ට? එහෙම එකක් තියෙන්න ඕන නැත්තම් ඒක එක්ස්ට්‍රීම් අපිට අර ඩීප් ගිහිලා වැඩිද?
1: නෑ, ඩීප් ගිහිලා වැඩි නෑ. මං හිතන්නේ කොපිරයිට් ඔය දැන් කරන්න යන එක විය යුතුයි. දැන් සමහර මට කෝල්ස් උත් වෙනවා, බෑන් ගහන, අයියේ මොනා වෙයිද, අපිට සින්දුවක් කියන්න බැරි වේද වෙන. මම එක වෙලාවක යෝජනා කරලා තියෙනවා අපි වෙඩින් එකක ගහන සින්දු වලට දැන් ඔතන වැඩේ තියෙන ගාන පිළිබඳ ප්‍රශ්නයක් තියෙනවා. ඒ කියන්නේ පිටරට කොපිරයිට්ස් වලදී අය වෙන ගණන් හැමතැනින්ම අය වෙලා එන කොටස් එන ලොකු කොටස් නෙමෙයින්. හැබැයි බල්ක් එකට එකතු වුණාම යාලට කොටසක් එනවා. අර එක සින්දුවකින් එන ගානක් කඩා ගන්න ගියාම ඒව තීරණය කරන්න එනවා සාකච්ඡා කරලා. මොකද ප්‍රැක්ටිකල් පැත්තක් තියෙන්න ඕන, හැබැයි අපි ගෙවන්න ඕන. ඉතින් දැන් මං හිතන්නේ මම ඊයේ පෙරේදා දැනගත්ත දේවල් හැටියට ඒ වෙනිව් එකෙන් තමයි අය කරන්න වෙඩින් වලදී. අර එහෙමයි. හැබැයි මගේ සජෙෂන් එකුනේ බෑන්ඩ් එකක් වුණත් ගෙවන්න ලෑස්ති වෙන්න. අපි අඩුපාඩු සින්දුවකට රුපියල් 100ක් කරි සින්දු 50ක් ගත්තා, ඒ මනුස්සයන්ට කීයක් හරිනේ? ඒතර වෙඩින් කීයක් ලංකාවේ ගහනවා? රුපියල් 500ක් ගෙවුවොත් පාඩු නෑ එක සින්දුවට. ඒ කියන්නේ මට අයිති නෑ ගාන තීරණය කරන්න. නමුත් අපි ඒ කාලේ දැන් ඒක කරන් ආව නම් ඒව ලියපු මිනිස්සු හදෝ මිනිස්සු මොනා හරි දෙයකින් වැජබෙයිනේ. ඒ කියන්නේ මං හිතා රේඩියෝ චැනල් වලින් සහ ටීවී චැනල් වලින් එච්චර ලොකු ගාන තීරණ වෙලා නෑ. ඒකට සාපේක්ෂව ප්ලේ කරන අපිට හම්බ කරන අපිට දෙයක් කරන්න පුළුවන්. ඒක නීතියක් වෙනකන් ඉන්න ඕනේ නෑ. මොකද එහෙම කරපු ලංකාවේ පළවෙනිම කෙනා සුනිල් පෙරේරා. එයා 80 ගණන් වල 90 ගණන් වල ඉඳන් ලිරික්ස් රයිටර්ස්ලාට මාසෙට පඩියක් දුන්නා. රුපියල් 10,000 ගන්න හැම කෙනාටම. පස් දිනාට 50,000ක් වින් කරා. සින්දු හදපුවා ඉන්නවනම් එයාලටත් සින්දු හැම මාසෙම අරිනවා. ඒක නීතියකට නෙමෙයි කරේ. එයා යුතුයකමක් හැටියට කරේ. එයා හැමතිස්සම කිව්වේ උඹලා ඔය හම්බ කරන්නේ මේ මිනිස්සු ලියපු සින්දු වලින්. අපි ටුවර්ස් ගියාමත් ගණන් වින් කරනවා. ඒ කියන්නේ එයා වින් කරනවා. එයා වින් කළා ඒවා ගෙනත් දෙනවා එයාලට. ඉතින් ওই කොපිරයිට්ස් නැති කාලේ එයා තමයි මුල්ම ප්‍රැක්ටිස් එක කරේ. සමහර අය කියනවා අපි තමයි පටන් ගත්තේ. නමුත් මම දැකලා තියෙන සුනිල් අය තමයි ලිරික්ස් රයිටර්ස්ලාට පඩියක් හැටියට ගෙවන්න ගත්තේ.
0: ඒක ඇත්තට මාර අහද්දිත් ඒ මනුස්සයා
1: ඒක කවුරුත් දන්නේ නැහැ. මම දැක්කේ පෙරේදා ඔය කොපිරයිට්ස් ගැන කතාවේදී අපි ගෙවනවා අපි කරා මෙහෙම කරා. නමුත් සුනිල්ලා තමයි ලංකාවේ මුලින්ම නීති නැති කාලේ ඕවා කරේ. එයාගේ අයිඩියා එක හැමතිස්සම තිබ්බා. දැන් එයා හිටියනම් අද සතුටුයි. ඔය කොපිරයිට්ස් කියන එක ඒක ගෙවිය යුතුයි. ගෙවිය
0: යුතුයි නේ. රයිට්. අපි තව සින්දුවක් අහන්න ඕනේ. මොකක්ද අහන්නේ?

0: රයිට් දැන් ඇත්තටම අද ලස්සන මතක දවසක් අමතක කරන්න බැරි දවසක් මේ මම දැන් අයියට පළවෙනියටම කෝල් කරනකොට මගිට කතා කරන්නේ මං හිතේ හරි සැර මිනිස්සෙක් කියලා කවුරුත් කියලා නැද්ද කතා කරන පොර සැර පාටක් කියලා
1: මාව හැමෝටම සමහරවිට මූණට දැක්කම මම පෙන්නන්න බැරියා ඉන්න ඒ කියන්නේ මගේ හිතේ එහෙම එකක් නැහැ ඉතින් උපන් හැටි වෙන්නදී
0: සමහර අය තරහින් කතා කරලා තන්නේ අයියෝ
1: ෆෝන් එකෙන් නම් මාව ජජ් කරන අය ඉන්නවා ගහ ගන්න වගේ කියලා මට ගොඩක් අය කියලා දෙනවා සමහරවිට අර ෆෝන් එකෙන් ඩබල් ඇහෙන්නේ එතකොටත් මට දෙනවා මොන කැත වොයිස් එකක්ද මට තියෙන්නේ කියලා එතකොට කතා කරන හැටි එනම කැතයි කියලා ප්ලස් සමහර අය ඉන්නවා මාව ආශ්‍රය කරලා නැතේ මට අවරුව පෙන්වන්න බෑ කියපු හිටපු જાතිය හිටියා පස්සේ ආශ්‍රය කරද්දී මාව තේරුම්
0: ගත්තා
1: මම ගොඩක් වෙලාවට මවාගෙන මිනිස්සු ආශ්‍රය ගන්න යන්නේ නැහැ කියන්නේ කබටි විදියට ඕ වේවා එන එන බොරු ප්‍රසෙන්ට් පාරක් දාලා මූණක් දාලා එහෙම ආශ්‍රය කරන මම දන්නේ නැහැ මම කතා කරන දේ එන ඩිරෙක්ට් ඇඩි සමාලාවට මාව ළඟින් ආශ්‍රය කරන අය දන්නවා ෆෝන් ටෙලිෆෝන් එකෙන් නම් ජජ් කරන්න එපා මං ගහ ගන්න වගේ තමයි
0: කතා කරන්නේ ඔන්න මට තිබු ප්‍රශ්නයක් මම ඉලා කරන්නේ හැබැයි දැන් අද දවසේ මේ කයි දෙකක් තිස්සේ අපි කතා කරනකොට මට තේරුණා ඉතින් එහෙම කෙනෙක් නෙවෙයි මිනිසුන්ගේ හැටිනේ ඉතින් සාමාන්‍ය විදිහට තියෙනවා රයිට් එහෙනම් ඉතින් අපි වැඩේ අවසන් කරමු ඉතින් ගොඩක් ස්තුතියි අයියගේ කාලි කැප කරන් අපි වැඩසටහනට ආවට මට ආසාවක් තියෙනවා අයියගේ බෑන්ඩ් එකේ කට්ටියත් එක්කත් අපි පොඩි චැට් එකක් දාන්න අපි ඒක ඉදිරි දින කිහිපයකදී දාගමු කියලා
1: වාට ස්තුතියි මට කතා කරාට මේ කියන්නේ මෙහෙම ස්පේස් එකක් දුන්නට මේ සිංදු වැඩේට බෑන්ඩ් එකෙක් හම්බෙමු අපි ආයෙත්
0: අනිවාර්යෙන් එහෙනම් ජය වේවා
1: ජය වේවා

0: එයාලා මේ පාර එන්නේ දිනන්නම බලාගෙන.
1: හැබැයි මේක අපේ ග්‍රවුන්ඩ් එක. අපෙන් දිනු මුදුරගන්න ලේසි වෙන්නේ නැහැ.
0: අසල්වැසි ප්‍රතිවාදීන් ජයග්‍රහණයේ අභිමානය සොයා පිත්තෙන් පන්දුවෙන් ගැටෙන තරඟ දෙකකින් සමන්විත උද්වේග කර ඉන්දු ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් තරඟාවලිය.
1: පළමු තරගය අගෝස්තු 15 ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ සිට පන්දුවෙන් පන්දුව සජීවව සියත ටීවී ඔස්සේ.
0: දිනන ක්‍රිකට් නම් සියත තමයි.
2: සියත ප්‍රධාන ප්‍රවෘත්ති සිරස්තල.
3: සියත හෙඩ්ලයින් රිවියු.
4: බන්ධනාගාර ගැටුම් පාලනයට ඒකාබද්ධ යාන්ත්‍රණයක්. ශිෂ්‍යත්ව විභාගයේ හිට දිවෙනපුරා මධ්‍යස්ථාන 2723 කදී රට තුල බිත්තර හිඟයක් ඇතිවන ලකුණු. බත්තල ඝාතනයට සම්බන්ධ තුනක් අත්අඩංගුවට. ට්‍රම්ප්ගේ තවත් තීන්දුවකට අධිකරණ එරෙහි වේ.
2: වැඩි විස්තර 10:12 සියත ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයෙන් බලාපොරොත්තු වන්න.
1: වීකෙන්ඩ් සියත.
5: සියත දෙවයින පුරා.
6: සියත පාත්‍රේ විදහස. උදේ 7:50ට.
7: අනුග්‍රහය CDB එක රන් ගණදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රන් සහනයක් දිනුම් මැදීමට ඇතුළත් වෙන්න ළඟම CDB ශාඛාවට එන්න. අද මම තන්න 0111738388 CDB රන් ණය රත්තරන් ණය දෙන ඉස්තරම්ම තැන.
8: 2025 වසරේ SLIC ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පු හිමියන්ට හිමිවන දැවැන්ත බෝනස් ප්‍රතිලාභයේ අගය රුපියල් කෝටි 1460 ඉක්මවයි. ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ලයිෆ් පියකමින් මවකමින්.
9: හදන ගෙදර ෆිනිෂින් වැඩවලට බඩු ගන්න කොහෙද හොඳ?
10: ස්විස්ටෙක් ඕතරයිස් දීලාගෙන ගාවට යන්න. ඒගොල්ලෝ ඕනම දෙයක් හරිබිලට විකුණන ජෙනුවින් අය.
11: ස්විස්ටෙක් ගන්න ඕනේ හොඳම තීරණය.
12: ඕනම සයිස් එකක බිස්නස් ඕඩර්ස් පික් මී ට්‍රක් එක ලේසියෙන්ම මූව් කරන්න. අඩි 7 ඉඳන් 16 මාර වෙනකන් ඕනම ට්‍රක් එකක් affordable cost එකකට පික් මී ඇප් එකෙන් ලේසියෙන්ම බුක් කරගන්න පුළුවන්. live tracking සහ goods insurance තියෙන නිසා තවත් පහසුයි. business එකේ orders ලේසියෙන්ම move කරන්න. pick me truck book කරන්න.
13: අරගියේ හරිම තැනට ගියේ ඉඳන්. LOLC එකෙන් loan එකක් ගත්තේ.
14: මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ.
15: LOLC finance හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 0115 715 555 අමතන.
16: අම්මා, ඔන්න මං අද ඔක්කොම කෑම ටික කෑවා.
17: හොඳ ළමයා. 100% පිරිසිදු කකෝ ෆ්‍රයි RBD පොතෙල් එක පොඩි සතරින් තියන්න කෑම රසට පොඩි වෙනසක් කරන්න.
18: Ofit Premium Inverter Air Conditioner රුපියල් 179,999 සිට Smart Wi-Fi Fast Cooling සමග 12,000, 18,000, 24,000 BTU වලින් පූවා වගකීමක් සමග ලංකාවේ අඩුම මිලට අඩුම මිල දී ගන්න. අමතන්න 0176252320.
19: ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ඉතාලිය, ඕස්ට්‍රේලියාව, නව සීලන්තේ, සිංගප්පූරුව වගේ රටවල් 17කටම යවන අපේ ඇලුමෙක්ස්.
1: ඇලුමිනියම් ඕන තරම්. ඇලුමෙක්ස් නම් ඉස්තරම්.
2: දැන් පෑන්ේෂියා බැංකුවෙන් ඔබේ ස්ථාවර තැන්පතු සඳහා ඉහළ පොලියක් ලබා ගන්න. අදම ඔබේ ළඟම ඇති පෑන්ේෂියා බැංකු ශාඛාවට

0: ඕනම ට්‍රක් එකක් ලේසියෙන්ම බුක් කරන්න, ඕනම දෙයක් ඕනම තැනකට මූව් කරන්න පික් මී ට්‍රක්.
1: ගුවන් විදුලි නිවේදකයෝ කියලා කියන්නේ අමුතු සත්ත්ව කොට්ටාසයක් නෙවේ.
2: පළවෙනි වචන 10-15 ඕනම මනුස්සෙක් අල්ලගන්න පුළුවන් නම් ඔබ කියන ඕනම දෙයක් මිනිස්සු ආසාවෙන් අහන් ඉන්නවා නම්
1: මේක කාලෙකින් ඔබට හම්බෙන රෙයා චාන්ස් එකක්.
2: අනිත් එක, ගුවන් විදුලි නිවේදකෙක් කියන්නේ නිවේදකෙක් විතරක්ම නෙමෙයි, මාකට කෙනෙක්.
1: කතාවට දක්ෂ නම්, මාකටින් දන්නවා නම් සියත FM එකට එන්න. සියත FM කියන්නේ ගමනක් යන්න කියාපු තැනක්. පොඩි ගමනක් නෙවෙයි, ලොකු ගමනක් යන්න පුළුවන් තැනක්.
2: හිතෙන ඕනෙම සබ්ජෙක්ට් එකක් ගැන විනාඩි දෙකක් කතා කරලා 0.71 555 6047 අපිට වට්ස්ඇප් කරන්න.
1: මේ චාන්ස් එක මිස් කරගන්න එපා, මොකද අපි ඉන්ටර්විව් කරන්නේ එකපාරයි.
3: 98.2 98.4
4: අද හමු වෙමුද අපි, අද සනසෙමුද අපි.
2: Weekend
3: Theater. 12:01.

0: ලොවපුරා සැරිසරා සත්‍ය සියතට ගත් සියත ප්‍රවෘති. සියත ප්‍රවෘති සිරස්තල.
1: බන්ධනාකාර ගැටුම් පාලනයට ඒකාබද්ධ යාන්ත්‍රණයක්. ශිෂ්‍යත්ව විභාගයට දිවෙනපුරා මධ්‍යස්ථාන 2723කදී. රට තුල බිත්තර හිඟයක් ඇතිවන ලකුණු. වත්තල ඝාතනයට සම්බන්ධ තුනක් අත්අඩංගුවට. ට්‍රම්ප්ගේ තවත් තීන්දුවකට අධිකරණ එරෙහි වෙයි.
0: දේශීය සියත. Local news on Seatha. අනුග්‍රහය.
2: රාජ්‍ය බැංකුවක සුරක්ෂිතභාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.
3: David Peris Automobiles within GWM Hybrid Ha Plug-in Hybrid SUV Madhuli Rasak Haval H6 Haval GT Tank 300 Ha Tank 500 Ratha Then Union Place GWM Experience Center within Amathanna 011 1 887 866
1: පහශ්‍රේණිය ශිෂ්‍යත් විභාගයේ දිවෙනපුරා මධ්‍යස්ථාන 2723කදී හෙට පැවැත්වීමට මේ වන විට සියලු කටයුතු සූදානම් කර තිබෙනවා. විභාගයේ සඳහා යෙදුම් කර ඇති සමස්ත සිසුන් සංඛ්‍යාව 294,089ක්. විභාග කොමසාරිස් ජෙනරාල් ඉන්දිකා කුමාරි සඳහන් කළේ ශිෂ්‍යත් විභාගයේ පෙරවරු 9:30ට ආරම්භ කරන බවයි. විභාගයේ ආරම්භ වීමට පැයකට පෙර සිසුන් විභාග මධ්‍යස්ථාන වෙත පැමිණිය යුතු බවද ඇය සඳහන් කළා. විභාග කොමසාරිස් ජෙනරාල්වරි මෙම අදහස් පළ කළේ අද පෙරවරුවේ පැවති මාධ්‍ය හමුවකට එක්කමෙන්.
4: සියලුම දරුවන් තමන්ට නියමිත විභාග මධ්‍යස්ථානයට විභාගය ආරම්භ වීමට පැයකට පෙර රැගෙන යන්නට අවශ්‍ය වෙනවා. ශිෂ්‍යත්ව විභාගය ආරම්භ වන්නේ පෙරවරු 9:30ට. මේ විභාගයේ මුලින්ම පැවැත්වෙන්නේ දෙවැනි ප්‍රශ්න පත්‍රය. දෙවැනි ප්‍රශ්න පත්‍රය සඳහා පැය 1:15 කාලයක් තිබෙනවා. විභාගය 9:30ට ආරම්භ වෙලා 10:45ට තමයි දෙවැනි පත්‍රය අවසන් වෙන්නේ. ඉන් අනතුරුව කෙටි විවේක කාලයකින් පසු පළවෙනි පත්‍රය දරුවන්ට ලබා දෙන්නේ පෙරවරු 11:15ට. 11:15 ඉඳලා 12:15 දක්වා පැයක කාලයක් තිබෙනවා පළවෙනි පත්‍රය සඳහා පිළිතුරු සපයන්න.
1: කිසිදු හේතුවක් මත දෙමව්පියන් හෝ භාරකරුවන්ට විභාග මධ්‍යස්ථානවලට ඇතුළු වීමට අවස්ථාව හිමි

0: සිදුවන බවද විභාග කොමසාරිස් ජෙනරාල්වරිය සඳහන් කළා.
1: විභාග මධ්‍යස්ථානයට රැගෙන යන දරුවන් විභාග ශාලාවේ නියමිත විභාග අංකයේ සහිත ආසනයේ අසුන් ගන්නට පුළුවන් තමන්ගේ පන්ති භාර ගුරුවරුන්ට පමණයි. ඒ අනුව කිසිදු දෙමාපියෙකුට විභාගය පැවැත්වෙන මධ්‍යස්ථානයේ ඇතුළට ඇතුළු වෙන්න බැහැ. ඒ වගේම විවේක කාලය තුළත් දෙමාපියන්ට එම පරිසරය තුළට ඇතුළු වීම තහනම් කරලා තිබෙනවා. ඔවුන්ට දරුවන් නියමිත වේලාවට කලින් පාසලට බාර දුන් පසුව විභාගයේ අවසන් වූ පසුව තමයි මේ දරුවන් නැවත බාර ගන්නට හැකියාව තිබෙන්නේ. ඒ නිසා ඒ අතරතුර කිසිදු ආකාරයකින් පාසල් ඇතුළට දෙමාපියන් නොයා යුතුයි කියලා මම මතක් කරනවා.
0: ළමා සහ යෝන් මනස පිළිබඳ විශේෂඥ වෛද්‍ය මහාචාර්ය මේරු චන්ද්‍රදාස සඳහන් කළේ අද දිනය තුළ සිසුන්ට සැහැල්ලුවෙන් ගත කිරීමට අවස්ථාව ලබා දිය යුතු බවයි.
2: අපි දන්නවා පහුගිය අවුරුදුවල ශිෂ්‍යත්ව ප්‍රතිඵල අනුව ඉතාමත් සුළු ප්‍රතිශතයකට තමයි ජනප්‍රිය පාසල්වලට යන්න අවස්ථාව ලැබෙන්නේ. ඒක හින්දා ගොඩක් දරුවන්ට පීඩාකාරීව සලකන එක හොඳ දෙයක් නෙමෙයි. මේ ශිෂ්‍යත්ව විභාගයේ හින්දා අවුරුදු 10 පුංචි සිත්වලට කාංසාව, පීඩනය, විෂාදයේ ලක්ෂණ ඇති වෙන්න පුළුවන්. ඒගොල්ලෝ ගොඩක් වෙලාවට ශාරීරික අපහසුතා, නිින්ද යන්නේ නැහැ, මට බයයි, එපා වෙලා කියලා ළමා මනෝවෛද්‍ය සායනවලට ඇවිල්ලා කියනවා. ඒක ගැන ඔබ දෙමව්පියෙක් හැටියට හොඳින්ම සැලකිලිමත් වෙන්න. ශිෂ්‍යත්ව විභාගයෙන් පස්සේ හොඳට විවේකයක් අරගෙන යාළුවොත් එක්ක සෙල්ලම් කරලා තමන්ගේ හොඳ ළමා කාලය විඳින්න දරුවන්ට අවස්ථාවක් දෙන්න කියලා මම ඉල්ලා සිටිනවා.
0: මේ අතර අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ දිවිනපුරා මධ්‍යස්ථාන 2532කදී ලබන 10 ආරම්භ වීමට නියමිතයි. උසස් පෙළ විභාගයේ සැප්තැම්බර් මාස 5 දක්වා පැවැත්වෙන බවයි විභාග කොමසාරිස් ජෙනරාල්වරිය පැවසුවේ. බන්ධනාගාර තුළ ඇතිවන හදිසි අවස්ථාවලදී කටයුතු කළ යුතු ආකාරය සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා ඒකාබද්ධ යාන්ත්‍රණයක් ස්ථාපිත කිරීමට රජය තීරණය කර තිබෙනවා. ඒ ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් ඊයේ රාත්‍රියේ පැවති සාකච්ඡාවකදී. එහිදී මෙරට ස්ථාපිත බන්ධනාගාර 33 රැඳවියන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් තවදුරටත් ගත යුතු පියවර පිළිබඳ පුළුල් ලෙස සාකච්ඡා කරනු ලැබුවා. බන්ධනාගාර රැඳවියන් මුහුණ දී සිටින ගැටලු සහ ඔවුන්ගේ සුබ සාධන කටයුතු සම්බන්ධයෙන්ද එම සාකච්ඡාවේදී අවධානය යොමු වූ බවයි අධිකරණ අමාත්‍ය හර්ෂණ නානයක්කාර පැවසුවේ.
3: අද අපි තීන්දු කරනු ලැබුවා සෑම ඉරකයක්ම අලලා ඒකාබද්ධ යාන්ත්‍රණයක් හදන්න. බන්ධනාගාර සේවය, පොලිසිය, STF එක සහ අවශ්‍ය අවස්ථාවල ත්‍රිවිධ හමුදාවේ සහයද සහිතව ඒකාබද්ධ රැපිඩ් රෙස්පොන්ස් යුනිට් එකක්. ඒකෙන් මූලික බලාපොරොත්තු වෙන්නේ හදිසි අවස්ථාවලදී රැඳවියන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් ක්‍රියාත්මක වීම, රැඳවියන්ගේ සුබ සාධනය, රස පරීක්ෂක වාර්තා පමාවීම, ඒ අවශ්‍ය සියලුම දේ බලන්න. මොකද අපි දන්නවා යම් කුමන්ත්‍රණකාරී පිරිස් ඇතුළේ මේක මෙහෙව්වට මේවට සම්බන්ධ නැති ගලොතින් මේ වෙනුවට අපි දන්නවා මේ ගම බන්ධනාගාරේ ඒ වෙච්ච සිදුවීමට අලලා රිමාන්ඩ් බන්ධනාගාරේ හිටපු 61කට දැන් අපරාධ චෝදනා ගුණ කරලා තියෙනවා මිනිමැරීම සම්බන්ධයෙන්. අපි කිසිදු අවස්ථාවක් දෙන්නේ නැහැ මේක ඇතුළේ ඉඳන් ඒ ආකාරයේ කුමන්ත්‍රණකාරී අපරාධ කරනවට.
0: පෙරේත රාත්‍රියේ සහ ඊයේ මැගසින් කුරුවිට සහ පල්ලන්සේන යන බන්ධනාගාර තුල නොසන්සුන්තා ඇති වුණා. එම නොසන්සුන්තා වලින් රැඳවියන් 3 මිය ගොස් තවත් 51 තුවාල ලැබූ බවයි බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක ඒසී ගජනායක සඳහන් කළේ. මැගසින් බන්ධනාගාරයේ ඇති වූ ගැටුම් වලින් 1 මිය ගොස් තවත් 10 තුවාල ලැබුවා. කුරුවිට බන්ධනාගාරයේ ගැටුමෙන් 2 මිය ගිය අතර තුවාල ලැබූ සංඛ්‍යාව 13. පල්ලන්සේන බන්ධනාගාරයේ ගැටුමෙන් තුවාල ලැබූ 28 ප්‍රතිකාර සඳහා ඇතුළත් කරනු ලැබුවේ බැලිකඩ බන්ධනාගාර රෝහල වෙතයි. බන්ධනාගාර තුල අකණ්ඩව සිදුවන ගැටුම් ආණ්ඩුවේ ඌමනාව මත සිදුවන්නේද යන සැක සහිත බව සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මතුමබණ්ඩාර පවසනවා. ඔහු මේ බව සඳහන් කළේ මාධ්‍ය වෙත අදහස් දක්වමින්.
4: පාතාලය මර්ධනය කරවා කිව්ව ආණ්ඩුව අද බන්ධනාගාරයේ ඇතුළේ හිර කරලා තියෙන අය පාලනය කරගන්න බැරි තත්ත්වෙට පත් වෙලා තියෙනවා. අපිට සැකයක් තියෙනවා ආණ්ඩුව මේ බන්ධනාගාරවල සිද්ධීන් ඕඩකමෙන් ඇති කරනවාද කියලා. පළවෙනි සිද්ධිය වුණාන් පස්සේ ඇමතිවරයා කිව්වේ මම සෝෂල් මීඩියාවකින් තමයි ඒක දැක්කේ කිව්වා. දෙවෙනි එකක් වුණා, තුන්වෙනි එකක් වුණා. අපි අහන්නේ මේ හිර කරපු මිනිස්සු ඉන්නේ කොහොමද මේ වගේ ප්‍රශ්න ඇති වෙන්නේ?
0: මේ පාර්ලිමේන්තු මන්ත්‍රී හෙක්ටර් අපුහාමි.
5: රැඳවියන් හැටියට බන්ධනාගාර ගත වෙන අයට දඬුවම ලැබෙන්නේ සමහරලාට අවුරුදු 5ක් ඉරගේ වෙන්න පුළුවන් අවුරුදු 2ක් ඉරගේ වෙන්න පුළුවන් අප ලැබිලා නැති හිරකරුවෙක් හැටියට ඉන්නවා වෙන්න පුළුවන් හැබැයි මෙයට මරණීය දඬුවම ඇතුලේ දෙනවා නම් මේ රටේ මොකද්ද නීතියේ සාධාරණත්වය එසා එක්කෝ මේ කුමන්ත්‍රණයේ ආශ්‍රය ආණ්ඩුව ඉන්නවද කියලා බරපතල ප්‍රශ්නයක් තියෙනවා අනිත් පැත්තෙන් අපිට බරපතල ප්‍රශ්නයක් තියෙනවා ආණ්ඩුවට මේවා කරගන්න බැරිද
0: පොදුජන පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජානක බක්කුඹර සඳහන් කළේ ආණ්ඩුවේ නොහැකියාව මේ වන විට තහවුරු වී ඇති බවයි.
6: එදා මීගමුව බන්දනාගාරයෙන් පටන්ගත්ත කැරල්ලක් මේ වෙනකොට බන්දනාගාර විශාල ප්‍රමාණයක මේක පැතිරිලා තියෙනවා. මේ ආණ්ඩුවට මේක පාලනය කරගන්න බැරි වෙලා තියෙනවා. සාමාන්‍යයෙන් එක ප්‍රශ්නයක් ආවහම මේ ප්‍රශ්නේ විසඳා ගන්න දෙන ගන්න ඕනේ. ඒ ප්‍රශ්නේ විසඳනව වෙනකොට සියලුම බන්දනාගාරවල අද මේ ප්‍රශ්නේ ගිහිල්ලා මේ බන්දනාගාරවල ඉන්න මිනිස්සුත් ඒ වගේම බන්දනාගාර දෙපාර්තමේන්තුව ඇත් දෙගොල්ලොම අපහසුතාවට පත් වෙලා තියෙනවා. ආණ්ඩුව ආවේ පාතාලේ පොයේ දෙකෙන් මැඩපවත්වනවා කියලා. ඒ පොයේ දෙකට අද පොයේ 23ක් ගිහින් තියෙනවා.
0: මත්කුඩු ජාවාරම අවසන් කිරීමට නම් රට තුළ නිරෝධායන ක්‍රියාවලියක් ආරම්භ කළ යුතු බවයි පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප්‍රචාරක ලේකම් දුමින්ද නාගමුව පැවසුවේ.
7: දැන් ඔන්න බලන්න ආණ්ඩුවේ අධිකරණ ඇමතිවරයා කියනවා රජයේ ටෙරිටරිව මහා කුමන්ත්‍රණයක් සිදු වෙනවා සිරමැදිරිය තුරේ ඒ කුමන්ත්‍රණේ ප්‍රතිබලයක් විදියට තමයි මේ අද මේ කැරලි සියල්ල සිද්ධ වෙලා තියෙන්නේ. ඇත්ත කතාව මොකද්ද? 11000ක් ඉන්න හිරමැදිරිය තුරට 41000ක් දාලා ඒ 41000 තමයි උඩින් කඳුළු ගෑස් ගන්න. දැන් මේ වැතුනේ 41000ක් දැම්මම පළෑම ගිල එකක් නැහැ. හැබැයි කුඩු ගහලා හිරේට එන කෙනා යන්නේ කොහොමද තමයි හිරෙන් එළියට? කුඩු විකුණන මෙහෙබ් බවට පත් වෙනවා. ඇයි අර ජාලේ ඔක්කොම යාට හම්බ වෙනු? බිස්නස් එකට සෙට් වෙලා යන්නේ එළියට. මේ හිරගෙවල් වල දැමීමෙන් මත්කුඩු ප්‍රශ්න ඉවර වෙන්නේ නැහැ. අපිට මත්කුඩු ප්‍රශ්න ඉවර කරන්න ඕන නම් රටට අවශ්‍යයි නිරෝධායන වැඩපිළිවෙළ. ඔවුන්ව පුනරුත්ථාපනය කිරීම වැඩපිළිවෙළක් අවශ්‍යයි.
0: නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න සඳහන් කළේ ආණ්ඩුව මත්ද්‍රව්‍ය ජාවාරම මැඩලීම අතරතුර මෙවැනි ගැටුම් සිදුවීම් පිළිබඳ පරීක්ෂණ සිදු කරමින් පවතින බවයි.
8: අතරම බන්ධනාගාරවල මීට කලිනුත් සිදුවීම් වෙලා තියෙනවා. අපි රටේ කලින්ට සාපේක්ෂව ගත්තොත් පාතාලි මර්ධනය වෙලා තියෙනවා. කුඩු මත්ද්‍රව්‍ය ජාවාරම් මර්ධනය වෙලා තියෙනවා. ඒ ධනාත්මක පැත්තට කරුණු ඉස්සරහට යනකොට අන්න ඒ වගේ දේ ඇතිවෙන බාධා වංග එක්ක ඒවා ඉවත් කර ගැනීම සඳහා විවිධ කුමන්ත්‍රණ වෙන්න පුළුවන්. ඉතින් ඒ තත්ත්වයන් ඇතුලේ තමයි මේක අපි තේරුම් බේරුම් කරගන්න ඕනකම තියෙන්නේ.
0: බත්තල කදිරාණ පල්ලියවත්ත ප්‍රදේශයේදී වෙඩි තබා පුද්ගලෙකු ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ පුද්ගලයන් 3 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ බස්නාහිර උතුරු අපරාධ කොට්ටාෂයේ සහ පොලිස් විශේෂ කාර්ය බලකායෙක්ව සිදු කළ විමර්ශනයකින් අනතුරුවයි. සැකකරුවන් අවුරුදු 26, 35 සහ 36 වයසල පසුවන ජින්තු පිටිය මාතලේ සහ කඩුවල යන ප්‍රදේශවල පදිංචිකරුවන්. ඔවුන්ගෙන් එක් අයකු වෙඩිකරුවන අතර අනික් පුද්ගලයන් 2 දෙනා වෙඩි තැබීම සඳහා පැමිණි මෝටර් රථයේ රියතුරු සහ ඝාතනයට ආධාර අනුබල දුන් අයෙක්. කදිරාණ පල්ලියවත්ත ප්‍රදේශයේ උත්සව ශාලාවක පැවති උපන්දින සාදයක් අතරතුර මෝටර් රථයකින් පැමිණි පිරිසක් විසින් වෙඩි තබා පුද්ගලයෙකු ඝාතනය කර තිබුණේ පසුගිය ජූලි මාස 23 වනදායි. මේ අතර රත්මලාන ගුණාකෝවිල ප්‍රදේශයේ නිවසක තිබී තියුණු ආයුධ තොගයක් සමග සැකකරුවන් 6 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ ගල් කිස්ස දූෂණ මර්ධනාංශයේ නිලධාරීන් විසින් සිදු කළ වැටලීමකදී රත්මලාන ආතර්ප දෙසේ අයිස් මිලිග්‍රෑම් 1000ක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට ගනු ලැබුවා. ඔවුන්ගෙන් සිදු කළ මූලික ප්‍රශ්න කිරීම්වලදී අදාළ නිවස සහ සැකකරුවන් පිළිබඳ තොරතුරු අනාවරණය වූ බවයි පොලිසිය පැවසුවේ. එම නිවසේ තිබී කඩු 3ක්, කෙටේරියක්, කිනිසි 3ක් සහ මෙරට නිෂ්පාදිත අත්බෝමයක්ද සොයාගැරුණා. අත්අඩංගුවටගත් සැකකරුවන්ට එරෙහිව රැඳුම් නියෝග ලබා ගැනීමට නියමිත බවයි පොලිසිය පැවසුවේ. ශ්‍රේණි වෛද්‍යවරුන්ගේ ස්ථානමාරු ක්‍රමවේදයේ ගැටලු රැසක් පැන නැගී ඇති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා. ඒ සහකාර ලේකම් චමිල් විජේසිංහ පැවසුවේ දිවිනේ දිස්ත්‍රික්ක රැසක රෝහල් සඳහා වෛද්‍යවරුන්ගේ හිඟයක් පවතින බවයි.
9: මේ කියන ආයතන සංග්‍රහය රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ කාර්යපටිපාටිගත රීතිවලට අනුව ස්ථානමාරු මණ්ඩලය හරහා තමයි ශ්‍රේණි වෛද්‍යවරුන්ගේ ස්ථානමාරුවීම් සියල්ල සිදු කරනු ලබන්නේ. ඒක ඇවිල්ලා මේ රට තුළ තියෙන පිළිගත් නීතිය. එතකොට මේ ස්ථානමාරු ක්‍රියාවලිය මොන හරි වෙනසක් වෙනවා නම්, කාලරාමුවේ වෙනසක් වෙනවා නම්, යම් සංශෝධන සිද්ධ වෙනවා නම්, ඕනම ක්‍රියාවලියකට අදාළ තීන්දුව තීරණ ගන්නේ ඒ අදාළ පාර්ශවකරුවන්ගේ සහභාගිත්වයෙන් ඔවුන්ගේ එකඟතාවයෙන් මේ ස්ථානමාරු මණ්ඩලය ඇතුලේ. එතකොට ආයතන සංග්‍රහය විදිහට ප්‍රතිපාදනයට අනුකූලව තානමාරු මණ්ඩලයේ ඉන්න ප්‍රධානම පාර්ශවකරුව බවට පත් වෙන රජී වෛද්‍ය ධාරීගේ සංගමය. මොකද ඒ සඳහා වෘත්තීය සමිතියක් සහභාගී වෙන්න නම් ඒ වෘත්තීය සමිතියට අදාළ ක්ෂේත්‍රයේ ඉන්න ඒ වෘත්තිකයන්ගෙන් 15%ක් හෝ ඊට වැඩි ප්‍රමාණයක සමාජිකත්වයේ තියෙනවා. ඒක රජී වෛද්‍ය ධාරීගේ සංගමය කියන්නේ මේ රටේ වෛද්‍යවරුන් 95%කට වැඩි ප්‍රමාණයක සමාජිකත්වය දන වෘත්තීය සමිතිය. ඒ නිසා වෙන කිසිම වෘත්තීය සමිතියකට ප්‍රස්තාවක් නැහැ. නීත්‍යානුකූලව මේ ආයතන සංග්‍රහය අනුව ස්ථානමාරු ක්‍රියාවලියට සම්බන්ධ වෙනවා.
0: මෙරට වෛද්‍යවරුන්ගෙන් 3700ක් විවිධ හේතු නිසා විදේශගතව ඇති බවයි සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුණි පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේ. ඩෙංගු මතුරන් බෝවීම පිළිබඳ වැඩි අවධානයක් පවත්වාගෙන යාම පිළිබඳව වැඩි අවධානයෙන් තවදුරටත් පවත්වාගෙන යන ලෙස කැලණිය විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ පරපෝෂවේදය පිළිබඳ මහාචාර්ය නයන ගුණතිලක පවසනවා. කාලගුණික වෙනස් වීම මත සිදුවන වර්ෂාපතනයන් මගින් යලි ඩෙංගු මතුරු බෝවීම් වැඩි වී හැකි බවයි ඔහු පැවසුවේ.
10: පසුගිය මාස කිහිපය තුර ශ්‍රී ලංකාවේ ඩෙංගු රෝගීන් විශාල වශයෙන් වාර්තා වුණා. ඒකට අර වෛරස් ප්‍රභේදයේ ඇති වූ වෙනස් වීම තමයි විශේෂයෙන්ම හේතුනේ. හා සමගම පාරිසරික වෙනස් වීම සහ දේශගුණික විපර්යාසයන් මගින් ඇති වුණු වර්ෂාපතනයේ වෙනස් වීම සහ ඒ කටයුතු සැලකිල්ලකෙන මදුරු ඝනත්වය වැඩි වෙලා තිබිච්ච නිසා තමයි අපිට එහෙම අධ්‍යවදානම් තත්ත්වයට යෑමට ගොඩක්ම බලපෑම හේතුනේ. දැනට සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් සිදු කරන ලබන රෝග මර්ධනය සහ මදුරු මර්ධන ක්‍රියාමාර්ග නිසා සහ මහජනතාවගේ විශේෂ උනන්දුවක් ඇති වෙලා තිබෙනවා. තමන්ගේ නිවෙස්වට රාජකාරී ප්‍රදේශයවට සහ තමන්ගේ වටපිටාවවට තියෙන මදුරුවන් බෝවන ස්ථාන අවම කර ගැනීමට විශේෂ අවධානයක් යොමු වෙලා තිබෙනවා.
0: වසරේ මේ දක්වා කාලය තුළ ඩෙංගු රෝගීන් 88522 දෙනෙකු වාර්තා වී තිබෙනවා. වාර්තා වී ඇති ඩෙංගු මරණ සංඛ්‍යාව 63ක්. බඩේරිඟු හිඟ හේතුවෙන් බිත්තර සහ කුකුළු මස්වල පෝෂණ මට්ටම අඩු වී ඇති බව සමස්ත ලංකා කුකුළු ව්‍යාපාරිකයන්ගේ සංගමය පවසනවා. ඒ සභාපති අජිත් ගුණසේකර පැවසුවේ කුකුළන් සඳහා සහල් පරිභෝජනයට ලබා දීම නිසි විසඳුමක් නොවන බවයි.
11: රජයේ විසින් ආනයන බලපත්‍ර දුන්න බඩේරිඟු ගෙන්නන්නේ. නමුත් ඒ වෙනකොට ආනයන බලපත්‍ර පවා රජයේ විසින් තහනම් කරලා තියෙනවා. මේ හේතුවෙන් කර්මාන්තකරුවන් අසන්න වෙලා තියෙනවා. අපිට සම්පූර්ණයෙන්ම සත්ව ආහාරවල 100%ක්ම සහල් භාවිතා කරන්න බෑ. අපි උපරිම වශයෙන් මේ අවස්ථාවේ රටේ දික්ත වී නිෂ්පාදනයෙන් සහල් ප්‍රමාණයක් යොදා ගන්නවා. උපරිම අපේ සත්ව ආහාරවල. නමුත් සතුන්ගේ ක්‍රියාවලියට සත්ව ආහාර පාදින්නේ සහල් වලින් මේ තත්ත්වය ඇති කරගන්න බෑ. බඩේරිඟු අත්‍යවශ්‍ය සාධකයක් වෙනවා. විතර නිෂ්පාදනය කෙලියන් සහ අභියන්නේ කෙලියන්ට සහල් භාවිතා කිරීමේ මේ වෙනකොට ඔවුන්ගේ නිෂ්පාදන ධාරිතාවය ප්‍රමිතිය අඩු වෙලා තියෙනවා. ඒ වගේ තමයි ගුණාත්මය අඩු වෙලා තියෙනවා විතර සහ කුකුල් මස්වල.
0: අජිත් ගුණසේකර පැවසුවේ දෙසැම්බර් මාසයේදී දැඩි බිත්තර හිඟයක් ඇති විය හැකි බවයි.
11: මේ වෙනකොට අපිට බඩිනෙකු නැති නිසා නිෂ්පාදන වීදම අධික වෙලා තියෙනවා. සත්තුන්ගේ බිත්තර දාන ප්‍රමාණය අඩු වෙලා තියෙනවා. මස්තර නිෂ්පාදන ධාරිතාව අඩු වෙලා තියෙනවා. ඒ නිසා නිෂ්පාදන වීදම වැඩි වීමත් සමගම අද වෙනකොට බිත්තර වල වැඩි වීමක් පවතිනවා. ඉතින් මේක ඉදිරියට තවදුරටත් ඇති වුණොත් දෙසැම්බර් මාසයේ වෙනකොට විශාල බිත්තර හිඟයක් ඇති වෙන්න පුළුවන්.
0: වෙළඳපොළ තුල මත්ස්‍ය මිලදී හෙළ ගොස් තිබෙනවා. මේ පිළිබඳ මත්ස්‍ය වෙළඳුන් දැක්ව අදහස්.
12: මාළු සාමාන්‍ය අලගොඩු ඇටවල්ල කිලෝ එක 1000යි 1100යි කෙළවල්ල තලපත් 3000යි තෝරු 3400යි පොල්ලු තියෙන ඇස්කඩි පොල්ලු තියෙන කිලෝ එක 1400යි සුදැල්ලෝ 2500යි ආයි තියෙන කුඹලා තියෙන කුඹලාවත් 1400යි කිලෝ
13: එක. මේ දවස්වල ඉතින් මාළු ගණන් කියලා හැමෝම කතා කරනවා. ඒ වුණාට මේ දවස්වල මේ පැත්තට වාරකම් සාමාන්‍ය අපේ ටූන බෝට්ටුත් ගියාම වෙනද මාළු කුරු 100ක් අල්ලනවා. මෙදා පාර මාළු කුරු 50යි තමයි ගේන්නේ.
0: මේ දිනවල එළවලු බිල ගණන්ද තරමක් ඉහළගයක පවතින බවයි දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ පැවසුවේ. යාපනයේ චෙම්මනී සිත්තුපාතු සුසාන භූමි ආසන්නයේ පවතින සමූහ මිනිවල තුලින් මිනිස් සිරුරු 500කට අදාළ අස්ථි කොටස් ගොඩගෙන තිබෙනවා. යාපනයේ විශ්වවිද්‍යාල ඉතිහාසය පිළිබඳ හිටපු ජ්‍යෙෂ්ඨ මහාචාර්ය පරම පුෂ්පරත්නම් පැවසුවේ මිනිස් සිරුරු 500ක්ම වූ ප්‍රමාණයක අස්ථි කොටස් ගොඩගත් බවයි. මහාචාර්යවරයා පැවසුවේ සමූහ මිනිවලක් තුලින් මිනිස් සිරුරු 500ක් ගොඩ ගැනීමේ සිදුවීමක් මින් පෙර මෙරටින් වාර්තා වී නොමැති බවයි. චෙම්මනී සමූහ මිනිවල 6 වන අදියර 46 වන දිනට ඊයේ යාපනයේ මහේස්ත්‍රාත් එල් ලෙනින් කුමාර්ගේ අධ්‍යක්ෂණ යටතේ සිදු කෙරුණා. තායිලන්තයේ ගිනිය ගිනියවි සම්බන්ධ නීති සංශෝධනය කිරීමට එරට රජ්‍ය අවධානය යොමු වී තිබෙනවා. පාසල් සිසුවෙකු විසින් පුද්ගලින් අටදෙනෙකු වෙඩිතබා ඝාතනය කිරීමේ සිද්ධියෙන් අනතුරුව අදාළ නීති සංශෝධනය කිරීම කෙරෙහි එරට අග්‍රාමාත්‍යවරයාගේ අවධානය යොමු වුණා. මෙම නීති සංශෝධනය කර ඇත්තේ පොදු ස්ථානවලට ගිනියවි රැගෙන යාම තහනම් කිරීමටත් රජ්‍ය ආරක්ෂකංශ සමාජිකයන්ට පමණක් ආයුධ භාවිත කිරීමට හැකිවන ලෙසයි. බැංකොක් පාසලක ඊයේ සිදු වෙඩි තැබීමකින් පාසල් ගුරුවරුන් 5 දෙනෙකු මියගොස් තවත් 30 දෙනෙකු තුවාල ලැබුවා. වෙඩි තැබීම සිදු කර ඇත්තේ පාසලේම 14 හැවිරිදි සිසුවෙකු විසේ. තායිලන්ත පොලිසිය සඳහන් කළේ වෙඩි තැබීමෙන් පසු සිසුවාද එනම් ගිනි අවියම වෙඩි තබාගෙන සියදිවි හානි කරගෙන ඇති බවයි. දවල මන්දිරයේ ඉදිකිරීමට සැලසුම් කර තිබූ බෝල් රූම් ශාලාවේ කටයුතු වහාම අත්හිටවන ලෙස අමෙරිකානු ෆෙඩරල් අභ්‍යාචනාධිකරණය ට්‍රම්ප් පරිපාලනයට නියෝග කර තිබෙනවා. අමෙරිකානු ෆෙඩරල් අභ්‍යාචනාධිකරණය නියෝග කළේ අමෙරිකානු ජනාධිපති අනු දවල මන්දිරයේ තාවකාලික පදිංචිකරුවෙකු මිස අයිතිකරුවෙකු නොවන බවයි. දවල මන්දිරයේ නැගෙනහිර කොටසේ ඉදිකිරීමට සැලසුම් කර තිබූ බෝල් රූම් ශාලාව සඳහා ඩොලර් මිලියන 400ක වියදමක් ට්‍රම්ප් පරිපාලනය විසින් නැස්තමේන්තු ගත කර තිබුණා. කෙසේ වෙතත් අදාළ තීන්දුව සම්බන්ධයෙන් අමෙරිකානු ශ්‍රේෂ්ඨාධිකරණයේ වෙත අභියාචනයක් ඉදිරිපත් කිරීම සඳහා දින 14ක කාලයක් හිමිවන බවයි අමෙරිකානු ෆෙඩරල් අභියාචනාධිකරණය ප්‍රකාශ කළේ.
14: ක්‍රීඩා සියත. සියත ස්පෝර්ට්ස් හයිලයිට්ස්.
0: 2026 LPL අවසන් මහා තරගයේ අද රාත්‍රී 7:30ට ආරම්භ වීමට නියමිතයි. ජෆ්නා කිංග්ස් සහ ගෝල් ගැලන්ස් කණ්ඩායම් අතර එම තරගයේ පැවැත්වෙන්නේ කොළඹාර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී. තරගයේ ආරම්භ වීමට පෙර පස්වරු 6:30ට සමාප්ති උත්සවයක්ද පැවැත්වෙනු ඇත. අවසන් මහා තරගයේ නැරඹීම සඳහා ක්‍රීඩා ලෝලීන්ට නොමිලේ ක්‍රීඩාංගණයට ඇතුළු වීමට අවස්ථාව ලබා දීමටද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර තිබෙනවා. යලි සිරස්තල බන්ධනාගාර ගැටුම් පාලනයට ඒකාබද්ධ යාන්ත්‍රණයක්. ශිෂ්‍යත්ව විභාගයේ හෙට දිවයින පුරා මධ්‍යස්ථාන 2723කදී. රට තුළ බිත්තර හිඟයක් ඇතිවන ලකුණු. වත්තල ඝාතනයට සම්බන්ධ තුනක් අත්අඩංගුවට. ට්‍රම්ප්ගේ තවත් තීන්දුවකට අධිකරණ එරෙහි වේ. සියත දහවල් ප්‍රධාන ප්‍රවෘත්ති නිමයි. මම කුෂාරි උඩුවනකි. සියත මීළඟ ප්‍රධාන ප්‍රවෘත්ති සවස 6:30ට. රැඳී සිටින පෑන් පෑ පුවත් සමගින්.
14: ලොව පුරා සැරිසරා සත්‍ය සියතට ගත් සියත ප්‍රවෘත්ති යලිත් බලාපොරොත්තු වන්නේ.

0: of the town.
1: ෆිල්ම් එක තාම රිලීස් වෙලත් නැහැ. ටීසේකින් සොංග්ස් අහන්න හම්බුනෙත් නැහැ. හැබැයි ෆිල්ම් එකේ සොංග්ස් ඉන්දියානු රුපියල් කෝටි 50ක වටිනවා කියලා මාකට් එක තීරණය කරලා ඉවරයි.
2: මෙහෙම ලොකු achievement එකක් aran තියන්නේ ෂාරුග්ගේ කිං මූවි එක.
1: රෙකෝඩ්ස් වල තියෙන විදිහට මේ මූවි එකේ මියුසික් රයිට්ස් වලට Zee Music සමාගම ඉන්දියානු රුපියල් කෝටි 50ක් දෙන්න ලෑස්ති වෙලා ඉන්නවා.
2: කිං කියන්නේ පතන් බ්ලොග්බස්ටර් කෙන් පස්සේ සිද්ධාර්ථ ආනන්ද් ෂාරුක් ඛාන් එක්ක එකට එකතු වෙලා කරන ප්‍රොජෙක්ට් එක.
1: songs compose karanne sachin jigar denna background sing karanne anirudh join vela innawa
2: ith music rights indiana rupiyal koti 50k watine ai kiyala hita ganna puluwanne
0: talk of the town
3: 98.2 98.4

0: සපුුවෙන් අනුන ලොවක් දිනන්න බලාපොරොත්තුවේ දෑස් දල්වා බලා සිටින රූ රාජිනියන්ගේ මෞලි මංගල්ලය
1: සියත බික්වීන් ලේටි මිස් වර්ල්ඩ් ශ්‍රී ලංකා 2026.
2: ඔබවත් මම අනදු ගුණසේකර මංහිතන්නේ මේ ඔබේ අවස්ථාව රුවෙන පිරුණු ඔබ ජීවිතය ලස්සනම තැනකින් පටන්ගත් එන්න
3: මෙවරත් දැනුමෙන් පෞෂයෙන් සහ රූසිරියෙන් පරිපූර්ණ ඔබ ලොවක් දිනන සිහින කිරුල හිස දරන්න සූදානම්ද ඔබගේ අයදුම් පත්‍රය මැතිකතීකත් ඡායාරූපයක් එක්ක අගොස්තු 14 වනදාට කලින් 0716 516 500කට වට්ස්ඇප් කරන්න
1: සියත බික්වීන් ලේටි මිස් වර්ල්ඩ් ශ්‍රී ලංකා 2026
3: ටයිටල් ස්පොන්සර්
4: ඔබේ සමට දිදුලන දීප්තිය ට්වින් ගාලා ගන්න බික්වීන් ලේඩි රේසර් එකට අදම මාරුවෙන් බික්වීන් ලේඩි ඔබත් සැනින් දිදුලන්න
5: ඩෙංගු මාරාන්තිකයි මේ නාවල බෙස්ට්කයා වෛද්‍ය ආයතනයේ ප්‍රධාන වෛද්‍ය නිලධාරී අසංක වීරසිංහ
6: ඩෙංගු රක්තපාතය ජීවිත අවදානමක් සහිත රෝගී තත්ත්වයක් ඇගේ අභ්‍යන්තර අවයවවල ලේ වහනයක් වගේ අවස්ථා ඇතිවෙන්න පුළුවන් ඇගේ අභ්‍යන්තර අවයව අක්‍රියවීමක් ඇතිවෙන්න පුළුවන් ඊට පස්සේ ඩෙංගු ෂොක් සින්ඩ්‍රෝම් කියන තත්ත්වයක් දක්වා එන්න පුළුවන් නැත්තං රුධිර පීඩනය ගොඩක් අඩුවීමක් ඇතිවිය හැකි
5: මෙම පණිවිඩය ඔබ වෙත කෙනාවේ මොරිසන් පැරසිටෝල් වෙතින්
7: ඇඟ රිදෙනවා වගේ තාත්තේ
8: හිට මුලින්ම වැඩට යන දවස නේද එන්න
7: මං කරදරයක් නැතුව ආවා තාත්තේ.
8: හරි පුතේ, අපි හැමදාමත් වගේ ඉස්සරහටත් අභියෝගයට අභියෝගයක් වෙමු.
9: ජාත්‍යන්තර ප්‍රමිතියෙන් නිපදවන දේශීය නිෂ්පාදනය පැරසිටෝල් අභියෝගයට අභියෝගයක්.
10: ඔබට අවශ්‍යම මොහොතේදී විශේෂඥ තාක්ෂණික සහාය සමගින් ගමන බ්‍රේක් නොකර යන්න. LOLC General Insurance We Help.
11: මුකෝමි තරයි
12: කඩේ වහලට දාපු ෂීට් මාස 3න් මලකඩ කාලා විකුණුපු මිනිහා ෆෝන් නාන්ස කරන්නේ ආගියතක් නැහැ
11: බාල ෂීට් දාලා බැටකන් නැතුව සුපර්මෙට් රූෆින් ෂීට් දාන්නකෝ සුපර්මෙට් දකුණු කොරියාවෙන් ආනයනය කරන નિયમિત ඒසෙන් අගෙන් අනුන උසස් තත්ත්වයෙන් යුත් සින්ක් ඇලුමිනියම් රූෆින් ෂීට් වසර 10ක වගකීම වහලා ගහන්න නැතුව වහලා ගහන්න සුපර්මෙට් රූෆින් ෂීට් දාන්න

සතිපතා ස්කූටර් දිනපතා ස්මාර්ට්ෆෝන් වික්‍රේසර් හෝ වික් ලයිටවල ඇති එස්කෝඩ් අංකය 2343ට දැන්ම SMS කර දවටනේ ළඟ තබා ගන්න. වික් බොනැන්සා කැපුවත් දිනුම් පත්තු කරත් දිනුම්.

0: තිලකවර්ධන ටෙක්ස්ටයිල්ස්. ශක්තිමත් සමාගමක බුද්ධිමත් ආයෝජනය. මාස 25ක ස්ථාවර තැන්පතුවක් කල්පිරීමේදී 14%ක් සහ ජ්‍යෙෂ්ඨ පුරවැසි සඳහා 14.5%ක අසම සම පොලියක්. LB ස්ථාවර තැන්පතු. Fitch Rating A-LKA Outlook Stable ලියාපදිංචි මුල් සමාගම.
1: City Board සමාජිකයන් සඳහා Cargill Sports City වෙතින් මෙගා වට්ටම්. වටවලතේ ඉතිරි රුපියල් 310යි. Magic Chocolate Ice Cream ඉතිරි රුපියල් 280යි. Fortune Soya ඉතිරි රුපියල් 35යි. Diva Color Guard Detergent Liquid ඉතිරි රුපියල් 230යි. Cargill Sports City.
2: සමහරු එන්නේ සද්ද අහලා.
3: තව සමහරු එන්නේ සුවඳට.
2: තවත් සමහරු එන්නේ අලුත් දේවල් හොයාගෙන.
3: ඒ ඔක්කොම එක්ක ෆන් එකක් ගන්න ඕනේ නම් Down South in the morning. Down South in the morning. Go International Expo 2026.
2: Motor Show,
3: Lifestyle Expo,
2: Construction Expo,
3: Industrial Expo එක ඇති වෙන්න සතුටු වෙන්න.
2: අගෝස්තු 14, 15 සහ 16 උදේ 10 සිට රෑ 10 දක්වා ගල්ල සමනල ක්‍රීඩාංගණයේදී.
3: බිස්නස් කරනවද, ඉන්වෙස්ට් කරනවද, නැත්නම් ෆැමිලිය එක්කත් එක්ක එන්ජොයි කරනවද? Go International Expo 2026.
4: මාධ්‍ය අනුග්‍රහය සියත ටීවී, සියත ෆිල්ම් සමගින් Kiss FM.
5: ශ්‍රී ලාංකීය රියැලිටි වේදිකාවේ අලුත්ම පෙරළිය. සියත Voice of Family. ටැලන්ට් එකට විතරක්ම ප්ලේස් එක හම්බෙන එකම පවුලේ දෙන්නෙක් එකට සිංකරන දැවැන්තම වේදිකාව. එකම කිරුලක් වෙනුවෙන් කැපවීමෙන් අධිෂ්ඨානයෙන් තරඟ කරන සියත Voice of Family. ජූලි 10 වැනිදා සිට සෑම සිකුරාදා හා සෙනසුරාදා දිනකම රාත්‍රී 7ට සියත ටීවී තුලින් උණුසුම අත්විඳින්න, වෙනස අත්දකින්න, ඔබත් ලෑස්ති වෙන්න.

0: සියත පත්තරේ විදහසා උදේ 7:50ට අනුග්‍රහය CDB එක රන් ගනුදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රන් සහනය දිනුම් මැදීමට ඇතුළත් වෙන්න ළඟම CDB ශාකාවට එන්න. අද මම තන්න 011 7383 388 CDB රන් අය රත්තරන් අය දෙන ඉස්තරම්ම තැන. 2025 වසරේ SLIC Life ජීවිත රක්ෂණ ඔප්පු හිමියන්ට හිමි වුණ දෙවන්ත බෝනස් ප්‍රතිලාභයේ අගය රුපියල් කෝටි 1460 ඉක්මවයි. ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ලයිෆ් බියකුමින් මවකමින්
1: හදන ගෙදර ෆිනිෂින් වැඩවලට බඩු ගන්න කොහෙද හොඳ?
2: ස්විස්ටෙක් ඕතරයිස් දීලා ගාවට යන්න. ඒගොල්ලෝ ඕනම දෙයක් හරිබිලට විකුණන ජෙනුවින් අය. ස්විස්ටෙක් ගන්න ඕනේ හොඳම තීරණය.
3: සිල්වත් මිනිස්සු පින්වත් වැඩ කරද්දී ඔබත් ධිරිමත් වෙන්න.
4: බුදුරජාණන් වහන්සේට යම පූජා කරනකොට මොකටද ඔහොම පූජා කරන්නේ? ඔව නිකන් නැතිනාස් වෙනවනේ. ඔය තේරුමක් නැහනේ. එහෙම ඉන්න පේනවා. තවත් කෙනෙක් දෙන දෙයක් දිහා බලලා සතුටු වෙන්න බැරි අය පේනවා.
3: ධර්මයට හිත යොමු කරද්දී කර්මය උනත් යහපත් වෙන්න පුළුවන්.
4: අපිට පින්කම් කරන්න මුදල්ම අවශ්‍ය කරන්නේ නැහැ. පන්සිල් පද පහෙන් පින්නන්නේ එක පදයක් හරි අපි ජීවිතාන්තයේ දක්වා ආරක්ෂා කරගන්න ඕන. ඒක මොන තරම් වටිනවද?
3: සසර ගමනින් එතර වෙන්න නිවන හොයා ගන්න හෙට උදැස්සන 7ට සිය තහන්න.
0: සියත බණමඩුව
3: මෙවර දේශකයානෝ රාජකීය පණ්ඩිත ශාස්ත්‍රපති පූජ්‍යපාද කිරවනාගම ධම්මසිරි ස්වාමින් වහන්සේ.
5: අරි ගියේ හරිම තැනට ගියින්ද? LOLC එකෙන් ලෝන් එක ගත්තේ. මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ.
6: LOLC Finance හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 011 115 715 555 අමතන්න.
7: Big big dinumai bonanza bonanza.
8: සතිපතා ස්කූටර්, දිනපතා ස්මාර්ට්ෆෝන්, Big Racer හෝ Big Lighter වල ඇති Escort Dunker. 23:43 දැන්ම SMS කර දවටනේ ළඟ තබා ගන්න.
9: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට Rhino Roofing වෙතින් හඳුන්වා දෙන Rhino Premier ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත roofing sheet. Rhino Roofing වෙතින් හඳුන්වා දෙන Rhino Premier Roofing Sheet. වැඩි විස්තර සඳහා 13:96 අමතන්න.
10: මතකද මතකද මතකද මතකද Single Big Bonanza.
11: 60%ක් discount කරගෙන
10: මේ අවුරුද්දට ආවා.
11: නිවසට අවශ්‍ය හැම දෙම 60%ක් දක්වා discount එක හොඳම brands වලින් අරගන්න. අගෝස්තු 31 දක්වා පමණයි. Single Big Bonanza Mid-Year Shopping Festival.
0: CDB එක run ගනුදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට run සහනයක්. CDB run ණය. රත්තරන් ණය දෙන ඉස්තරම්ම දෙන.
12: අත්‍යවශ්‍ය භාණ්ඩ සඳහා අසමසම අඩුම මිල Cargill's Food City වෙතින් සුදු සීනි කිලෝග්‍රෑම් එකක් රුපියල් 210යි. රතු පරිප්පු කිලෝග්‍රෑම් එකක් රුපියල් 224යි. කිරි සම්බසහල් කිලෝග්‍රෑම් එකක් රුපියල් 260යි. සුදු කකුල් සම්බසහල් කිලෝග්‍රෑම් එකක් රුපියල් 235යි. තිරුගු පිටි කිලෝග්‍රෑම් එකක් රුපියල් 158යි. මෙම මිල ගණන් පෙර දැනුම් දීමකින් තොරව වෙනස් විය හැකිය. මෙම දීමන අවලංගුවන්නේ 2026 අගෝස්තු 8 සිට 10 දක්වා තොග අවසන් වන තුරු පමණයි. කොන්දේසි සහිතයි.
13: දැන් Pan Asia Banquet ඔබේ ස්ථාවර තැන්පතු සඳහා ඉහළ පොලියක් ලබා ගන්න. අදම ඔබේ ළඟම ඇති Pan Asia Banku ශාකාවට පිවිසෙන්න. නැතිනම් 011 7467 222 අමතන්න.
14: ගුවන් විදුලි නිවේදකයෝ කියලා කියන්නේ අමුතු සත්ත්ව කොට්ටාසයක් නෙවේ.
3: පළවෙනි වචන 10-15 ඕනම මිනිස්සෙක් අල්ලගන්න පුළුවන් නම් ඔබ කියන ඕනම දෙයක් මිනිස්සු ආසාවෙන් අහන් ඉන්නවා නම්
14: මේක කාලෙකින් ඔබට හම්බෙන රෙයා චාන්ස් එකයි.
3: අනිත් එක ගුවන් විදුලි නිවේදකයෙක් කියන්නේ නිවේදකෙක් විතරක්ම නෙමෙයි මාකටර් කෙනෙක්.
14: කතාවට දක්ෂ නම් මාකටිං දන්නවා නම් සියත FM එකට එන්න. සියත FM කියන්නේ ගමනක් යන්න කියාපු තැනක්. පොඩි ගමනක් නෙවෙයි ලොකු ගමනක් යන්න පුළුවන් තැනක්.
3: හිතෙන ඕනෙම සබ්ජෙක්ට් එකක් ගැන විනාඩි දෙකක් කතා කරලා 071 555 6047ට අපිට WhatsApp කරන්න.
14: මේ chance එක miss කරගන්න එපා. මොකද අපි interview කරන්නේ එකපාරයි.
15: එයාලා මේ පාර එන්නේ දිනන්නම බලාගෙන.
3: හැබැයි මේක අපේ ග්‍රවුන්ඩ් එක. අපෙන් දිනුම උදුර ගන්න ලේසි වෙන්නේ නැහැ.
15: අසල්වැසි ප්‍රතිවාදීන් ජයග්‍රහණයේ අභිමානීය සොයා පිටෙන් පන්දුවෙන් ගැටෙන තරඟ දෙකකින් සමන්විත උද්වේග කර ඉන්දු ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් තරඟාවලිය.
3: පළමු තරගය අගෝස්තු 15 ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ සිට පන්දුවෙන් පන්දුව සජීවව සියත ටීවී ඔස්සේ.
15: දිනන ක්‍රිකට් නම් සියත තමයි. අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම

0: వార్తా టాప్ స్టోరీ.
1: ඉන්දියාව ඇතුළු රටවල් පහකට 100%ක තීරුබද්දක්. අමෙරිකා විසින් ඉන්දියාව සහ චීනය මත 100%ක තීරුබදු පැනවීමේ පනතක් සම්මත කර තිබෙනවා. ඒ රුසියාවෙන් ඉන්ධන සහ ගෑස් මිලදී ගැනීම පදනම් කර ගනිමින්. රුසියාව සහ යුක්‍රේන අතර යුද්ධයේ හේතුවෙන් යුක්‍රේනයට සහය දැක්වීමක් ලෙස අමෙරිකා මෙම පියවර ගනු ලැබුවා. අදාළ පනත් කෙටුම් පත අමෙරිකානු සෙනෙට් මණ්ඩලයේදී සම්මත වී ඇත්තේ 86-11 ලෙස බහුතර ඡන්දයෙන්. චීනෙන් පසු රුසියානු බොරතෙල් මිලදී ගන්න දෙවන විශාලතම රටවන්නේ ඉන්දියාවයි. එනෝ මෙම බදු පැනවීම ඉන්දිය අපනයන වෙළඳපොළ වෙත ඍජු බලපෑමක් එල්ල කරනු ඇති බවයි ආර්ථික විශ්ලේෂකයන් සඳහන් කළේ. අමෙරිකා මීට පෙරද ඉන්දියාවට 50%ක තීරුබදු පනවා තිබුණා. චීනය සහ ඉන්දියාවට අමතරව අසර්බයිජානය, හංගේරියාව සහ ස්ලෝවැකියාව නව තීරුබදු පැනූ රටවල් අතරට අයත්. තවත් දේශීය පුවතක්. ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ බලංගු බලපත්‍රයක් නොමැතිව පන්නල ඇලපටගම් ප්‍රදේශයේ පවත්වාගෙන ගිය ටින් මාළු නිෂ්පාදනය කිරීමේ ආයතනයක් පාරිභෝගික සේවා අධිකාරිය විසින් වටලා තිබෙනවා. පාරිභෝගික සේවා අධිකාරිය පැවසුවේ රුපියල් ලක්ෂ 15කට ආසන්න වටිනාකමක ඉඩොත් ටින් මාළු තොගයක් සිය බහරයට ගත් බවයි. මෙම ස්ථානයේ නිෂ්පාදනය කර ලබන ටින් මාළු සුපිරි වෙළඳ සැල්වලට අලෙවි කරන බවට තොරතුරු අනාවරණය වී තිබෙනවා. අත්තඩංගොඩගත් සැකකරුවන් හා ටින් මාළු තොගේ කුලියාපිටිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.
0: අනුග්‍රහය සැමට අතදුන්, ගමනට ජවය දුන්, රටට පණ දුන්, 30 වසරක විශිෂ්ටත්වයේ අභිමානය People's Leasing විශ්වාසයේ ප්‍රමුඛයා. David Peris Automobiles within GWM Hybrid Ha, Plug-in Hybrid SUV Mahabili Rasak, Haval H6, Haval GT, Tank 300 Ha, Tank 500 Ratha, then Union Place GWM Experience Center within Amathanna 01117886666 98.2 98.4
2: Adu Hamu Vemudrapi Adu Senasi Mudrapi
3: Weekend Theater.

0: ඇත්ත කිව්වහම ඇත්තටම පැත්ත යනවාද?
1: එනබැරි ඇමති මණ්ඩලය මේ රට දිනෙන් දින පරිහානිය කරාගෙන
2: 11,34,000 නඩු ගොඩ ගැහිලා තියෙනවා.
3: අධිකරණයේ ස්වාධීනත්වයට බරපතල ගැටලු සාගත තත්ත්වයක් පත් වෙනවා.
4: බලපෑම් කිරීමේ සංස්කෘතිය තියෙන විපක්ෂයේ දේශපාලන කණ්ඩායම් ළඟ.
5: වදන්ති සංශෝධනය කරනවා නම් ජනමත විචාරණයක් අවශ්‍යයි.
6: පෞද්ගලික අභිලාෂයන් වලට තමයි නීතිය නැව්වේ නීතිය වෙනස් කරේ.
0: බුද්ධියට විමසන්න දෙන සටහන් ඇත්තටම සත්‍යද?
7: රජය ණය දෙන්නේ රජය ප්‍රකාශ කළා දින මිලට පී ගන්න.
8: අවංක මේ රට ගැන හැඟීමක් එමේ ජනතාවට සතුටුදායක පුවත් තමයි කියලා මම හිතනවා මේ කාර්ය.
9: ආණ්ඩුව ඉතින් හැමෝම තරහ කරගෙන ඉස්සරහට යන ගමනක් තමයි පේන්නේ.
0: සෑම දිනකම උදෑසන 6යි 30 දහවල් 12 සවස 6 සියත ප්‍රවෘත්ති සත්‍ය සියතට. රූ සපුවෙන් අනුන ලොවක් දිනන්න බලාපොරොත්තුවේ දැස් දල්වා බලා සිටින රූ රාජිනියන්ගේ මෞලි මංගල්‍ය.
10: සියත බික්ටවීන් ලේඩි මිස් වර්ල්ඩ් ශ්‍රී ලංකා 2026.
11: මම අනුදි ගුණසේකර. මං හිතන්නේ මේ ඔබේ අවස්ථාව. රුවෙන් පිරුණු ඔබ ජීවිතේ ලස්සනම තැනකින් පටන් ගන්න. එන්න.
10: මෙවරත් දැනුමෙන් පෞර්ෂයෙන් සහ රුසිරියෙන් පරිපූර්ණ ඔබ ලොවක් දිනන සිහින කිරුල හිසදරන්න සූදානම්ද? ඔබගේ අයදුම් පත්‍රය මැතික තීකත් ඡායාරූපයක් එක්ක අගෝස්තු 14 වනදාට කලින් 0716 500 501 WhatsApp කරන්න. සියත බික්ටවීන් ලේඩි මිස් වර්ල්ඩ් ශ්‍රී ලංකා 2026. ටයිටල් ස්පොන්සර්.
12: ඔබේ සමට දිදුලන දීප්තිය ට්වින් ගාලා ගන්න. බික්ටවීන් ලේඩි රේසර් එකට අදම මාරු. බික්ටවීන් ලේඩි. ඔබත් සැනින් දිදුලන.
13: ඕනම දෙයක් පොඩ්ඩ වැඩි වුණත් ප්‍රශ්නයක්. දැන් බලන්න බඩ මුට්ටුවල ගාන පොඩ්ඩක් වැඩි. කාලකින්දලා මගේ බඩත් පොඩ්ඩක් වැඩි. කොලෙස්ටරෝල් පොඩ්ඩක් වැඩි ඉන්නේ. එතනදි පොඩ්ඩක් වේගෙත් වැඩි.
14: ගන්නවා ලයිසන් එක.
15: දැන් හරිනේ අමාරු.
13: වයිෆ්ගේ කටත් පොඩ්ඩක් වැඩි. වැඩි වෙන හැමදේම ප්‍රශ්නයක්. හැබැයි කොච්චර වැඩි වුණත් ආස හිතෙන එක දෙයක් නම් තියෙනවා. ෆික්ස් ඩිපොසිට් එකකට අපිට හම්බ වෙන පොලිය. මේ දවස්වල නම් ඉතින් හැමෝගෙම පොලිය වැඩි. හැබැයි සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ඒගොල්ලන්ගේ ෆික්ස් ඩිපොසිට් එකකට ගෙවන පොලිය ඊට වඩා පොඩ්ඩක් වැඩි. ආරංචි දයාලගේ අලුත්ම වාර්ෂික සපල පොලිය 11.84%නේ. දැන් ඉතින් අවුරුදු පහට ජේෂ්ඨ පුරවැසියෙක්ට 15% පොලිය කොහොන හැටිය ගෙවන්න පුළුවන්. 13.19 කෝල් එකක් ගන්නකෝ. සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස්. වැඩ්ඩා නීති නේද?
16: ඔබත් විදෙස් අධ්‍යාපනය සඳහා සිහින දකින්නෙක්ද? ඕ ලෙවල්, ඒ ලෙවල් හෝ උපාධියෙන් පසු ඔබගේ උසස් අධ්‍යාපනය මහා බ්‍රිතාන්‍ය හෝ ඕස්ට්‍රේලියාවේ පිළිගත් විශ්වවිද්‍යාලයකින් අවම වියදමකින් හදාරා විදෙස් අධ්‍යාපන සිහිනය සැබෑ කර ගන්න. අධ්‍යාපනයෙන් පසු වසර දෙකේ සිට ඉහළට පූර්ණ කාලීන රැකියා අවස්ථා, ශිෂ්‍යත්ව දීමනා වට්ටම් ඇතුළු තවත් බොහෝ තේ. වැඩි විස්තර සඳහා අමතන්න WhatsApp කරන්න 0718 492 492 0718 392 477. Global University Partners, Number 221, Dharmapalamavata, Kolamba 7.
17: ඔබට අවශ්‍යම මොහොතේදී විශේෂඥ තාක්ෂණික සහාය සමගින් ගමන බ්‍රේක් නොකර යන්න. LOLC General Insurance, we help.
18: ඩිලිවරි පරක් වෙලා ඕඩර්ස් මිස් වෙනවද? affordable cost එකකට ඉක්මනට packages යවන්නත් ගෙන්න ගන්නත් pick me flash තියෙනවා. ඔයාගේ business එකත් express කරන්න pick me flash කරන්න.
19: 1500 ක අඩුම මාසික වාරිකයකට audio system එකක් අරගන්න.
20: advance එකෙන් ඕන දෙයක් අද ගෙවන්න ගන්න.
19: advance ticket ටික pay.
21: ශක්තිමත් සමාගමක බුද්ධිමත් ආයෝජනය. 3-50ක කෙටි කාලීන ස්ථාවර තැන්පතුවක් කල්පිරීමේදී 11.12% අසම සම පොලියක්. LB ස්ථාවර තැන්පතු. Fitch rating A-LKA Outlook Stable ලියාපදිංචි මුල් සමාගමයි.
0: සියත ටෙලි දෙපැහැ අලුත් කලාවකට ටෙලි නාට්‍ය පෙළක් බලන්න.
22: ඔය ඉන්නේ 10 වෙනි ඔලමුලනේ. එයාගේ තාත්තා නම විල්ල.
23: එක වගේ හතක් ඉන්න විකාර රූපී ලෝකේ 7න් එකක් වුණු පුදුම රජෙක්.
24: රාජ්‍යරුව ගොබ්බයා.
25: ඒයි හටද ගොබ්බයා තෝ ගොබ්බයා කිව්වේ.
1: නිලබල කරේති ඔලමොල පුරේ
23: සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා රාත්‍රී 7ට සියත ටීවී තුලින්
2: 98.2 98.7

0: රිදෙනවා වගේ තාත්තේ.
1: හිට මුලින්ම වැඩට යන දවස නේද? එන්න.
0: මං කාලදරයක් නැතුව ආවා තාත්තේ.
1: හරි පුතේ, අපි හැමදාමත් වගේ ඉස්සරහටත් අභියෝගයට අභියෝගයක් වෙන්න.
2: ජාත්‍යන්තර ප්‍රමිතියෙන් නිපදවන දේශීය නිෂ්පාදනය පැරසිටෝල් අභියෝගයට අභියෝගයක්.
3: ඉනවෙන්න මෙන්න වෙලාව.
4: හුඟක් වෙලා කල්පනා කරලා ජූලියස් සීසර් අහස දිහා බලලා තව වචනයක් කිව්වලු.
5: අහසින් වැටෙන එක.
4: ඔව් කියනකො අහසින්.
5: නෑ නෑ, ඒක අපේ රටේ එකක්.
4: කියනකො.
5: අර අහසින් වැටෙන එක දිහා බින්දක්
4: වත්. ජූලියස් සීසර් කියනවා අහසින් නෙහා තරු මල් දිගේ. මගේ අකානම උස්ස ගන්නපා. අහසින් වැටෙන එක දිහා බින්දුවක්වත් මේ රූබිකන් නදියට යන්න නොදී ඒක ඔක්කොම පරාක්‍රම සමුද්‍රයට පුරවන්න ඕනේ කියලාද?
2: බතන්න සුපිරි රේඩියෝ ඩබලත් එක්ක සියත FM breakfast drive අනුග්‍රහය.
6: පොළොවේ රන්නස්සනු නැවුම් බවින් පුරවාගෙන අඩුම බිලට කොහොමද දෙන්නේ?
7: රට පුරා අපේම ගොවි පවුල් දහස් ගණනකින් ගන්න නිසා මේ අඩුම විල.
8: රට පුරා හැමෝටම සේවාව සපයන එකම හිතවතා Cargill's Food City.
9: ශ්‍රී ලාංකිකයන් 95%කට වඩා ආවරණය කරන ශක්තිමත් 4G ජාලය සමගින් හච් ඔබව අසීමිත අවස්ථා පරිලෝකයට පිළිගනී. හච්
10: රුපියල් 35,000 අඩුවෙන් ගන්න පුළුවන් සුපිරිම ස්මාර්ට් ෆෝන් එක දැන් ඔන විතින් ඔන X5B Plus සිගර් ප්‍රදර්ශනාගාර සහ බලයලත් අලෙවි නියෝජිතන් විතින් දැන් ලබාගත හැකි.
11: සුබ
12: දවසක්.
13: ජාතික ලොතරැයි මණ්ඩලය.
14: The Palace Gampaha. අවසාන නිවාස 25. දැන්ම කතා කරන්න. 0716666222. Prime Residences.
15: ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ඉතාලිය, ඕස්ට්‍රේලියාව, නවසීලන්තය, සිංගප්පූරුව වගේ රටවල් 17කට මෙයවන අපේ ඇලුමෙක්ස්.
16: ඇලුමිනියම් ඕන තරම්. ඇලුමෙක්ස් නම් ඉස්තරම්.
17: සුපර්මෙට්. දකුණු කොරියාවෙන් ආනයනය කරන නියමිත ඒසෙන් අගෙන් අනුන උසස් තත්ත්වයෙන් යුත් සිංක් ඇලුමිනියම් රූෆින් ෂීට්. වසර 10ක වගකීම.
18: ශ්‍රීලංකාවේ
19: අනර්ගතම නිමාවේ විශාලතම ප්‍රමාණයේ පෝසලීන් ටයිල් එකතුව මැජෙස්ටිකා ලංකා ටයිල්ස්.
8: මම මගේ මුළු බිස්නස් එකටම SLIC බිස්නස් ක්ලබ් රක්ෂණයක් දැම්මා.
3: ෂොප් එක හරු කැඩුවත් දැන් ප්‍රශ්නයක් නැහැ.
13: ගන් අතුරට සුරසිරුමෙට දැන් මම බය නැහැ.
8: ඒක රක්ෂණයකින් බිස්නස් එක රක්ෂණය කරලා දියුණුත් කරන රක්ෂණය. ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ජෙනරල් බිස්නස් ක්ලබ්.
12: නිවසට අවශ්‍ය හැම දෙම 60% දක්වා ඩිස්කවුන්ට් එක හොඳම බ්‍රෑන්ඩ්ස් වලින් අරගන්න. අගෝස්තු 31 දක්වා පමණයි. සිංගල් බිග් බොනන්සා මිඩ්ය ෂොපින් ෆෙස්ටිවල්.
7: කැපුවා නේද ඩබල් ඉර?
2: ඩබල් පොකට් ඇඳන්.
7: ඒ මැදට ඩබල් දාලා කන් එප දෙකකුත් දාලා.
4: ඈරාලා හමි?
7: ඇහුන් නැද්ද මං කියපුවා?
4: නෑ නෑ, අහන් හිටියේ.
7: මොනවද අහන් හිටියේ?
4: එකම ආටිස්ගේ ඩබල් ඩබල් සින්දු.
7: හෑ?
4: ඕරාලා හමි, one and only සින්දු සියත.
9: සතිය දවස් පහෙම උදේ 10 ඉඳලා දවල් 12 වෙනකන්
16: අනුග්‍රහය.
6: දැනෙන්න අඳින්න රිසිසේ
16: තිලකවර්ධන ටෙක්ස්ටයිල්ස්. අතාරින්න බෑ වගේද? නෑ, ඔබට පුළුවන්. විෂමතෙන් මිදෙන්න, ජීවිතේ කොට යන්න. ඉවත්.
20: සමහරු එන්නේ සද්දය අහලා.
21: තව සමහරු එන්නේ සුවඳට.
20: තවත් සමහරු එන්නේ අලුත් දේවල් හොයාගෙන.
21: ඒ ඔක්කොම එක්ක ෆන් එකක් ගන්න ඕනේ නම් Down South එන්න ඕනේ. Down South එන්න ඕනේ. Go International Expo 2026.
22: Motor Show,
21: Lifestyle Expo,
22: Construction Expo,
21: Industrial Expo එක ඇති වෙන්න සතුටු වෙන්න.
22: අගෝස්තු 14, 15 සහ 16 උදේ 10 සිට රෑ 10 දක්වා ගල් සමනල ක්‍රීඩාංගණයේදී.
21: බිස්නස් කරනවද, ඉන්වෙස්ට් කරනවද, නැත්නම් ෆැමිලි එකත් එක්ක එන්ජොයි කරනවද? Go International Expo 2026.
23: මාධ්‍ය අනුග්‍රහය සියත ටීවී, සියත ෆිල්ම් සමගින් Kiss FM.
24: 98.2 98.7

0: සියද පත්තරේ විදහසා උදේ හතයි පනහට අනුග්‍රහය CDB එක රොන් ගණතෙනු කරන ඔබේ ජල විදුලි දුරකතන බිල් පතට රොන් සහනයක් දිනුම් මැදීමට ඇතුළත් වෙන්න ළඟම CDB ශාකාවට එන්න. අද මම තන්න 0111 7383 388 CDB රන් අය රත්තරන් අය දෙන ඉස්තරම්ම තැන. 2025 වසරේ SLIC ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පු හිමියන්ට හිමිවන දැවැන්ත බෝනස් ප්‍රතිලාභයේ අගය රුපියල් කෝටි 1460 ඉක්මවයි. ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ලයිෆ් දියකුමින් මවකමින්
1: හදන ගෙදර ෆිනිෂින් වැඩවලට බඩු ගන්න කොහෙද හොඳ?
2: ස්විස්ටෙක් ඕතරයිස් ඩීලර් කෙනෙක් ගාවට යන්න. ඒගොල්ලෝ ඕනම දෙයක් හරිබිලට විකුණන ජෙනුවින් අය.
0: ස්විස්ටෙක් ගන්න ඕනේ හොඳම තීරණය. ගෙදරින් හැමදේටම සල්ලි ඉල්ලන්න ඕනේද? ඔන්න අපි ලෑස්ති කාලෙකට ඇතිවෙන්න පොකට් මනී දෙන්න.
3: දැන්ම දරුවගේ 9යි 9යි වසරයි 0714 151 151ට වට්ස්ඇප් කරන්න. සතියේ දවස් 5ෙම උදේ 5යි කාලෙට සියත FM අහන්න.
0: ප්‍රශ්න 4යි රුපියල් 5000යි. සියත පොකට් මනී. බිස්නස් වලට ට්‍රක් හොයලා මැති වෙලාද? අඩි 7 ඉඳන් 16 මාර වෙනකන් ඕනම ට්‍රක් එකක් ලේසියෙන්ම බුක් කරන්න. ඕනම දෙයක් ඕනම තැනකට මූව් කරන්න පික් මී ට්‍රක්.
4: හරි ගියේ හරිම තැනට ගියේ ඉඳන්. LOLC එකෙන් ලෝන් එකක් ගත්තේ. මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ.
5: LOLC Finance. හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 0111 715 555 අමතන්න.
6: Agis Food City සත්‍යන්ති අඩුම මිල පෙරලිය. බීට්රූට් කිලෝග්‍රෑම් එකක් වෙළඳපොළ බිල රුපියල් 520යි. අපේ මිල රුපියල් 290යි. පිපිඤ්ඤා කිලෝග්‍රෑම් එකක් වෙළඳපොළ බිල රුපියල් 240යි. අපේ මිල රුපියල් 80යි. මෙම මිල ගණන් පෙර දැනුම් දීමකින් තොරව වෙනස් විය හැකිය. මෙම දීමන අවලංගු වන්නේ 2026 අගෝස්තු 8 සිට 10 දක්වා තොග අවසන් වන තුරු පමණයි. කොන්දේසි සහිතයි.
7: දැන් Pan Asia Bank-ෙන් ඔබේ ස්ථාවර තැන්පතු සඳහා ඉහළ පොලියක් ලබා ගන්න. අදම ඔබේ ළඟම ඇති Pan Asia Bank ශාඛාවට පිවිසෙන්න. නැතිනම් 0111 667 222 අමතන්න.
8: මතකද මතකද මතකද මතකද Single Big Bonanza. 60%ක් discount අරගෙන මේ අවුරුද්දේ තාවා.
9: නිවසට අවශ්‍ය හැම දෙම 60%ක් දක්වා discount එක හොඳම brands වලින් අරගන්න. අගෝස්තු 31 දක්වා පමණයි. Single Big Bonanza Mid-Year Shopping Festival.
0: CDB එක run ගණතුණු කරන ඔබේ ජල විදුලි දුරකතන බිල් පතට run සහනයක්. CDB run ණය. රත්තරන් ණය දෙන ඉස්තරම්ම දෙන.
10: එයාලා මේ පාර එන්නේ දිනන්නම බලාගෙන.
3: හැබැයි මේක අපේ ground එක. අපෙන් දිනු මුදුර ගන්න ලේසි වෙන්නේ නැහැ.
10: අසල්වැසි ප්‍රතිවාදීන් ජයග්‍රහණයේ අභිමානීය සොයා පිටෙන් පන්දුවෙන් ගැටෙන තරඟ දෙකකින් සමන්විත උද්වේග කර ඉන්දු ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් තරඟාවලිය.
3: පළමු තරගය අගෝස්තු 15 ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ සිට පන්දුවෙන් පන්දුව සජීවව සියත TV ඔස්සේ.
10: දිනන ක්‍රිකට් නම් සියත තමයි.
11: වන් විදුලි නිවේදකයෝ කියලා කියන්නේ අමුතු සත්ත්ව කොට්ටාසයක් නෙවේ.
3: පළවෙනි වචන 10-15 ඕනම මනුස්සෙක් අල්ලගන්න පුළුවන් නම් ඔබ කියන ඕනම දෙයක් මිනිස්සු ආසාවෙන් අහන් ඉන්නවා නම්
11: මේක කාලෙකින් ඔබට හම්බෙන රෙයා චාන්ස් එක.
3: අනිත් එක ගුවන් විදුලි නිවේදකෙක් කියන්නේ නිවේදකෙක් විතරක්ම නෙමේ මාකටර් කෙනෙක්.
11: කතාවට දක්ෂ නම් මාකටින් දන්නවා නම් සියත FM එකට එන්න. සියත FM කියන්නේ ගමනක් යන්න කියාපු තැනක්. පොඩි ගමනක් නෙවෙයි ලොකු ගමනක් යන්න පුළුවන් තැනක්.
3: හිතෙන ඕනෙම සබ්ජෙක්ට් එකක් ගැන විනාඩි දෙකක් කතා කරලා 0711 555 6044ට අපිට වට්ස්ඇප් කරන්න.
11: මේ චාන්ස් එක මිස් කරගන්න එපා. මොකද අපි ඉන්ටර්විව් කරන්නේ එකපාරයි.
0: සියත ටෙලි දෙපහ අලුත් කලාවකට ටෙලි නාට්‍ය පෙළක් බලන්න.
12: මං හිතුවේ මේ ඔයාලගේ ගෙදර වැඩ කරන වැඩකාරී කියලා. ඔයාලට මේ වගේ අලුත් ඉන්නවද?
13: මොකද මේ වගේ කියන්නේ?
0: සමතන ඇති සමට හමුව ඇති දෙහතක බැඳි සුඳුරු ආදරයක කතාවක්.
13: සාස් ලංකාවට වෙලා කොමතන මාව හොයාගත්තේ.
3: එයත් ලස්සනයි. සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා රාත්‍රී 7:30ට සියත TV තුලින්.
0: 98.2 98.4

0: එම දෙපාර්තමේන්තුව පැවසුවේ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ පැයට කිලෝමීටර 40-50 අතර තද සුළං ඇතිවිය හැකි බවයි. සක්‍රීය නිරත දිග මෝසම හේතුවෙන් මෙම තත්ත්වය හටගෙන ඇති බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පැවසුවේ.
1: අනුග්‍රහය සැමට අතදුන් ගමනට ජවයදුන් රටට පණදුන් 30 වසරක විශිෂ්ටත්වයේ අභිමානය People's Leasing විශ්වාසයේ ප්‍රමුඛයා David Peris Automobiles within GWM Hybrid Hub Plug-in Hybrid SUV Madhuli Rasak Haval H6 Haval GT Tank 300 Ha Tank 500 Ratha Then Union Place GWM Experience Center within Amathanna 01178886666 98.2 98.4
2: Ad hamu vemu api Ad sanasemu api
3: Weekend Theater.

0: රූ සපුුවෙන් අනුන ලොවක් දිනන්න බලාපොරොත්තුවේ දෑස් දල්වා බලා සිටින රූ රාජිනියන්ගේ මෞලි මංගල්ලය
1: සියත බික්ටවීන් ලේටේ මිස් වර්ල්ඩ් ශ්‍රී ලංකා 2026.
2: මම අනදි ගුණසේකර මංහිතන්නේ මේ ඔබේ අවස්ථාව රුවෙන් පිරුණු ඔබ ජීවිතේ ලස්සනම තැනකින් පටන්ගත් එන්න
1: මෙවරත් දැනුමෙන් පෞර්ෂයෙන් සහ රූසිරියෙන් පරිපූර්ණ ඔබ ලොවක් දිනන සිහින කිරුල හිසදරන්න සූදානම්ද? ඔබගේ අයදුම් පත්‍රය මැතිකතීකත් ඡායාරූපයක් එක්ක අගෝස්තු 14 වනදාට කලින් 0716 500 501 වට්ස්ඇප් කරන්න.
3: Siyata Between Lady Miss World Sri Lanka 2026.
1: Title sponsor.
4: ඔබේ සමට දිදුලන දීප්තිය ට්වින් ගාලා ගන්න. Between Lady Racer එකට අදම මාරු වෙනවා. Between Lady. ඔබත් සැනින් දිදුලන.

0: අවශ්‍යම මොහොතේදී විශේෂඥ තාක්ෂණික සහාය සමගින් ගමන බ්‍රේක් නොකර යන්න. LOLC General Insurance We Help.
1: අපි හැමදාමත් වගේ ඉස්සරහටත් අභියෝගයට අභියෝගයක් වෙමු.
2: ජාත්‍යන්තර ප්‍රමිතියෙන් නිපදවන දේශීය නිෂ්පාදනය පැරසිටෝල් අභියෝගයට අභියෝගයක්.
3: බජාජ් වීගෝ ලක්ෂයේ සුපිරි වාසිය. බජාජ් වීගෝ ඉලෙක්ට්‍රික් ත්‍රිරෝදරථයක් මිලදී ගන්න ඔබට රුපියල් ලක්ෂයක විශේෂ වට්ටමක් සමගින් වැසි ආවරණ කට්ටලයක් නොමිලේ. මෙම විශේෂ දීමනාව අගෝස්තු 31 දක්වා පවනයි. විහෙතම අඩු ඉදිරියේ වැඩි බජාජ් වීගෝ එක්ක හැම ගමනක්ම ලාභයක්. ඒවි පීරිස් ඊමොබිලිටි විතින්
4: ඩෙලිවරි පරක් වෙලා ඕඩර්ස් මිස් වෙනවද? අෆෝඩබල් කොස්ට් එකකට ඉක්මනට පැකේජස් යවන්නත් ගෙන්න ගන්නත් පික් මී ෆ්ලෑෂ් තියෙනවා. ඔයාගේ බිස්නස් එකත් එක්ස්ප්‍රෙස් කරන්න පික් මී ෆ්ලෑෂ් කරන්න.
5: පරම්පරා ගණක් අපේ රටේ හොඳම ඇලුමිනියම් දුන්න විශ්වාසයේ පරිස්සම් කරපු ක්වොලිටිය මේන්ටේන් කරපු ගැරන්ටියත් එක්කම වොරන්ටියක් දෙන ඇලුමිනියම් නම් ඇලුමෙක්ස්ම තමයි.
6: ඇලුමෙක්ස් නම් වොරන්ටි විත් ගැරන්ටි.
7: ඇලුමිනියම් ඕන තරම් ඇලුමෙක්ස් නම් ඉස්තර.
8: 2500ක අඩුම මාසික වාරිකයකට ඔඩියෝ සිස්ටම් එකක් කරගන්න.
9: අවන්ස් එකෙන් ඕන දෙයක් අද ගෙවන්න ගන්න.
10: අවන්ස් ටිකෙන් ටික පේ.
11: අම්මේ මන් තමයි මේ සැරේ වැඩියෙන්ම ලකුණු ගන්නෙ. නෑ නෑ මන් තමයි වැඩියෙන්ම ගන්නෙ.
12: හරි හරි අපි බලමුකෝ එහෙනම් සියත පොකට් මනි ප්‍රශ්නවලට කවුද හරියටම උත්තර දෙන්නේ කියලා.
13: හරියට උත්තර දුන්නොත් රුපියල් 5000ක් උත්තරනවා.
14: පහ වසරේ ඉඳන් 11 වසර වෙනකන් ඉගෙන ගන්න දුවේ පුතේ. ඔයාලටයි මේ අවස්ථාව.
15: දැන්ම දරුවගේ නමයි කමයි වසරයි 0.714151151ට WhatsApp කරන්න. සතියේ දවස් 5ෙම උදේ 5යි කාලෙට සියත FM අහන්න.
16: සියත පොකට් මනි අනුග්‍රහය.
17: දරුවන්ගේ අනාගතයට සැනසීමත් විශ්‍රාමයකට ඔබේ ඉදිරියට වැඩි වටිනාකමක් එක්කරන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ස්ථාවර තැන්පතු. අදම අමතන්න 13.19 සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනත යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර ලාභී මූල්‍ය සමාගමකේ ලංකා රේටින් ඒජන්සි BBB- ස්ටේබල් අවුට්ලුක්.
18: සියත ටෙලි දෙපහ අලුත් කලාවකට ටෙලි නාට්‍ය පෙළක් බලන්න. කළු සුදු සහ පැතලි චරිත එකම වේදියක එකට මුණ ගැහෙන දූවිල්ලෙන් පිරි නගරයක්.
19: මට එහෙම ඕන යකි. මට එහෙම ඕන මම මේ මිනිහ කසාද බඳගන්නේ නැණි.
18: එක චරිත එක කතාවක දකින කුණාටුවක් සීන් නැගෙන දූවිලි. සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා රාත්‍රී 8ට
20: සියත ටීවී තුලින්
21: 98.2 98.7

0: ඩෙංගු මාරාන්තිකයි. මේ නාවල බෙස්කයා වෛද්‍ය ආයතනයේ ප්‍රධාන වෛද්‍ය නිලධාරී අසංක වීරසිංහ.
1: ඩෙංගු නැත්තම් වෙනත් වෛරස් රෝගී තත්ත්වයකදී අපි මුලින්ම කියන්නේ විජලනයේ වීමෙන් ඇඟ වළක්වා ගන්න, හොඳට දියර ආහාර ගන්න, මුත්‍රා වැඩි ප්‍රමාණයක් යන විදිහට වෛද්‍ය උපදේශ නැතුව වෙනත් ඖෂධ වලට යොමු වෙන්න එපා. තමන්ට වෛරස් රෝගී තත්ත්වයක් හෝ නැත්තම් ඩෙංගු වගේ හැඟෙන තත්ත්වයක් තියෙනවා නම් කිට්ටුම වෛද්‍යවරයෙක් හම්බ වෙලා තමන්ට තියෙන රෝග ලක්ෂණ, ඒ රෝග ලක්ෂණ දිනවකවානුත් එක්ක දැනුම් දෙන්න. එතකොට ඒ වෛද්‍යවරයා අවශ්‍ය ප්‍රතිකාර ලබා දෙයි.
0: මේ පණිවිඩය ඔබ වෙත කෙනාවේ මොරිසන් පැරසිටෝල් වෙතින්.
2: ඇඟ රිදෙනා වගේ තාත්තේ.
3: හිට මුලින්ම වැඩට යන දවස නේද? එන්න.
2: මං කාදරයක් නැතුව ආවා තාත්තේ.
3: හරි පුතේ, අපි හැමදාමත් වගේ ඉස්සරහටත් අභියෝගයට අභියෝගයක් වෙමු.
4: ජාත්‍යන්තර ප්‍රමිතියෙන් නිපදවන දේශීය නිෂ්පාදනය පැරසිටෝල් අභියෝගයට අභියෝගයක්.
5: කොහොමද තරහින්?
6: කඩේ වහලෙට දාපු ෂීට් මාස 3න් මලකඩ කාලා. විකුණුපු මිනිහා ෆෝන් ආන්සර් කරන්නේ ආගිය තක් නැහැ.
7: බාල ෂීට් දාලා බැටකන් නැතුව සුපර්මෙට් රූෆින් ෂීට් දාන්නකෝ.
8: සුපර්මෙට් දකුණු කොරියාවෙන් ආනයනය කරන નિયમિત ඒයිසෙන් අගෙන් අනුන උසස් තත්ත්වයෙන් යුත් සින්ක් ඇලුමිනියම් රූෆින් ෂීට්. වසර 10ක වගකීම. වහලා ගහන්න නැතුව වහලා ගහන්න සුපර්මෙට් රූෆින් ෂීට් දාන්න.
9: මම මගේ මුළු බිස්නස් එකටම SLIC බිස්නස් ක්ලබ් රක්ෂණයක් දැම්මා.
10: ෂොප් එක හරු කැඩුවත් දැන් ප්‍රශ්නයක් නැහැ.
11: ගන්නතරට සුරසුරුංගට දැන් මම බය නැහැ.
10: අකුණු ගැහුවත් ගිනි ගත්තත් no problem.
11: ඒ විතරක් නෑ, බිස්නස් එක දියුණු කරගන්නත් උදව් කරනවා.
12: එක රක්ෂණයකින් බිස්නස් එක රක්ෂණය කරලා දියුණුත් කරන රක්ෂණය ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ජෙනරල් බිස්නස් ක්ලබ්.
13: බිස්නස් එකට ඕඩර් සෙද්දී ඩිලිවරි ගැන වොරි වෙලා හරියන්නේ නැහැ. පික් මී ෆ්ලෑෂ් එක affordable cost එකකට ඉක්මනටම packages යවන්න වගේම ගෙන්න ගන්නත් දැන් හරිම ලේසි.
14: live tracking saha goods insurance තියෙන නිසා තවත් පහසුයි. ඔයාගේ business එකත් express කරගන්න pick me flash book කරන්න.
15: ofit premium inverter air conditioner rupiyal 179999 sita smart wifi fast cooling samaga 12000 18000 24000 btu වලින් පුවා වගකීමක් සමග ලංකාවේ අඩුම මිලට අඩුම මිලදී ගන්න. අමතන්න 0.76252630
16: billboard සමාජිකයන් සඳහා kagil food city වෙතින් mega වට්ටම් goldie chicken sausages value pack ඉතිරිය රුපියල් 270යි. ඔන්රේ ෆැට් ස්ප්‍රෙඩ් ඉතිරිය රුපියල් 210යි. මංචි සුපර් ක්‍රීම් කක ඉතිරි රුපියල් 40යි. කොමස් සබන් ඔරිජිනල් පහේ පැක් එක ඉතිරි රුපියල් 160යි. කගිල්ස් ෆුඩ් සිටි.
17: එංගපත ඔක්කොම රිදෙනවා අම්මේ. හෙට ගෙදර නවතින්න වෙයි වගේ.
18: එතකොට අර දුවට පොරොන්දුනේ උදේම එනවා කියලා?
17: අම්මට ඒකත් ඇහුණා.
18: පුතා ලින්ක් පස් පංගුවක් බොන්න. හෙට උදේ නැගිටින්න පුළුවන් රාජෙක් වගේ.
19: නැගිට ගන්න නම් ලින්ක් පස් පංගුව විතරමයි.
20: ශක්තිමත් සමාගමක බුද්ධිමත් ආයෝජනය. මාස 13ක ස්ථාවර තැන්පතුවක් කල්පිරීමේදී 13%ක් සහ ජේෂ්ඨ පුරවැසි සඳහා 13.5%ක අසම සම පොලියක් LP ස්ථාවර තැන්පතු. Trading A-LKA Outlook Stable ලියාපදිංචි මුල්‍ය සමාගම
21: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූපින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට්. රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමියර් රූෆින් ෂීට්. වැඩි විස්තර සඳහා 13.96 අමතන්න.
22: සමහරු එන්නේ සද්ද අහලා.
23: තව සමහරු එන්නේ සුවඳට.
22: තවත් සමහරු එන්නේ අලුත් දේවල් හොයාගෙන.
23: ඒ ඔක්කොම එක්ක ෆන් එකක් ගන්න ඕනේ නම් Down South එන්න ඕනේ. Down South එන්න ඕනේ. Go International Expo 2026.
22: Motor Show,
23: Lifestyle Expo,
22: Construction Expo,
23: Industrial Expo එක ඇති වෙන්න සතුටු වෙන්න.
22: අගෝස්තු 14, 15 සහ 16 උදේ 10 සිට රෑ 10 දක්වා ගල්ල සමනල ක්‍රීඩාංගණයේදී.
23: බිස්නස් කරනවද? ඉන්වෙස්ට් කරනවද? නැත්නම් ෆැමිලි එකත් එක්ක එන්ජොයි කරනවද? Go International Expo 2026.
0: මාධ්‍ය අනුග්‍රහය සියත TV, සියත FM සමගින් Kiss FM.

0: සිල්වත් මිනිස්සු පින්වත් වැඩ කරද්දී ඔබත් ධිරිමත් වෙන්න.
1: බුදුරජාණන් වහන්සේට යම පූජා කරනකොට මොකටද ඔහොම පූජා කරන්නේ? ඔව නිකන් නැතිනාස් වෙනවනෝ, තේරුමක් නැහැනේ. එහෙම ඉන්න පින්නවා. තවත් කෙනෙක් දෙන දෙයක් දිහා බලලා සතුටු වෙන්න බැරි අය පින්නවා.
0: ධර්මයට හිත යොමු කරද්දී කර්මය උනත් යහපත් වෙන්න පුළුවන්.
1: අපිට පින්කම් කරන්න මුදල්ම අවශ්‍ය කරන්නේ නැහැ. පන්සිල් පද පහෙන් පින්නන්නේ එක පදයක් හරි අපි ජීවිතාන්තයේ දක්වා ආරක්ෂා කරගන්න ඕන. ඒක මොන තරම් වටිනවද?
0: සසර ගමනින් එතර වෙන්න, නිවන හොයා ගන්න, කෙට උදැස්සන හතට සිය තහන්න,
2: සියත බණ මඩුව,
0: මෙවර දේශකයාණෝ රාජකීය පණ්ඩිත ශාස්ත්‍රපති පූජ්‍යපාද කිරවනාගම ධම්මසිරි ස්වාමින් වහන්සේ.
3: අරිගියේ හරිම තැනට ගිහින්ද LOLC එකෙන් ලෝන් එකක් ගත්තේ. මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ.
4: LOLC ෆයිනෑන්ස්, හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 0115715555 අමතන්න.
5: ඒක හරිම අපූරු ලෝකයක්.
6: හරියට ඇලිස් ඉන් ද වොන්ඩර්ලෑන්ඩ් වාගේ.
7: පොඩි පරහකට තියෙන මේ කතාවේ ඇලිස් නෑ. ඒ වෙනුවට දැනට ඉන්නේ මම. ප්‍රශ්නයක් නෑනේ.
5: මියුසික්.
7: කතා කරන සත්තු, දුම්පිමින නිල් පාට දළඹුව වෙනුවට ඒ තිබ්බි ලෝකෙ තියෙන වටිනාම දේවල්. සෝනි, අයිවා, ෂාප්, LMG, තේක්ක බඩුවල ලස්සන.
8: ඔය ඔක්කොම ගන්න දැන් පොඩි ගානක් දාලා බැලන්ස් එක ටික ටික ගෙවන්නත් පුළුවන්. තේරුණාද?
7: එයාගේ නම සීතා.
5: සීතා
7: මට කෑගැස්සුනානි. එතකොට මට හැරුණ වයිෆ් සේරම ආගෙන ඉඳලා පහුවෙද්දම මාගෙදර ගියා. අපටත් එයා විශ්වාස කරන්නේ නෑ මගේ ඔය සීතා ඉන්ද වොන්ඩර්ලෑන්ඩ් සිහිනේ.
9: නව අනර්ග සන්නාමවල ගෘහ විදුලි උපකරණ සහ ගෘහ භාණ්ඩ සඳහා සීතා සහ ලෙක්ෂස් බයි සීතා දැන් රට පුරා.
10: ඇත්ත කිව්වහම ඇත්තටම පැත්ත යනවාද?
11: පෞද්ගලික
12: අභිලාෂයන් වලට තමයි නීතිය නැව්වේ. නීතිය වෙනස් කරේ.
10: බුද්ධියට විමසන්න දෙන සටහන් ඇත්තටම සත්‍යද?
13: අවංකව මේ රට ගැන හැඟීමක් එන ජනතාවට සතුටුදායක පුවක් තමයි කියලා මම හිතනවා මේ කාර්යය.
14: ආණ්ඩුව ඉදින් හැමෝම තරහ කරගෙන ඉස්සරහට යන ගමනක් තමයි පේන්නේ.
10: සෑම දිනකම උදෑසන 6:30, දහවල් 12, සවස 6, සියත ප්‍රවෘත්ති. සත්‍ය සියතට.
15: ඇලුමිනියම් ඇලුමිනියම්මනේ.
16: දන්සලේ ෆ්‍රයිඩ් රයිස් එකයි හෝටලේ ෆ්‍රයිඩ් රයිස් එකයි කොලිටිය වෙනස්නේ. ඇලුමිනියමුත් ඒ වගේ තමයි.
17: ඇලුමිනියම් ඕන තරම්, ඇලුමෙක්ස් නම් ඉස්තරම්.
18: දැන් පෑන්ේෂියා බැංකුවෙන් ඔබේ ස්ථාවර තැන්පතු සඳහා ඉහළ පොලියක් ලබා ගන්න. අදම ඔබේ ළඟම ඇති පෑන්ේෂියා බැංකු ශාඛාවට පිවිසෙන්න. නැතිනම් 011 4667 222 අමතන්න.
19: අවශ්‍ය භාණ්ඩ සඳහා අසමසම අඩුම මිල කාගිල් ස්පෝර්ට්ස් ඩිවෙතින් සුදුසීනි කිලෝග්‍රෑම් එකක් රුපියල් 210යි. රතු පරිප්පු කිලෝග්‍රෑම් එකක් රුපියල් 224යි. හීරි සම්බසහල් කිලෝග්‍රෑම් එකක් රුපියල් 260යි. සුදු කකුළු සම්බසහල් කිලෝග්‍රෑම් එකක් රුපියල් 235යි. තිරුගු පිටි කිලෝග්‍රෑම් එකක් රුපියල් 158යි. මෙම මිල ගණන් පෙර දැනුම් දීමකින් තොරව වෙනස් විය හැකිය. මෙම දීමන අවලංගු වන්නේ 2026 අගෝස්තු 8 සිට 10 දක්වා තොග අවසන් වන තුරු පමණයි. හොන්දිසි සහිතයි.
7: මතකද මතකද මතකද මතකද සිංග බිග් බොනන්සා. 60%ක් ඩිස්කවුන්ට් කරගෙන මේ අවුරුද්ද තාවා.
10: නිවසට අවශ්‍ය හැම දෙම 60%ක් දක්වා ඩිස්කවුන්ට් එක හොඳම බ්‍රෑන්ඩ්ස් වලින් අරගන්න. අගෝස්තු 31 දක්වා පමණයි. සිංගල් බිග් බොනන්සා මිඩ්යර් ෂොපින් ෆෙස්ටිවල්.
4: CDP ස්ථාවර තැන්පතු වෙතින් 15%ක් දක්වා අසමසම පොලි අනුපාත. වැඩි විස්තර සඳහා 0117 388 388 අමතන්න. ණය ශ්‍රේණිගත කිරීම BBBLK Outlook Stable Fitch Ratings Lanka Limited ශ්‍රී ලංකා මහ බැංකුවේ අවසරලත් බලපත්‍ර ලාභී මා සමාන.
9: එයාලා මේ පාර එන්නේ දිනන්නම බලාගෙන.
12: හැබැයි මේක අපේ ග්‍රවුන්ඩ් එක. අපෙන් දිනුම උදුර ගන්න ලේසි වෙන්නේ නැහැ.
9: අසල්වැසි ප්‍රතිවාදීන් ජයග්‍රහණයේ අභිමානීය සොයා පිටෙන් පන්දුවෙන් ගැටෙන තරඟ දෙකකින් සමන්විත උද්වේගකර ඉන්දු ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් තරඟාවලිය.
12: පළමු තරගය අගෝස්තු 15 ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ සිට පන්දුවෙන් පන්දුව සජීවව සියත TV ඔස්සේ.
11: දිනන ක්‍රිකට් නම් සියත තමයි.
20: ගුවන් විදුලි නිවේදකයෝ කියලා කියන්නේ අමුතු සත්ත්ව කොට්ටාසයක් නෙවේ.
21: පළවෙනි වචන 10-15 ඕනම මනුස්සෙක් අල්ලගන්න පුළුවන් නම් ඔබ කියන ඕනම දෙයක් මිනිස්සු ආසාවෙන් අහන් ඉන්නවා නම්
20: මේක කාලෙකින් ඔබට හම්බෙන රෙයා චාන්ස් එකක්.
21: අනිත් එක ගුවන් විදුලි නිවේදකයෙක් කියන්නේ නිවේදකෙක් විතරක්ම නෙමෙයි මාකටර් කෙනෙක්.
20: කතාවට දක්ෂ නම් මාකටින් දන්නව නම් සියත FM එකට එන්න. සියත FM කියන්නේ ගමනක් යන්න කියාපු තැනක්. පොඩි ගමනක් නෙවෙයි ලොකු ගමනක් යන්න පුළුවන් තැනක්.
21: හිතෙන ඕනෙම සබ්ජෙක්ට් එකක් ගැන විනාඩි දෙකක් කතා කරලා 0.71 555-6044 අපිට WhatsApp කරන්න.
20: මේ chance එක miss කරගන්න එපා. මොකද අපි interview කරන්නේ එකපාරයි.
11: අනුවටයි 0.2 අනුවටයි 0.4 සියත දෙවයි.

0: theater top story
1: කදිරාන වෙඩිතැබීමේ සැකකරුවන්ට රැඳවුම් නියෝග. වත්තල කදිරාන පල්ලියවත්ත ප්‍රදේශයේදී වෙඩිතබා පුද්ගලයෙකු ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්තරන් කොටගත් පුද්ගලයන් 3 දෙනාට රැඳවුම් නියෝග ලබා ගැනීමට නියමිත බව පොලිසිය පවසනවා. ඔවුන් අත්තරන් කොට ගෙන තිබුණේ බස්නාහිර උතුර අපරාධ කොට්ටාෂය සහ පොලිස් විශේෂ කාර්ය බලකාය එක්ව සිදු කළ විමර්ශනයකින් පසුවයි. සැකකරුවන් අවුරුදු 26, 35 සහ 36 යන වයස්වල පසුවන ජින්තු පිටිය මාතලේ සහ කඩුවෙල යන ප්‍රදේශවල පදිංචිකරුවන්. ඔවුන්ගෙන් එක් අයෙකු වෙඩික්කරුවන අතර අනෙක් පුද්ගලයන් 3 දෙනා වෙඩිතැබීම සඳහා පැමිණි මෝටරයේ රියදුරු සහ ඝාතනයට ආධාර අනුබල දුන්න අයෙක්. කදිරාන පල්ලියවත්ත ප්‍රදේශයේ උත්සව ශාලාවක පැවති උපන්දින සාදයක් අතරතුර මෝටරයකින් පැමිණි පිරිසක් විසින් වෙඩිතබා පුද්ගලයෙකු ඝාතනය කර තිබුණේ පසුගිය ජූලි මාස 23 වනදායි. වසරේ ගත වූ කාලය තුළ සිදු ඇති වෙඩිතැබීම් සංඛ්‍යා 26ක්.

0: Falcão Attack. Falcão Attack.
1: දැන් සප්න බැරි වෙලා හරි මම මේ වැඩසටහනට ආපු නැති දවසට මොකද වෙන්නේ?
2: ඔයා ආවත් නැවත් අපි වැඩසටහන කරනවා.
1: ඒ වුණත් නිකන් හරියට ලුණු නැති හොද්දක් වගේනේ. මම කියන්නේ හරියට ලුණු වගේ. මම ඔබටත් කියන්නේ ලුණු වගේ වෙන්න. ඔබ නැති වුණොත් අඩුවක් දැනෙන කෙනෙක් වෙන්න.
2: මං ඔකට පොඩි එකක් එකතු කරන්නද? සාමාන්‍යයෙන් ඔයා ආපු නැති දවසර නිකන් මේ බීම් එක හඳ පෑවුවේ නෑ වගේ. වැඩි හිතාගත හැකි වන් ඇයි එහෙම කිව්වේ කියලා. ඔබටත් හිතාගත හැකි. මොකද හඳ පෑවුවේ නැත්තේ කියලා.
1: ඒ කියන්නේ අඩුවක්නේ. පේනවනේ මගේ වටිනාකම. වැරදියට ගන්න ගියත් ඒක ඉස්මතු වෙනවා. හරි විදිහටත් ඉතින් ඒක කොහොමත් ඉස්මතු වෙනවා. රයිට්. අපි ලෑස්තිනේ ලෝකේ වට යන්න. සුබ සන්ධ්‍යාවක් ඔබට. තින්න හවස 5 වෙනකන් දිගටම අපිව අහගෙන ඉන්න. ඔන්න හඳ ගැන කියපු හින්දා පහුගිය දවසක හඳට රොකට් එකක කෑල්ලක් වැටුණා. මේක සජීවීව ලෝකේ පුරා ඉන්න ඇයට බලන්නත් පුළුවන් වුණා.
2: කවුරු හරි හිතාගෙන හිටියන

0: එහෙම අමරිකාවේ පුරවැසි භාවයේ තමන්ගේ දරුවට අරන් දෙන්න පුළුවන් කමක් තියේ කියලා ඔන්න වැඩි වර්ධින ලකුණක් තියෙන්නේ. ට්‍රම්ප් අලුත් තීරණයක් අරගෙන මේකෙන් උපතේ දීම අමරිකාවේ පුරවැසි භාවය ලබා ගන්න එකට සීමා පනවලා තියෙනවා.
1: යුරෝපයේ දැඩි උණුසුමක් මේ දවස්වල හටගෙන තියෙනවා. එහින්දා ඩැනියුබ් ගංගාවේ ජල මට්ටම පහත වැටිලා දෙවන ලෝක යුද්ධ කාලේ ජර්මනියේ නාසි හමුදාව ගිල්ලපු නැව් ඔන්න මතුවෙලා. ඉන්න අපිත් එක්ක හවස පහට ලෝකෙ වටේ ඉවර වෙනකන් ලස්සන දේවල් ගොඩක් අහන්න පුළුවන් අදත්.
0: මම සප්න.
1: මම නිශාන්.

0: ඕනම දෙයක් පොඩ්ඩ වැඩි වුණත් ප්‍රශ්නයක්. දැන් බලන්න බඩමුට්ටුවල ගාන පොඩ්ඩක් වැඩි. කාලෙකින්දලා මගේ බඩත් පොඩ්ඩක් වැඩි. කොලෙස්ටරෝල් පොඩ්ඩක් වැඩිනේ. එතනදි පොඩ්ඩක් වේගෙත් වැඩි.
1: ගන්නවා ලයිසන් එක.
2: දැන් හරිනේ අමාරු.
0: වයිෆ්ගේ කටත් පොඩ්ඩක් වැඩි. වැඩි වෙන හැමදේම ප්‍රශ්නයක්. හැබැයි කොච්චර වැඩි වුණත් ආස හිතෙන එක දෙයක් නම් තියෙනවා. ෆික්ස් ඩිපොසිට් එකකට අපිට හම්බ වෙන පොලිය. මේ දවස්වල නම් ඉතින් හැමෝගෙම පොලිය වැඩි. හැබැයි සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ඒගොල්ලන්ගේ ෆික්ස් ඩිපොසිට් එකකට ගෙවන පොලිය ඊට වඩා පොඩ්ඩක් වැඩි. ආරංචි දයාලගේ අලුත්ම වාර්ෂික සපල පොලිය 11.84%නේ. දැන් ඉතින් අවුරුදු පහට ජ්‍යෙෂ්ඨ පුරවැසියෙක්ට 15% පොලිය කොහොන හැටිය ගෙවන්න පුළුවන්. 13.19 කෝල් එකක් ගන්නකෝ. සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස්. වැඩ්ඩා නීති නේද?
3: ජාත්‍යන්තර ප්‍රමිතියෙන් නිපදවන දේශීය නිෂ්පාදනය පැරසිටෝල් අභියෝගය.

0: දැනු නද සුදු කොටි ගෙන ඒ දිස්නේ
1: දැනෙන්න අහන්න සතිය දවස්සල හවස දෙකට
2: සියත හොට් ඇන් ස්පයිසි විත් සුදු කොච්චි
1: ගොඩක් කදරේ
3: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමිය ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට්. රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමිය රූෆින් ෂීට්. වැඩි විස්තර සඳහා 1396 අමතන්න.
4: තායිලන්ත කියන්නේ සංචාරක ගමනාන්තයක්.
5: හැබැයි අද වෙද්දී තායිලන්තයේ ප්‍රධාන පෙළේ විශ්වවිද්‍යාලවල යුරෝපා විශ්වවිද්‍යාලවල තියෙන හැම උපාධි පාඨමාලාවක්ම පටන් අරන් තියෙනවා.
6: හලෝ හයි මම ජේසන්. හයර් ස්ටඩීස් වලට ඔයා පිටරටකට යන්න ඉන්නවා නම් ඒකට හරියන්නේ තායිලන්තේ. මොකද ඒකට ලොකු පියදමක් යන්නේ නැහැ. එහෙදි යාලා ළමයින්ට ස්කෝලර්ෂිප් පවා දෙනවා. ඇත්තටම මගේ ජීවිතේ සක්සස් උනේ තායිලන්තයට ආවට පස්සේ.
4: ඉතින් ඒ විදිහට තායිලන්තේ ඉගෙනගෙන ඕස්ට්‍රේලියාවට, බ්‍රිතාන්‍යයට එහෙම නැත්නම් ස්විට්සර්ලන්තයට යන්නත් පුළුවන්. Global University Partners කතා කරන්න 0718492492 0718132777
7: ඔබට අවශ්‍යම මොහොතේදී විශේෂඥ තාක්ෂණික සහාය සමගින් ගමන බ්‍රේක් නොකර යන්න LOLC General Insurance We Help
8: 2500ක අඩුම මාසික වාරිකයකට ඔඩියෝ සිස්ටම් එකක් කරගන්න.
9: අවන්ස් එකෙන් ඕන දෙයක් අද ගෙවන්න ගන්න.
8: අවන්ස් ටිකෙන් ටික පේ.
10: ඇලුමිනියම් ඇලුමිනියම්මනේ.
11: මහත්මයා දන්සලේ ෆ්‍රයිඩ් රයිස් වෙනයි, හෝටලේ ෆ්‍රයිඩ් රයිස් වෙනයි. දෙකම ෆ්‍රයිඩ් රයිස් උනාට ක්වොලිටිය වෙනස්.
12: හොඳම ප්‍රමිතිය සහතික කරන ISO සහ SLS සහතිකලත් ඇලුමෙක්ස්. ඇලුමිනියම් ඕන තරම්. ඇලුමෙක්ස් නම් ඉස්තරම්.
13: ශක්තිමත් සමාගමක බුද්ධිමත් ආයෝජනය. මාස 25ක ස්ථාවර තැන්පතුවක් කල්පිරීමේදී 14% සහ ජේෂ්ඨ පුරවැසි සඳහා 14.5% අසම සම පොලියක් LB ස්ථාවර තැන්පතු trading A-LKA outlook stable ලියාපදිංචි මුල්‍ය සමාගමකේ
14: අම්මේ මන් තමයි මේසරේ වැඩියෙන්ම ලකුණු ගන්නෙ
15: නෑ නෑ මන් තමයි වැඩියෙන්ම ගන්නෙ
16: හරි හරි අපි බලමුකෝ එහෙනම් සියත පොකට් මනි ප්‍රශ්නවලට කවුද හරියටම උත්තර දෙන්නේ කියලා
17: හරියට උත්තර දුන්නොත් රුපියල් 5000ක් උත්තරනවා
18: 5 වසරේ ඉඳන් 11 වසර වෙනකන් ඉගෙන ගන්න දුවේ පුතේ ඔයාලටයි මේ අවස්ථාව
19: දැන්ම දරුවගේ 9කමයි වසරයි 0.714151151ට WhatsApp කරන්න සතියේ දවස් 5ෙම උදේ 5යි කාලෙට සියත FM අහන්න
10: සියත පොකට් මනි අනුග්‍රහය
5: දරුවන්ගේ අනාගතයට සැනසීමත් විශ්‍රාමයකට ඔබේ ඉදිරියට වැඩි වටිනාකමක් එක්කරන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ස්ථාවර තැන්පතු අදම අමතන්න 13.19 සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පන්ති යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර ලාභී මූල්‍ය සමාගමකේ ලංකා රේටින් ඒජන්සි BBB- stable outlook
1: සියත ටෙලි දෙපැය අලුත් කලාවකට ටෙලි නාට්‍ය පෙළක් බලන්න
8: 4 දෙනා ගැන පොඩි කුස්සක් තියෙනවා
3: මම නම් හිතන්නේ
1: නැහැ සර් දකින හේන පෙනෙන මානෙට ලංවද සියල්ල බොඳව යන නිමේෂයක්
4: අපි ඕන අභියෝගයක් බාර ගන්න ලෑස්ති
7: මට ඕන කරෙත් මේ වගේ චැලෙන්ජ් එක ගන්න පුළුවන් තරුණ කොල්ලෝ කෙලෝ ටිකක්
1: අල්ලාගත් කිසිවක් නොමැතිව ඉල්ලාගත් චරිතයකින් ජීවිතය විඳින අලුත් පරපුරක කතාව
2: බලන් ඉන්න බලන් ඉන්න සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා රාත්‍රී 8:30ට සියත ටීවී තුලින්
14: 98.2 98.4

0: සාමාන්‍යයෙන් කෙනෙක් තමන්ට අයිති වස්තුවක් තව කෙනෙක්ට අයිති වෙනවට කැමති නෑනේ. අයිති වෙනවා කියලා දැනගත්තොත් ඒකට කොච්චර කැමති නැද්ද කියනවනම් ඒක විනාශ කරලා දාන මට්ටමට හිත හදාගන්නවා. කොහොමත් යුද්ධකදී තමන් සතු යුදායුධ සතුරු පාර්ශවෙත් නම් කොහොමත් අහුවෙන්න ඉඩ තියන්නේ නැහැ. ඒක ලෝකේ ඕන හමුදාවක් කරන දෙයක්. ඒක විනාශ කරන එකක්. දෙවන ලෝක යුද්ධ කාලෙත් ඔන්න ඔහොම දෙයක් වුණා. රුසියාවට අහුවෙයි කියලා හිතලා තමන් සතු යුද නැව් ජර්මනිය එක්තරා අවස්ථාවක ගිල්වා හරිනවා.
1: එහෙම යුදනැව් ගිල්වා හැරියේ ඩැනියුබ් ගංගාවේ. හැබැයි මේ ගංගාවේ ජලමට්ටම වාර්තාගත විදිහට පහළ ගියා. ඒ ජර්මනිය ඇතුළු යුරෝපාකරයට බලපාලා තියෙන දැඩි උණුසුමත් එක්ක මේ විදිහට ගඟේ වතුර පහළ ගියාට පස්සේ මේ ගිල්වල දමපු නැව්වල සුන්බුන් පේන්න පටන් ගත්තා.
0: කතාව පටන් ගන්නේ මෙන්න මෙහිමයි. 1944 දෙවන ලෝක යුද්ධයේ අන්තිම කොටසේදී සෝවියට් රතු හමුදාවේ ඉදිරි ගමන වළක්වන්න වගේම තමන්ගේ හමුදා උපකරණ සෝවියට් හමුදාව අතට පත්වෙන එක වළක්වන්න ඕනෙකමට නාසි හමුදාව මොකද කළේ? ඒගොල්ලන්ගේ යුද නැව් හිතාමතාම ඩැනියුබ් ගංගාවේ ගිල්වල දැම්මා. ඉතින් අද ඔන්න ඔය නැව් ටික තමයි උඩට ඇවිල්ලා තියෙන්නේ. යුරෝපයේ පවතින දැඩි උණුසුම හමුවේ මේ ඩැනියුබ් ගංගාව ජලමට්ටම පහත වැටලා තියෙනවා.
1: දැන් මේ නැව්වල තිබුණු විදහායක කුටි, ඒ වගේම අවිගබඩා කොළුණු, ඒ වගේම දිරාපත් වෙච්ච කුඹගස් ඉතාම පැහැදිලිව දකින්න ලැබුණා කියලා තමයි අපිට දැනගන්න ලැබුණේ. ඒ විතරක් නෙමෙයි, මේකේ පොඩි භයානක පැත්තක් තියෙනවා. ඒ තමයි මේවා යුද නැව්නේ. මේ යුද නැව් ඇතුලේ ඒ කාලේ ගබඩා කරපු සමහර පුපුරණ ද්‍රව්‍ය සහ ආයුධ තියෙනවලු තාම සක්‍රීය මට්ටමේ තියෙන. ඒක හින්දා මේ ගංගාවේ ධීවර සහ නාවික කටයුතු සඳහා ඉන් දැඩි බලපෑමක් සහ ආරක්ෂාව සම්බන්ධයෙන් ප්‍රශ්න මතුවලා තියෙනවා කියලත් බලධාරීන් පෙන්වා දීලා තියෙනවා.
0: පහුගිය කාලේ යුරෝපීය ආයෝජන බැංකුවේ මූල්‍ය දායකත්වයෙන් මේ බටහිර බෝල්කන් ආයෝජන රාමුව ඇතුළත තියෙන මේ අනතුරුදායක නැව් කොටස් ගංගාවෙන් ඉවත් කරන්න විශේෂ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක වුණා. ඉතින් සර්බියානු රජය කියන විදිහට මේ ගිලිච්ච නැව් හින්දා සිද්ධ වෙලා තියෙන නාවික ප්‍රමාදයන් කොච්චරද කියනවා නම් යුරෝ මිලියන 5කට ආසන්න අලාභයක් එරට ආර්ථිකයට කරලා තියෙනවා. බලන්නකෝ, කවුරුත් නොහිතා කරන දේවල් වලින් දුක් විඳින්නේ අනාගත පරම්පරා. එදා හිටපු ජර්මන් සීයලා ඔච්චර දුරදි කල්පනා කරා නම් මේ තරම් විනාශයක් වෙයිද සප්? අපි අන් සිද්ධුවක් අහමු.

0: ഡെങ്കു മാരാന്തികായി. മേ പ്രജാവൈദ്യ വിശേഷജ്ഞ പ്രസീല സമരവീര.
1: ഡെങ്കു രോഗയെ സേദീമ സന്ധാ മിനിസാ ഡെങ്കു മധുരുവാൻ സഹ വൈറസ് കാണ അപ്പ പരിസരയെ തിബിയയുത്തുയ. ഡെങ്കു മധുരുവാൻ അപ്പ പരിസരയെ സിറ്റിന്നെ വർഗദേക്കിയ ഇഡീസ് ഈജിപ്തായി സഹ ഇഡീസ് എൽബോപിക്ടസ് ചന മധുരു വർഗദേക്കി. ഡെങ്കു വൈറസ് കാണ ഹത്തറക് തീയണോ എക്ക ദക്ക തുണ സഹ ഹത്തറ മിനിസാ അപ്പട്ട് ജീവിത കാലയ തുളതി ഡെങ്കു രോഗയെ ഹത്തറ വത്താവാക് വെളതി ഹക്ക.
0: මෙම පණිවිඩය ඔබ වෙත කෙනාවේ මොරිසන් පැරසිටෝල් වෙතින්.
2: ඇඟ රිදෙනා වගේ තාත්තේ.
3: හිත මුලින්ම වැඩට යන දවස නේද? එන්න.
2: මං කාරදරයක් නැතුව ආවා තාත්තේ.
3: හරි පුතේ. අපි හැමදාමත් වගේ ඉස්සරහටත් අභියෝගයට අභියෝගයක් වෙමු.
4: ජාත්‍යන්තර ප්‍රමිතියෙන් නිපදවන දේශීය නිෂ්පාදනය පැරසිටෝල් අභියෝගයට අභියෝගයක්.
5: හිනාවෙන්න මෙන්න වෙලාව.
6: හුඟක් වෙලා කල්පනා කරලා ජුලියස් සීසර් අහස දිහා බලලා තව වචනයක් කිව්වලු.
2: අහසින් වැටෙන එක.
6: ඔව් කියනකෝ අහසින්.
2: නෑ නෑ ඒක අපේ රටේ එකක්.
6: කියනකෝ.
2: අර අහසින් වැටෙන එක දිහා බින්දක්වත්.
6: ජුලියස් සීසර් කියනවා අහසින් නෙහා තරු මල් දිගේ. මගේ අකානම උස්සගන්න එපා. අහසින් වැටෙන එක දිහා බින්දුවක්වත් මේ රූබිකොන් නදියට යන්න නොදී ඒක ඔක්කොම පරාක්‍රම සමුද්‍රයට පුරවන්න ඕනේ කියලාද?
7: දන්න සුපිරි රේඩියෝ ඩබලත් එක්ක සියත FM බ්‍රෙක්ෆස්ට් ඩ්‍රයිව් අනුග්‍රහය.
8: පොළොවේ රන් ගස්වනු නැවුම් බවින් පුරවාගෙන අඩුම මිලට කොහොමද දෙන්නේ?
9: රට පුරා අපේම ගොවි පවුල් දහස් ගණනකින් ගන්න නිසයි මේ අඩුම මිල.
10: රට පුරා හැමෝටම සේවාව සපයන එකම හිතවතා කාගිල්ස් ෆුඩ් සිටි.
11: ශ්‍රී ලාංකිකයන් 95%කට වඩා ආවරණය කරන ශක්තිමත් 4G ජාලය සමගින් හච් ඔබව අසීමිත අවස්ථා පරිලෝකයට පිළිගනී. හච්
0: රුපියල් 35000ට අඩුවෙන් ගන්න පුළුවන් සුපිරිම ස්මාර්ට් ෆෝන් එක දැන් ඔනර් විතින් ඔනර් X5B Plus. සිග ප්‍රදර්ශනාගාර සහ බලයලත් අලෙවි නියෝජිතයන් විතින් දැන් ලබා ගත හැකි.
12: සුබ දවසක්.
13: අලුත් වෙලා.
12: පහසු වෙලා.
13: තෑගි වැඩි වෙලා.
12: දවස සුබයි සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය.
14: The Palace Gampaha. අවසාන නිවාස 25. දැන්ම කතා කරන්න. 0710666222. Prime Residences.
15: ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ඉතාලිය, ඕස්ට්‍රේලියාව, නව සීලන්තය, සිංගප්පූරුව වගේ රටවල් 17කට මෙයවන අපේ ඇලුමෙක්.
16: ඇලුමිනියම් ඕන තරම්. ඇලුමෙක්ස් නම් ඉස්තරම්.
17: සුපර්මෙට්. දකුණු කොරියාවෙන් ආනයනය කරන නියමිත AZ අගෙන් අනුන උසස් තත්ත්වයෙන් යුත් සිංක් ඇලුමිනියම් රූෆින් ෂීට්. වසර 10ක වගකීම. වහලා ගහන්නතෝ වහලා ගහන්න සුපර්මෙට් රූෆින් ෂීට් දාන්න.
18: 1500cc turbo engine එකකින් බලගැන්වෙන bike X55 ඔබේ රිය පැදවීමේ අත්දැකීම නව මානයකට රැගෙන යන්න. test drive එකක් වෙන් කරවා ගන්න. අමතන්න 0114700678.
19: ඕනම කැමක් temperature කරගන්නට නියම බට බට real mapat experience එකකට නල්වත් බට.
20: ශ්‍රී ලංකාවේ අනර්ගතම නිවාවේ විශාලතම ප්‍රමාණයේ porcelain tile එකතුවන majestic ලංකා tiles.
21: සතුට රස ගොනු සුවෙන කැමවල රස සුරකින
20: Fry RBD පොල්තෙල් 60 වසරකට වැඩි විශ්වාසයෙන්
22: මුළු පවුලටම මගේ ගානටම ඔබ අසකරන සැප නිින්දක සුවය විඳිමු. ඇවිත් යන්න එන්න Valentino Italy Flagship Experience Center Ward Place Colombo 7 වෙත. හොඳ නිින්දක් කියන්නෙම හොඳ හෙට දවසකට පළමු පියවරයි.
23: Full charge එකෙන් කිලෝමීටර 150කට වැඩි දුරක් නිවසේදීම charge කිරීමට හැකියාව ඇති lithium ion බැටරිය සමගින් එන Bajaj Vigo Electric 3 රෝද රථය David Pieris e-mobility වෙත. 0114700550.
24: රන්පවුමකට ඉහළ අප්‍රිකාරමත් අමතන්න 0115880400. LOLC රන්සවි රන්නය සේවාව පරිස්සමට තියෙන රත්තරන් අදිස්සියට තියෙන තැන.
25: ඩිලිවරි පරක් වෙලා ඕඩර්ස් මිස් වෙනවද? affordable cost එකකට ඉක්මනට packages යවන්නත් ගෙන්න ගන්නත් pick me flash තියෙනවා. ඔයාගේ business එකත් express කරන්න pick me flash කරන්න.
26: මම මගේ මුළු business එකටම SLIC business club රක්ෂණයක් දැම්මා.
27: ෂොප් එක හරු කැඩුවත් දැන් ප්‍රශ්නයක් නෑ.
28: ගන් අතරට සුලසුලුමෙට දැන් මම බය නෑ.
26: එක රක්ෂණයකින් බිස්නස් එක රක්ෂණය කරලා දියුණුත් කරන රක්ෂණය ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ජෙනරල් බිස්නස් ක්ලබ්.
29: නිවසට අවශ්‍ය හැම දේම 60% දක්වා ඩිස්කවුන්ට් එක හොඳම බ්‍රෑන්ඩ්ස් වලින් අරගන්න. අගෝස්තු 31 දක්වා පමණයි. සිංගල් බිග් බොනන්සා මීඩිය ෂොපින් ෆෙස්ටිවල්.
30: දොරගුළු වැරෙන මතක සේප්පෝ.
31: මට මතකයි සමහර දවස්වල ගිටාර එක ප්ලේ කර කර චාප් සින්දු කියනවා. එයාගේ උරහිස්සට ඔළුව තියා මං අහන් ඉන්නවා.
30: ජීවිතේ අයවැය පියවන දීපද සාක්කි.
1: මම පුංචි බයිසිකලේ එනකොට ඇය හොඳ කාර් එකක ඇවිල්ලා විශ්වවිද්‍යාලෙන් බහිනවා. හැබැයි නොසිතූ විදියට ඇය මගේ ජීවිතයට එනවා.
30: සිට බ්‍රහස්පතින්දා දක්වා රෑ 10ට සියත අහන්න අහන්න.
2: එයාලා මේ පාර එන්නේ දිනන්නම බලාගෙන.
3: හැබැයි මේක අපේ ග්‍රවුන්ඩ් එක. අපෙන් දිනු මුදුර ගන්න ලේසි වෙන්නේ නැහැ.
2: අසල් වෙසි ප්‍රතිවාදීන් ජයග්‍රහණයේ අභිමානය සොයා පිත්තෙන් පන්දුවෙන් ගැටෙන තරඟ දෙකකින් සමන්විත උද්වේග කර ඉන්දු ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් තරඟාවලිය.
3: පළමු තරගය අගෝස්තු 15 ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ සිට පන්දුවෙන් පන්දුව සජීවව සියත ටීවී ඔස්සේ.
2: දිනන ක්‍රිකට් නම් සියත තමයි.
4: කැපුවා නේද ඩබල් ඉර? ඩබල් පොකට් ඇඳන්? ආ, ඒ මැදට ඩබල් දාලා කන් අප දෙකකුත් ගහලා.
5: ඈරාලහමි?
4: ඇහුන් නැද්ද මං කියපුවා?
5: නෑ නෑ, අහන් හිටියේ.
4: මොනවද අහන් හිටියේ?
5: එකම ආටිස්ගේ ඩබල් ඩබල් සින්දු.
4: හෑ?
5: ඔහුරාලහමි, one and only සින්දු සියත.
3: සතිය දවස් පහේම උදේ 10 ඉඳලා දවල් 12 වෙනකන්.
2: අනුග්‍රහය.
6: දැනෙන්න අඳින්න රිසිසේ.
2: තිලක වර්ධන ටෙක්ස්ටයිල්ස්. අතාරින්න බෑ වගේද? නෑ, ඔබට පුළුවන්. විෂමතෙන් මිදෙන්න, ජීවිතේ කොට යන්න ඉවත් වෙනු. 98.2 98.4

0: 2025 ජනවාරි මාසෙ 15වෙනිදා SpaceX Falcon 9 rocket එක ඔන්න හඳට ගියා. අහා නෑ නෑ නෑ හඳට ගියේ නෑ අභ්‍යවකාශයට ගියා. හඳට ගියා කියලා කියවුනේ මොකද දන්නවද? අන්න ඒක කෑල්ලක් පහුගිය දවසක හඳට වැටුණා. ඒක කියන්නේ අපි මේ හදන්නේ.
1: මේ රොකට්ටුව ගැටිලා තිබුණේ චන්ද්‍රයාගේ තියෙනවා අයින්ස්ටයින් සහ බෙල් කියලා ආවාට. මෙන්න මේ ආවාට අසල තමයි මේ රොකට්ටුව ගැටිලා තිබුණේ. මේකෙන් දූවිලි අංශ විශාල ප්‍රමාණයක් අභ්‍යවකාශයට එකතු වුණා කියලා අපිට දැනගන්න ලැබුණා. දැන් ඔබ දන්නවනේ චන්ද්‍රයා සතුව වායුගෝලයක් නැහනේ. ඒකින්ද චන්ද්‍රයාගේ පැත්තට එන වස්තුන් මන්දගාමී කරන්න හැකියාවක් නැහැ. ඒකින්ද සාමාන්‍යයෙන් දෛනිකවම චන්ද්‍රයාට උල්කාපාත ගැටීම් සිද්ධ වෙනවා කියලත් විද්‍යාක්ෂයන් සඳහන් කරලා තියෙනවා. දැන් මේ රොකට්ටුව ගැටීමෙන් දළ වශයෙන් අඩි 60ක විතර පළල තියෙන ඒ වගේම අඩි 12ක වගේ ගැඹුරක් තියෙන ආවාටයක් නිර්මාණය වෙලා තියෙනවා කියලත් විද්‍යාක්ෂයන් සඳහන් කරලා තියෙනවා. මේ සිද්ධිය පෘථුවියේ ඉන්න කට්ටියගේ පියවි ඇසට දකින්න ලැබුණේ නැහැ. හැබැයි නවීන තාක්ෂණයේ තියෙන දුරේක්ෂ මගින් මේක නිරීක්ෂණය කරන්න පුළුවන්කම තිබුණා.
0: ඉතින් NASA ආයතනයේ විතරක් නෙමෙයි දකුණු කොරියාවේ කට්ටියත් මේක දිහා බලාගෙන හිටියා. ඉතින් නොකියුවට කිව්වට තව කවුරු දුරේක්ෂරහා ওই දිහා බලන් හිටියද දන්නේ නැහැ. කොහොම වුණත් ඉතින් ඔය හඳ ගැනත් එක එක කතා කියනවනේ. අපි ආයම දවසක හඳ ගැන තියෙන කතා ගැනත් ඔබට කියන්නම්කෝ. වෙලාව සින්දුවක් අහන්න.

0: හවස 4ට තවත් විනාඩි 10යි.
1: සියද පාත්‍රේ විදහාසා උදේ 7:50ට අනුග්‍රහය CDB එක රන් ගනුදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රන් සහනය දිනුම් මැදීමට ඇතුළත් වෙන්න ළඟම CDB ශාඛාවට එන්න. අද මම තන්න 011 7383 388 CDB රන් ණය රත්තරන් ණය දෙන ඉස්තරම්ම තැන. 2025 වසරේ SLIC ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පු හිමියන්ට හිමිවන දැවැන්ත බෝනස් ප්‍රතිලාභයේ අගය රුපියල් කෝටි 1460 ඉක්මවයි. ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ලයිෆ් බියකමින් මවකමින්
2: හදන ගෙදර ෆිනිෂින් වැඩවලට බඩු ගන්න කොහෙද හොඳ?
3: ස්විස්ටෙක් ඕතරයිස් දීලාගෙන ගාවට යන්න. ඒගොල්ලෝ ඕනම දෙයක් හරිබිලට විකුණන ජෙනුවින් අය.
4: ස්විස්ටෙක් ගන්න ඕනේ හොඳම තීරණය.
5: හරි ගියේ හරිම තැනට ගියේ ඉඳා. LOLC එකෙන් ලෝන් එකක් ගත්තේ.
6: මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ.
7: LOLC Finance හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 011 715555 අමතන්න.
8: පරම්පරා ගානක් අපේ රටේ හොඳම ඇලුමිනියම් දුන්න. විශ්වාසයෙන් පරිස්සම් කරපු, ක්වොලිටිය මේන්ටේන් කරපු, ගැරන්ටියත් එක්කම වොරන්ටියක් දෙන්නේ Alumex.
9: ඇලුමිනියම් ඕන තරම්, Alumex නම් ඉස්තරම්. ඇත්ත කිව්වහම ඇත්තටම පැත්ත යනවාද?
10: එනබරි ඇමති මණ්ඩලයේ රට දිනෙන් දින පරිහානිය කරාගෙන යනවා.
11: 11,34,000 නඩු ගොඩ ගැහිලා තියෙනවා.
12: අධිකරණයේ ස්වාධීනත්වයට බරපතල ගැටලු සාගත තත්ත්වයක් පත් වෙනවා.
13: බලපෑම් කිරීමේ සංස්කෘතිය තියෙන විපක්ෂයේ දේශපාලන කණ්ඩායම් ළඟ.
14: වදන්ති සංශෝධනය කරනවා නම් ජනමත විචාරණයක් අවශ්‍යයි.
15: පෞද්ගලික අභිලාෂයන් වලට තමයි නීතිය නැව්වේ, නීතිය වෙනස් කරේ.
9: බුද්ධියට විමසන්න දෙන සටහන්. ඇත්තටම සත්‍යද?
16: රජේ ණය දෙන්නේ රජේ ප්‍රකාශ කළා දින මිලට ෆී ගන්න.
17: අවංක මේ රට ගැන හැඟීමක් එන ජනතාවට සතුටුදායක පුවක් තමයි කියලා මම හිතනවා මේ කාර්යය.
18: ආණ්ඩුව ඉදින් හැමෝම තරහ කරගෙන ඉස්සරහට යන ගමනක් තමයි පේන්නේ.
9: සෑම දිනකම උදෑසන 6යි 30, දහවල් 12, සවස 6, සියත ප්‍රවෘත්ති. සත්‍ය සියතට.
19: දැන් පෑනේෂියා බැංකුවෙන් ඔබේ ස්ථාවර තැන්පතු සඳහා ඉහළ පොලියක් ලබා ගන්න. අදම ඔබේ ළඟම ඇති පෑනේෂියා බැංකු ශාඛාවට පිවිසෙන්න. නැතිනම් 011 7467 222 අමතන්න.
3: මතකද මතකද මතකද මතකද සිංගල් බිග් බොනන්සා. 60%ක් ඩිස්කවුන්ට් අරගෙන මේ අවුරුද්ද තාවා.
14: නිවසට අවශ්‍ය හැම දෙම 60%ක් දක්වා ඩිස්කවුන්ට් එක හොඳම බ්‍රෑන්ඩ්ස් වලින් අරගන්න.
11: අගෝස්තු 31 දක්වා පමණයි.
2: සිංගල් බිග් බොනන්සා මිඩ්-ඉයර් ෂොපින් ෆෙස්ටිවල්.
10: රූ සපුවෙන් අනුන ලොවක් දිනන්න බලාපොරොත්තුවේ දැස් දල්වා බලා සිටින රූ රාජිනියන්ගේ මෞලි මංගල්‍ය.
5: සියත Between Lady Miss World Sri Lanka 2026.
6: මම අනදු ගුණසේකර. මං හිතන්නේ මේ ඔබේ අවස්ථාව. රුවෙන් පිරුණු ඔබ ජීවිතේ ලස්සනම තැනකින් පටන් ගන්න. එන්න
13: මෙවරත් දැනුමෙන්, පෞෂයෙන් සහ රුසිරියෙන් පරිපූර්ණ ඔබ ලොවක් දිනන සිහින කිරුල හිස දරන්න සූදානම්ද? ඔබගේ අයදුම් පත්‍රය මැතිකතික ඡායා රුපියක් එක්ක අගෝස්තු 14 වනදාට කලින් 0816-500-501 වට්ස්ඇප් කරන්න.
5: සියත Between Lady Miss World Sri Lanka 2026.
13: Title sponsor.
8: ඔබේ සමට දිදුලන දීප්තිය Twin ගාලා ගන්න. Between Lady Racer එකට අදම මාරුවෙන්න. Between Lady. ඔබත් සැනින් දිදුලන්න.
4: Kagis Food City Satyanti Aduma Mila Peraliya Beetroot kilogram ekak Velandapula bile rupiyal 520 ape mile rupiyal 290 pipinya kilogram ekak Velandapula bile rupiyal 240 ape mile rupiyal 80 mema mila ganan pera danun dimakin torowa wenas wihakiya mema dimana walangwanne 2026 agosto 8 sita 10 dakwa toga awasan wana thuru pamanai kondesi sahithai.
1: CDB එක රන් ගනුදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රන් සහනයක්. CDB රන් ණය රත්තරන් ණය දෙන ඉස්තරම්ම දෙන.
12: එයාලා මේ පාර එන්නේ දිනන්නම බලාගෙන.
13: හැබැයි මේක අපේ ග්‍රවුන්ඩ් එක. අපෙන් දිනු මුදුර ගන්න ලේසි වෙන්නේ නැහැ.
12: අසල්වැසි ප්‍රතිවාදීන් ජයග්‍රහණයේ අභිමානය සොයා පිත්තෙන් පන්දුවෙන් ගැටෙන තරග දෙකකින් සමන්විත උද්වේග කර ඉන්දු ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය.
13: පළමු තරගය අගෝස්තු 15 ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ සිට පන්දුවෙන් පන්දුව සජීවව සියත ටීවී ඔස්සේ.
12: දිනන ක්‍රිකට් නම් සියත තමයි.
20: තාමත් ඉස්කෝලේ යද්දි ගෙදරින් සල්ලි ඉල්ලනවද? ආයේ මෙහෙම සල්ලි ඉල්ලන්න ඕනේ නැහැ. දාන්නකෝ WhatsApp මැසේජ් එකක්.
21: දැන්ම තරවගේ 9යි 9යි වසරයි 0714යි 151යි 151ට WhatsApp කරන්න. සතිය දවස් පහේම උදේ 5යි කාලට සියත FM අහන්න.
20: ප්‍රශ්න 4යි රුපියල් 5000යි.
22: සියත පොකට් මනි.
23: ගුවන් විදුලි නිවේදකයෝ කියලා කියන්නේ අමුතු සත්ත්ව කොට්ටාසයක් නෙවේ.
24: පළවෙනි වචන 10-15 ඕනම මනුස්සෙක් අල්ලගන්න පුළුවන් නම් ඔබ කියන ඕනම දෙයක් මිනිස්සු ආසාවෙන් අහන් ඉන්නවා නම්
23: මේක කාලෙකින් ඔබට හම්බෙන රෙයා චාන්ස් එකක්.
24: අනිත් එක ගුවන් විදුලි නිවේදකයෙක් කියන්නේ නිවේදකෙක් විතරක්ම නෙමේ මාකටර් කෙනෙක්.
23: කතාවට දක්ෂ නම් මාකටින් දන්නව නම් සියත FM එකට එන්න. සියත FM කියන්නේ ගමනක් යන්න කියාපු තැනක්. පොඩි ගමනක් නෙවෙයි ලොකු ගමනක් යන්න පුළුවන් තැනක්.
24: හිතෙන ඕනෙම සබ්ජෙක්ට් එකක් ගැන විනාඩි දෙකක් කතා කරලා 0.71යි 555යි 60යි 44ට අපිට WhatsApp කරන්න.
23: මේ chance එක miss කරගන්න එපා. මොකද අපි interview කරන්නේ එකපාරයි.
25: අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන් සියත දෙවයි.

0: क्या था टॉप स्टोरी
1: ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයෙන් විභාග අපේක්ෂකයන්ට දැනුම් දීමක්. හදිසි ආපදා තත්ත්වයක් හේතුවෙන් පහසු ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගයට හෝ උසස් පෙළ විභාගයට පෙනී සිටීමට අපහසුතා මතුවහොත් ඒ පිළිබඳ දැනුම් දෙන්නේ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය දැනුම් දී සිටිනවා. එහි අධ්‍යක්ෂ චතුර ලියනාරච්චි සඳහන් කළේ ඒ සඳහා විශේෂ දුරකථන අංක පහක් හඳුන්වා දී ඇති බවයි. 1.17 ශනි කැමැතුම් අංකයටද ගැටළු පිළිබඳ දැනුම් දිය හැකි. විභාග අපේක්ෂකයන්ට බාධාවකින් තොරව විභාගය සඳහා සහභාගී වීමට අවශ්‍ය සහාය ලබා දීමට සූදානමින් සිටින බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේ. පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය දිවයිනපුරා මධ්‍යස්ථාන 2723කදී හෙට පැවැත්වීමට මේ වන විට සියලු කටයුතු සූදානම්. විභාගය සඳහා ඉදුම් කර ඇති සමස්ත සිසුන් සංඛ්‍යාව 294089 දෙනෙක්. විභාග කොමසාරිස් ජෙනරාල් ඉන්දිකා කුමාරි සඳහන් කළේ ශිෂ්‍යත්ව විභාගය පෙරවරු 9:30ට ආරම්භ වන බවයි. මේ අතර උසස් පෙළ විභාගය දිවයිනපුරා මධ්‍යස්ථාන 2532කදී ලබන දසවනදා ආරම්භ වීමට නියමිතයි. උසස් පෙළ විභාගය සැප්තැම්බර් මාස 5 වනදා දක්වා පැවැත්වෙන බවයි විභාග කොමසාරිස් ජෙනරාල් වරිය

0: ක්ටනම් මේක එච්චර හොඳ කාලයක් නෙවෙයි සම්න.
1: දඩ තියෙනවා. ඒ වගේම ගෙන්නල ඉවර වෙලා අවවාද කරනවා. හරි ප්‍රශ්න.
0: ඔන්න එක්සත් ජනපදයේ නිව් මෙක්සිකෝ වල ඉන්න විනිසුරුවරෙක් සමාජ මාධ්‍ය දැවැන්තයෙක් වන මේටා සමාගමට ළමුන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් ජනතාවට ප්‍රමාණවත් අනතුරු ඇඟවීම් ලබා නොදුන්න කියලා ඇමරිකානු ඩොලර් මිලියන 567ක වන්දි මුදලක් ගෙවන්න කියලා නියෝග කරලා තියෙනවා. ඇත්තර මම මේක සතුරු වෙන මොනවටවත් නෙමෙයි සප්න. දැන් අපේ රටෙත් අපි ඔය සමාජ මාධ්‍යවලින් ආරක්ෂා වෙන්න නීති සම්පාදනය කළානේ. හැබැයි අපි නඩුවක් දැම්මොත් මෙටායකට විරුද්ධව එයිද මේ පැත්ත පළාතේ. ඒ හින්දා ඇමරිකාවේ නඩු පිට නඩු වැටෙන්නෝ.
1: දැන් මේ නඩුවට අදාළව නිශාන් මේට සමාගමට මීට කලිනුත් දඩමුදලක් පනවලා තිබුණා. ඒක ඇමරිකා ඩොලර් මිලියන 375ක්. දැන් මේ දඩමුදල් දෙකම එකට එකතු කළාට පස්සේ මේ සමස්ත නඩුවෙන්ම මේට සමාගමට පනවලා තියෙන දඩමුදල ඇමරිකා ඩොලර් මිලියන 942ක් දක්වා ඉහළ ගිහිල්ලා තියෙනවා. මේක ලේසි පහසු දඩයක් නෙමේ. මාක් සකර්බර්ග්ට දැනෙන මට්ටමේ දඩයක් මේක.
0: මේ නඩු තීත්තුව දෙනකොට විනිසුරුවරයා හරි අපූරු කතාවක් කියනවා. විනිසුරුවරයා මේ මේට සමාගම කර්මාන්ත ශාලාවකට සමාන කරලා තියෙනවා. දැන් ඒකෙන් හැදෙන මේ ඇඩ්ස් වල තියෙන කන්ටෙන්ට් එකෙන් ළමයින්ට සිද්ධ වෙන මානසික හානි, එතකොට ලිංගික හිංසනයන් හරියටම මේ කර්මාන්ත ශාලාවෙන් සිද්ධ වෙන දූ

0: ක්ෂණයන් විදිහට තමයි සලකලා තියෙන්නේ. හිතාගන්නකො කොච්චර ලස්සනට ඒක අර්ථ නිරූපණය කරලා තියෙනවද කියලා.
1: හැබැයි ඉතින් මේ තීන්දුව මේටා සමාගම ප්‍රතික්ෂේප කරලා තියෙනවා. ඒගොල්ලන් කියලා තියෙනවා මේ ගැන අභියාචනයක් යොමු කරනවා කියලා. අභියාචනයේදී ඉතින් බලන්න පුළුවන් මොකද්ද වෙන්නේ, දඩ මුදල එහෙමම ගෙවන්න වෙයිද නැත්නම් වෙනසක් වෙයිද කියලා. අපි බලන් ඉමු ඉස්සරහට මොකද වෙන්නේ කියලා.
0: කොහොමත් ඉතින් සමාජ මාධ්‍යවල වෙන දේවල් වලට අපිට විරුද්ධ වෙන්න විදිහක් නැහැ. අපිට ඒ වෙනුවෙන් නීතිත් නැහැ. අපි නීති ගෙනාවට ඒගොල්ලෝ ඒවට යටත් වෙන්නෙත් නැහැ. අපිට තින් වෙන්නේ සමාජ මාධ්‍ය දිහා බලාගෙන ඉන්න එක විතරයි.

0: ඇත්ත කිව්වහම ඇත්තටම පැත්ත යනවාද?
1: වෙනබැරි ඇමති මණ්ඩලය මේ රට දිනෙන් දින පරිහානිය කරාගෙන
2: 11,34,000ක් නඩු ගොඩ ගැහිලා තියෙනවා.
3: අධිකරණයේ ස්වාධීනත්වයට බරපතල ගැටලු සාගත තත්ත්වයක් පත් වෙනවා.
4: බලපෑම් කිරීමේ සංස්කෘතිය තියෙන විපක්ෂයේ දේශපාලන කණ්ඩායම් ළඟ.
5: වගන්ති සංශෝධනය කරනවා නම් ජනමත විචාරණයක් අවශ්‍යයි.
6: පෞද්ගලික අභිලාෂයන් වලට තමයි නීතිය නැව්වේ නීතිය වෙනස් කරේ.
0: බුද්ධියට විමසන්න දෙන සටහන් ඇත්තටම සත්‍යද?
7: රජේ ණය දෙන්නේ රජේ ප්‍රකාශ කළා දින මිලට පිටින්.
8: අවංක මේ රට ගැන හැඟීමක් එමෙ ජනතාවට සතුටුදායක පුවක් තමයි කියලා මම හිතනවා මේ කාර්ය.
9: ආණ්ඩුව ඉතින් හැමෝම තරහ කරගෙන ඉස්සරහට යන ගමනක් තමයි පේන්නේ.
0: සෑම දිනකම උදෑසන 6යි 10, 10වල් 12, සවස 6, සියත ප්‍රවෘත්ති සත්‍ය සියතට. රූ සපුවෙන් අනුන ලොවක් දිනන්න බලාපොරොත්තුවේ දැස් දල්වා බලා සිටින රූ රාජිනියන්ගේ මෞලි මංගල්‍ය.
10: සියත බික්ටවීන් ලේටි මිස් වර්ල්ඩ් ශ්‍රී ලංකා 2026.
11: මම අනුදි ගුණසේකර. මං හිතන්නේ මේ ඔබේ අවස්ථාව. රුවෙන් පිරුණු ඔබ ජීවිතේ ලස්සනම තැනකින් පටන් ගන්න. එන්න.
10: මෙවරත් දැනුමෙන් පෞෂයෙන් සහ රුසිරියෙන් පරිපූර්ණ ඔබ ලොවක් දිනන සිහින කිරුල හිසදරන්න සූදානම්ද? ඔබගේ අයදුම් පත්‍රය මැතික තීකත් ඡායාරූපයක් එක්ක අගෝස්තු 14 වනදාට කලින් 0716 500 501ට WhatsApp කරන්න. සියත Between Lady Miss World Sri Lanka 2026. Title Sponsor.
12: ඔබේ සමට දිදුලන දීප්තිය Twin ගාලා ගන්න. Between Lady Racer එකට අදම මාරුවෙන්න. Between Lady. ඔබත් සැනින් දිදුලන්න.
13: ඔබට අවශ්‍යම මොහොතේදී විශේෂඥ තාක්ෂණික සහාය සමගින් ගමන break නොකර යන්න. LOLC General Insurance We Help.
14: ඔය ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ඉතාලිය, ඔස්ට්‍රේලියාව, නවසීලන්තේ, සිංගප්පූරුව වගේ රටවල් 17කම මිනිස්සුත් විශ්වාසයෙන් ගන්න හොඳම ඇලුමෙක්ස් තියෙද්දි අපි මේ අනම්මනං ඇලුමිනියම් ගන්නෙ මොකටද?
15: ඇලුමිනියම් ඕන තරම්, ඇලුමෙක්ස් නම් ඉස් තරම්.
16: 2500ක අඩුම මාසික වාරිකයකට ඔඩියෝ සිස්ටම් එකක් අරගන්න.
17: අවන්ස් එකෙන් ඕන දෙයක් අද ගෙවන්න ගන්න.
18: අවන්ස් ටිකෙන් ටික පේ.
19: සමට අත දුන්, ගමනට ජවය දුන්, රටට පණ දුන්, 30 වසරක විශිෂ්ටත්වයේ අභිමානය People's Leasing විශ්වාසයේ ප්‍රමුඛයා.
20: සිරිවෝඩ් සමාජිකයන් සඳහා කාගිල්ස් ෆුඩ් සිටි වෙතින් මෙගා වට්ටම් වටවලතේ ඉතිරි රුපියල් 310යි. මැජික් චොක්ලට් අයිස්ක්‍රීම් ඉතිරි රුපියල් 280යි. ෆෝචුන් සෝයා ඉතිරි රුපියල් 35යි. දීවා කලර්ගාඩ් ඩිටර්ජන් ලික්විඩ් ඉතිරි රුපියල් 230යි. කාගිල්ස් ෆුඩ් සිටි.
21: ඩිලිවරි පරක් වෙලා ඕඩර්ස් මිස් වෙනවද? affordable cost එකකට ඉක්මනට packages යවන්නත් ගෙන්න ගන්නත් pick me flash තියෙනවා. ඔයාගේ business එකත් express කරන්න pick me flash කරන්න.
22: Ofit premium inverter air conditioner rupiyal 179999 sita smart wifi fast cooling samaga 12000 18000 24000 btu walin puwa wagakimak samaga lankawwe aduma milata aduma miladi kanna amathanda 0766252320
23: ශක්තිමත් සමාගමක බුද්ධිමත් ආයෝජනය දින 50ක කෙටි කාලීන ස්ථාවර තැන්පතුවක් කල්පිරීමේදී 11.12 අසමසම පොලියක් LP ස්ථාවර තැන්පතු Fitch Rating A-LKA Outlook Stable ලියාපදිංචි මුළු සමාගමකි.
24: අම්මේ මං තමයි මේසරේ වැඩියෙන්ම ලකුණු ගන්නෙ.
25: නෑ නෑ මං තමයි වැඩියෙන්ම ගන්නෙ.
26: හරි හරි අපි බලමුකෝ එහෙනම් සියත පොකට් මනි ප්‍රශ්නවලට කවුද හරියටම උත්තර දෙන්නේ කියලා.
25: හරියට උත්තර දුන්නොත් රුපියල් 5000ක උත්තරමනවා. 5 වසරේ ඉඳන් 11 වසර වෙනකන් ඉගෙන ගන්න දුවේ පුතේ ඔයාලටයි මේ අවස්ථාව. දැන්ම දරුවගේ නමයි කමයි වසරයි 0.714 151 151ට WhatsApp කරන්න. සතිය දවස් 5ෙම උදේ 5යි කාලෙට සියත FM අහන්න.
27: සියත පොකට් මනි
28: අනුග්‍රහය.
29: දරුවන්ගේ අනාගතයට සැනසීමත් විශ්‍රාමයකට ඔබේ ඉදිරියට වැඩි වටිනාකමක් එක් කරන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ස්ථාවර තැන්පතු අදම අමතන්න 13:19 සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පන්ති යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර ලාභී මූල්‍ය සමාගමකේ ලංකා රේටින් ඒජන්සි BBB- stable outlook.
30: ශ්‍රී ලාංකීය රියැලිටි වේදිකාවේ අලුත්ම පෙරළිය සියත වොයිස් ඔෆ් ෆැමිලි.
31: තුරලත තනිවලා
30: ටැලන්ට් එකට විතරක්ම ප්ලේස් එක හම්බෙන එකම පවුලේ දෙන්නෙක් එකට සිං කරන දැවැන්තම වේදිකාව. එකම කිරුලක් වෙනුවෙන් කැපවීමෙන් අධිෂ්ඨානයෙන් තරඟ කරන සියත වොයිස් ඔෆ් ෆැමිලි ජූලි 10 වෙනිදා සිට සෑම සිකුරාදා හා සෙනසුරාදා දිනකම රාත්‍රී 7ට සියත ටීවී තුලින් උණුසුම අත්විඳින්න, වෙනස අත්දකින්න, ඔබත් ලෑස්ති වෙන්න. 98.2 98.4 සියත දෙවයින්.

0: Mo Kawate.
1: දැන්නම් ඉතින් චැට් GPT තියෙන හින්දා ඔය ලියුමක් කර්මයේ ගහගන්න එක ඉච්චර ලොකු දෙයක් නෙවෙයි කියලා කෙනෙක් ඔබට කියන්න පුළුවන්. ලියුම් විතරක් නෙවෙයි, ඔබට ඕන කරන ඔබ හිතන ඕනම දෙයක් ඔබට ඒ දැනුම ලබා ගන්න පුළුවන්. එහෙම නැත්නම් යම් නිර්මාණයක් කරන්න පුළුවන්, ගොඩාක් දේවල් කරන්න පුළුවන්. ටූල්ස් ගත්තොත් එහෙම ඒ දේවල් වලට වෙන වෙනම හැදිච්ච ටූල්ස් තියෙනවා. ඔන්න චැට් GPT වලටත් වඩා එහා ගියපු දැනුමෙන් සන්නද්ධ වෙච්ච AI ටූල් එකක් චීනය හඳුන්වා දීලා තියෙනවා. මේක ඕපන් සෝස් ලාර්ජ් මොඩල් එකක් විදිහට තමයි චීනය හඳුන්වලා දෙන්නේ.
2: මේකේ නම තමයි කිමී K3. මේක මහජනතාව සඳහා විවෘත කරලා තියෙනවා. මූන්ෂොට් AI සමාගම තමයි මේ මහා පරිමාණ AI ආකෘතිය හඳුන්වලා දීලා තියෙන්නේ. මේක මෙතෙක් කල නිර්මාණය කරපු ලෝකේ විශාලතම විවෘත මූලාශ්‍ර AI ආකෘතිය බවටත් පත් වෙලා තියෙනවා. දැන් මේකේ ඔය පරාමිතීන්, ඒ කියන්නේ එක එක දේවල්, එක එක කරුණු අන්තර්ගත වෙච්ච දේවල් ප්‍රමාණය ඒගොල්ලන් සඳහන් කරලා තියෙනවා ට්‍රිලියන 2.8ක් කියලා. හිතන්නකෝ, ලේසි පහසු දැනුමක්ද මේකේ ගබඩා කරලා තියෙන්නේ කියලා. මේකේ තියෙන මේ තොරතුරු ලෝකේ පුරා ඉන්න કૃතිම බුද්ධි සංවර්ධකයන්ට නොමිලේ බාගත කරගන්නත්, දේශියෝ භාවිතා කරන්නත් අවස්ථාව ලබා දීලා තියෙනවා. මේ වගේ තොරතුරු ට්‍රිලියන 2.8ක් විතර තියෙන මහා පරිමාණ AI ආකෘතියක් ගෝලීයව විවෘත කරපු පළමු අවස්ථාව මේක කියලත් අපිට දැනගන්න ලැබෙනවා. නිශාන්, චීන කියලා කියන්නේ මේ AI එක හරියට වැඩ කරන රටක්. මොකද මම පහුගිය දවසක දැක්කා මේ චීනයේ සමහර විද්‍යාත්මක පරීක්ෂණ වලටත් වැඩියෙන් AI පාවිච්චි කරනවා කියලා. අපේ ලංකාවේ නම් මේ සමහර පරීක්ෂණ වලට AI පාවිච්චි කරන්න හිතලවත් නැහැ.
1: හනේද කියන්නේ ඉතින්. මට එහෙම හිතච්ච තැන් ඕන තරම් තියෙනවා. ඊයේ එහෙම තැනක් මට හම්බ වුණා.

0: ഡെങ്കു മാരാന്തികായി. මේ ප්‍රජාවෛද්‍ය විශේෂඥ ප්‍රසිලා සමරවීර.
1: අධික වැසි තත්ත්වයෙන් පසු ඉදිකිරි පරිසරවල ජලය එක් රැස් වූ ස්ථාන වැඩි විය හැක. එම ජලය එක් රැස් වන තැන් ඉවත් කර ඩෙංගු මදුරුවන් බෝවන ස්ථාන නැති කර ගන්න.
0: මෙම පණිවිඩය ඔබ වෙත ගෙනාවේ මොරිසන් පැරසිටෝල් වෙතින්.
2: ඇඟ රිදෙනවා වගේ තාත්තේ.
3: හිත මුලින්ම වැඩට යන දවස නේද? එන්න.
2: මං කාරදරයක් නැතුව ආවා තාත්තේ.
3: හරි පුතේ. අපි හැමදාමත් වගේ ඉස්සරහටත් අභියෝගයට අභියෝගයක් වෙමු.
4: ජාත්‍යන්තර ප්‍රමිතියෙන් නිපදවන දේශීය නිෂ්පාදනය පැරසිටෝල් අභියෝගයට අභියෝගයක්.
5: මොකෝ මේ තරහින්? කඩේ වහලට දාපු ෂීට් මාස 3න් මලකඩ කාලා. විකුණුපු මිනිහා ෆෝන් ආන්ස කරන්නේ ආගිය තක් නැහැ.
6: බාල ෂීට් දාලා බැටකන් නැතුව සුපර්මෙට් රූෆින් ෂීට් දාන්නකෝ.
7: සුපර්මෙට් දකුණු කොරියාවෙන් ආනයනය කරන નિયમિત ඒයිසෙන් අගෙන් අනුන උසස් තත්ත්වයෙන් යුත් සිංක් ඇලුමිනියම් රූෆින් ෂීට්. වසර 10ක වගකීම. වහලා ගහන්න නැතුව වහලා ගහන්න සුපර්මෙට් රූෆින් ෂීට් දාන්න.
8: අරගියේ හරිම තැනට ගිහින්ද. LOLC එකෙන් නෙලෝන් එක ගත්තේ.
9: මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ.
10: LOLC Finance හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 0115 715 555 අමතන්න.
11: 2500ක අඩුම මාසික වාරිකයකට ඔඩියෝ සිස්ටම් එකක් අරගන්න.
12: අවන්ස් එකෙන් ඕන දෙයක් අද ගෙවන්න ගන්න.
13: අවන්ස් ටිකෙන් ටික පේ.
14: ඔබත් විදෙස් අධ්‍යාපනය සඳහා සිහින දකින්නෙක්ද? O-level, A-level හෝ උපාධියෙන් පසු ඔබගේ උසස් අධ්‍යාපනය මහා බ්‍රිතාන්‍ය හෝ ඕස්ට්‍රේලියාවේ පිළිගත් විශ්වවිද්‍යාලයකින් අවම වියදමකින් හදාරා විදෙස් අධ්‍යාපන සිහිනය සැබෑ කර ගන්න. අධ්‍යාපනයෙන් පසු වසර දෙකේ සිට ඉහළට පූර්ණ කාලීන රැකියා අවස්ථා, ශිෂ්‍යත්ව දීම හා වට්ටම් ඇතුළු තවත් බොහෝ තේ. වැඩි විස්තර සඳහා අමතන්න WhatsApp කරන්න 0718492492 0718123477. Global University Partners, No. 221, Dharmapala Mavata, Colombo 7.

0: සතිපතා ස්කූටර් දිනපතා ස්මාර්ට්ෆෝන් වික්‍රේස හෝ වික් ලයිටවල ඇති ස්කෝඩ් අංකය 2343ට දැන්ම SMS කර දවටනේ ළඟ තබා ගන්න. වික් බොනැන්සා කැපුවත් දිනුම් පත්තු කරත් දිනුම්.
1: මම මගේ මුළු බිස්නස් එකටම SLIC බිස්නස් ක්ලබ් රක්ෂණයක් දැම්මා.
2: ෂොප් එක හරු කැඩුවත් දැන් ප්‍රශ්නයක් නෑ.
3: ගං වතුරට සුරසුරුවට දැන් මම බය නෑ.
2: අකුණු ගැහුවත් ගිනි දැත්තත් නෝ ප්‍රොබ්ලම්.
3: ඒ විතරක් නෑ, බිස්නස් එක දියුණු කරගන්නත් උදව් කරනවා.
1: එක රක්ෂණයකින් බිස්නස් එක රක්ෂණය කරලා දියුණුත් කරන රක්ෂණය ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ජෙනරල් බිස්නස් ක්ලබ්.
4: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට්. රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමියර් රූෆින් ෂීට්. වැඩි විස්තර සඳහා 1396 අමතන්න.
5: මතකද සිංහ බිග් බොනැන්සා 60% ඩිස්කවුන්ට් අරගෙන මේ අවුරුද්දේ තාවා.
6: නිවසට අවශ්‍ය හැමදේම 60% දක්වා ඩිස්කවුන්ට් එක හොඳම බ්‍රෑන්ඩ්ස් වලින් අරගන්න. අගෝස්තු 31 දක්වා පමණයි. සිංගල් බිග් බොනන්සා මිඩ්ය ෂොපින් ෆෙස්ටිවල්.
7: සමහරු එන්නේ සද්ද අහලා.
8: තව සමහරු එන්නේ සුවඳට.
7: තවත් සමහරු එන්නේ අලුත් දේවල් හොයාගෙන.
8: ඒ ඔක්කොම එක්ක ෆන් එකක් ගන්න ඕනේ නම් Down South in the morning. Down South in the morning. Go International Expo 2026.
7: Motor Show,
8: Lifestyle Expo,
7: Construction Expo,
8: Industrial Expo එක ඇතිවෙන්න සතුටු වෙන්න.
7: අගෝස්තු 14, 15 සහ 16 උදේ 10 සිට රෑ 10 දක්වා ගල් සමනල ක්‍රීඩාංගණයේදී.
8: බිස්නස් කරනවද, ඉන්වෙස්ට් කරනවද, නැත්නම් ෆැමිලිය එක්කත් එක්ක එන්ජොයි කරනවද? Go International Expo 2026.
9: මාධ්‍ය අනුග්‍රහය සියත TV, සියත FM සමගින් Kiss FM.
10: Weekend.

0: Loucão AD.
1: සාමාන්‍යයෙන් අපි කල්පනා කරන දෙයක් තමයි අපිට නැත්තම් අපේ දරුවන්ට හරි අපිට නොලැබිච්ච දේවල් ලැබෙන්න ඕනි කියලා. ඒ හින්දා හුඟක් අය දරුවෝ ලැබෙන්න ඉන්න කාලෙට එහෙම නැත්තම් විවාහ වෙන්න කලින් විදේශ රටවල් වලට ගිහිල්ලා කාලයක් වැඩ කරලා දරුවෝ ඒ රටේ හම්බ වුණාම දරුවන්ට පුරවැස්භාවය ලැබිලා හිමින් තමනුත් පුරවැස්භාවය හදාගෙන ඒ රටවල් වල හිම ජීවත් වෙන යම් යම් සංස්කෘතියක් තියෙනවා. හැබැයි සමහර රටවල් මේක කාලයක් තිස්සේ බලන් ඉඳලා මේකනම් පුතේ හරියන වැඩක් නෙවෙයි කියලා නීති තද කරනවා. හැබැයි ඔය කොච්චර නීති තද කරත් සාමාන්‍යයෙන් ඇමරිකාව යුරෝපේ සමහර රටවල් ඔය එච්චර ගණන් ගත්තේ නැහැ. හැබැයි ඔන්න ඇමරිකාවත් දැන් එන්න මොකද කරන්නේ? දොරවල් වහනවා.
2: ඇමරිකාවේ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් එක එක ජාතිය තීන්දුව තීරණ ගන්න මිනිස්යානේ. ඔන්න ට්‍රම්ප් අලුත් විධායක නියෝග දෙකකට අත්සන් කළා තියෙනවා. මේ විධායක නියෝග දෙක අත්සන් කිරීමේ අරමුණ තමයි ඇමරිකාවේ උපත ලබන දරුවන්ට ස්වයංක්‍රීයව පුරවැසිභාවය හිමිවීමේ ප්‍රතිපත්තියට සීමා පැනවීම. ඒ තමයි ඇමරිකාවේ දරුවෙක් ඉපදුනොත් එයාට පුරවැසිභාවය හිමි වෙනවා නිතැතින්ම. ඒ කියන්නේ ඇමරිකාවේ දරුවෙක් ඉපදුනොත් එහෙම ඇමරිකාවේ භූමිය තුළ ඔහුට ඇමරිකාවේ පුරවැසිභාවය ලැබෙනවා. හැබැයි අන්න ඒ කියන ප්‍රතිපත්තියට සීමා පනවන එක තමයි ට්‍රම්ප්ගේ මේ නියෝග දෙකේ අරමුණ. ට්‍රම්ප් මීට කලිනුත් මේ තත්ත්වය ඇති කරන්න උත්සාහ දරලා තිබුණා. හැබැයි ඒකට ඇමරිකාවේ ශ්‍රේෂ්ඨාධිකරණය විරුද්ධ වුණා. ඒ විධායක නියෝග ප්‍රතික්ෂේප කළා. ඒ ප්‍රතික්ෂේප කිරීමෙන් සති කිහිපයකට පස්සේ තමයි ඩොනල්ඩ් ට්‍රම්ප් මේ විධායක නියෝග දෙක නිකුත් කරලා තියෙන්නේ.
1: දැන් මේ නව නියෝග අනුව විදේශීය ත්‍රස්ත සංවිධානවල සාමාජිකයන්, එතකොට විදේශීය රජයන්ගේ සේවකයන්, ඒ කියන්නේ විදේශ රාජ්‍යයන්ගේ සේවකයන්, වංචනික විදිහට පුරවැසිභාවය ලබා ගන්න උත්සාහ කරපු පුද්ගලයන් සහ නීතිය මගින් පුරවැසිභාවය හිමි නොවන ඇමරිකානු භූමි ප්‍රදේශවල සිටින ඇතැම් පුද්ගලයන්ගේ දරුවන්ට උපතින්ම පුරවැසිභාවය හිමි වෙන්නේ නැහැ. ඊට අමතරව දැන් කවුරු හරි කෙනෙක් ප්‍රෙග්නන්ට් වෙලා ටුවරිස්ට් වීසා එකක් දාගෙන ඇමරිකාවට ආවොත් අන්න එහෙම ආපු වෙලාවක එයා දරුවව ප්‍රසූත කළොත් අන්න ඒ අයටත් ඇමරිකානු පුරවැසිභාවය ලබා දුන්න කලින්, හැබැයි දැන් ලබා දෙන්නේ නැහැ. රයිට්, සප්නගෙත් පොඩි අයිඩියා එකක් තිබුණා. ළඟදී පැන්දන්නේ මනුස්සයත් ඇමරිකාව යනවාද, ඔස්ට්‍රේලියාව යනවාද, ප්‍රංශ යනවාද එහෙම කියලා. සරණාගත භාවය ගැනත් මන් දැක්ක මොනවා හරි පොතක් කියවනවා. සප්න මොකද මේ හදිස්සියෙම උනේ? දැන් නම් පොඩ්ඩක් වැඩ අමාරුයි වගේනේ.
2: ඔය ව්‍යාජ චෝදනා සමහර කට්ටියල්ල කරන. එහෙනම් අපිට ගිහිල්ලා ඉන්න වෙලාව වෙත් තියෙන්නේ. අපි ලබන සතිය මොන ගැහමු? ඔබට ජයග්‍රාහී සතියක්.
1: ගිහිල්ලා ඉන්න අපේ සප්න එහෙම නැහැ. එයාට දියල්ලක් ළඟ ගයක් හදාගත්තා නම් හොඳටම ඇතිලු. මම නිෂා.
2: මම සප්න.

0: සියත පත්තරේ විත් හසා උදේ 7:50ට අනුග්‍රහය සීඩීබී එක රොන් ගණුදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල්පතට රොන් සහනය දිනුම් මැදීමට ඇතුළත් වෙන්න ළඟම සීඩීබී ශාඛාවට එන්න. අද මම තන්න 0111738388 සීඩීබී රන් ණය රත්තරන් ණය දෙන ඉස්තරම්ම තැන 2025 වසරේ SLIC ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පු හිමියන්ට හිමි වන දැවැන්ත බෝනස් ප්‍රතිලාභයේ අගය රුපියල් කෝටි 1460 ඉක්මවයි. ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ලයිෆ් දියකුමින් මවකමින්
1: හදන ගෙදර ෆිනිෂින් වැඩවලට බඩු ගන්න කොහෙද හොඳ?
2: ස්විස්ටෙක් ඕතරයිස් ඩීලර් කෙනෙක් ගාවට යන්න. ඒගොල්ලෝ ඕනම දෙයක් හරි විලට විකුණන ජෙනුවින් අය.
0: ස්විස්ටෙක් ගන්න ඕනේ හොඳම තීරණය.
3: සිල්වත් මිනිස්සු පින්වත් වැඩ කරද්දී ඔබත් ධිරිමත් වෙන්න.
4: බුදුරජාණන් වහන්සේට යම පූජා කරනකොට මොකටද ඔහොම පූජා කරන්නේ? ඕව නිකන් නැතිනාස් වෙනවනෝ තේරුමන්නේ නෑනේ. එහෙම ඉන්න පේනවා. තවත් කෙනෙක් දෙන දෙයක් දිහා බලලා සතුටු වෙන්න බැරි අය පින්නවා.
3: ධර්මයට හිත යොමු කරද්දී කර්මය උනත් යහපත් වෙන්න පුළුවන්.
4: අපිට පින්කම් කරන්න මුදල්ම අවශ්‍ය කරන්නේ නැහැ. පන්සිල් පද පහෙන් පින්නන්නේ එක පදයක් හරි අපි ජීවිතාන්තයේ දක්වා ආරක්ෂා කරගන්න ඕන. ඒක මොන තරම් වටිනවද?
3: සසර ගමනින් එතර වෙන්න නිවන හොයා ගන්න හෙට උදැස්සන 7ට සිය තහන්න.
0: සියත බණ මඩුව.
3: මෙවර දේශකයාණෝ රාජකීය පඬිතු ශාස්ත්‍රපති පූජ්‍යපාද කිරවනාගම ධම්මසිරි ස්වාමින් වහන්සේ.
5: සතිපතා ස්කූටර් දිනපතා ස්මාර්ට්ෆෝන් වික්‍රේසර් හෝ වික්‍රයිටවල ඇති එස්කෝඩ් අංකය 2343ට දැන්ම SMS කර දවටනේ ළඟ තබා ගන්න.
6: දැන් පෑන් ඒෂියා බැංකුවෙන් ඔබේ ස්ථාවර තැන්පතු සඳහා ඉහළ පොලියක් ලබා ගන්න. අදම ඔබේ ළඟම ඇති පෑන් ඒෂියා බැංකු ශාඛාවට පිවිසෙන්න. නැතිනම් 01146667222 අමතන්න.
7: ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ඉතාලිය, ඕස්ට්‍රේලියාව, නවසීලන්තය, සිංගප්පූරුව වගේ රටවල් 17කට මෙයවන අපේ ඇලුමෙක්ස්.
8: ඇලුමිනියම් ඕන තරම්. ඇලුමෙක්ස් නම් ඉස්තරම්.
9: අත්‍යවශ්‍ය භාණ්ඩ සඳහා අසමසම අඩුම මිල කාගිල්ස් ෆුඩ්ස් දිවෙතින් සුදුසීනි කිලෝග්‍රෑම් එකක් රුපියල් 210යි. රතු පරිප්පු කිලෝග්‍රෑම් එකක් රුපියල් 224යි. කීරි සම්බසහල් කිලෝග්‍රෑම් එකක් රුපියල් 260යි. සුදු කකුල් සම්බසහල් කිලෝග්‍රෑම් එකක් රුපියල් 235යි. තිරුගු පිටි කිලෝග්‍රෑම් එකක් රුපියල් 158යි. මෙම මිල් ගණන් පෙර දැනුම් දීමකින් තොරව වෙනස් විය හැකිය. මෙම දීමන වළංගුවන්නේ 2026 අගෝස්තු 8 සිට 10 දක්වා තොග අවසන් වනතුරු පමණයි. හොන්දිසි සහිතයි.
10: CDP ස්ථාවර තැන්පතු වෙතින් 15%ක් දක්වා අසමසම පොලි අනුපාත. වැඩි විස්තර සඳහා 0111738388 අමතන්න. ණය ශ්‍රේණිගත කිරීම BBBLK Outlook Stable Fitch Ratings Lanka Limited ශ්‍රී ලංකා මහ බැංකුවේ අවසර ලත් බලපත්‍ර ලාභී මුදල් සමාගමකි.
11: Turn 98.2 and 98.4.
12: ලන් විදුලි නිවේදකයෝ කියලා කියන්නේ අමුතු සත්ත්ව කොට්ටාසයක් නෙවෙයි.
3: පළවෙනි වචන 10-15 ඕනම මනුස්සෙක් අල්ලගන්න පුළුවන් නම් ඔබ කියන ඕනම දෙයක් මිනිස්සු ආසාවෙන් අහන් ඉන්නවා නම්
12: මේක කාලෙකින් ඔබට හම්බෙන රෙයා චාන්ස් එකක්.
3: අනිත් එක ගුවන් විදුලි නිවේදකෙක් කියන්නේ නිවේදකෙක් විතරක්ම නෙමෙයි මාකටර් කෙනෙක්.
12: හතාවට දක්ෂ නම් මාකටින් දන්නවා නම් සියත FM එකට එන්න. සියත FM කියන්නේ ගමනක් යන්න කියාපු තැනක්. පොඩි ගමනක් නෙවෙයි ලොකු ගමනක් යන්න පුළුවන් තැනක්.
3: හිතෙන ඕනෙම සබ්ජෙක්ට් එකක් ගැන විනාඩි දෙකක් කතා කරලා 0.71 555 6047ට අපිට WhatsApp කරන්න.
12: මේ chance එක miss කරගන්න එපා. මොකද අපි interview කරන්නේ එකපාරයි.

0: ඩන් ලා මකලෝ සහ ලාවට සැන්ඩි සමග සඳුදා සිට සිකුරාදා දක්වා හවස පහට අනුග්‍රහය
1: පුංචිකාර නිවස වාහන උද්‍යානය තෝරගන්න වාහන 400ක් එකම තැන වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකමත සහිතයි පුංචිකාර නිවස අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු මාලබේ පුංචිකාර නිවස
2: ඔබේ මුදල් ඔබ වෙනුවෙන් වැඩ කරන කාලය ඇවිල්ලා පුද්ගල මූල්‍ය කළමනාකරණය කොටස් වෙළඳපොළ gold real estate USD assets ආයෝජනය සහ SWOT analysis සමග අලුත් ආදායම් මාර්ග ගැන ඉගෙන ගන්න mastermind institute of studies අරමුදල් කළමනාකරණයේ online සහතික පත්‍ර පාඨමාලාව වැඩි විස්තර සඳහා අවතන්න 076 56 78 74
0: 98.2 98.4
3: අද හමු වෙමුද අපි
1: Weekend theater.

0: किया था टॉप स्टोरी
1: බන්ධනාකාර හානි තක්සේරු ඇරඹෙයි. බන්ධනාකාර කිහිපයක ඇති වූ නොසන්සුන්තාවලින් සිදු වූ හානිය තක්සේරු කිරීම ආරම්භ කර ඇති බව බන්ධනාකාර දෙපාර්තමේන්තුව පවසනවා. එහි මාධ්‍ය ප්‍රකාශක ඉසි ගජනායක සඳහන් කළේ මීගමුව බන්ධනාකාරයට සිදු වූ හානිය පිළිබඳ තක්සේරු කිරීම සිදුවන බවයි. මහර බන්ධනාකාරය ඇති වූ නොසන්සුන්තාවෙන් සිදු වූ හානිය පිළිබඳවද තක්සේරු කිරීම සිදු කරනු ලබනවා. පෙරේදා රාත්‍රියේ සහ ඊයේ මැගසින් කුරුවිට සහ පල්ලම් සේන යන බන්ධනාකාර තුළ නොසන්සුන්තා ඇති වුණා. එම නොසන්සුන්තාවලින් රැඳවියන් 3 දෙනෙකු මියගොස් තවත් 51 දෙනෙකු තුවාල ලැබූ බවයි බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක AC ගජනායක සඳහන් කළේ. මැගසින් බන්ධනාගාරයේ ඇති වූ ගැටුම් වලින් 1 අයෙකු මියගොස් තවත් 10 දෙනෙකු තුවාල ලැබුවා. කුරුවිට බන්ධනාගාරයේ ගැටුමෙන් 2 දෙනෙකු මිය ගිය අතර තුවාල ලැබූ සංඛ්‍යාව 13 දෙනෙක්. පල්ලන්සේන බන්ධනාගාරයේ ගැටුමෙන් තුවාල ලැබූ 28 දෙනෙකු ප්‍රතිකාර සඳහා ඇතුළත් කරනු ලැබුවේ වැලිකඩ බන්ධනාගාර රෝහල වෙතයි. එම බන්ධනාගාරවලට සිදු වූ හානි පිළිබඳවද තක්සේරු කිරීම ඉදිරියේදී සිදු කරන බවයි බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ. සියත මීළඟ ප්‍රධාන ප්‍රවෘත්ති පස්වරු 6:30ට.
0: සියත ටොප් ස්ටෝරි
2: අනුග්‍රහය සැමට අත දුන් ගමනට ජවය දුන් රටට පණ දුන් 30 වසරක විශිෂ්ටත්වයේ අභිමානය People's Leasing විශ්වාසයේ ප්‍රමුඛයා
3: David Peris Automobiles within GWM Hybrid Hub Plug-in Hybrid SUV Madili Rasak Haval H6 Haval GT Tank 300 Ha Tank 500 Ratha Then Union Place GWM Experience Center within Amathanna 01117886666 98.2 98.4
4: Adu Hamuvimuda Api Adu Senasimuda Api
5: Weekend Theater.

0: අසපහයි විනාඩිය 11යි.
1: ඕනම දෙයක් පොඩ්ඩ වැඩි වුණත් ප්‍රශ්නයක්. දැන් බලන්න බටමුට්ටුවල ගාන පොඩ්ඩක් වැඩි. කාලකින්දලා මගේ බඩත් පොඩ්ඩක් වැඩි. කොලෙස්ටරෝල් පොඩ්ඩක් වැඩි.
2: එතනදි පොඩ්ඩක් වේගෙත් වැඩි.
3: ගන්නවා ලයිසන් එක.
4: දැන් හරිනේ අමාරු.
2: වයිෆ්ගේ කටත් පොඩ්ඩක් වැඩි.
1: වැඩි වෙන හැමදේම ප්‍රශ්නයක්. හැබැයි කොච්චර වැඩි වුණත් ආසා හිතෙන එක දෙයක් නම් තියෙනවා. ෆික්ස් ඩිපොසිට් එකකට අපිට හම්බ වෙන පොලිය.
2: මේ දවස්වල නම් ඉතින් හැමෝගෙම පොලිය වැඩි.
1: හැබැයි සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ඒගොල්ලන්ගේ ෆික්ස් ඩිපොසිට් එකකට ගෙවන පොලිය ඊට වඩා පොඩ්ඩක් වැඩි. ආරංචි දයාලගේ අලුත්ම වාර්ෂික සඵල පොලිය 111.84යිනේ. දැන් ඉතින් අවුරුදු පහට ජ්‍යෙෂ්ඨ පුරවැසියෙක්ට 115ක පොලියක් ඕන හැටිය ගෙවන්න පුළුවන්. 13.19 කෝල් එකක් ගන්නකෝ. සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස්. වැඩනි ඉතින් නේද?
5: ප්‍රශ්න මුකුත්ම නැතුව හිතා ගන්නවත් බැරි ඉක්මනට තායිලන්ත ඇවිල්ලා මගේ ඩිග්‍රී එක පටන් ගන්න මට පුළුවන් වුණා.
6: ජීවිතේ විනාශ කරන හිණට දැන්ම කතා කරන්න. Global University Partners 0.7 1 4 92 492 0.7 1 1 3 27 77.
7: අසීමාන්තික අවකාශයක අපූර්වත්වය අත්විඳින්න ශ්‍රී ලංකාවේ අනර්ගතම නිමාවේ විශාලතම ප්‍රමාණයේ පෝසිලීන් ටයිල් එකතුව මැජෙස්ටිකා ලංකා ටයිල්ස්.
8: පරම්පරා ගණක් අපේ රටේ හොඳම ඇලුමිනියම් දුන්න විශ්වාසයේ පරිස්සම් කරපු ක්වොලිටිය මේන්ටේන් කරපු ගැරන්ටියත් එක්කම වොරන්ටියක් දෙන ඇලුමිනියම් නම් ඇලුමෙක්ස්ම තමයි.
9: ඇලුමෙක්ස් නම් වොරන්ටි විත් ගැරන්ටි.
10: ඇලුමිනියම් ඕන තරම්. ඇලුමෙක්ස් නම් ඉස්තරම්.
11: සිරිවෝඩ් සමාජිකයන් සඳහා කාගිල් ෆුඩ් සිටි වෙතින් මෙගා වට්ටම් ගෝල්ඩි චිකන් සොසේජස් වැලියු පැක් ඉතිරි රුපියල් 270යි. ෆොන්ඩ්‍රේ ෆැට් ස්ප්‍රෙඩ් ඉතිරි රුපියල් 210යි. මංචි සුපර් ක්‍රීම් ක්‍රැකර් ඉතිරි රුපියල් 40යි. හෝමස් සබන් ඔරිජිනල් පහේ පැක් එක ඉතිරි රුපියල් 160යි. කාගිල්ස් ෆුඩ් සිටි.
12: ඔබට අවශ්‍යම මොහොතේදී විශේෂඥ තාක්ෂණික සහාය සමගින් ගමන බ්‍රේක් නොකර යන්න. LOLC General Insurance Free Help.
13: 2500ක අඩුම මාසික වාරිකයකට ඔඩියෝ සිස්ටම් එකක් කරගන්න.
14: අවන්ස් එකෙන් ඕන දෙයක් අද ගෙවන්න ගන්න.
13: අවන්ස් ටිකෙන් ටික පේ.
15: අම්මේ මන් තමයි මේ සැරේ වැඩියෙන්ම ලකුණු ගන්නෙ. නෑ නෑ මන් තමයි වැඩියෙන්ම ගන්නෙ.
16: හරි හරි අපි බලමුකෝ එහෙනම් සියත පොකට් මනි ප්‍රශ්නවලට කවුද හරියටම උත්තර දෙන්නේ කියලා.
17: හරියට උත්තර දුන්නොත් රුපියල් 5000ක් හම්බෙනවා.
18: 5 වසරේ ඉඳන් 11 වසර වෙනකන් ඉගෙන ගන්න දුවේ පුතේ ඔයාලටයි මේ අවස්ථාව.
19: දැන්ම දරුවගේ 9යි වසරයි 0.714යි 151යි 151ට WhatsApp කරන්න. සතියේ දවස් 5ෙම උදේ 5යි කාලෙට සියත FM අහන්න.
20: සියත පොකට් මනි අනුග්‍රහය.
21: දරුවන්ගේ අනාගතයට සැනසීමත් විශ්‍රාමයකට ඔබේ ඉදිරියට වැඩි වටිනාකමක් එක්කරන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ස්ථාවර තැන්පතු. අදම අමතන්න 13.19. සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පන්ති යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර ලාභී මූල්‍ය සමාගම් කේ ලංකා රේටින් ඒජන්සි BBB- Stable Outlook.
22: සියත ටෙලි දෙපැය අලුත් කලාවකට ටෙලි නාට්‍ය පෙළක් බලන්න.
23: ඔය ඉන්නේ 10 වෙනි ඔලමුලනේ. එයාගේ තාත්තා නම වෙයි.
24: එක වගේ හතක් ඉන්න විකාර රූපී ලෝකේ හතෙන් එකක් වුණු පුදුම රජෙක්.
25: රාජ්‍යරුව ගොබ්බයා.
26: එයි, හටද ගොබ්බයා තෝ ගොබ්බයා කිව්වේ.
27: නිලබල කරේති ඔලමුල පුරේ.
28: සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා රාත්‍රී 7ට සියත ටීවී තුලින්.
29: 98.2 98.7

0: හවස පහයි විනාඩි 30යි.
1: ඒක හරිම අපූරු ලෝකයක්. හරියට ඇලිස් ඉන් ද වොන්ඩර්ලෑන්ඩ් වගේ.
2: පොඩි පරහකට තියෙන්නේ මේ කතාවේ ඇලිස් නෑ. ඒ වෙනුවට දැනට ඉන්නේ මම. ප්‍රශ්නයක් නෑනේ.
1: මියුසික්. කතා කරන සත්තු. දුම්පිමින නිල් පාට දළඹුව වෙනුවට එහෙ තිබ්බි ලෝකෙ තියෙන වටිනාම දේවල්. සෝනි, අයිවා, ෂාප්, එල්.එම්.ජී. ආ, තේක්ක බඩුවල ලස්සන.
3: ඔය ඔක්කොම ගන්න දැන් පොඩි ගානක් දාලා බැලන්ස් එක ටික ටික ගෙවන්නත් පුළුවන්. තේරුණාද?
2: එයාගේ නම සීතා.
1: සීතා!
2: මට කෑ ගැස්සුනානි. එතකොට මට හැරුණා. වයිෆ් සේරම ආගෙන ඉඳලා පහුවෙද්දම මා ගෙදර ගියා. අපටත් එයා විශ්වාස කරන්නේ නෑ මගේ ඔය සීතා ඉන් ද වොන්ඩර්ලෑන්ඩ් සිහින.
4: නව අනර්ග සන්නාම වල ගෘහ විදුලි උපකරණ සහ ගෘහ භාණ්ඩ සඳහා සීතා සහ ලෙක්ෂස් බයි සීතා දැන් රට පුරා.
5: මොකෝ මේ තරහින්?
6: කඩේ වහලෙට දාපු ෂීට් මාස 3න් මලකඩ කාලා. විකුණුපු මිනිහා ෆෝන් නාන්ස කරන්නේ ආගියතක් නැහැ.
7: බාල ෂීට් දාලා බැටකන් නැතුව සුපර්මෙට් රූෆින් ෂීට් දාන්නකෝ.
8: සුපර්මෙට් දකුණු කොරියාවෙන් ආනයනය කරන નિયમિત ඒසෙන් අගෙන් අනුන උසස් තත්ත්වයෙන් යුත් සින්ක් ඇලුමිනියම් රූෆින් ෂීට්. වසර 10ක වගකීම. වහලා ගහන්න නැතෝ වහලා ගහන්න සුපර්මෙට් රූෆින් ෂීට් දාන්න.
9: ඔයාව යන්න හදන්නේ අපිට කන්නද නැත්තම්?
10: ඊරා ඔයා උණ ගන්න වගේ කියපු නිසා මම මේ උදින්ම නැගිටලා උයන්න ට්‍රයි කළා.
9: මට ලින්ක් පස් පංගුවෙන් හරි ගියා.
10: ඒක තමයි ඔය මලක් වගේ නැගිටලා ඉන්නේ.
4: නැගිට ගන්න නම් ලින්ක් පස් පංගුව විතරමයි.
11: Agis Food City සත්‍යන්තී අඩුම මිල පෙරලිය. බීට්රූට් කිලෝග්‍රෑම් එකක් වෙළඳපොළ බිල රුපියල් 520යි. අපේ මිල රුපියල් 290යි. පිපිඤ්ඤා කිලෝග්‍රෑම් එකක් වෙළඳපොළ බිල රුපියල් 240යි. අපේ මිල රුපියල් 80යි. මෙම මිල ගණන් පෙර දැනුම් දීමකින් තොරව වෙනස් විය හැකිය. මෙම දීම නවලංගු වන්නේ 2026 අගෝස්තු 8 සිට 10 දක්වා. තොග අවසන් වන තුරු පමණයි. කොන්දේසි සහිතයි.

0: Luna da sudu kotigena e Disney.
1: Danin Anna. Sathi dawasala hawasa dekata.
2: Theater hot and spicy with sudu kotchi.
1: Godak kadare.
3: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් විදින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණයේ සහිත රූෆින් ෂීට්. රයිනෝ රූෆින් විදින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමියර් රූෆින් ෂීට්. වැඩි විස්තර සඳහා 13.96 අමතන්න.
4: 2005

0: සේප්පු.
1: මට මතකයි සමහර දවස්වල ගිටාර එක ප්ලේ කර කර චාපින් සින්දු කියනවා. එයාගේ උරහිසට ඔළුව තියා මං අහන් ඉන්නවා.
0: ජීවිතේ අයවැය පියවන දීපද සාක්කි.
2: මම පුංචි බයිසිකලේ එනකොට ඇය හොඳ කාර් එකක ඇවිල්ලා විශ්වවිද්‍යාලෙන් බහිනවා. හැබැයි නොසිතූ විදියට ඇය මගේ ජීවිතයට එනවා.
0: සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා රෑ 10ට සියත අන්න අන්න.
3: කැපුවා නේද ඩබල් ඉර? ඩබල් පොකට් ඇඳන්. ඒ මදියට ඩබල් දාලා කන් එප දෙකකුත් ගහලා.
4: ඇරලහමි.
3: ඇහුන් නැද්ද මං කියපුවා?
4: නෑ නෑ අහන් හිටියේ.
3: මොනවද අහන් හිටියේ?
4: එකම ආටිස්ගේ ඩබල් ඩබල් සින්දු.
3: හෑ?
4: ඔහුරාලහමි වන් ඇන් ඔන්ලි සින්දු සියත.
5: සතිය දවස් පහෙම උදේ 10 ඉඳලා දවල් 12 වෙනකන්
6: අනුග්‍රහය.
7: දැනෙන්න අඳින්න රිසිසේ මේ සලු පිළිසිල්ලාරේ චාප්කාරේ
6: තිලක වර්ධන ටෙක්ස්ටයිල්ස්
8: අතාරින්න බෑ වගේද? නෑ ඔබට පුළුවන්. විෂමතෙන් මිදෙන්න ජීවිතේ කොට යන්න ඉවත් වෙනු.
9: We can

0: සියත පත්තරේ විදහසා උදේ 7:50ට අනුග්‍රහය CDB එක රන් ගනුදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රන් සහනය දිනුම් මැදීමට ඇතුළත් වෙන්න ළඟම CDB ශාඛාවට එන්න. අද මම තන්න 011 7383 388 CDB රන් අය රත්තරන් අය දෙන ඉස්තරම්ම තැන. 2025 වසරේ SLIC Life ජීවිත රක්ෂණ ඔප්පු හිමියන්ට හිමි වුණ දැවැන්ත බෝනස් ප්‍රතිලාභයේ අගය රුපියල් කෝටි 1460 ඉක්මවයි. ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ලයිෆ් පියකුමින් මවකමින්
1: හදන ගෙදර ෆිනිෂින් වැඩවලට බඩු ගන්න කොහෙද හොඳ?
2: ස්විස්ටෙක් ඕතරයිස් දීලා කෙනෙක් ගාවට යන්න. ඒගොල්ලෝ ඕනම දෙයක් හරිබිලට විකුණන ජෙනුවින් අය.
3: ස්විස්ටෙක් ගන්න ඕනේ හොඳම තීරණය.
4: සිල්වත් මිනිස්සු පින්වත් වැඩ කරද්දී ඔබත් ධිරිමත් වෙන්න.
5: බුදුරජාණන් වහන්සේට යමක් පූජා කරනකොට මොකටද ඔහොම පූජා කරන්නේ? ඕව නිකන් නැතිනාස් වෙනවනේ, තේරුමක් නැහැනේ. එහෙම ඉන්න පේනවා. තවත් කෙනෙක් දෙන දෙයක් දිහා බලලා සතුටු වෙන්න බැරි අය පින්නවා.
4: ධර්මයට හිත යොමු කරද්දී කර්මය උනත් යහපත් වෙන්න පුළුවන්.
5: අපිට පින්කම් කරන්න මුදල්ම අවශ්‍ය කරන්නේ නැහැ. පන්සිල් පද පහෙන් පින්නන්නේ එක පදයක් හරි අපි ජීවිතාන්තයේ දක්වා ආරක්ෂා කරගන්න ඕන. ඒක මොන තරම් වටිනවද?
4: සසර ගමනින් එතර වෙන්න නිවන හොයා ගන්න හෙට උදැස්සන 7ට සිය තහන්න. මෙවර දේශකයාණෝ රාජකීය පඬිතු ශාස්ත්‍රපති පූජ්‍යපාද කිරවනාගම ධම්මසිරි ස්වාමින් වහන්සේ.
6: බිස්නස් වලට ට්‍රක් හොයලා මැති වෙලාද? අඩි 7 ඉඳන් 16 මාර වෙනකන් ඕනම ට්‍රක් එකක් ලේසියෙන්ම බුක් කරන්න, ඕනම දෙයක් ඕනම තැනකට මූව් කරන්න පික් මී ට්‍රක්.
7: දැන් පෑන් ඒෂියා බැංකුවෙන් ඔබේ ස්ථාවර තැන්පතු සඳහා ඉහළ පොලියක් ලබා ගන්න. අදම ඔබේ ළඟම ඇති පෑන් ඒෂියා බැංකු ශාඛාවට පිවිසෙන්න, නැතිනම් 011 4 667 222 අමතන්න.
8: ඇත්ත කිව්වහම ඇත්තටම පැත්ත යනවාද?
9: ඇමති මණ්ඩලය පෙරට දිනෙන් දින පරිහානිය කරගෙන
10: 11,34,000 නඩු ගොඩ ගැහිලා තියෙනවා.
11: අධිකරණයේ ස්වාධීනත්වයට බරපතල ගැටලු සාගත තත්ත්වයක් පත් වෙනවා.
12: බලපෑම් කිරීමේ සංස්කෘතිය තියෙන විපක්ෂයේ දේශපාලන කණ්ඩායම් ළඟ
13: වගන්ති සංශෝධනය කරනවා නම් ජනමත විචාරණය අවශ්‍යයි.
14: පෞද්ගලික අභිලාෂයන් වලට තමයි නීතිය නැව්වේ, නීතිය වෙනස් කරේ.
8: බුද්ධියට විමසන්න දෙන සටහන් ඇත්තටම සත්‍යද?
15: රජයේ ණය දෙන්නේ රජයේ ප්‍රකාශ කළ දේම මිලට පිටින්.
16: අවංක මේ රට ගැන හැඟීමක් එමේ ජනතාවට සතුටුදායක පුවක් තමයි කියලා මම හිතනවා මේ කාර්ය.
17: ආණ්ඩුව ඉතින් හැමෝම තරහ කරගෙන ඉස්සරහට යන ගමනක් තමයි පේන්නේ.
8: සෑම දිනකම උදෑසන 6යි 10, දහවල් 12, සවස 6, සියත ප්‍රවෘත්ති සත්‍ය සියතට.
18: ඇලුමිනියම්නේ
19: දන්සලේ ෆ්‍රයිඩ් රයිස් එකයි හෝටලේ ෆ්‍රයිඩ් රයිස් එකයි කොලිටිය වෙනස්නේ. ඇලුමිනියමුත් ඒ වගේ තමයි.
8: ඇලුමිනියම් ඕන තරම්, ඇලුමෙක්ස් නම් ඉස්තරම්.
20: මතකද මතකද මතකද මතකද සිංගල් බිග් බොනන්සා 60%ක් ඩිස්කවුන්ට් අරගෙන මේ අවුරුද්දේ තාවා.
21: නිවසට අවශ්‍ය හැම දෙම 60%ක් දක්වා ඩිස්කවුන්ට් එක හොඳම බ්‍රෑන්ඩ්ස් වලින් අරගන්න. අගෝස්තු 31 දක්වා පමණයි.
22: සිංගල් බිග් බොනන්සා මිඩ් ඉයර් ෂොපින් ෆෙස්ටිවල්.
0: CDB එක රන් ගනුදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රන් සහනයක්. CDB රන් ණය රත්තරන් ණය දෙන ඉස්තරම්ම දෙන.
8: එයාලා මේ පාර එන්නේ දිනන්නම බලාගෙන.
4: හැබැයි මේක අපේ ග්‍රවුන්ඩ් එක. අපෙන් දිනු මුදුර ගන්න ලේසි වෙන්නේ නැහැ.
8: අසල්වැසි ප්‍රතිවාදීන් ජයග්‍රහණයේ අභිමානීය සොයා පිටෙන් පන්දුවෙන් ගැටෙන තරඟ දෙකකින් සමන්විත උද්වේග කර ඉන්දු ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් තරඟාවලිය.
4: පළමු තරගය අගෝස්තු 15 ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ සිට පන්දුවෙන් පන්දුව සජීවව සියත ටීවී ඔස්සේ.
8: දිනන ක්‍රිකට් නම් සියත තමයි.
23: වන් විදුලි නිවේදකයෝ කියලා කියන්නේ අමුතු සත්ත්ව කොට්ටාසයක් නෙවේ.
4: පළවෙනි වචන 10-15 ඕනම මනුස්සෙක් අල්ලගන්න පුළුවන් නම් ඔබ කියන ඕනම දෙයක් මිනිස්සු ආසාවෙන් අහන් ඉන්නවා නම්
23: මේක කාලෙකින් ඔබට හම්බෙන රෙයා චාන්ස් එකයි.
4: අනිත් එක ගුවන් විදුලි නිවේදකෙක් කියන්නේ නිවේදකෙක් විතරක්ම නෙමේ, මාකටර් කෙනෙක්.
23: කතාවට දක්ෂ නම්, මාකටිං දන්නවා නම් සියත FM එකට එන්න. සියත FM කියන්නේ ගමනක් යන්න කියාපු තැනක්. පොඩි ගමනක් නෙවෙයි, ලොකු ගමනක් යන්න පුළුවන් තැනක්.
4: හිතෙන ඕනෙම සබ්ජෙක්ට් එකක් ගැන විනාඩි දෙකක් කතා කරලා 0.71 555 6047ට අපිට WhatsApp කරන්න.
23: මේ චාන්ස් එක මිස් කරගන්න එපා. මොකද අපි ඉන්ටර්විව් කරන්නේ එකපාරයි.
1: 98.2 98.4
2: අද හමු වෙමුද අපි? අද සනසෙමුද අපි?
4: Weekend theater.

0: සියත ප්‍රධාන ප්‍රවෘත්ති සිරස්තල
1: සියත හෙඩ්ලයින් රිවියු
2: ශිෂ්‍යත්ව විභාගයේ හෙට පැයකට පෙර පැමිණෙන්නේයි දැනුම් දීම. හදිසි ආපදා ගැන දැනුම් දීමට අංක පහක්. බන්ධනාගාරවල හානි තක්සේරු ඇරඹේ. මැගසින් රැදවියන්ට මත්ද්‍රව්‍ය යොමු කිරීමට උත්සාහ කළ දෙදෙනෙකු අත්අඩංගුවට. ඉන්දියාව ඇතුළු රටවල් පහකට 100%ක තීරු බද්දක්.
0: වැඩි විස්තර සවස 6:30 සියත ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයෙන් බලාපොරොත්තු වන්න. 98.2 98.4
3: අද හමු වෙමුද අපි? අද සනසෙමුද අපි?
4: We can see that.

0: රූසපුුවෙන් අනුන ලොවක් දිනන්න බලාපොරොත්තුවේ දෑස් දල්වා බලා සිටින රූ රාජිනියන්ගේ මෞලි මංගල්ලය
1: සියත බික්ටවීන් ලේටි මිස් වර්ල්ඩ් ශ්‍රී ලංකා 2026.
2: ඔබත් මම අනුදි ගුණසේකර මංහිතන්නේ මේ ඔබේ අවස්ථාව රුවෙන පිරුණු ඔබ ජීවිතය ලස්සනම තැනකින් පටන්ගත් එන්න
1: මෙවරා.

0: දැනුමෙන් පෞර්ෂයෙන් සහ රුසිරියෙන් පරිපූර්ණ ඔබ ලොවක් දිනන සිහින කිරුල හිසදරන්න සූදානම්ද? ඔබගේ අයදුම් පත්‍රය මැතිකතීකත් ඡායාරූපයක් එක්ක අගෝස්තු 14 වනදාට කලින් 0716 500 500කට WhatsApp කරන්න.
1: Siyata Big Twin Lady Miss World Sri Lanka 2026.
0: Title sponsor.
2: ඔබේ සමට දිදුලන දීප්තිය Twin ගාලා ගන්න. Big Twin Lady racer එකට අදම මාරු වෙන. Big Twin Lady. ඔබත් සැනින් දිදුලන්න.
3: ඔබට අවශ්‍යම මොහොතේදී විශේෂඥ තාක්ෂණික සහාය සමගින් ගමන බ්‍රේක් නොකර යන්න. LOLC General Insurance Free Help.
4: Thailand කියන්නේ සංචාරක ගමනාන්තයක්.
5: හැබැයි අද වෙද්දී තායිලන්තයේ ප්‍රධාන පෙළේ විශ්වවිද්‍යාලවල, යුරෝපා විශ්වවිද්‍යාලවල තියෙන හැම උපාධි පාඨමාලාවක්ම පටන් අරන් තියෙනවා.
6: Hello, hi, මම Jason. Higher studies වලට ඔයා පිටරටකට යන්න ඉන්නවා නම් ඒකට හරියන්නේ තායිලන්තේ. මොකද ඒකට ලොකු පියදමක් යන්නේ නැහැ. එහෙදි යාලා ළමයින්ට ස්කෝලර්ෂිප් පවා දෙනවා. ඇත්තටම මගේ ජීවිතේ සක්සස් වුණේ තායිලන්තයට ආවට පස්සේ.
4: ඉතින් ඒ විදිහට තායිලන්තේ ඉගෙනගෙන ඕස්ට්‍රේලියාවට, බ්‍රිතාන්‍යයට, එහෙම නැත්නම් ස්විට්සර්ලන්තයට යන්නත් පුළුවන්. Global University Partners. Kata karanna 0718 492 492 0718 132 77.

0: Luna, da sudu kotigen e Disney.
1: Danin Anna. Satya Tavasala Havasa Dekata.
2: Theater hot and spicy with sudu kochi.
1: Godak kadare.
3: අසීමාන්තික අවකාශයක අපූර්වත්වය අත්විඳින්න ශ්‍රී ලංකාවේ අනර්ගතම නිමාවේ විශාලතම ප්‍රමාණයේ පෝසිලීන් ටයිල් එකතුව මැජෙස්ටිකා ලංකා ටයිල්ස්. ඇත්ත කිව්වහම ඇත්තටම පැත්ත යනවාද?
4: පෞද්ගලික
5: අභිලාෂයන් වලට තමයි නීතිය නැව්වේ නීතිය වෙනස් කරේ.
3: බුද්ධියට විමසන්න දෙන සටහන් ඇත්තටම සත්‍යද?
6: අවංකව මේ රට ගැන හැඟීමක් එන ජනතාවට සතුටුදායක පුවක් තමයි කියලා මම හිතනවා. මේ කාට
7: ආණ්ඩුව ඉදින් හැමෝම තරහ කරගෙන ඉස්සරහට යන ගමනක් තමයි පේන්නේ.
3: සෑම දිනකම උදෑසන 6යි 30 දහවල් 12 සවස 6 සියත ප්‍රවෘත්ති සත්‍ය සියතට.
8: හරි ගියේ හරිම තැනට ගියේ ඉඳන් LOLC එකෙන් ලෝන් එක ගත්තේ. මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ.
9: LOLC ෆයිනෑන්ස් හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 011-515-555 අමතන්න.
10: Big big dinumai bonanza bonanza.
11: සතිපතා ස්කූටර්, දිනපතා ස්මාර්ට්ෆෝන්, Big Racer හෝ Big Lighter වල ඇති Escort Dunker. 23:43 දැන්ම SMS කර දවටනේ ළඟ තබා ගන්න.
12: මතකද මතකද මතකද මතකද සිංග Big Bonanza.
13: 60%ක් discount කරගෙන
14: මේ අවුරුද්ද තාවා.
15: නිවසට අවශ්‍ය හැම දෙම 60%ක් දක්වා ඩිස්කවුන්ට් එක හොඳම බ්‍රෑන්ඩ්ස් වලින් අරගන්න. අගෝස්තු 31 දක්වා පමණයි.
16: සිංගල් Big Bonanza Mid-Year Shopping Festival.
17: ඇලුමිනියම් ඇලුමිනියම්මනේ
18: මහත්මයා, දන්සලේ ෆ්‍රයිඩ් රයිස් වෙනයි හෝටලේ ෆ්‍රයිඩ් රයිස් වෙනයි, දෙකම ෆ්‍රයිඩ් රයිස් වුණාට ක්වොලිටිය වෙනස්.
19: හොඳම ප්‍රමිතිය සහතික කරන ISO සහ SLS සහතිකලත් ඇලුමෙක්ස්. ඇලුමිනියම් ඕන තරම්, ඇලුමෙක්ස් නම් ඉස්තරම්.
20: ලීසින් පොලි අඩු කාලේ ඇයි තාමත් වාහනයක් ගන්න නැත්තේ?
21: LB ලීසින් වෙතින් ලියාපදිංචි කළ නොකළ ඕනෑම වාහනයකට
22: වැඩිම ලීසින් මුදල අඩුම පොලියට.
23: දැන් මාම තන්න
24: 011-22-200.

0: ඩඩම් ලා මකලෝ සහ ලාවට සැන්ඩි සමග සඳුදා සිට සිකුරාදා දක්වා හවස පහට අනුග්‍රහය
1: පුංචිකාර නිවස වාහන උද්‍යානය තෝරගන්න වාහන 400ක් එකම තැන වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකමද සහිතයි පුංචිකාර නිවස අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු මාළඹේ පුංචිකාර නිවස
2: ඔබේ මුදල් ඔබ වෙනුවෙන් වැඩ කරන කාලය ඇවිල්ලා පුද්ගල මූල්‍ය කළමනාකරණය කොටස් වෙළඳපොළ gold real estate USD assets ආයෝජනය සහ SWOT analysis සමග අලුත් ආදායම් මාර්ග ගැන ඉගෙන ගන්න mastermind institute of studies අරමුදල් කළමනාකරණයේ online සහතික පත්‍ර පාඨමාලාව වැඩි විස්තර සඳහා අවතන්න 076 56 78 784 theater tele dipaya අලුත් කලාවකට ටෙලි නාට්‍ය පෙළක් බලන්න
3: සුඳුරු
2: ආදරයක කතාවක්
4: සහස් ලංකාවට වෙල්ලා කොහොමද නැ මාව හොයාගත්තේ
1: එයත් ලස්සනයි සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා රාත්‍රී 7:30ට සියත ටීවී තුලින්
0: 98.2 98.7

0: ලොවපුරා සැරිසරා සත්‍යය සියතට ගත් සියත ප්‍රවෘති. සියත ප්‍රවෘති සිරස්තල
1: ශිෂත්ව විභාගය හෙට බන්ධනාගාරවල හානි තක්සේරු අරබයි. රැඳවියන්ට මද්‍රව්‍ය හා දුරකථන යොමු කිරීමට උත්සාහ කළ දෙදෙනෙකු අත්අඩංගුවට. ඉන්දියාව ඇතුළු රටවල් පහකට 100% තීරු බද්දක්. එල්පීඒ ලවසන් මහා තරගයට සියල්ල සූදානම්.
0: දේශීය සියත ලෝකල් නිවුස් ඔන් සියත අනුග්‍රහය
2: රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.
3: David Peris Automobiles within GWM Hybrid Ha, Plug-in Hybrid SUV Maduli Rasak, Haval H6, Haval GT, Tank 300 Ha, Tank 500 Ratha, then Union Place GWM Experience Center within. Amathanna 0117888666.
1: පහශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය දිවයිනපුරා මධ්‍යස්ථාන 2723කදී හෙට පැවැත්වීමට මේ වන විට සියලු කටයුතු සූදානම් කර තිබෙනවා. විභාගය සඳහා ඉදුම් කර ඇති සමස්ත සිසුන් සංඛ්‍යාව 294089 දෙනෙක්. විභාග කොමසාරිස් ජෙනරාල් ඉන්දිකා කුමාරි ලියනගේ සඳහන් කළේ ශිෂ්‍යත්ව විභාගය පෙරවරු 9:30ට ආරම්භ වන බවයි. විභාගය ආරම්භ වීමට පැයකට පෙර සිසුන් විභාග මධ්‍යස්ථාන වෙත පැමිණිය යුතු බවද ඇය සඳහන් කළා. විභාග කොමසාරිස් ජෙනරාල්වරිය මේ බව පැවසුවේ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.
4: සියලුම දරුවන් තමන්ට නියමිත විභාග මධ්‍යස්ථානයට විභාගය ආරම්භ වීමට පැයකට පෙර රැගෙන යන්නට අවශ්‍ය වෙනවා. ශිෂ්‍යත්ව විභාගය ආරම්භ වන්නේ පෙරවරු 9:30ට. මේ විභාගයේ මුලින්ම පැවැත්වෙන්නේ දෙවැනි ප්‍රශ්න පත්‍රය. දෙවැනි ප්‍රශ්න පත්‍රය සඳහා පැය 1:15 කාලයක් තිබෙනවා. විභාගය 9:30ට ආරම්භ වෙලා 10:45ට තමයි දෙවැනි පත්‍රය අවසන් වෙන්නේ. ඉන් අනතුරුව කෙටි විවේක කාලයකින් පසු පළවෙනි පත්‍රය දරුවන්ට ලබා දෙන්නේ පෙරවරු 11:15ට. 11:15 ඉඳලා 12:15 දක්වා පැයක කාලයක් තිබෙනවා පළවෙනි පත්‍රය සඳහා පිළිතුරු සපයන්න.
1: කිසිදු හේතුවක් මත දෙමාපියන් හෝ බහරකරුවන්ට විභාග මධ්‍යස්ථානවලට ඇතුළු වීමට අවස්ථාව හිමි නොවන බවද විභාග කොමසාරිස් ජෙනරාල්වරිය සඳහන් කළා.
4: විභාග මධ්‍යස්ථානයට රැගෙන යන දරුවන් විභාග ශාලාවේ නියමිත විභාග අංකයේ සහිත ආසනයේ අසුන් ගන්නට පුළුවන් තමන්ගේ පන්තිභාර ගුරුවරුන්ට පමණයි. ඒ අනුව කිසිදු දෙමාපියෙකුට විභාගය පැවැත්වෙන මධ්‍යස්ථානයේ ඇතුළට ඇතුළු වෙන්න බැහැ. ඒ වගේම විවේක කාලය තුළත් දෙමාපියන්ට එම පරිසරය තුළට ඇතුළු වීම තහනම් කරලා තිබෙනවා. ඔවුන්ට දරුවන් නියමිත වේලාවට කලින් පාසලට බාර දුන් පසුව විභාගය අවසන් වූ පසුව තමයි ඒ දරුවන් නැවත බාර ගන්නට හැකියාව තිබෙන්නේ. ඒ නිසා ඒ අතරතුර කිසිදු ආකාරයකින් පාසල් ඇතුළට දෙමාපියන් නොයා යුතුයි කියලා මම මතක් කරනවා.
1: ළමා සහ යවුන් මනස පිළිබඳ විශේෂඥ වෛද්‍ය මහාචාර්ය මියුරු චන්ද්‍රදාස සඳහන් කළේ අද දිනය තුළ සිසුන්ට සැහැල්ලුවෙන් ගත කිරීමට අවස්ථාව ලබා දිය යුතු බවයි.
5: විභාගයට කලින් දවසේ ගොඩාක් පාඩම් කරන්නේ නැතුව පුරුදු පාඩමක් බලලා හිත සැහැල්ලුවෙන් ගත කරගන්න ගොඩක් දරුවන්ට පීඩාකාරීව සලකන එක හොඳ දෙයක් නෙමෙයි. මේ ශිෂ්‍යත්ව විභාගයේ හින්දා අවුරුදු 10 පුංචි සිත්වලට කාංසාව, පීඩනය, විෂාදයේ ලක්ෂණ ඇති වෙන්න පුළුවන්. ඒගොල්ලෝ ගොඩක් වෙලාවට ශාරීරික අපහසුතා, නිින්ද යන්නේ නැහැ, මට බයයි, එපා වෙලා කියලා ළමා මනෝවෛද්‍ය සායනවලට ඇවිල්ලා කියනවා. ඒක ගැන ඔබ දෙමව්පියෙක් හැටියට හොඳින්ම සැලකිලිමත් වෙන්න. ශිෂ්‍යත්ව විභාගයෙන් පස්සේ හොඳට විවේකයක් අරගෙන යාළුවොත් එක්ක සෙල්ලම් කරලා තමන්ගේ හොඳ ළමා කාලය විඳින්න දරුවන්ට අවස්ථාවක් දෙන්න කියලා මම ඉල්ලා සිටිනවා.
1: හදිසි ආපදා තත්ත්වයක් හේතුවෙන් පහශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයට හෝ උසස් පෙළ විභාගයට පෙනී සිටීමට අපහසුතා මතු හොත් ඒ පිළිබඳ දැනුම් දෙන්නේ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය දැනුම් දී සිටිනවා. එහි අධ්‍යක්ෂ චතුර ලියනාරච්චි සඳහන් කරේ ඒ සඳහා විශේෂ දුරකථන අංක 5ක් හඳුන්වා දී ඇති බවයි.
6: ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ විශේෂයෙන්ම අංක 5ක් හඳුන්වා දීලා තිනවා. විශේෂයෙන්ම කිසු දරුවන්ට, ගුරුපවතුන්ට යම්කිසි ස්ථානයක් සඳහා යාමට අපහසු නම් ඒ සඳහා අවශ්‍ය ආයතන සම්බන්ධීකරණ ගැනීමෙන් අවශ්‍ය ප්‍රවාහන පහසුකම් සහ අනිකුත් සහයෝගයන් කෙසේද ලබා ගන්නේ කියලා මේකෙදි විශේෂයෙන්ම අංක විශේෂයෙන්ම විභාග දිනයේදී යම්කිසි තත්ත්වයක් ඇති වුණොත් මාර්ගයේ ඉන්න පොලිස් නිලධාරීන් එහෙම නැත්නම් ත්‍රිවිධ හමුදා නිලධාරීන්ට සමන්ගේ විභාග මධ්‍යස්ථානයේ තියෙන ස්ථානය සහ ඒ සම්බන්ධ තොරතුරු ලබා දුන්නොත් ඉතින්ට ළමයි ප්‍රවාහනයේ හෝ ඒ ළමයි එතෙන්ට විභාගය සඳහා සහභාගී කරගීමට කටයුතු කරන ලබනවා. ඒ වගේම විශේෂයෙන්ම විදුහල්පතිවරුන් අනුව විශේෂයෙන්ම මොන හරි ආපදා තත්ත්වයක් ඒ අවස්ථාවේ වාර්තා වුණොත් 1.17 දුරකථනයට විශේෂිත අංක 5ට සඳහන් කරලා ඒ සම්බන්ධයෙන් අපිව දැනුවත් කරන්න. එතකොට ඒ සම්බන්ධයෙන් අවශ්‍ය සහයෝගය පහසුකම් විවිධ හමුදා සහ පොලිසිය ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සම්බන්ධීකරණයෙන් ලබා දෙනු ලබනවා.
1: මේ අතර අධ්‍යන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය දිවයිනපුරා විභාග මධ්‍යස්ථාන 2532කදී ලබන දසවනදා ආරම්භ වීමට නියමිතයි. සිසුන් විභාග සඳහා සූදානම් කිරීමට නිවාඩු කාලය තුළද පන්ති පවත්වන ලෙස දැනුම් දී ඇති බවයි ලංකා ගුරු සංගමේ ප්‍රධාන ලේකම් ජෝසෙෆ් ස්ටාලින් සඳහන් කළේ.
7: දැන් සමහර පාසල් උසස් පෙළ විභාගෙත් පැවැත්වෙනවා. සමහර ගුරුවරු විභාග රාජකාරිවලයන්. එහෙම තියෙද්දී කලාප කාර්යාලවල බරපතල විදියට බලපෑම් කරමින් සියලු ගුරුවරු ගෙන්නනවා විශේෂයෙන්ම පාසල් පවත්වන්න කියලා. අපි දැක්කා එක පාසලක් තව පාසලට උඩින් එන්න බරපතල මේ විභාග තරඟයට ඇතුළත් වෙලා තියෙනවා. ගුරුවරෙන් කැමැත්තෙන් කරන එක වෙන කතාවක්. මේක බලෙන් නිලධාරීන් යොදලා මේ කරන වැඩේ නතර කරන්න කියලා තමයි අපි පැහැදිලිවම කියන්නේ.
1: බන්ධනාකාර කිහිපයක ඇති වූ නොසන්සුන්තාවලින් සිදු වූ හානිය තක්සේරු කිරීම ආරම්භ කර ඇති බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසනවා. එහි මාධ්‍ය ප්‍රකාශක ඒ.සී. ගජනායක සඳහන් කළේ මීගමුව බන්ධනාගාරයට සිදු වූ හානිය පිළිබඳ තක්සේරු කිරීම සිදුවන බවයි. මහර බන්ධනාගාරයේ ඇති වූ නොසන්සුන්තාවෙන් සිදු වූ හානිය පිළිබඳවද තක්සේරු කිරීම සිදු කරනු ලබනවා. පෙරේදා රාත්‍රියේ සහ ඊයේ මැගසින් කුරුවිට සහ පල්ලන්සේන යන බන්ධනාගාර තුළ නොසන්සුන්තා ඇති වුණා. එම නොසන්සුන්තාවලින් රැදවියන් 3 දෙනෙකු මිය ගොස් තවත් 51 දෙනෙකු තුවාල ලැබූ බවයි බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක ඒ.සී. ගජනායක සඳහන් කළේ. මැගසින් බන්ධනාගාරයේ ඇති වූ ගැටුම්වලින් එක් අයකු මිය ගොස් තවත් 10 දෙනෙකු තුවාල ලැබුවා. කුරුවිට බන්ධනාගාරයේ ගැටුමින් 2 දෙනෙකු මිය ගිය අතර තුවාල ලැබූ සංඛ්‍යාව 13 දෙනෙක්. පල්ලන්සේන බන්ධනාගාරයේ ගැටුමින් තුවාල ලැබූ 28 දෙනෙකු ප්‍රතිකාර සඳහා ඇතුළත් කරනු ලැබුවේ වැලිකඩ බන්ධනාගාර රෝහල වෙතයි. එම බන්ධනාගාරවලට සිදු වූ හානි පිළිබඳවද තක්සේරු කිරීම ඉදිරියේදී සිදු කරන බවයි බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ. බන්ධනාගාර තුළ ඇතිවන හදිසි අවස්ථාවලදී කටයුතු කළ යුතු ආකාරය සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා ඒකාබද්ධ යාන්ත්‍රණයක් ස්ථාපිත කිරීමට රාජ්‍ය තීරණය කළා. ඒ ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් ඊරාත්‍රියේ පැවති සාකච්ඡාවකදී. එහිදී මෙරට ස්ථාපිත බන්ධනාගාර 33 හිම රැඳවියන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් තවදුරටත් ගතයුතු පියවර පිළිබඳ පුළුල් ලෙස සාකච්ඡා කරනු ලැබුවා. බන්ධනාගාර රැඳවියන් මුහුණ දී සිටින ගැටලු සහ ඔවුන්ගේ සුබසාධන කටයුතු සම්බන්ධයෙන්ද එම සාකච්ඡාවේදී අවධානය යොමු වූ බවයි අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර පැවසුවේ.
8: තීන්දු කරනු ලැබුවා සෑම ඉරකයක්ම අලලා ඒකාබද්ධ යාන්ත්‍රණයක් හදන්න. බන්ධනාගාර සේවය, පොලිසිය, STF එක සහ අවශ්‍ය අවස්ථාවල ත්‍රිවිධ හමුදාවේ සහයද සහිතව ඒකාබද්ධ රැපිඩ් රෙස්පොන්ස් යුනිට් එකක්. ඒකෙන් මූලික බලාපොරොත්තු වෙන්නේ හදිසි අවස්ථාවලදී රැඳවියන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් ක්‍රියාත්මක වීම, රැඳවියන්ගේ සුබසාධනය, රසපරීක්ෂ වාර්තා පමාවීම, ඒ අවශ්‍ය සියලුම දේ බලන්න. මොකද අපි දන්නවා යම් කුමන්ත්‍රණකාරී පිරිස් ඇතුළේ මේක මෙහෙව්වට මේවට සම්බන්ධ නැති පුද්ගලයොත් ඉන්නවා. මේ වෙනුවට අපි දන්නවා මීගමුව බන්ධනාගාරයේ ඒ වෙච්ච සිදුවීමට අලලා රිමාන්ඩ් බන්ධනාගාරයේ හිටපු 61කට දැන් අපරාධ චෝදනා ගොනු කරලා තියෙනවා මිනිමැරීම සම්බන්ධයෙන්. අපි කිසිදු අවස්ථාවක් දෙන්නේ නැහැ මේක ඇතුළේ ඉඳන් ඒ ආකාරයේ කුමන්ත්‍රණකාරී අපරාධ කරනවට.
1: බන්ධනාගාර තුල පවතින ගැටලුවලට ඒකපාර්ශ්වික විසඳුම් ප්‍රමාණවත් නොවන බව සිරකරු අයිතිවාසිකම් සුරකීමේ සංවිධානය පවසනවා. එහි සභාපති නීතිඥ සේනක පෙරේරා මේ බව සඳහන් කළේ මාධ්‍ය හමුවකට එක් වෙමින්.
9: බන්ධනාගාරවල දැන් මේ වෙනකොට 1:4 අනුපාතයෙන් විශාල පිරිසක් විශාල තදබදයකින් ඉන්න රැඳවියන් ප්‍රමාණයක් තමයි රැඳවලා තියෙන්නේ. දැන් මේ ඒකාබද්ධ යාන්ත්‍රණය හදනකොට මේ රැඳවියන්ගෙන් එහෙම නැත්නම් රැඳවියන් නියෝජනය කරන කෙනෙක්ගෙන් හරි කිසිම අදහසක් එහෙම නැත්නම් මොනවා හරි ඕගොල්ලෝ ගත්තද කියලා. රජය ඒකපාර්ශ්විකව හදන වැඩපිළිවෙලක් බන්ධනාගාරයට පැටෙව්වට ඒක ප්‍රායෝගික නැහැ. අර්බුදය සම්බන්ධයෙන් පැහැදිලි වෝහාරිකව මේක අධ්‍යයනය කිරීමකින් තොරව මේ ගේන විසඳුම් සියල්ල බොහොම තාවකාලික විසඳුම් විදිහට තමයි අපි දකින්නේ.
1: ඇතැම් බන්ධනාකාර නිලධාරීන් අමානුෂික ආකාරයට කටයුතු කරන බවයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර සඳහන් කළේ.
10: මම හිටපු කාලය තුළද ජේලරවරියන් කිසිම විදිහකින් සිරකරුවන්ට අපහසුතාවයට පත් වෙන දේවල් කරනවා මම නම් දැක්කේ නැහැ. අපිට හිටපු ප්‍රධාන ජේලරවරිය තමයි දිස්නා මැතිනිය. එතුමියට ඇත්තටම එතන ඉන්න කාන්තාවන අම්මා කියලා කතා කරන්නේ. ඒ කාලය තුළද කිසිම විදිහකින් මම නම් දැක්කේ නැහැ ජේලරවරුන්ගෙන් ප්‍රශ්නයක් වෙනවා. හැබැයි බන්ධ පොලිසිය කට්ටිය නම් ඇත්තටම හරිම අමානුෂික.
1: මැගසින් බන්ධනාකාරයට මද්‍රව්‍ය සහිත පාර්සල දෙකක් යොමු කිරීමට උත්සාහ කළ දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ බොරැල්ල පොලිසිය විසින්. සැකකරුවන් කොළඹ 14 ප්‍රදේශයේ පදිංචි 29 හැවිරිදිවියෙහි පසුවන්නා. එම පාර්සල් තුල තිබී අයිස් හා ඇෂ් යන මද්‍රව්‍ය සහ දුම් කොළ සොයා ගැනුණා. ලයිටර් 10ක්, ජංගම දුරකථන දෙකක්, දුරකථන චාර්ජර් දෙකක් හා කරාබු ජෝඩු දෙකක්ද සොයාගත් බවයි පොලිසිය සඳහන් කළේ. බන්ධනාගාර සම්බන්ධයෙන් පවතින ක්‍රමවේදය වෙනස් කිරීමට ආණ්ඩුව අපොහොසත්ව ඇති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා. ඔහු මේ බව සඳහන් කළේ උත්සවයකට එක් වෙමින්.
11: මහර බන්ධනාගාරයේ සිද්ධියක් ඇති වුණා. ඊට පස්සේ මැගසින් බන්ධනාගාරය. ඊට පස්සේ කුරුවිට බන්ධනාගාරය. ඊට පස්සේ පල්ලන්සේන බන්ධනාගාරය. ඒතර මොහොතකට හිතලා බලන්න අර 152 අපි ගෙන ආපු විශ්වාසභංග යෝජනාව පරාජය කරන් ඒ ඡන්දය දුන්නු අයට කතා කරුමද වස්ත්‍රයක් ඇඳගෙන මහපාරේ යන්න පුළුවන්ද මේ മന്ത്രിවරුන්ට മന്ത്രിවරියන්ට මං අහන්නේ කිසිම ලැජ්ජාවක් නැද්ද? මේ මම මතක් කරන්න කැමතියි. අපි විශ්වාසභංග යෝජනාව ගෙනාවේ ද්වේෂ සහගතව නෙවෙයි. බන්ධනාගාර පද්ධතිය තුළ බරපතල ප්‍රශ්නයක් තිබෙන නිසා. අපි ඇත්ත පිළිගන්නවා මේ ප්‍රශ්නය මේ අද ඊයේ නිර්මාණය වුණු ප්‍රශ්නයක් නෙවෙයි. 10000ක් 11000ක් ඉන්න ඕන තැන මං හිතන්නේ 35000ක් 40000ක් ඉන්නවා. දෙවික ගැටලුවක්. ඒ ගැටලුව තිබුණා. ඒ ගැටලුව පිළිබඳව අපි බොරු කියන්නේත් නැහැ. හැබැයි ඉතින් දෙයනේ ජනාධිපති වුණේ පාර්ලිමේන්තුවේ 159ක් ගත්තේ ඔය තිබ්බ පරණ සිස්ටම් එක වෙනස් කරනවයි කියලානේ. ක්‍රමය වෙනස් කරනවයි කියලානේ.
1: බන්ධනාකාර තුල හටගෙන ඇති තදබදය අවම කිරීම සඳහා නීති සංශෝධනය කිරීමට ආණ්ඩුව අපොහොසත්ව සිටින බවයි සමගී ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී පෙරේරා සඳහන් කළේ.
12: මීගමු බන්ධනාගාරයේ මහා ප්‍රශ්නයක් ඇති වෙච්ච වෙලාවේ අඩු ගන්න විශ්වාස භංගයක් අතරන් ආපු වෙලාවේ කිව්වද මේ ප්‍රශ්න විසඳීම සඳහා වන පනත අහවල දවස අරන් එනවා කියලා. දැන් අදටත් මේක ගැසට් කරනවා. 20000ක් මිනිස්සු හිර කරලා තියෙන මේ මිනිස්සුන්ට වරද පිළිගන්නවත් අවකාශයක් නැතුව හිර කරලා තියෙන පනතේ ඒ කෙටුම්පත් අරගෙන ආව නම් බන්ධනාගාරවල තියෙන පීඩනය 50%කට වැඩි අඩු වෙනවා. ඒවයි කරන්න ඕනේ. ඒවට තමයි නීති සම්පාදන බලය පාර්ලිමේන්තුවේ තියෙන්නේ. මේ මොනවද මේ කරන්නේ? දැන් ඔක්කොම විනාශයක් වෙලා තනින් තන ප්‍රශ්න මතුවෙනකොට ඊයේ තමයි පළවෙනි වතාවට අධිකරණ ඇමති තමන් කරන්න යන්නේ මොකද්ද කියලා කනගාටු පළ කරලා මූණැවුල් කරගෙන
1: ආණ්ඩුවට බන්ධනාගාර පාලනය කිරීමට නොහැකි වෙති බවයි සමගී ජනබලවේගයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර සඳහන් කළේ.
13: පාතාලය මර්ධනය කරවා කිව්ව ආණ්ඩුව අද බන්ධනාගාරයේ ඇතුළේ හිර කරලා තියෙන අය පාලනය කරගන්න බැරි තත්ත්වෙට පත් වෙලා තියෙනවා. අපිට සැකයක් තියෙනවා ආණ්ඩුව මේ බන්ධනාගාරවල සිද්ධීන් ඕඩකමින් ඇති කරනවාද කියලා. පළවෙනි සිද්ධිය වුණාන් පස්සේ ඇමතිවරයා කිව්වේ මම සෝෂල් මීඩියාවකින් තමයි ඒක දැක්කේ කිව්වා. දෙවෙනි එකක් තුනක් තුන්වෙනි එකක් තුන අපි අහන්නේ මේ කිර කරපු මිනිස්සු ඉන්නේ කොහොමද මේ වගේ ප්‍රශ්න ඇති වෙන්නේ?
1: බන්ධනාකාර තුල ඇතිවන ගැටුම් පසුපස සංවිධානාත්මක ස්වභාවයක් නිරීක්ෂණය වන බවයි අමාත්‍ය උපාලි පන්නිල සඳහන් කළේ.
14: මෙතන යම් සංවිධානාත්මක ප්‍රතිරෝධය දැක්වීමක් තිබෙන බව පේනවා. නමුත් ඒක දේශපාලන පක්ෂ සම්බන්ධද එහෙම නැත්නම් පාතාලයට සම්බන්ධයද එහෙම නැත්නම් මතභේද ආරම්භකාරයෝද මේ සියල්ලද කියන එක ඉදිරියේදී විමර්ශන මගින් අපිට තහවුරු කරගන්න ලැබෙයි. ආණ්ඩුව පෙරලෙන්නේ නැහැ පළවෙනි එක. අපි වැරදි කරන්නේ නැහැ දෙවෙනි එක. වැරදි කරන්නේ නැත්නම් කිසිම ආකාරයකින් කිසි දෙයකට බය වෙන්න ඕනේ නැහැ. අපි ජනතාවගේ අභිලාෂයන්ට අනුව කිසිම වංචාවක් කරන්නේ නැතුව දූෂණයක් කරන්නේ නැතුව අපරාධයකට සම්බන්ධ වෙන්නේ නැතුව අපි රාජ්‍ය පාලනය කරනවා. ඒ නිසා අපි කිසි දෙයකටම බය වෙන්නේ
1: බන්ධනාකාර තුල ඇතිවන ගැටුම් ආණ්ඩුවේ කුමන්ත්‍රණයක් දැයි සැකමතුවන බව සමගී ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසාද් සිරිවර්ධන සඳහන් කළා.
15: බන්ධනාගාර ඇතුලේ ඉන්න මේ සියලු දෙනාව මැඩපවත්වන්න නම් අපිට මර්ධන නීති ක්‍රියාත්මක කරන්න සිද්ධ වෙනවා කියලා සමාජයේ භීතියට පත් කරලා සමාජයේ භීතියට පත් කිරීම මගින් අනාගතයේදී ආණ්ඩුවට අවනත නැති සියලු ශේස්ත්‍ර ග්‍රහණය කරගන්න මර්ධනය ගෙනීම උදෙසා කරන ආණ්ඩුවේ කුමන්ත්‍රණයක්ද කියන සැකය මේ වෙලාවේදී අපිට එනවා. මේක බන්ධනාගාර ඇතුලේ ආණ්ඩුව විසින් කුමන්ත්‍රණයක් විදියට තමයි දැන් අපේ සැකය යොමු වෙන්නේ.
1: බන්ධනාගාර තුල හටගත් ගැටුම් සම්බන්ධයෙන් ආණ්ඩුව විපක්ෂයට චෝදනා එල්ල කරන බවයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පැවසුවේ.
16: අඩු ගානෙන් පහුගිය අයවැයෙන් ගරු අමාත්‍යවරයාට වෙන් වෙච්ච මුදල් වලින් අඩුම ගානේ බන්ධනාගාරවල වැසිකිලි කැසිකිලි පහසුකම් හදපු නැති ආණ්ඩුව අද සුපුරුදු පරිදි ජනාධිපතිවරයා බලේ ඉන්න කාලේ මෙවැනි සිද්ධියක් සිද්ධ වුණා. ඇවිල්ලා කිව්වා ආණ්ඩුවක් කියන්නේ. දැන් එයාලා ආණ්ඩුවේ ඉන්නකොට මේක වුණාම මොකද කියන්නේ? විපක්ෂයවක් කියන්නේ. මේක ෂුවර් එක නාමලයාගේ වැඩක්. එහෙමනේ කියන්නේ. ආණ්ඩුව කියන්නේ. ආණ්ඩුවට එහෙම පේනවත් දන්නේ නැහැ මම බැලුවම් පොඩි. මේ මු මෙහෙම පොරක් ඔහොම හිටියට මේ ආ බය. මෙයා තමයි මේක පිටිපස්සෙන් ඉඳන් මෙහෙවන්නේ මේ රටම කියලා හිතනවත් දන්නේ නැහැ.
1: බන්ධනාගාර තුළ ඇතිවන ගැටුම් වැළැක්වීමට ආණ්ඩුව ගන්නා ක්‍රියාමාර්ග මගින් දේශපාලන වාසි ලබා ගැනීමට විපක්ෂය උත්සාහ දරන බවයි ජාතික ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී දේවානන්ද සුරවීර සඳහන් කළේ.
17: බන්ධනාගාරය තුළේ ඔය සංවිධානාත්මක අපරාධ ජාල කණ්ඩායම් ගොඩනැගුවේ ඔය දේශපාලන පක්ෂ. කිරිපෙව්වේ ඒගොල්ලෝ ඒ දේශපාලන පක්ෂ. නඩත්තු කළේ ඒ දේශපාලන පක්ෂ. ඒ වගේම මත්ද්‍රව්‍ය මේ රටට විශේෂයෙන්ම රාජපක්ෂලාගේ කාලේ තමයි ගම්වලට පවා මේ මත්ද්‍රව්‍ය ගෙවේ මත්ද්‍රව්‍ය ජාලයක් ගොඩනැගුණේ. එතකොට මේ මත්ද්‍රව්‍ය ජාවාරම්කාරයෝ මේ සියල්ල දැන් කොටු වෙමින් ඉන්නේ. ඒගොල්ලෝ ගොඩනගපු පාතාල රාජ්‍ය දිය වෙනකොට ඒගොල්ලෝ කල්පනා කරනවා ඇති ඒ පාතාල රාජ්‍ය හිටපු කණ්ඩායම් හරහා ඒ කණ්ඩායම් දැන් ගොඩක් දුරට ඉන්නේ බන්ධනාගාරය ඇතුළේ. ඒ හරහා බන්ධනාගාර රැඳවියන් කුලප්පු කරලා ආණ්ඩුව ඒකට කරන මැදිහත්වීම හරහා මේ ආණ්ඩුව පෙල්ලන්න උත්සාහ කරනවා නම් ඒකට කිසිසේත් වර්තමාන ආණ්ඩුව ඉඩ දෙන්නේ නැහැ කියන පණිවිඩය අපි දෙන්නවා.
1: වත්තල කදිරාන පල්ලියවත්ත ප්‍රදේශයේදී වෙඩිතබා පුද්ගලයෙකු ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ අත්අඩංගුවටගත් පුද්ගලයන් 3 දෙනාට රැඳවුම් නියෝග ලබා ගැනීමට නියමිත බව පොලිසිය පවසනවා. ඔවුන් අත්අඩංගුවට ගෙන තිබුණේ බස්නාහිර උතුර අපරාධ කොට්ටාශය සහ පොලිස් විශේෂ කාර්ය බලකාය එක්ව සිදු කළ විමර්ශනයකින් පසුවයි. සැකකරුවන් අවුරුදු 26, 35 සහ 36 යන වයස්වල පසුවන ජින්තුපිටිය, මාතලේ සහ කඩුවෙල යන ප්‍රදේශවල පදිංචිකරුවන්. ඔවුන්ගෙන් එක් අයෙකු වෙඩික්කරුවන අතර අනෙක් පුද්ගලයන් 2 දෙනා වෙඩි තැබීම සඳහා පැමිණි මෝටරතේ රියදුරු සහ ඝාතනයට ආධාර අනුබල දුන් නායක. කදිරාන පල්ලියවත්ත ප්‍රදේශයේ උත්සව ශාලාවක පැවති උපන්දින සාදයක් අතරතුර මෝටරතයකින් පැමිණි පිරිසක් විසින් වෙඩිතබා පුද්ගලයෙකු ඝාතනය කර තිබුණේ පසුගිය ජූලි මාස 23 වනදායි. වසරේ ගත වූ කාලය තුළ සිදුව ඇති වෙඩිතැබීම් සංඛ්‍යාව 26ක්. ඉන් 13 දෙනෙකු මිය ගියා. 14 දෙනෙකු තුවාල ලබා ඇති බවයි පොලිසිය සඳහන් කළේ. අමරිකා විසින් ඉන්දියාව සහ චීනය මත 100% තීරුබදු පැනවීමේ පනතක් සම්මත කර තිබෙනවා. ඒ රුසියාවෙන් ඉන්ධන සහ ගෑස් මිලදී ගැනීම පදනම් කරගනිමින්. රුසියාව සහ යුක්රේනය අතර යුද්ධය හේතුවෙන් යුක්රේනයට සහාය දැක්වීමක් ලෙස අමරිකාව මෙම පියවර ගනු ලැබුවා. අදාළ පනත් කෙටුම් පත අමරිකා සෙනෙට් මණ්ඩලයේදී සම්මත වී ඇත්තේ 86-11 ලෙස බහුතර ඡන්දයෙන්. චීනයෙන් පසු රුසියානු බොරතෙල් මිලදී ගන්නා දෙවන විශාලතම රට වන්නේ ඉන්දියාවයි. ඒ අනුව මෙම බදු පැනවීම ඉන්දිය අපනයන වෙළඳපළ මත ඍජු බලපෑමක් එල්ල කරනු ඇති බවයි ආර්ථික විශ්ලේෂකයන් සඳහන් කළේ. අමරිකාව මීට පෙරද ඉන්දියාවට 50% තීරුබදු පනවනු ලැබුවා. චීනය සහ ඉන්දියාවට අමතරව අසර්බයිජානය, හංගේරියාව සහ ස්ලොවැකියාව නව තීරුබදු පැනවූ රටවල් අතරට අයත්. ක්‍රිකට් ක්‍රීඩාවේ දූෂණය අවම කිරීම සඳහා පියවර ගන්නා බව ශ්‍රී ලංකා ක්‍රිකට් පරිවර්තන කමිටු සභාපති එරාන් වික්‍රමරත්න පවසනවා. ඔහු මේ බව සඳහන් කළේ මාධ්‍ය වෙත අදහස් දක්වමින්.
18: ඒකට කල්ලියයි දවසෙන් දෙකෙන් කරන්න පුළුවන් දේවල් නෙමෙයි. නමුත් අපි ක්‍රමවේදයක් හදනවා, මාර්ගයක් හදනවා. ඒ අනුව මං හිතන්නේ ප්‍රතිඵල අපිට ඉදිරියේදී කල්ලිය ගිහාම ඒක දකින්නට ලැබේ. පාසල් 1000කට වැඩිය ක්‍රීඩා කරනවාද ඒව ශක්තිමත් කරන්නට යනවා, ක්‍රිකට් ප්‍රචලිත කරන්නට යනවා. විශේෂයෙන්ම ගම්මට්ටමේ කාන්තාවන් අතරේ දිස්ත්‍රික්ක මට්ටමේ අපි ඒක ප්‍රචලිත කරන්න වැඩපිළිවෙලක් යොදවනවා. දූෂණයෙන් තොර ක්‍රිකට් ක්‍රීඩාව ක්‍රමයේ දූෂණයෙන් තොර රටක් අපි ගොඩනගන්නට ඕනේ. දූෂණය අවම කරන්න ඕනේ. ක්‍රිකට් වල අනිවාර්යෙන් මේක අපි අවම
1: මේ අතර 2026 LPL අවසන් මහා තරගය අද රාත්‍රී 7:30ට ආරම්භ වීමට නියමිතයි. ජෆ්නා සහ ගෝල් කණ්ඩායම් අතර එම තරගය පැවැත්වෙන්නේ කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී. යලි සිරස්තල ශිෂ්‍යත්ව විභාගය හෙට බන්ධනාකාරවල හානි තක්සේරු ඇරඹේ. රැඳවියන්ට මත්ද්‍රව්‍ය හා දුරකථන යොමු කිරීමට උත්සාහ කළ 2 දෙනෙකු අත්අඩංගුවට. ඉන්දියාව ඇතුළු රටවල් 5කට 100% තීරු බද්දා. LPL අවසන් මහා තරගයට සියල්ල සූදානම්. සියත සවස ප්‍රධාන ප්‍රවෘත්ති නිවයි. මම සප්න වංශික. සියත මීළඟ ප්‍රධාන ප්‍රවෘත්ති හෙට උදෑසන 6:30ට. ඔබට සුබ රාත්‍රියක්.
0: පුරා සෙරිසරා සත්‍ය සියතටගත් සියත ප්‍රවෘත්ති යලිත් බලාපොරොත්තු වන්න.

0: of the town.
1: ෆිල්ම් එක තාම රිලීස් වෙලත් නැහැ. ටීසේකින් සොංග්ස් අහන්න හම්බුනෙත් නැහැ. හැබැයි ෆිල්ම් එකේ සොංග්ස් ඉන්දියානු රුපියල් කෝටි 50ක වටිනවා කියලා මාකට් එක තීරණය කරලා ඉවරයි.
2: මෙහෙම ලොකු achievement එකක් aran තියන්නේ ෂාරුග්ගේ කිං මූවී එක.
1: රෙකෝඩ්ස් වල තියෙන විදිහට මේ මූවී එකේ මියුසික් රයිට්ස් වලට Zee Music සමාගම ඉන්දියානු රුපියල් කෝටි 50ක් දෙන්න ලෑස්ති වෙලා ඉන්නවා.
2: කිං කියන්නේ පතන් බ්ලොග්බස්ටර් එකෙන් පස්සේ සිද්ධාර්ථ් ආනන්ද් ෂාරුක් ඛාන් එක්ක එකට එකතු වෙලා කරන ප්‍රොජෙක්ට් එක.
1: songs compose karanne sachin jigar denna background sing karanne anirudh join vela inna
2: ithin music rights indiana rupiyal koti 50k watine ai kiyala hita ganna puluwanne
0: talk of the town

0: දැන් පෑනේෂියා බැංකුවෙන් ඔබේ ස්ථාවර තැන්පතු සඳහා ඉහළ පොලියක් ලබා ගන්න. අදම ඔබේ ළඟම ඇති පෑනේෂියා බැංකු ශාඛාවට පිවිසෙන්න. නැතිනම් 011 4 667 222 අමතන්න.
1: ඒක හරිම අපූරු ලෝකයක්. හරියට ඇලිස් ඉන් ද වොන්ඩර්ලෑන්ඩ් වගේ.
2: පොඩි පරහකට තියෙන්නේ මේ කතාවේ ඇලිස් නෑ. ඒ වෙනුවට දැනට ඉන්නේ මම. ප්‍රශ්නයක් නෑනේ.
1: මියුසික්. කතා කරන සත්තු. දුම්පිමින නිල් පාට දලඹුව වෙනුවට එහෙ තිබ්බේ ලෝකේ තියෙන වටිනාම දේවල්. සෝනි, අයිවා, ෂාප්, එල්එම්ජී. ආ, තේක්ක බඩුවල ලස්සන.
3: ඔය ඔක්කොම ගන්න දැන් පොඩි ගානක් දාලා බැලන්ස් එක ටික ටික ගෙවන්නත් පුළුවන්. තේරුණාද?
1: යාගේ නම සීතා. සීතා! මට කෑගස්සුනානි. එතකොට මට හැරුණා. වයිෆ් සේරම ආගෙන ඉඳලා පහුවෙද්දම මාගෙදර ගියා. අතටත් එයා විශ්වාස කරන්නේ නෑ මගේ ඔය සීතා ඉන් ද වොන්ඩර්ලෑන්ඩ් සිහිනේ.
2: නව අනර්ග සන්නාමවල ගෘහ විදුලි උපකරණ සහ ගෘහ භාණ්ඩ සඳහා සීතා සහ ලෙක්ෂස් බයි සීතා දැන් රට පුරා.
4: තිස් වසරක විශිෂ්ටත්වයේ අභිමානය පීපල්ස් ලීසින් විශ්වාසයේ ප්‍රමුඛයා.
5: මොකෝ මේ තරහින්?
6: කඩේ වහලෙට දාපු ෂීට් මාස 3න් මලකඩ කාලා. විකුණුපු මිනිහා ෆෝන් ආන්සර් කරන්නේ ආගියතක් නැහැ.
5: බාල ෂීට් දාලා බැටකන් නැතුව සුපර්මෙට් රූෆින් ෂීට් දාන්නකෝ.
4: සුපර්මෙට්. දකුණු කොරියාවෙන් ආනයනය කරන નિયમિત ඒසෙන් අගෙන් අනුන උසස් තත්ත්වයෙන් යුත් සිංක් ඇලුමිනියම් රූෆින් ෂීට්. වසර 10ක වගකීම. වහලා ගහන්න නැතුව වහලා ගහන්න සුපර්මෙට් රූෆින් ෂීට් දාන්න.
7: CDB එක රන් ගනුදෙනු කරන ඔබේ ජල විදුලි දුරකතන බිල් පතට රන් සහනයක්. CDB රන් ණය. රත්තරන් ණය දෙන ඉස්තරම්ම දෙන.
8: සමහරු එන්නේ සද්ද ඇහලා.
9: තව සමහරු එන්නේ සුවඳට.
8: තවත් සමහරු එන්නේ අලුත් දේවල් හොයාගෙන.
9: ඒ ඔක්කොම එක්ක ෆන් එකක් ගන්න ඕනේ නම් Down South in the morning. Down South in the morning. Go International Expo 2026. 2026.
8: Motor Show.
9: Lifestyle Expo.
8: Construction Expo.
9: Industrial Expo එක ඇති වෙන්න සතුටු වෙන්න.
8: අගෝස්තු 14 15 සහ 16 උදේ 10 සිට රෑ 10 දක්වා ගල් සමනල ක්‍රීඩාංගණයේදී
9: බිස්නස් කරනවද ඉන්වෙස්ට් කරනවද නැත්නම් ෆැමිලි එකත් එක්ක එන්ජොයි කරනවද Go International Expo 2026
10: මාධ්‍ය අනුග්‍රහය සියත ටීවී සියත ෆිල්ම් සමගින් Kiss FM
11: Turn 98.2 and 98.4
12: වන් විදුලි නිවේදකයෝ කියලා කියන්නේ අමුතු සත්ත්ව කොට්ටාසයක් නෙවේ.
13: සත්ත්ව කොට්ටාසයක් නෙවේ.
14: පළවෙනි වචන 10 15 ඕනම මිනිස්සෙක් අල්ලගන්න පුළුවන් නම් ඔබ කියන ඕනම දෙයක් මිනිස්සු ආසාවෙන් අහන් ඉන්නවා නම්
12: මේක කාලෙකින් ඔබට හම් වෙන රෙයා චාන්ස් එක.
14: අනිත් එක ගුවන් විදුලි නිවේදකෙක් කියන්නේ නිවේදකෙක් විතරක්ම නෙමේ මාකටර් කෙනෙක්.
12: කතාවට දක්ෂ නම් මාකටිං දන්නව නම් සියත FM එකට එන්න. සියත FM කියන්නේ ගමනක් යන්න කියාපු තැනක්. පොඩි ගමනක් නෙවෙයි ලොකු ගමනක් යන්න පුළුවන් තැනක්.
14: හිතෙන ඕනෙම සබ්ජෙක්ට් එකක් ගැන විනාඩි 2ක් කතා කරලා 0.71යි 555යි 60.44ට අපිට WhatsApp කරන්න.
12: මේ chance එක miss කරගන්න එපා. මොකද අපි interview කරන්නේ එකපාරයි.
15: එකපාරයි.
16: 98.2 98.4 98.4

අපි උත්සාහ කරනවා අපේ හිත රිදුන මතක හැම එකක්ම හැමදාටම අමතක කරලා දාන්න. ලස්සන මතක හැමදාම මතක තියාගන්න. අපි හිතනවා එහෙම කරාම අපිට සතුටින් ඉන්න පුළුවන් කියලා. ඒත් ඇත්තම කතාව අපිට එහෙම කරන්න බෑ. මතකයන් කියන්නේ අපි ජීවත් වෙනකන් අපේ හිතල ඉඩ ගන්න දෙයක්. හිත ආස විදියට අපිට මතකයන් පාලනය කරන්න බෑ. අන්න ඒ නිසයි අපි හිත පුරුදු කරන්න ඕන. ජීවිතයේ අත්විඳලා තියෙන ඕනම මතකයක් එක්ක ගනුදෙනු කරන්න. එතකොට මොන මතකයක් හිතට ආවත් හිත ඒවට හුරු නිසා අපේ සැනසීමට බාධාවක් වෙන්නේ නැහැ.

0: කිව්වහම ඇත්තටම පැත්ත යනවාද?
1: එනබරි ඇමති මණ්ඩලය මේ රට දිනෙන් දින පරිහානිය කරාගෙන
2: 11,34,000 නඩු ගොඩ ගැහිලා තියෙනවා.
3: අධිකරණයේ ස්වාධීනත්වයට බරපතල ගැටලු සාගත තත්ත්වයක් පත් වෙනවා.
4: බලපෑම් කිරීමේ සංස්කෘතිය තියෙන විපක්ෂයේ දේශපාලන කණ්ඩායම් ළඟ.
5: වදන්ති සංශෝධනය කරනවා නම් ජනමත විචාරණයක් අවශ්‍යයි.
6: පෞද්ගලික අභිලාෂයන් වලට තමයි නීතිය නැව්වේ නීතිය වෙනස් කරේ.
0: බුද්ධියට විමසන්න දෙන සටහන් ඇත්තටම සත්‍යද?
7: රජේ ණය දෙන්නේ රජේ ප්‍රකාශ කළා දින මිලට පිටින්.
8: අවංක මේ රට ගැන හැඟීමක් එන ජනතාවට සතුටුදායක පුවක් තමයි කියලා මම හිතනවා. මේ කාට
9: ආණ්ඩුව ඉදින් හැමෝම තරහ කරගෙන ඉස්සරහට යන ගමනක් තමයි පේන්නේ.
0: සෑම දිනකම උදෑසන 6යි 30 දහවල් 12 සවස 6 සියත ප්‍රවෘත්ති සත්‍ය සියතට
10: ශක්තිමත් සමාගමක බුද්ධිමත් ආයෝජනය මාස 13ක ස්ථාවර තැන්පතුවක් කල්පිදීමේදී 13%ක් සහ ජ්‍යෙෂ්ඨ පුරවැසි සඳහා 13.5%ක අසම සම පොලියක් LP ස්ථාවර තැන්පතු trading A-LKA outlook stable ලියාපදිංචි මුල්‍ය සමාගමක
11: ඇමරිකා එක්සත් ජනපදයේ එක්සත් රාජධානිය ඉතාලිය ඕස්ට්‍රේලියාව නවසීලන්ත සිංගප්පූරුව වගේ රටවල් 17කම මිනිස්සුත් විශ්වාසයෙන් ගන්න හොඳම ඇලුමෙක්ස් තියෙද්දී අපි මේ අනම්මනම් ඇලුමිනියම් ගන්නෙ මොකටද?
12: ඇලුමිනියම් ඕන තරම් ඇලුමෙක්ස් නම් ඉස්තරම්.
13: ඔබත් විදෙස් අධ්‍යාපනය සඳහා සිහින දකින්නෙක්ද? O-level, A-level හෝ උපාධියෙන් පසු ඔබගේ උසස් අධ්‍යාපනය මහා බ්‍රිතාන්‍ය හෝ ඕස්ට්‍රේලියාවේ පිළිගත් විශ්වවිද්‍යාලයකින් අවම වියදමකින් හදාරා විදෙස් අධ්‍යාපන සිහිනය සැබෑ කරගන්න. අධ්‍යාපනයෙන් පසු වසර දෙකේ සිට ඉහළට පූර්ණ කාලීන රැකී අවස්ථා, ශිෂ්‍යත්ව දීමනා වට්ටම් ඇතුළු තවත් බොහෝ තේ. වැඩි විස්තර සඳහා අමතන්න WhatsApp කරන්න 0718492492 0718312777. Global University Partners, Number 221, Dharmapala Mavata, Kolamba 7.
14: දස්පන්සියක අඩුම මාසික පාරිකයකට ඔඩියෝ සිස්ටම් එකක් කරගන්න.
15: අවන්ස් එකෙන් ඕන දෙයක් අද ගෙවන්න ගන්න.
14: අවන්ස් ටිකෙන් ටික පේ.
16: සිලිවෝඩ් සමාජිකයන් සඳහා කාගිල්ස් ෆුඩ් සිටි වෙතින් මෙගාවට්ටම් වටවලතේ ඉතිරි රුපියල් 310යි. මැජික් චොක්ලට් අයිස්ක්‍රීම් ඉතිරි රුපියල් 280යි. ෆෝචුන් සෝයා ඉතිරි රුපියල් 35යි. දීවා කලර් ගාඩ් ඩිටර්ජන් ලික්විඩ් ඉතිරි රුපියල් 230යි. කාගිල්ස් ෆුඩ් සිටි.

0: Anna sul gruppo T-Game e Disney.
1: Benin Anna. Satita was the house of Dekata.
2: Theater hot and spicy with Sudhu Kochi.
1: Good luck, Kadare.
3: අම්මේ මන් තමයි මේ සැරේ වැඩියෙන්ම ලකුණු ගන්නේ.
4: නෑ නෑ මන් තමයි වැඩියෙන්ම ගන්නෙ.
5: හරි හරි අපි බලමුකෝ එහෙනම් සියත පොකට් මනි ප්‍රශ්නවලට කවුද හරියටම උත්තර දෙන්නේ කියලා.
6: හරියට උත්තර දුන්නොත් රුපියල් 5000ක් උත්තරම.
7: 5 වසරේ ඉඳන් 11 වසර වෙනකන් ඉගෙන ගන්න දුවේ පුතේ ඔයාලටයි මේ අවස්ථාව.
8: දැන්ම දරුවගේ නමයි කමයි වසරයි 0.714 151 151 ට WhatsApp කරන්න. සතිය දවස් 5ෙම උදේ 5යි කාලෙට සියත FM අහන්න.
9: සියත පොකට් මනි අනුග්‍රහය.
10: දරුවන්ගේ අනාගතයට සැනසීමත් විශ්‍රාමයකට ඔබේ ඉදිරියට වැඩි වටිනාකමක් එක් කරන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ස්ථාවර තැන්පතු අදම අමතන්න 13.19 සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනත යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර ලාභ මූල්‍ය සමාගමකේ ලංකා රේටින් ඒජන්සි BBB- stable outlook.
11: සියතේ ටෙලි දෙපැය අලුත් කලාවකට ටෙලි නාට්‍ය පෙළක් බලන්න. කළු සුදු සහ පැතලි චරිත එකම වේදියක එකට මුණ ගැහෙන දූවිල්ලෙන් පිරින් නගරයක්.
12: මට එහෙම ඕන නෑ යකි. මට එහෙම ඕන මම මේ මිනිහව කසාද බඳ ගන්න නෑනේ.
11: එක චරිත එක කතාවක දකින කුණාටුවක් සේ නැගෙන දූවිලි. සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා රාත්‍රී 8ට
13: සියත TV තුලින්.

0: back-to-back love songs with Nilupal. Back-to-back love songs.
1: ආදරය කරනවා කියන්නේ හිතින් අල්ලගින්න එකටද? එයා ඇහුවේ එහෙම ප්‍රශ්නයක්. මම පොඩි වෙලාවක් ගත්තා ඒ ප්‍රශ්නෙට හරිම උත්තරයක් දෙන්න උත්සාහ ගන්න ඕන නිසා.
2: දැහලිස් පේ මෙරේ දිල් කි ජෝ රකේ හෑ තුනේ කදම්.
1: අපි හිතන්නේ ආදරය කරන අය හිතින් අල්ලගින්න ඕන කියලා. මට හිතෙන්නෙම ආදරේ වෙඳින මිනිස්සු ආදරය කරන අයව හිතින් අල්ලගෙන ඉන්නේ නැහැ කියලා. මොකද එහෙම හරි අල්ලන් ඉන්නවා කියන්නේම ඒ කෙනාගේ නිදහස අඩු වෙනවනේ. නිදහස අඩු තැනක හරියාකාරව ආදරයක් තියෙන්න පුළුවන් කියලා මං හිතන්නේ නැහැ. අනිත් ඒ අල්ලගන්න දේවල් දවසක නැති වෙනවා. හැබැයි අල්ලන්න නොහිතා නිදහසේ ඉන්න දීලා ඒ දිහා බලාගෙන විඳිනකොට ඒදී නැති වෙලා යන්න හේතුවක් නැහැ. ඉතින් මට හිතෙන්නෙම ආදරය කරනවා කියන්නෙම හැම අතින්ම නිදහස දෙනවා කියන එක මිසක් හිතින්වත් අල්ලගන්න එක නෙවෙයි.

0: රාත්‍රී 7යි විනාඩි 31යි
1: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට්. රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් රූෆින් ෂීට්. වැඩි විස්තර සඳහා 1396 අමතන්න.
2: ඉනවෙන්න මෙන්න වෙලාව.
3: හුඟක් වෙලා කල්පනා කරලා ජූලියස් සීසර් අහස දිහා බලලා තව වචනයක් කිව්වලු.
4: අහසින් වැටෙන එක.
3: ඔව් කියනකො අහසින්.
4: නෑ නෑ ඒක අපේ රටේ එකක්.
3: කියනකො.
4: අර අහසින් වැටෙන එක දිහා බින්දක්.
3: ජූලියස් සීසර් කියනවා අහසින් නෙහා තරු මල් දිගේ මගේ අකානම උස්සගන්න එපා. අහසින් වැටෙන එක දිහා බින්දුවක්වත් මේ රූබිකොන් නදියට යන්න නොදී ඒක ඔක්කොම පරාක්‍රම සමුද්‍රයට පුරවන්න ඕනේ කියලාද?
5: දන්න සුපිරි රේඩියෝ ඩබලත් එක්ක සියත FM බ්‍රෙක්ෆස්ට් ඩ්‍රයිව් අනුග්‍රහය
6: පොළොවේ රන්ස්වනු නැවුම් බවින් පුරවාගෙන අඩුම මිලට කොහොමද දෙන්නේ?
7: රට පුරා අපේම ගොවි පවුල් දහස් ගණනකින් ගන්න නිසයි මේ අඩුම මිල.
8: රට පුරා හැමෝටම සේවාව සපයන එකම හිතවතා කාගිල්ස් ෆුඩ් සිටි.
9: ශ්‍රී ලාංකිකයන් 95%කට වඩා ආවරණය කරන ශක්තිමත් 4G ජාලය සමගින් හච් ඔබව අසීමිත අවස්ථා පරිලෝකයට පිළිගනී. හච්
10: රුපියල් 35,000 අඩුවෙන් ගන්න පුළුවන් සුපිරිම ස්මාර්ට්ෆෝන් එක දැන් ඕනර් විතින් ඕනර් X5B Plus සිග ප්‍රදර්ශනාගාර සහ බලයලත් අලෙවි නියෝජිතයන් විතින් දැන් ලබා ගත හැකි.
11: සුබ දවසක්.
12: අලුත් වෙලා.
11: පහසු වෙලා.
12: තෑගි වැඩි වෙලා.
13: දවස සුබයි සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය.
14: The Palace ගම්පහ. අවසාන නිවාස 25. දැන්ම කතා කරන්න. 0710-666-222. Prime Residences.
15: ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ඉතාලිය, ඕස්ට්‍රේලියාව, නව සීලන්ත, සිංගප්පූරුව වගේ රටවල් 17කටම යවන අපේ ඇලුමෙක්ස්.
16: ඇලුමිනියම් ඕන තරම්. ඇලුමෙක්ස් නම් ඉස්තරම්.
17: සුපර්මෙට්. දකුණු කොරියාවෙන් ආනයනය කරන නියමිත AZ අගෙන් අනුන උසස් තත්ත්වයෙන් යුත් සිංක් ඇලුමිනියම් රූෆින් ෂීට්. වසර 10ක වගකීම. වහලා ගහන්න නැතුව වහලා ගහන්න සුපර්මෙට් රූෆින් ෂීට් දාන්න.
18: 1500cc turbo engine එකකින් බලගැන් වෙන bike X55 ඔබේ රිය පැදවීමේ අත්දැකීම නව මානයකට රැගෙන යන්න. test drive එකක් වෙන් කරවා ගන්න. අමතන්න 011 4700 778.
19: ඕනම කැමක් temperature කරගන්න තනියම බත්ත බත්ත
0: real මට experience එකකට නැල්වත් බත්ත.
9: ශ්‍රී ලංකාවේ අනර්ගතම නිවාවේ විශාලතම ප්‍රමාණයේ porcelain tile එකතුව majestica lanka tiles
3: satutu rasaguna musuvena kemavala rasa surakena
7: kukufry rbd poltel hata wasarakata wedi vishwasen
8: mulu pavulatama mage ganatama oba asa karana sappa nindaka soya vedimo evithanna enna valentino italy flagship experience center world place colombo 7 weta honda nindak kiyannema honda heta dawasakata palamu piyawarai
13: full charge eken kilometer 150 kata wedi durak nivaseedima charge kirimata hakiyawa athi lithium ion battery samagin nena bajaj vigo electric 3 roda rataya david piris e mobility wetin 011 4700 550.
1: රන් පවුමකට ඉහළ අප්‍රිකාරමක් අමතන්න 011 4800. එල්ලෝ එල්සී රන් සලි රන්නය සේවාව පරිස්සමට තියෙන රත්තරන් අදිස්සියට තියෙන තැන.
4: ඩිලිවරි පරක් වෙලා ඕඩර්ස් මිස් වෙනවද? affordable cost එකකට ඉක්මනට packages යවන්නත් ගෙන්න ගන්නත් pick me flash තියෙනවා. ඔයාගේ business එකත් express කරන්න pick me flash කරන්න.
10: මම මගේ මුළු business එකටම SLIC business club රක්ෂණයක් දැම්මා.
18: shop එක හරු කැඩුවත් දැන් ප්‍රශ්නයක් නැහැ.
5: ගන් අතරට සුරසුරුනේට දැන් මම බය නැහැ.
11: එක රක්ෂණයකින් බිස්නස් එක රක්ෂණය කරලා දියුණුත් කරන රක්ෂණය ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ජෙනරල් බිස්නස් ක්ලබ්.
2: නිවසට අවශ්‍ය හැම දෙම 60% දක්වා ඩිස්කවුන්ට් එක හොඳම බ්‍රෑන්ඩ්ස් වලින් අරගන්න. අගෝස්තු 31 දක්වා පමණයි. single big bonanza mid-year shopping festival.
16: දොරකුළු වැරෙන මතක සේප්පෝ.
17: මට මතකයි සමහර දවස්වල ගිටාර එක ප්ලේ කර කර චාප් සින්දු කියනවා. එයාගේ උරහිසට ඔළුව තියා මං අහන්නේ.
16: ජීවිතේ අයවැය පියවන දීපද සාක්කි.
6: මම පුංචි බයිසිකලේ එනකොට ඇය හොඳ කාර් එකක ඇවිල්ලා විශ්වවිද්‍යාලෙන් බහිනවා. හැබැයි නොසිතූ විදියට ඇය මගේ ජීවිතයට එනවා.
16: සිට බ්‍රහස්පතින්දා දක්වා රෑ 10ට සියත අන්න අන්න.
12: කැපුවා නේද ඩබල් ඉර? ඩබල් පොකට් ඇඳන්.
20: ඒ මදියට ඩබල් දාලා කන් අප දෙකකුත් ගහලා
21: ඇරාලහමි
20: ඇහුන් නැද්ද මං කියපුවා
21: නෑ නෑ අහන් හිටියේ
20: මොනවද අහන් හිටියේ
21: එකම ආටිස්ගේ ඩබල් ඩබල් සින්දු
20: හෑ
21: ඔහුරාලහමි වන් ඇන්ඩ් ඔන්ලි සින්දු සියත
22: සතිය දවස් පහේම උදේ 10 ඉඳලා දවල් 12 වෙනකන්
23: අනුග්‍රහය
24: දැනෙන්න අඳින්න රිසිසේ සලු පිළිසිල්ලාරේ
23: තිලක වර්ධන ටෙක්ස්ටයිල්ස්
25: අතාරින්න බෑ වගේද නෑ ඔබට පුළුවන් විෂමතෙන් මිදෙන්න ජීවිතේ කොට යන්න ඉවත් වෙනු
26: සමහරු එන්නේ සද්ද අහලා
27: තව සමහරු එන්නේ සුවඳට
26: තවත් සමහරු එන්නේ අලුත් දේවල් හොයාගෙන
27: ඒ ඔක්කොම එක්ක ෆන් එකක් ගන්න ඕනේ නම් ඩවුන් සවුත් එන්න ඕනේ ඩවුන් සවුත් එන්න ඕනේ
28: Gol International Expo 2026
29: Motor Show
30: Lifestyle Expo
31: Construction Expo
32: Industrial Expo එක ඇති වෙන්න සතුට වෙන්න
33: අගෝස්තු 14 15 සහ 16 උදේ 10 සිට රෑ 10 දක්වා ගල් සමනල ක්‍රීඩාංගණයේදී
34: බිස්නස් කරනවද ඉන්වෙස්ට් කරනවද නැත්නම් ෆැමිලි එකත් එක්ක එන්ජොයි කරනවද
35: Gol International Expo 2026
36: මාධ්‍ය අනුග්‍රහය සියත ටීවී සියත ෆිල්ම් සමගින් කිස් FM
37: Weekend Theater
38: අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන් සියත දිවයින පුරා

0: back-to-back love songs.
1: මං වචනෙන් කියන්නම ඕනද ඔයාට ආදරේ කියලා. එහෙම නොකියුවොත් ඒකෙන් අදහස් වෙන්නේ මං ආදරේ නෑ.

වචන වලින් ආදරේ කියනවා වගේම ඒ ආදරේ දැනෙන්න වැඩ කරන්නත් ඕන. නැත්නම් ඒ වචන නිකම්ම හිස් වචන විතරක් වෙනවා. මං දන්නවා කෙනෙක් තමන් ආදරේ කරන කෙනා ඒ ආදරේ වචනෙන් කියනවහන්න ගොඩක් කැමතියි කියලා. ඒත් මතක තියාගන්න, එහෙම වචනින් නොකියුව කියලා හිතක ආදරේ නැහැ කියන්න බෑ. මොකද හැමෝටම ආදරේ වචන කරන්න බෑනේ. අපි තේරුම් ගන්න ඕන වචනින් නොකියුවත් දැනෙන ආදරේ ඇත්තක් කියන එක.

0: වඩන්න. ලා මකලෝ සහ ලාවට සැන්ඩි සමග සඳුදා සිට සිකුරාදා දක්වා හවස පහට අනුග්‍රහය.
1: පුංචිකාර නිවස වාහන උද්‍යානය තෝරගන්න වාහන 400ක් එකම තැන. වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකමද සහිතයි. පුංචිකාර නිවස අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු. මාලබේ පුංචිකාර නිවස.
2: ඔබේ මුදල් ඔබ වෙනුවෙන් වැඩ කරන කාලය ඇවිල්ලා. පුද්ගල මූල්‍ය කළමනාකරණය, කොටස් වෙළඳපොළ, ගෝල්ඩ්, රියල් ඉස්ටේට්, USD assets ආයෝජනය සහ SWOT analysis සමග අලුත් ආදායම් මාර්ග ගැන ඉගෙන ගන්න. Mastermind Institute of Studies අරමුදල් කළමනාකරණයේ online සාතික පත්‍ර පාඨමාලාව. වැඩි විස්තර සඳහා අවතන්න 076-56-7874.
3: දැන් Pan Asia Banquet ඔබේ ස්ථාවර තැන්පතු සඳහා ඉහළ පොලියක් ලබා ගන්න. අදම ඔබේ ළඟම ඇති Pan Asia බැංකු ශාඛාවට පිවිසෙන්න. නැතිනම් 01164-667-222 අමතන්න.
4: අපේ ගානක් අපේ රටේ හොඳම ඇලුමිනියම් දුන්න. විශ්වාසය පරිස්සම් කරපු, ක්වොලිටිය මේන්ටේන් කරපු, ගැරන්ටියත් එක්කම වොරන්ටියක් දෙන්නේ Alumex.
5: ඇලුමිනියම් ඕන තරම්, Alumex නම් ඉස්තරම්. එයාලා මේ පාර එන්නේ දිනන්නම බලාගෙන.
1: හැබැයි මේක අපේ ග්‍රවුන්ඩ් එක. අපෙන් දිනු මුදුර ගන්න ලේසි වෙන්නේ නැහැ.
5: අසල්වැසි ප්‍රතිවාදීන් ජයග්‍රහණයේ අභිමානීය සොයා පිටෙන් පන්දුවෙන් ගැටෙන තරඟ දෙකකින් සමන්විත උද්වේග කර ඉන්දු ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් තරඟාවලිය.
1: පළමු තරගය අගෝස්තු 15 ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ සිට පන්දුවෙන් පන්දුව සජීවව සියත ටීවී ඔස්සේ.
5: දිනන ක්‍රිකට් නම් සියත තමයි.
6: අත්‍යවශ්‍ය භාණ්ඩ සඳහා අසමසම අඩුම මිල කාගිල්ස් ෆුඩ්ස් නිවෙතින් සුදුසීනි කිලෝග්‍රෑම් එකක් රුපියල් 210යි, රතු පරිප්පු කිලෝග්‍රෑම් එකක් රුපියල් 224යි, කීරි සම්බසහල් කිලෝග්‍රෑම් එකක් රුපියල් 260යි, සුදු කකුළු සම්බසහල් කිලෝග්‍රෑම් එකක් රුපියල් 235යි, තිරුගු පිටි කිලෝග්‍රෑම් එකක් රුපියල් 158යි. මෙම මිල ගණන් පෙර දැනුම් දීමකින් තොරව වෙනස් විය හැකිය. මෙම දීමන වළංගු වන්නේ 2026 අගෝස්තු 8 සිට 10 දක්වා තොග අවසන් වනතුරු පමණයි. හොන්දිසි සහිතයි.
7: CDP ස්ථාවර තැන්පතු වෙතින් 15%ක් දක්වා අසමසම පොලි අනුපාත. වැඩි විස්තර සඳහා 0117-378-388 අමතන්න. ණය ශ්‍රේණිගත කිරීම BBBLK Outlook Stable Fitch Ratings Lanka Limited ශ්‍රී ලංකා මහ බැංකුවේ අවසරලත් බලපත්‍ර ලාභී මුදල් සමාගමකි.
8: ගෙදරින් හැමදේටම සල්ලි ඉල්ලන්න ඕනේද? ඔන්න අපි ලෑස්ති, කාලෙකට ඇතිවෙන්න පොකට් මනි දෙන්න.
1: දැන්ම දරුවගේ 9යි වසරයි 0714යි 151යි 151ට WhatsApp කරන්න. සතිය දවස් පහේම උදේ 5යි කාලෙට සියත FM අහන්න.
8: ප්‍රශ්න 4යි රුපියල් 5000යි.
9: සියත පොකට් මනි.
10: Turn 98.2 and 98.4.
11: ලන් විදුලි නිවේදකයෝ කියලා කියන්නේ අමුතු සත්ත්ව කොට්ටාසයක් නෙවේ.
1: පළවෙනි වචන 10-15 ඕනම මනුස්සෙක් අල්ලගන්න පුළුවන් නම් ඔබ කියන ඕනම දෙයක් මිනිස්සු ආසාවෙන් අහන් ඉන්නවා නම්
11: මේක කාලෙකින් ඔබට හම්බෙන රෙයා චාන්ස් එක.
1: අනිත් එක, ගුවන් විදුලි නිවේදකෙක් කියන්නේ නිවේදකෙක් විතරක්ම නෙමෙයි, මාකටර් කෙනෙක්.
11: කතාවට දක්ෂ නම්, මාකටින් දන්නවා නම් සියත FM එකට එන්න. සියත FM කියන්නේ ගමනක් යන්න කියාපු තැනක්. පොඩි ගමනක් නෙවෙයි, ලොකු ගමනක් යන්න පුළුවන් තැනක්.
1: හිතෙන ඕනෙම සබ්ජෙක්ට් එකක් ගැන විනාඩි දෙකක් කතා කරලා 0.71 555 6044 අපිට WhatsApp කරන්න.
11: මේ chance එක miss කරගන්න එපා. මොකද අපි interview කරන්නේ එකපාරයි.

0: අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශමහතරෙන් සියත දෙවයිනපුරා
1: වීකන් සියත
2: Back to back love songs with Nilupal with

0: back-to-back love songs.
1: ඔයාට ඕන තවත් ඉස්සරහට ඔයා මංගාවින්නේ නෑ කිව්වම මගේ ඇස්වල කඳුළු බලන්නද? එහෙම ඇස්වලට කඳුළු ආවත් විතරද ඔයා හිතන්නේ ඔයා මට වටින කෙනෙක් කියලා? ඔයා මට නැති වෙන එක මගේ හිතට දරා ගන්න බැරි තරම් අමාරු දෙයක් කියලා.
2: තුජ්කො බනා දූ මෑ අපනා ඛුදා සජ්දේ තෙරේ කර සකූ.
1: මුලින්ම තේරුම් ගන්න, කඳුළු කියන්නේ තමන් දුකින් කියලා ලෝකෙට පෙන්වන්න පාවිච්චි කරන දෙයක් නෙවෙයි. අනිත් ඒ කාලයක් එකට ඉඳලා අනාගතේ ඔයා එක්ක ඉන්න හිතන් හිටපු මට ඔයා මගින් නැති වෙන එක හිතට පාලනය කරගන්න අමාරු වේදනාවක්. ඒ දෙත් එක්ක මෙහෙම හිනා වෙලා මං ඉන්නේ ඔයාට ආදරේ නැති නිසා කියලා ඔයා හිතනවනම් ඒක ඇත්තක් නෙවෙයි. මට ඔයා නැති වෙන එක දුකක්. හැබැයි මං ආදරේ කරේ. ජීවිතේ මට අහිමි වෙන ඕනම දෙයකට ආදරෙන් සමුදෙන්න තරම් අවබෝධයෙන්.

0: ජීවිතේ හැම ගිම්හාන කාලයක්ම අවසන් කරන දඟ කාර වස්සානයක්.
1: මෙතනු සමජාවකි නතිරෙ දිනලගදාජි
0: අතරමං වෙන්න ඇති තරම්. හැබැයි තනියම නෙමෙයි, දැනෙන විඳින ආදර.

0: back-to-back love songs.
1: මට පුළුවන් මං ගැන බලා ගන්න. මට සිද්ධ වෙනවා නම් කාලයක් ඈතින් ඉන්න. ඔයා ඉදේ කරන්න. මොකද ඈතක ගියා කියලා බැඳීමක් බිඳෙන්නේ නැහනේ. ඉස්සර වගේ අපිට හිතන ඕනම වෙලාවක හම්බ වෙන්න බැ.

0: පන්දාහක උත්තම්මන පහවසරේ ඉඳන් 11 වසර වෙනකන් ඉගෙන ගන්න දුවේ පුතේ ඔයාලටයි මේ අවස්ථාව. දැන්ම දරුවගේ නමයිකමයි වසරයි 0714 151 151 ට WhatsApp කරන්න. සතිය දවස් පහේම උදේ 5යි කාලට සියත FM අහන්න.
1: සියත පොකට් මනි අනුග්‍රහය.
2: දරුවන්ගේ අනාගතයට සැනසීමත් විශ්‍රාමයකට ඔබේ ඉදිරියට වැඩි වටිනාකමක් එක් කරන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ස්ථාවර තැන්පතු අදම අමතන්න 13:19 සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පන්තිය යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර ලාභ මූල්‍ය සමාගම කේ ලංකා රේටින් ඒජන්සි BBB- stable outlook.
3: Ladies and gentlemen, welcome to Bangkok, Thailand.
4: Hi, මම ශේනියා. ෆොරෙන් කැම්පස් එකක ඉගෙන ගන්නවා කියන්නේ මගේ තිබ්බ ලොකුම හීනේ. ඒකට මම තෝරගත්තේ තායිලන්ඩ්. වීසා ડોකියුමන්ට්ස් ප්‍රශ්න මුකුත් නැතුව හිතා ගන්නවත් බැරි ඉක්මනට තායිලන්ඩ් පැවිල්ලා මගේ ඩිග්‍රී එක පටන් ගන්න මට පුළුවන් වුණා.
5: ජීවිතේ විනාශ කරන හීනට දැන්ම කතා කරන්න. Global University Partners. 0712 492 2727 777.
6: රූසපුවෙන් අනුන ලොවක් දිනන්න බලාපොරොත්තුවේ දැස් දල්වා බලා සිටින රූ රාජිනියන්ගේ මෞලි මංගල්‍ය
7: සියත බිග් ට්වින් ලේඩි මිස් වර්ල්ඩ් ශ්‍රී ලංකා 2026.
8: අයිබෝවන්, මම අනුදි ගුණසේකර. මං හිතන්නේ මේ ඔබේ අවස්ථාව. රුවින් පිරුණු ඔබ ජීවිතේ ලස්සනම තැනකින් පටන් ගන්න. එන්න
9: මෙවරත් දැනුමෙන් පෞෂයෙන් සහ රුසිරියෙන් පරිපූර්ණ ඔබ ලොවක් දිනන සිහින කිරුල හිස දරන්න සූදානම්ද? ඔබගේ අයදුම් පත්‍රය මැතිකතික ඡායාරූපයක් එක්ක අගෝස්තු 14 වනදාට කලින් 0716 501 501කට WhatsApp කරන්න.
7: සියත Big Twin Lady Miss World Sri Lanka 2026.
10: Title sponsor.
11: ඔබේ සමට දිදුලන දීප්තිය Twin Gala ගන්න. Big Twin Lady Racer එකට අදම මාරුවෙන්න. Big Twin Lady. ඔබත් සැනින් දිදුලන්න.
12: සියත ටෙලි දෙපැය. අලුත් කලාවකට ටෙලි නාට්‍ය පෙළක් බලන්න.
13: 4 දෙනා ගැන පොඩි කුස්සක් තියෙනවා.
14: මන්නම් හිතන්නේ නැහැ සර්.
12: දකින හීන පිනින මානියට ලංවද සියල්ල බොඳව යන නිමේෂයක්.
15: අපි ඕන අභියෝගයක් බාර ගන්න ලෑස්ති.
16: මට ඕන කරෙත් මේ වගේ චැලෙන්ජ් එක ගන්න පුළුවන් තරුණ කොල්ලෝ කෙල්ලෝ ටිකක්.
12: අල්ලාගත් කිසිවක් නොමැතිව ඉල්ලාගත් චරිතයකින් ජීවිතය විඳින අලුත් පරපුරක කතාව.
17: බලන් ඉන්න. බලන් ඉන්න. සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා රාත්‍රී 8:30ට සියත TV තුලින්.

0: අම්මේ මං තමයි මේ සැරේ වැඩියෙන්ම ලකුණු ගන්නෙ.
1: නෑ නෑ මං තමයි වැඩියෙන්ම ගන්නෙ.
2: හරි හරි අපි බලමුකෝ එහෙනම් සියත පොකට් මනි ප්‍රශ්නවලට කවුද හරියටම උත්තර දෙන්නේ කියලා.
3: හරියට උත්තර දුන්නොත් රුපියල්

0: back-to-back love songs.
1: මන් දන්නවා ඔය පුදුම වෙනව ඇති. කාලයක් ආදරෙන් ඉඳලා ඇයි මං එක පාරම ඔයාට ඇත්තෙන්න කියන්නේ කියලා.

නත්තයි ඉල්ලන්නේ මාව නෙවෙයි නං. ඔයා අමාරුවෙන් නත්තකින් ඕන නෑ. අපි මුණ ගැහුණ මුල් කාලේ ඔයාට පේන්න ඇති අපි ගැලපෙනව වගේ. ඒත් කාලෙත් එක්ක ඒ දේවල් වෙනස් වෙන්න පුළුවන් කියලා තේරුම් ගන්න බැරි තැනක මං නෑ. අනිත් ඔයා හිතන් ඉන්නවා නම් හිතේ වෙන කෙනෙක් තියන් තව කෙනෙක් එක්ක ආදරෙන් ඉන්නවා වගේ ඉන්න පුළුවන් කියලා ඒක කරන්න බැරි දෙයක්. අපිට කෙනෙක් ඇස් රවට්ටන්න පුළුවන්. ඒත් හිතට දැනෙන දේවල් වෙනස් කරන්න බෑ. මොකද ඇස්වලට නොපෙනෙන ගොඩක් වෙනස්කම් හිතට හොඳට දැනෙනවා.

0: රාත්‍රී 8යි විනාඩි 29යි.
1: සිල්වත් මිනිස්සු පින්වත් වැඩ කරද්දී ඔබත් ධිරිමත් වෙන්න. පින්වත් වැඩ කරද්දී ඔබත් ධිරිමත් වෙන්න.
2: බුදුරජාණන් වහන්සේට යම පූජා කරනකොට මොකටද ඔහොම පූජා කරන්නේ? ඔව නිකන් නැතිනාස් වෙනවනේ, තේරුමක් නැහැනේ. එහෙම ඉන්න පින්නවා. තවත් කෙනෙක් දෙන දෙයක් දිහා බලලා සතුටු වෙන්න බැරි අය පින්නවා.
1: ධර්මයට හිත යොමු කරද්දී කර්මය උනත් යහපත් වෙන්න පුළුවන්.
2: අපිට පින්කම් කරන්න මුදල්ම අවශ්‍ය කරන්නේ නැහැ. පන්සිල් පද පහෙන් පින්නන්නේ එක පදයක් හරි අපි ජීවිතාන්තයේ දක්වා ආරක්ෂා කරගන්න ඕන. ඒක මොන තරම් වටිනවද?
1: සසර ගමනින් එතර වෙන්න, නිවන හොයා ගන්න, හෙට උදැසන හතට සිය තහන්න,
3: සියත බණමඩුව,
1: මෙවර දේශකයාණෝ රාජකීය පණ්ඩිත ශාස්ත්‍රපති පූජ්‍යපාද කිරවනාගම ධම්මසිරි ස්වාමින් වහන්සේ.
4: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමිය ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට්. රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමිය රූෆින් ෂීට්. වැඩි විස්තර සඳහා 1396 අමතන්න.
3: දොරගුළු වැරෙන මතක සේප්පු.
5: මට මතකයි සමහර දවස්වල ගිටාර එක ප්ලේ කර කර චාප් සින්දු කියන. එයාගේ උරහිසට ඔළුව තියා මං අහන් ඉන්නවා.
3: ජීවිතේ අයවැය පියවන දීපද සාක්කි.
6: මම පුංචි බයිසිකලේ එනකොට ඇය හොඳ කාර් එකක ඇවිල්ලා විශ්වවිද්‍යාලෙන් බහිනවා. හැබැයි නොසිතූ විදියට ඇය මගේ ජීවිතයට එනවා.
3: රැයක් පුරා විඳින පැයක්.
7: රැදායයි
3: ගීතායයි සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා රැදායට සියත අහන්න.
8: සමහරු එන්නේ සද්ද අහලා.
9: තව සමහරු එන්නේ සුවඳට.
8: තවත් සමහරු එන්නේ අලුත් දේවල් හොයාගෙන.
9: ඒ ඔක්කොම එක්ක ෆන් එකක් ගන්න ඕනේ නම් Down South in the morning.
10: Down South in the morning.
9: Go International Expo 2026.
10: 2026.
8: Motor Show.
9: Lifestyle Expo.
8: Construction Expo.
9: Industrial Expo එක ඇති වෙන්න සතුටු වෙන්න.
8: අගෝස්තු 14 15 සහ 16 උදේ 10 සිට රෑ 10 දක්වා ගල්ල සමනල ක්‍රීඩාංගණයේදී.
9: බිස්නස් කරනවද, ඉන්වෙස්ට් කරනවද, නැත්නම් ෆැමිලි එකත් එක්ක එන්ජොයි කරනවද? Go International Expo 2026.
11: මාධ්‍ය අනුග්‍රහය සියත ටීවී, සියත ෆිල්ම් සමගින් Kiss FM.
12: අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන් සියත දෙව

0: back-to-back love songs.
1: යනවද ආය මේ නැවත ඇහුවත් උත්තරයක් දෙන්න පුළුවන්ද? මං අහන්නේ නැතුව ඉන්නම්. ආයම අපි හම්බ වෙනවද කියලා මං නොකියම ඉන්නම්. ඔයා ළඟ නැති පාළුව මාව කොච්චරක්නම් නොමරම් මරයිද කියලා.

මැනික, අදින් පස්සේ ඔයා කාගේ වෙනවද? ඔයා එයාටත් මට තරම් ආදරේ කරයිද වගේ දේවල් මට ප්‍රශ්නයක් නෑ. හැබැයි ඉන්න තැනක සතුටින් ඉන්න. මොකද මට හැමදාම ඕනෝනේ

මා නැත අන්සතු සිත් විඳලා දෑතම බැඳගෙන ඉඳිමි බලා මා නැත අන්සතු සිත් විඳලා

0: සියත පත්තරේ විදහසා උදේ 7:50ට අනුග්‍රහය CDB එක රන් ගණතෙන් කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රන් සහනයක් දිනුම් ලැබීමට ඇතුළත් වෙන්න ළඟම CDB ශාඛාවට එන්න. අද මම තන්න 0111738388 CDB රන් ණය රත්තරන් ණය දෙන ඉස්තරම්ම තැන. 2025 වසරේ SLIC Life ජීවිත රක්ෂණ ඔප්පු හිමියන්ට හිමිවන දැවැන්ත බෝනස් ප්‍රතිලාභයේ අගය රුපියල් කෝටි 1460 ඉක්මවයි. ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ලයිෆ් පියකමින් මවකමින්
1: හදන ගෙදර ෆිනිෂින් වැඩවලට බඩු ගන්න කොහෙද හොඳ?
2: ස්විස්ටෙක් ඕතරයිස් ඩීලර් කෙනෙක් ගාවට යන්න. ඒගොල්ලෝ ඕනම දෙයක් හරි විලට විකුණන ජෙනුවින් අය.
3: ස්විස්ටෙක් ගන්න ඕනේ හොඳම තීරණය.
4: Big big දිනුමයි Bonanza Bonanza.
5: සතිපතා ස්කූටර්, දිනපතා ස්මාර්ට්ෆෝන්, Big Racer හෝ Big Lighter වල ඇති Escort Dunkier. 2343ට දැන්ම SMS කර දවටනේ ළඟ තබා ගන්න.
6: ඇත්ත කිව්වහම ඇත්තටම පැත්ත යනවාද?
7: එනබැරි ඇමති මණ්ඩලයේ රට දිනෙන් දින පරිහානිය කරාගෙන
8: 11,34,000 නඩු ගොඩ ගැහිලා තියෙනවා.
9: අධිකරණයේ ස්වාධීනත්වයට බරපතල ගැටලු සාගත තත්ත්වයක් පත් වෙනවා.
10: බලපෑම් කිරීමේ සංස්කෘතිය තියෙන විපක්ෂයේ දේශපාලන කණ්ඩායම් ළඟ.
11: වගන්ති සංශෝධනය කරනවා නම් ජනමත විචාරණයක් අවශ්‍යයි.
12: පෞද්ගලික අභිලාෂයන් වලට තමයි නීතිය නැව්වේ නීතිය වෙනස් කරේ.
13: බුද්ධියට විමසන්න දෙන සටහන් ඇත්තටම සත්‍යද?
14: රජේ ණය දෙන්නේ රජේ ප්‍රකාශ කළා දින මිලට පී ගන්න.
15: අවංකව මේ රට ගැන හැඟීමක් එන ජනතාවට සතුටුදායක පුවත් තමයි කියලා මම හිතනවා මේ කාර්ය.
16: ආණ්ඩුව ඉතින් හැමෝම තරහ කරගෙන ඉස්සරහට යන ගමනක් තමයි පේන්නේ.
13: සෑම දිනකම උදෑසන 6යි 30, 10වල් 12, සවස 6, සියත ප්‍රවෘත්ති සත්‍ය සියතට.
17: එයාලා මේ පාරෙන්නේ දිනන්නම බලාගෙන.
18: හැබැයි මේක අපේ ග්‍රවුන්ඩ් එක. අපෙන් දිනු මුදුර ගන්න ලේසි වෙන්නේ නැහැ.
17: අසල්වැසි ප්‍රතිවාදීන් ජයග්‍රහණයේ අභිමානීය සොයා පිටෙන් පන්දුවෙන් ගැටෙන තරඟ දෙකකින් සමන්විත උද්වේග කර ඉන්දු ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් තරඟාවලිය.
18: පළමු තරගය අගෝස්තු 15 ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ සිට පන්දුවෙන් පන්දුව සජීවව සියත ටීවී ඔස්සේ.
17: දිනන ක්‍රිකට් නම් සියත තමයි.
19: August Food City සත්‍යන්තී අඩුම මිල පෙරලිය. බීට්රූට් කිලෝග්‍රෑම් එකක් වෙළඳපොළ බිල රුපියල් 520යි. අපේ මිල රුපියල් 290යි. පිපිඤ්ඤා කිලෝග්‍රෑම් එකක් වෙළඳපොළ බිල රුපියල් 240යි. අපේ මිල රුපියල් 80යි. මෙම මිල ගණන් පෙර දැනුම් දීමකින් තොරව වෙනස් විය හැකිය. මෙම දීමන අවලංගු වන්නේ 2026 අගෝස්තු 8 සිට 10 දක්වා තොග අවසන් වන තුරු පමණයි. කොන්දේසි සහිතයි.

0: සහ ලාවට සැන්ඩි සමග සඳුදා සිට සිකුරාදා දක්වා හවස පහට අනුග්‍රහය.
1: පුංචිකාර නිවස වාහන උද්‍යානය තෝරගන්න වාහන 400ක් එකම තැන. වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකමත සහිතයි. පුංචිකාර නිවස අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු. මාළඹේ පුංචිකාර නිවස.
2: ඔබේ මුදල් ඔබ වෙනුවෙන් වැඩ කරන කාලය ඇවිල්ලා. පුද්ගල මූල්‍ය කළමනාකරණය, කොටස් වෙළඳපොළ, gold, real estate, USD assets ආයෝජනය සහ SWOT analysis සමග අලුත් ආදායම් මාර්ග ගැන ඉගෙන ගන්න Mastermind Institute of Studies. අර මුදල් කළමනාකරණයේ online සහතික පත්‍ර පාඨමාලාව. වැඩි විස්තර සඳහා අවතන්න 076 56 78 74.
3: ශ්‍රී ලාංකීය රියැලිටි වේදිකාවේ අලුත්ම පෙරළිය Theater Voice of Family. Talent එකට විතරක්ම ප්ලේස් එක හම්බෙන එකම පවුලේ දෙන්නෙක් එකට සිං කරන දැවැන්තම වේදිකාව. එකම කිරුලක් වෙනුවෙන් කැපවීමෙන් අදිෂ්ඨානයෙන් තරඟ කරන සියත වොයිස් ඔෆ් ෆැමිලි ජූලි 10 වෙනිදා සිට සෑම සිකුරාදා හා සෙනසුරාදා දිනකම රාත්‍රී 7ට සියත ටීවී තුලින් උණුසුම අත්විඳින්න, වෙනස අත්දකින්න, ඔබත් ලෑස්ති වෙන්න.

0: back to back love songs.
1: ඔයා වැඩිපුරම ආස කළුවර වෙලාවට, මං වැඩිපුරම ආස කළුවරට කලින් එන හැන්දෑවට. ඔයාට හැමදාම ඕන සීතල උණ කෝපේ, මං ආස උනේම උණුවෙන්ම තියෙන කෝපේ. හරියට බැලුවොත් අපේ අදහස් ගැලපෙන තැන්වලට වඩා නොගැලපෙන තැන් වැඩි. එත් මට හිතෙන්නෙම ඒ නිසයි අපි එකටම ඉන්නේ. මොකද අපි දෙන්නම උත්සාහ ගන්නේ නැ අපිව වෙනස් කරන්න. අපි බලන්නෙම අපිම වෙන්න. එතකොට අපි දෙන්නට අපි දෙන්නවම තේරුම් ගන්න ලේසි වෙනවා. ඉතින් ඔයා ඔයාම වෙන්න. එතකොට මට පුළුවන් මමම වෙන්න. ඒක මැදේ ජීවත් වෙනකන් අපිට සැනසීමෙන් ඉන්න.

0: අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන්
1: අද හමුවෙමුද අපි අද සැනසෙමුද අපි
2: We can see you there.

0: අම්මේ මං තමයි මේ සැරේ වැඩියෙන්ම ලකුණු ගන්නෙ.
1: නෑ නෑ මං තමයි වැඩියෙන්ම ගන්නෙ.
2: හරි හරි අපි බලමු කොහෙනම් සියත පොකට් මනි ප්‍රශ්නවලට කවුද හරියටම උත්තර දෙන්නේ කියලා.
3: හරියට උත්තර දුන්නොත් රුපියල් 5000කුත් අම්මනවා. පහ වසරේ ඉඳන් 11 වසර වෙනකන් ඉගෙන ගන්න දුවේ පුතේ ඔයාලටයි මේ අවස්ථාව. දැන්ම දරුවගේ නමයි කමයි වසරයි 0714 151 151 ට WhatsApp කරන්න. සතිය දවස් පහේම උදේ 5යි කාලෙට සියත FM අහන්න.
4: සියත පොකට් මනි අනුග්‍රහය.
5: දරුවන්ගේ අනාගතයට සැනසීමත් විශ්‍රාමයකට ඔබේ ඉදිරියට වැඩි වටිනාකමක් එක් කරන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ස්ථාවර තැන්පතු. අදම අමතන්න 13:19. සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පන්ති යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර ලාභ මූල්‍ය සමාගමකේ ලංකා රේටින් ඒජන්සි BBB- stable outlook.
6: තායිලන්ත කියන්නේ සංචාරක ගමනාන්තයක්.
7: හැබැයි අද වෙද්දී තායිලන්තයේ ප්‍රධාන පෙළේ විශ්වවිද්‍යාලවල යුරෝපා විශ්වවිද්‍යාලවල තියෙන හැම උපාධි පාඨමාලාවක්ම පටන් අරන් තියෙනවා.
8: හලෝ හයි මම ජේසන්. හයර් ස්ටඩීස් වලට ඔයා පිටරටකට යන්න ඉන්නවා නම් ඒකට හරියන්නේ තායිලන්තේ. මොකද ඒකට ලොකු පියදමක් යන්නේ නැහැ. එහෙදි යාලා ළමයින්ට ස්කෝලර්ෂිප් පවා දෙනවා. ඇත්තටම මගේ ජීවිතේ සක්සස් උනේ තායිලන්තයට ආවට පස්සේ.
6: ඉතින් ඒ විදිහට තායිලන්තේ ඉගෙනගෙන ඕස්ට්‍රේලියාවට, බ්‍රිතාන්‍යයට එහෙම නැත්නම් ස්විට්සර්ලන්තයට යන්නත් පුළුවන්. Global University Partners. කතා කරන්න 0718492492 0871132777. රූසපුවෙන් අනුන ලොවක් දිනන්න බලාපොරොත්තුවේ දැස් දල්වා බලා සිටින රූ රාජිනියන්ගේ මෞලි මංගල්‍ය.
9: සියත Between Lady Miss World Sri Lanka 2026.
10: මම අනුදි ගුණසේකර. මං හිතන්නේ මේ ඔබේ අවස්ථාව. රුවෙන් පිරුණු ඔබ ජීවිතේ ලස්සනම තැනකින් පටන් ගන්න. එන්න.
11: මෙවරත් දැනුමෙන් පෞර්ෂයෙන් සහ රුසිරියෙන් පරිපූර්ණ ඔබ ලොවක් දිනන සිහින කිරුල හිසදරන්න සූදානම්ද? ඔබගේ අයදුම් පත්‍රය මැතිකතික ඡායාරූපයක් එක්ක අගෝස්තු 14 වනදාට කලින් 0716 516 501 WhatsApp කරන්න.
9: සියත Between Lady Miss World Sri Lanka 2026.
11: Title sponsor.
12: ඔබේ සමට දිදුලන දීප්තිය Twin ගාලා ගන්න. Between Lady Racer එකට අදම මාරු වෙන්න. Between Lady. ඔබත් සැනින් දිදුලන්න.
13: සියත ටෙලි දෙපැය. අලුත් කලාවකට ටෙලි නාට්‍ය පෙළක් බලන්න.
14: ඔය ඉන්නේ 10 වෙනි ඔලමුලනේ. එයාගේ තාත්තා නම වෙයි.
15: එක වගේ හතක් ඉන්න විකාර රූපී ලෝකේ හතෙන් එකක් වුණු පුදුම රජෙක්.
16: ගාජිරිය ගොබ්බයා.
17: එයි, හටද ගොබ්බයා තෝ ගොබ්බයා කිව්වේ.
18: නිලබල කරේති ඔලමුල පුරේ.
19: සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා රාත්‍රී 7ට සියත TV තුලින්.
7: 98.2 98.4

0: හිනා වෙන්න මෙන්න වෙලාව.
1: හුඟක් වෙලා කල්පනා කරලා ජුලිය සීස අහස දිහා බලලා තව වචනයක් කිව්වලු.
2: අහසින් වැටෙන එක.
1: ඔව් කියනකෝ අහසින්.
2: නෑ නෑ ඒක අපේ රටේ එකක්.
1: කියනකෝ.
2: අර අහසින් වැටෙන එක දීපින්දක් කරා.
1: ජුලිය සීස කියනවා අහසින් නේහා තරු මල් දිගේ. මගේ අකානම උස්සගන්න එපා. අහසින් වැටෙන එක දීපින්දුවක්වත් මේ රූබිකොන් නදියට යන්න නොදී ඒක ඔක්කොම පරාක්‍රම සමුද්‍රයට පුරවන්න ඕනේ කියලාද?
3: මුලටම දන්න සුපිරි රේඩියෝ ඩබලත් එක්ක 7FM Breakfast Drive අනුග්‍රහය.
4: පොළොවේ රන් ගස්වනු නැවුම් බවින් පුරවාගෙන අඩුම මිලට කොහොමද දෙන්නේ?
5: රට පුරා අපේම ගොවි පවුල් දහස් ගණනකින් ගන්න නිසයි මේ අඩුම මිල.
6: රට පුරා හැමෝටම සේවාව සපයන එකම හිතවතා කාගිල්ස් ෆුඩ් සිටි.
7: ශ්‍රී ලාංකිකයන් 95%කට වඩා ආවරණය කරන ශක්තිමත් 4G ජාලය සමගින් හච් ඔබව අසීමිත අවස්ථා පරිලෝකයට පිළිගනි. හච් හැම දෙයකටම ඔප්ෂන් එකක් තියෙනවා.
8: රුපියල් 35000ට අඩුවෙන් ගන්න පුළුවන් සුපිරිම ස්මාර්ට් ෆෝන් එක දැන් ඔනර් විතින් ඔනර් X5B Plus සිග ප්‍රදර්ශනාගාර සහ බලයලත් අලෙවි නියෝජිතයන් විතින් දැන් ලබා ගත හැකි.
9: සුබ දවසක්.
10: අලුත් වෙලා.
9: පහසු වෙලා.
10: තෑගි වැඩි වෙලා.
11: දවස සුබයි සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය.
12: The Palace Gampaha. අවසාන නිවාස 25. දැන්ම කතා කරන්න. 0710666222. Prime Residences.
13: ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ඉතාලිය, ඕස්ට්‍රේලියාව, නව සීලන්තය, සිංගප්පූරුව වගේ රටවල් 17කට මෙයවන අපේ ඇලුමෙක්.
14: ඇලුමිනියම් ඕන තරම්. ඇලුමෙක්ස් නම් ඉස්තරම්.
15: සුපර්මෙට්. දකුණු කොරියාවෙන් ආනයනය කරන නියමිත AZ අගෙන් අනුන උසස් තත්ත්වයෙන් යුත් සිංක් ඇලුමිනියම් රූෆින් ෂීට්. වසර 10ක වගකීම. වහලා ගහන්නතෝ වහලා ගහන්න සුපර්මෙට් රූෆින් ෂීට් දාන්න.
16: 1500cc turbo engine කින් බලගැන්වෙන bike X55 ඔබේ රිය පැදවීමේ අත්දැකීම නව මානයකට රැගෙන යන්න. test drive එකක් වෙන් කරවා ගන්න. අමතන්න 0114700678.
17: ඕනම කැමක් temperature කරගන්නේ තනියම බත්තල්වත්ත බට
18: real mapat experience එකකට නල්වත්ත බට.
19: ශ්‍රී ලංකාවේ අනර්ගතම නිවාවේ විශාලතම ප්‍රමාණයේ porcelain tile එකතුවන majestic ලංකා tiles.
20: සතුට රස ගුණ මුසු වෙන කැමවල රස සුරකින
21: කොෆ්‍රයි RBD පොල්තෙල් 60 වසරකට වැඩි විශ්වාසයෙන්
22: මුළු පවුලටම මගේ ගානටම
23: ඔබ අස කරන සැප නිින්දක සුවය විඳිමු. ඇවිත් යන්න එන්න
24: Valentino Italy Flagship Experience Center Ward Place Colombo 7 වෙත. හොඳ නිින්දක් කියන්නෙම හොඳ හෙට දවසකට පළමු පියවරයි.
25: ෆුල් චාර්ජ් එකෙන් කිලෝමීටර 150කට වැඩි දුරක් නිවසේදීම චාර්ජ් කිරීමට හැකියාව ඇති ලිතියම් අයන් බැටරිය සමගින් එන Bajaj Vigo Electric 3 රෝද රථය David Pieris e-mobility වෙත. 0114700550.
26: රන්පවුමකට ඉහළ අප්‍රිකාරමත් අමතන්න 0115880400. එල්ලෝ එල්සී රන් සවි රන්නය සේවාව පරිස්සමට තියෙන රත්තරන් අදිස්සියට තියෙන තැන.
27: ඩිලිවරි පරක් වෙලා ඕඩර්ස් මිස් වෙනවද? affordable cost එකකට ඉක්මනට packages යවන්නත් ගෙන්න ගන්නත් pick me flash තියෙනවා. ඔයාගේ business එකත් express කරන්න pick me flash කරන්න.
28: මම මගේ මුළු business එකටම SLIC business club රක්ෂණයක් දැම්මා.
29: ෂොප් එක හරු කැඩුවත් දැන් ප්‍රශ්නයක් නැහැ.
30: ගන් වතුරට සුළුසුළුමෙට දැන් මම බය නැහැ.
31: එක රක්ෂණයකින් බිස්නස් එක රක්ෂණය කරලා දියුණුත් කරන රක්ෂණය ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ජෙනරල් බිස්නස් ක්ලබ්.
32: නිවසට අවශ්‍ය හැම දෙම 60% දක්වා ඩිස්කවුන්ට් එක හොඳම බ්‍රෑන්ඩ්ස් වලින් අරගන්න. අගෝස්තු 31 දක්වා පමණයි. සිංගල් බිග් බොනන්සා මිඩ් ඉයර් ෂොපින් ෆෙස්ටිවල්.
33: දොරකුළු වැරෙන මතක සේප්පෝ.
34: මට මතකයි සමහර දවස්වල ගිටාර එක ප්ලේ කර කර චාප් සින්දු කියනවා. එයාගේ උරහිසට ඔළුව තියා මං අහන්නේ නෑ.
33: ජීවිතේ අයවැය පියවන දීපද සාක්කි.
35: මම පුංචි බයිසිකලේ එනකොට ඇය හොඳ කාර් එකක ඇවිල්ලා විශ්වවිද්‍යාලෙන් බහිනවා. හැබැයි නොසිතූ විදියට ඇය මගේ ජීවිතයට එනවා.
33: සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා රෑ 10ට සියත අහන්න.
36: සමහරු එන්නේ සද්ද අහලා.
37: තව සමහරු එන්නේ සුවඳට.
36: තවත් සමහරු එන්නේ අලුත් දේවල් හොයාගෙන.
37: ඒ ඔක්කොම එක්ක ෆන් එකක් ගන්න ඕනේ නම් Down South in the morning. Down South in the morning. Go International Expo 2026.
36: Motor Show,
37: Lifestyle Expo,
36: Construction Expo,
37: Industrial Expo එක ඇති වෙන්න සතුටු වෙන්න.
0: අගෝස්තු 14 15 සහ 16 උදේ 10 සිට රෑ 10 දක්වා ගල් සමනල ක්‍රීඩාංගණයේදී.
37: බිස්නස් කරනවද, ඉන්වෙස්ට් කරනවද, නැත්නම් ෆැමිලිය එකත් එක්ක එන්ජොයි කරනවද? ගෝ ඉන්ටර්නැෂනල් එක්ස්පෝ 2026
21: මාධ්‍ය අනුග්‍රහය සියත ටීවී සියත ෆිල්ම් සමගින් කිස් FM
1: 98.2 98.4 සියත දෙවන

0: එයාලා මේ පාර එන්නේ දිනන්නම බලාගෙන.
1: හැබැයි මේක අපේ ග්‍රවුන්ඩ් එක. අපෙන් දිනු මුදුර ගන්න ලේසි වෙන්නේ නැහැ.
0: අසල්වැසි ප්‍රතිවාදීන් ජයග්‍රහණයේ අභිමානීය සොයා පිටෙන් අඳුෙන් ගැටෙන තරඟ දෙකකින් සමන්විත උද්වේගකර ඉන්දු ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් තරඟාවලිය.
1: පළමු තරගය අගෝස්තු 15 ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ සිට පන්දුවෙන් පන්දුව සජීවව සියත ටීවී ඔස්සේ.
0: දිනන ක්‍රිකට් නම් සියත තමයි. සියත පාත්‍රේ විදහසා උදේ 7:50ට අනුග්‍රහය CDB එක රන් ගනුදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රන් සහනය දිනුම් මැදීමට ඇතුළත් වෙන්න ළඟම CDB ශාඛාවට එන්න. අද මම තන්න 011 7388 388 CDB රන් ණය රත්තරන් ණය දෙන ඉස්තරම්ම තැන. 2025 වසරේ SLIC ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පු හිමියන්ට හිමිවන දැවැන්ත බෝනස් ප්‍රතිලාභයේ අගය රුපියල් කෝටි 1460 ඉක්මවයි. ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ලයිෆ් දියකුමින් මවකමින්.
2: හදන ගෙදර ෆිනිෂින් වැඩවලට බඩු ගන්න කොහෙද හොඳ?
3: ස්විස්ටෙක් ඕතරයිස් ඩීලර් කෙනෙක් ගාවට යන්න. ඒගොල්ලෝ ඕනම දෙයක් හරි බිලට විකුණන ජෙනුවින් අය.
4: ස්විස්ටෙක් ගන්න ඕනේ හොඳම තීරණය.

0: ලාවට සැන්ටි සමග සඳුදා සිට සිකුරාදා දක්වා හවස පහට අනුග්‍රහය.
1: පුංචිකාර නිවස වාහන උද්‍යානය තෝරගන්න වාහන 400ක් එකම තැන. වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකමද සහිතයි. පුංචිකාර නිවස අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු. මාළඹේ පුංචිකාර නිවස.
2: ඔබේ මුදල් ඔබ වෙනුවෙන් වැඩ කරන කාලය ඇවිල්ලා. පුද්ගල මූල්‍ය කළමනාකරණය, කොටස් වෙළඳපොළ, gold, real estate, USD assets ආයෝජනය සහ SWOT analysis සමග අලුත් ආදායම් මාර්ග ගැන ඉගෙන ගන්න Mastermind Institute of Studies අරමුදල් කළමනාකරණයේ online සහතික පත්‍ර පාඨමාලාව. වැඩි විස්තර සඳහා අවතන්න 076 56 78 74.
3: තාමත් ඉස්කෝලේ යද්දි ගෙදරින් සල්ලි ඉල්ලනවද? ආයේ මෙහෙම සල්ලි ඉල්ලන්න ඕනේ නැහැ. දාන්නකෝ WhatsApp මැසේජ් එකක්.
1: දැන්ම දරුවගේ නමයි කමයි වසරයි 0714 151 151ට WhatsApp කරන්න. සතිය දවස් පහේම උදේ 5යි කාලට 100FM අහන්න.
3: ප්‍රශ්න 4යි රුපියල් 5000යි.
4: Yep, pocket money.
5: Turn 98.2 and 98.4.
6: ගුවන් විදුලි නිවේදකයෝ කියලා කියන්නේ අමුතු සත්ත්ව කොට්ටාසයක් නෙවේ.
1: පළවෙනි වචන 10-15 ඕනම මනුස්සෙක් අල්ලගන්න පුළුවන් නම් ඔබ කියන ඕනම දෙයක් මිනිස්සු ආසාවෙන් අහන් ඉන්නවා නම්
6: මේක කාලෙකින් ඔබට හම්බෙන රෙයා චාන්ස් එකක්.
1: අනිත් එක, ගුවන් විදුලි නිවේදකයෙක් කියන්නේ නිවේදකෙක් විතරක්ම නෙමේ, මාකටර් කෙනෙක්.
6: කතාවට දක්ෂ නම්, මාකටිං දන්නවා නම් සියත FM එකට එන්න. සියත FM කියන්නේ ගමනක් යන්න කියාපු තැනක්. පොඩි ගමනක් නෙවෙයි, ලොකු ගමනක් යන්න පුළුවන් තැනක්.
1: හිතෙන ඕනෙම සබ්ජෙක්ට් එකක් ගැන විනාඩි දෙකක් කතා කරලා 0571 555 6044 අපිට WhatsApp කරන්න.
6: මේ chance එක miss කරගන්න එපා. මොකද අපි interview කරන්නේ එකපාරයි.
7: අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන්
8: අද හමු වෙමුද අපි, අද සැනසෙමුද අපි,
1: we can see you there.

0: අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන්
1: අද හමුවෙමුද අපි අද සනසෙමුද අපි
2: We can see you there.

0: අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන්
1: අද හමුවෙමුද අපි අද සැනසෙමුද අපි
2: We can see you there.

0: විමසන්න දෙන සටහන් ඇත්තටම සත්‍යද?
1: රජයේ ණය දෙන්නේ රජයෙන් ප්‍රකාශ කළා දින මිලට ගන්න.
2: අවංක මේ රට ගැන හැඟීමක් එමෙ ජනතාවට සතුටුදායක පුවක් තමයි කියලා මම හිතනවා මේ කාර්ය.
3: ආණ්ඩුව ඉදින් හැමෝම තරහ කරගෙන ඉස්සරහට යන ගමනක් තමයි පේන්නේ.
0: සෑම දිනකම උදෑසන 6යි 30, දහවල් 12, සවස 6, සියත ප්‍රවෘත්ති සත්‍ය සියතට.
4: ඔබත් විදෙස් අධ්‍යාපනය සඳහා සිහින දකින්නෙක්ද? O-level, A-level හෝ උපාධියෙන් පසු ඔබගේ උසස් අධ්‍යාපනය මහා බ්‍රිතාන්‍ය හෝ ඕස්ට්‍රේලියාවේ පිළිගත් විශ්වවිද්‍යාලයකින් අවම වියදමකින් හදාරා විදෙස් අධ්‍යාපන සිහිනය සැබෑ කර ගන්න. අධ්‍යාපනයෙන් පසු වසර දෙකේ සිට ඉහළට පූර්ණ කාලීන රැකියා අවස්ථා, ශිෂ්‍යත්ව දීමනා වට්ටම් ඇතුළු තවත් බොහෝ තේ. වැඩි විස්තර සඳහා අමතන්න WhatsApp කරන්න 0718 492 492, 0718 392 477. Global University Partners, නම්බර 221 ධර්මපාල මාවත කොළඹ 7.

0: යනු නද සුදු කොටි ගෙන ඒ දිස්නේ
1: දැනෙන්න අහන්න සතිය දවස්සල හවස දෙකට
2: සියත හොට් ඇන් ස්පයිසි විත් සුදු කොච්චි
1: ගොඩක් ආදරේ
3: සියත ටෙලි දෙපය අලුත් කලාවකට ටෙලි නාට්‍ය පෙළක් බලන්න සැමතැන ඇති සැමට හමුව ඇති දෙහතක බැඳී සුඳුරු ආදරයක කතාවක්
4: සහස් ලංකාවට වෙල්ලා කුමතන්න මහෝයාගත්ත
1: එයත් ලස්සනයි සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා රාත්‍රී 7:30ට සියත ටීවී තුලින්
3: 98.2 98.4

0: මට මතකයි සමහර දවස්වල ගිටාර එක ප්ලේ කර කර චාප් සින්දු කියනවා. එයාගේ උරහිසට ඔළුව තියා මං අහන්නේ නෝයි.
1: ජීවිතේ අයවැය පියවන දීපද සාක්කි.
2: මම පුංචි බයිසිකල එනකොට ඇය හොඳ කාර් එකක ඇවිල්ලා විශ්වවිද්‍යාලෙන් බහිනවා. හැබැයි නොසිතූ විදියට ඇය මගේ ජීවිතයට එනවා.
1: සිට බ්‍රහස්පතින්දා දක්වා රෑ 10ට සියත අහන්න.
3: එයාලා මේ පාර එන්නේ දිනන්නම බලාගෙන.
4: හැබැයි මේක අපේ ග්‍රවුන්ඩ් එක. අපෙන් දිනු මුදුර ගන්න ලේසි වෙන්නේ නැහැ.
3: අසල්වැසි ප්‍රතිවාදීන් ජයග්‍රහණයේ අභිමානීය සොයා පිටෙන් පන්දුවෙන් ගැටෙන තරඟ දෙකකින් සමන්විත උද්වේගකර ඉන්දු ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් තරඟාවලිය.
4: පළමු තරගය අගෝස්තු 15 ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ සිට පන්දුවෙන් පන්දුව සජීවව සියත ටීවී ඔස්සේ.
3: දිනන ක්‍රිකට් නම් සියත තමයි. කිව්වහම ඇත්තටම පැත්ත යනවාද?
5: එනබැරි ඇමති මණ්ඩලය මේ රට දිනෙන් දින පරිහානිය කරාගෙන
6: 11,34,000 නඩු ගොඩ ගැහිලා තියෙනවා.
7: අධිකරණයේ ස්වාධීනත්වයට බරපතල ගැටලු සාගත තත්ත්වයක් පත් වෙනවා.
8: බලපෑම් කිරීමේ සංස්කෘතිය තියෙන විපක්ෂයේ දේශපාලන කණ්ඩායම් ළඟ
9: වදන්ති සංශෝධනය කරනවා නම් ජනමත විචාරණයක් අවශ්‍යයි.
10: පෞද්ගලික අභිලාෂයන් වලට තමයි නීතිය නැව්වේ නීතිය වෙනස් කරේ.
1: බුද්ධියට විමසන්න දෙන සටහන් ඇත්තටම සත්‍යද?
11: රජේ ණය දෙන්නේ රජේ ප්‍රකාශ කළා දින මිලට කී ගන්න.
12: අවංක මේ රට ගැන හැඟීමක් එමෙ ජනතාවට සතුටුදායක පුවත් තමයි කියලා මම හිතනවා මේ කාර්ය.
13: ආණ්ඩුව ඉදින් හැමෝම තරහ කරගෙන ඉස්සරහට යන ගමනක් තමයි පේන්නේ.
1: සෑම දිනකම උදෑසන 6යි 30 දහවල් 12 සවස 6 සියත ප්‍රවෘත්ති සත්‍ය සියතට.
14: කැපුවා නේද ඩබල් ඉර? ඩබල් පොකට් ඇඳන්? ඒ මැදට ඩබල් දාලා කන් එප දෙකකුත් ගහලා.
15: ඇරලා හමි?
14: ඇහුන් නැද්ද මං කියපුවා?
15: නෑ නෑ අහන් හිටියේ.
14: මොනවද අහන් හිටියේ?
15: එකම ආටිස්ගේ ඩබල් ඩබල් සින්දු.
14: හෑ?
15: ඕරාලා හමි? One and only සින්දු සියත.
4: සතිය දවස් පහෙම උදේ 10 ඉඳලා දවල් 12 වෙනකන්.
1: අනුග්‍රහය.
16: දැනෙන්න අඳින්න රිසිසේ.
3: තිලකවර්ධන ටෙක්ස්ටයිල්ස් අතාරින්න බෑ වගේද? නෑ ඔබට පුළුවන්. විෂමතෙන් මිදෙන්න ජීවිතේ කොට යන්න ඉවත් වෙනු.

0: සියත පත්තරේ විත් හසා උදේ හතයි පනහට අනුග්‍රහය CDB එක රොන් ගණතෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රොන් සහනය දිනුම් මැදීමට ඇතුළත් වෙන්න ළඟම CDB ශාකාවට එන්න. අද මම තන්න 0111 7383 388 CDB රන් අය රත්තරන් අය දෙන ඉස්තරම්ම තැන. 2025 SLIC Life ජීවිත රක්ෂණ ඔප්පු හිමියන්ට හිමිවන දැවැන්ත බෝනස් ප්‍රතිලාභයේ අගය රුපියල් කෝටි 1460 ඉක්මවයි. ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ලයිෆ් දියකමෙන් මවකමෙන්
1: හදන ගෙදර ෆිනිෂින් වැඩවලට බඩු ගන්න කොහෙට හොඳ?
2: ස්විස්ටෙක් ඕතරයිස් ඩීලර් කෙනෙක් ගාවට යන්න. ඒගොල්ලෝ ඕනම දෙයක් හරි විලට විකුණන ජෙනුවින් අය. ස්විස්ටෙක් ගන්න ඕනේ හොඳම තීරණය.
3: සිල්වත් මිනිස්සු පින්වත් වැඩ කරද්දී ඔබත් ධිරිමත් වෙන්න.
4: බුදුරජාණන් වහන්සේට යමක් පූජා කරනකොට මොකටද ඔහොම පූජා කරන්නේ? ඕව නිකන් නැතිනාස් වෙනවනේ, තේරුමක් නැහැනේ. එහෙම ඉන්නවා පේනවා. තවත් කෙනෙක් දෙන දෙයක් දිහා බලලා සතුටු වෙන්න බැරි අය පේනවා.
3: ධර්මයට හිත යොමු කරද්දී කර්මයුණක් යහපත් වෙන්න පුළුවන්.
4: අපිට පින්කම් කරන්න මුදල්ම අවශ්‍ය කරන්නේ නැහැ. පන්සිල් පද පහෙන් පින්නන්නේ එක පදයක් හරි අපි ජීවිතාන්තයේ දක්වා ආරක්ෂා කරගන්න ඕන. ඒක මොන තරම් වටිනවද?
3: සසර ගමනින් එතර වෙන්න නිවන හොයා ගන්න හෙට උදැස්සන 7ට සිය තහන්න.
5: සියත බණ මඩුව.
3: මෙවර දේශකයාණෝ රාජකීය පඬිතු ශාස්ත්‍රපති පූජ්‍යපාද කිරවනාගම ධම්මසිරි ස්වාමින් වහන්සේ.
6: වන් විදුලි නිවේදකයෝ කියලා කියන්නේ අමුතු සත්ත්ව කොට්ටාසයක් නෙවේ.
7: පළවෙනි වචන 10-15 ඕනම මිනිස්සෙක් අල්ලගන්න පුළුවන් නම් ඔබ කියන ඕනම දෙයක් මිනිස්සු ආසාවෙන් අහන් ඉන්නවා නම්
6: මේක කාලෙකින් ඔබට හම්බෙන රෙයා චාන්ස් එක.
7: අනිත් එක ගුවන් විදුලි නිවේදකෙක් කියන්නේ නිවේදකෙක් විතරක්ම නෙමේ මාකටර් කෙනෙක්.
6: කතාවට දක්ෂ නම් මාකටින් දන්නවා නම් සියත FM එකට එන්න. සියත FM කියන්නේ ගමනක් යන්න කියාපු තැනක්. පොඩි ගමනක් නෙවෙයි ලොකු ගමනක් යන්න පුළුවන් තැනක්.
7: හිතෙන ඕනෙම සබ්ජෙක්ට් එකක් ගැන විනාඩි 2ක් කතා කරලා 0.71 555 6044 අපිට WhatsApp කරන්න.
6: මේ චාන්ස් එක මිස් කරගන්න එපා. මොකද අපි ඉන්ටර්විව් කරන්නේ එකපාරයි.
8: සියත ටෙලි දෙපහ අලුත් කලාවකට ටෙලි නාට්‍ය පෙළක් බලන්න.
9: මාව දැකලා හැංගුණානේ.
10: හැංගුණා මං. මම මේ කළු වෙනකම් මෙතෙන්ටලා හිටි.
8: කළු සුදු සහ පැතලි චරිත එකම වේදිකක එකට මුණ ගැහෙන දුම්විල්ලෙන් පිරින නගරයක්.
11: මට එහෙම ඕන නෑ යකි. මට එහෙම ඕන මම මේ මිහිල කසාද බඳගන්න නෑනි.
8: එක චරිත එක කතාවක දකින කුණාටුවක් සේ නැගෙන දූවිලි සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා රාත්‍රී 8ට
3: සියත ටීවී තුලින්
8: 98.2 98.4
12: අද හමු වෙමුද අපි අද සනසෙමුද අපි

අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන් සියත දිවයින පුරා.

සදහම් සියත. භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ සැවැත්නුවර ජේතවන විහාරයේ වැඩවසන කල්හි එක් රාත්‍රියක මනස්කාන්ත පැහෙන් යුතුව මුළු නුවරම බබලවාගෙන වැඩම කළ දෙවි කෙනෙකුන් බුදුන් වහන්සේගෙන් මංගල කරුණු විමසා සිටියේය. ඒ අවස්ථාවේදී බුදුන් වහන්සේ ලෝසතුන් අරභයා වදාළ මංගල කරුණු මහා මංගල සූත්‍රයේ ඇතුළත් වේ. මෙය නිතර ශ්‍රවණය කිරීමෙන් චිත්ත පීඩා දුරු වී ඔබට

වරක විශාලා මහනුවර ඇතිවූ තුන්බිය තුරු කිරීම උදෙසා බුදුන් වහන්සේ රතන සූත්‍ර දේශනාව වදාළසේක. කෝටි ලක්ෂයක් සක්වල අමනුෂ්‍යයෙන් පවා අවනත වන මෙම උතුම් වූ රතන සූත්‍රය නිතර ශ්‍රවණය කිරීමෙන් වසංගත රෝග පීඩා ආදිය දුරු වී යන්නේය. ඔබටත් ඔබගේ නිවසියන්ටත් සිදුවිය හැකි.

බුදුන් වහන්සේ සැවැත් නුවර වාසය කරන කල්හි ශ්‍රාවකයන් 500 නමක් අරමුණු කරගෙන දේශනා කරන ලද මෙම අරණීය මෙත්ත සූත්‍රය ශ්‍රවණය කිරීමෙන් ඔබේත් ඔබ නිවසේත් සියලුම අමනුෂ්‍ය දෝෂ නිසකයෙන්ම දුරුවන්නේය.

එදවස ගෞතම බුදුරජාණන් වහන්සේ සැවැත් නුවර ජේතවනාරාමයෙහි වැඩවාසය කරන කල්හි මහා සංඝරත්නය අමතා තුනුරුවනේ ගුණ බල දක්වා වදාරන ලද දජග්ග සූත්‍ර අනුභවයෙන් උපේ සිතේ ඇතිවන සියලුම සැක බිය සංකා දුර වේවා. ඔබට කිසි විටකත්

සදහම් සියත බෝධි සම්භාරය පුරන්නා වූ මහා බෝසතාණන් වහන්සේ එකල මොනරකුලෙහි උපන්සේක. මෙසේ මොනරකුලෙහි උපන්නා වූ බෝසතාණන් වහන්සේ ආරක්ෂාව රැකවරණය සලසාගත්තේ උදේ සවස මෙම මෝර පිරිත සජ්ජායනය කිරීමෙනි. මේ උතුම් බල සම්පන්න වූ මෝර පිරිත ශ්‍රවණය කිරීමෙන් ඔබට සියලු අයහපත් බලවේගවලින්

අසුරේන්ද්‍රයා විසින් සූර්ය දිව්‍ය පුත්‍රයව සිය ග්‍රහණයටගත් පසු සූර්ය දිව්‍ය පුත්‍රයාණන් විසින් බුදුන් වහන්සේට මෙසේ සැලකලසේක. භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ සියලු ක්ලේශයන්ගෙන් මිදුනාහ. ඒත් මම රාහු අසුරේන්ද්‍රයාගේ ග්‍රහණයට හසු වී සිටිමි. මම ඔබ වහන්සේ සරණ යමි. මාව නිදහස් කරනසේක්වා. ඉන් පසු සම්බුදු මහිමෙන් සූර්ය දිව්‍ය පුතු නිදහස ලැබීය. ඒ සත්ඵලයෙන්

අසුරු සැනක් වද මෙත් වඩන්නා සුවසේ නිදන්නේය. සුවසේ අවතිවන්නේය. හෙතෙම දෙවියන්ටද මනුෂ්‍යයන්ටද අමනුෂ්‍යයන්ටද ප්‍රියමනාප වන්නේය. දෙව්බමුන්ගේ හරසර ලබන්නේය. මෙත් වැටීමේ අනුසස් ගෙනහැරපාමෙන් බුදුන් වහන්සේ සියලු සත්වයන්ගේ අනුදැනුම පිණිස වදාළ මෙත්තානිසංස සූත්‍රය නිතර ශ්‍රවණය කිරීමෙන් මහත්ඵල මහානිසංස ලැබෙන්නේය.

වහන්සේගේ ජීවිතයට අනතුරක් කිරීමට කිසිවෙකුට නොහැකිය. සවනක් ගණ රශ්මි මාලාවන්ට අනතුරක් කිරීමට කිසිවෙකුට නොහැකිය. දෙතිස් මහා පුරුෂ ලක්ෂණයන්ට අනතුරක් කිරීමට කිසිවෙකුට නොහැකිය. උන්වහන්සේ වෙත පමුණුවන ලද සිව්පසයන්ට අනතුරක් කිරීමට කිසිවෙකුට නොහැකිය. මේ සතර අද්භූත ධර්මයන්ගේ අනුභවයෙන් කිසිදු අනතුරක් සිදු නොවේවා, ශාන්තිය උදාවේවා යන ප්‍රාර්ථනාව ඇතිව දැන් අන්තරාය නිවාරණ පිරිත ශ්‍රවණය කරන්න.

සෑම යහපත් කටයුත්තකටම පෙර ජයපිරිත සජ්ජායනය කිරීමෙන් ශ්‍රවණය කිරීමෙන් යහපත උදා කෙරේ. බුද්ධ ධම්ම සංඝ තුනුරුවනේ බලයෙන් භුමාතු දෙවියන්ගේ පටන් අකනිටාව දක්වා සියලු දෙවි රැකවරණයෙන් ඔබගේ සියලු කටයුතු සඵල වන්නේය. ආයුෂ වැඩි, ධනය බලය, යසස වර්ධනය වී ජීවිතය සැපවත් වන්නේය. ඔබට ජයසිද්ධියම

ශ්‍රද්ධාව සම්පන්න ඉතා අනර්ක ගාථා රත්නය. අති ශ්‍රේෂ්ඨ ශ්‍රී දළදා මැදුරෙහි සිත්තම් කර තිබේ. රුවන්වැලි මහාචෛත්‍යයේ අඩිතාලමට යොදා ඇති මෙම ගාථා රත්නය මාතලේ අලු විහාරයේ පුස්කොළ පොත්වල ලියා නිදන්ගත කොට ඇත. බුද්ධ ධම්ම සංඝයාන ත්‍රිවිධ රත්නයේ ගුණ වර්ණනා කරන ලෙස ඉතා බලවත් අක්ෂර යෝගයකින් මෙය නිබන්ධනය කොට ඇත. ඉතා ශ්‍රද්ධාවෙන් උදේ සවස සහ සෑම යහපත් කටයුත්තකට පෙර කියවීමෙන් ශ්‍රවණය කිරීමෙන් දර්ශනීය වීමෙන් ත්‍රිවිධ රත්නයේ ගුණ ලැබී ගත සිත සුවපත් වේ. සියලු දුක් බය රෝගයන් වෙනසී සියලු සම්පත උදාවේ.

සෑමුණු රජතුමාණන් විසින් රන් පතු කළා ඔටුන්හි තබා පරිහරණය කිරීමෙන්ද නිතර භාවිතා කිරීමෙන්ද ආරක්ෂාව සලසා ගන්නා ලද මෙම ආනුභාව සම්පන්න ගාථා රත්නය යන එන මගතොට අනතුරු වලින් ආරක්ෂා වීම පිණිස නිතර ශ්‍රවණය කරන්න සිහිපත් කරන්න.

صدهم سيادة. සියලු අකුසල් වලින් දුරු වී නිතර කුසලෙහි යෙදීමත්, ඉන් තමාගේ සිත පිරිසිදු කර ගැනීමත් සියලු බුදුවරුන්ගේ අනුශාසනාවයි.

සකලවිද විශ්ව ඥානයන්ට අධිපති ගණදෙවියන් ඔබ කෙරෙහි පහදවා ගැනීමෙන් ඔබගේ ඥාන ශක්තිය වර්ධනය වේ. අධ්‍යාපන කටයුතු සහජ කුසලතා දුරදක්නා නුවණ දියුණු වේ. විශ්ව ඥානය ඔබ කෙරෙහි ආකර්ෂණය කරගන්න. දැන් ගණදෙවි වන්දනාවට සැරසෙන්න.

ධනධාන්‍ය සම්පත්තිය, භවභෝග සම්පත්තිය, සැප සම්පත්තිය සහ රූපශ්‍රියාව වර්ධනය කරවා සර්ව සෞභාග්‍ය උදාකරවන ලක්ෂ්මී